0: Radio ITN.
1: Hello, the pahayun na di hatali sa Kaiden.

0: Lakana Radio ITN
1: ලකන අගනි නලෝ දෙපහයි විනාඩි 52යි.
2: අඩ කුඹුරේ රළු මාවති නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසු

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්
1: අයිබෝවන් සුබ දවසක්. තරුණෙක් තමන්ගේ ජීවිතේ ආපු ලොකු කඩාවැටීම් සහ දුෂ්කරතා නිසා දරුණු මානසික පීඩාවකින් හිටියා. මේ අමාරු කාලෙන් ගොඩෙන්නේ කොහොමද කියලා අහන්න එයා තමන්ගේ ගුරුතුමාව මුණ ගැහෙන්න ගියා. ගුරුතුමා තරුණයාට උත්තර දෙනවා වෙනුවට ලිප උඩ තිබුණු උණු වතුර පිරුණු භාජනයකට

0: අර්ථාපල් අලයක්, බෙත්තරයක් සහ කෝපි කුඩු ටිකක් දාලා හොඳින් උතුරන්න ඉඩ හැරියා. ටික වෙලාවකට පස්සේ ගුරුතුමා ඒව එළියට අරන් මේසෙ උඩ තැම්පත් කළා. පොතේ මේ තුනටම දැනුනේ එකම උණු වතුර පීඩනය. හැබැයි බලන්න ඒව ප්‍රතිචාර දක්වලා තියෙන්නේ කොහොමද කියලා. මේ බලන්න, මේ තියෙන්නේ අර්ථාපල් අලය. අර්ථාපල් අලය අපි මේ වතුරට දානකොට දැඩිව හිටියා. උණු වතුර ඒ කියන්නේ ප්‍රශ්නවලට දැම්මට පස්සේ සම්පූර්ණයෙන්ම අලකෙඩිය දුර්වල වුණා. සමහර ප්‍රශ්න ආවහම මේ අර්ථාපල් අලය වගේ සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. එතකොට බලන්න මේ බිත්තරය, ඒක ඇතුලෙන් මෘදු බිඳෙන සුළු බිත්තරයක්. උණු වතුරට දාලා තැඹුවහම බිත්තරය ඇතුළතින් ගල් වගේ දැඩි වුණා. සමහරු ප්‍රශ්න නිසා තවත් දැඩි රළු මිනිස්සු බවට පත් වෙන්නෙත් මේ විදිහටම තමයි. දැන් බලන්න මේ කෝපි කුඩු අනිත් දෙක වගේ නෙවෙයි. කෝපි කුඩු ටික උණු වතුරත් එකතු වෙලා අර මුළු වතුරේම පාටත් සුවඳත් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා උණු වතුරම රසවත් බීමක් බවට පත් කළා. මතක තියාගන්න, දුෂ්කර කාලයක් කියන්නේ අපිව විනාශ කරන උණු වතුරක් නෙවෙයි. ඒකෙන් අපිට පුළුවන් වෙන්න ඕනේ අර්ථාපල් වගේ දුර්වල වෙන්නත් නෙමෙයි, බිත්තරයක් වගේ රළු වෙන්නත් නෙවෙයි, කෝපි කුඩු වගේ ඒ අමාරු කාලය පවා අපේ සාර්ථකත්වයට හරවගෙන මුළු පරිසරෙම වෙනස් කරන්න පුළුවන් ප්‍රබල චරිතයක් බවට පත්වෙන්න. ඒ නිසා ජීවිතේ අමාරු කාලයක් ආවහම අර්ථාපල් අලයක් වගේ කඩා වැටෙන්න එපා. බිත්තරයක් වගේ ප්‍රශ්න නිසා හිත රළු කරගෙන අනුන්ට රිද්දන්න යන්නත් එපා. කෝපි කුඩු වගේ ඒ බාධක අභියෝගයක් කරගෙන වඩාත් ශක්තිමත්ව නැගී සිටින්න. අමාරු කාලවල තමයි ඔයාගේ වටිනාකම් වැඩි කරන රත් වෙච්ච උදුන. ඒක නිසා මේ මොහොතේ ඔබ මුහුණ දෙන අමාරු කාලයට ශක්තිමත්ව බුද්ධිමත්ව මුහුණ දෙන්න මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
1: Positive vibes with Chami.

0: වෙලා උදේ 6යි.
1: මේ පැයේ මොහොම මතක් කිරීම සුරේකිමු මගතොට.
2: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
1: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: Ay bu arada nasıl bu desenak adı September mase daha atevini da sekurada da olsa tavat çagrahi satıya kapı mevideri avasan karan ney sudanam beni adat api sudanam lanka ve vageyim loke sidu bunu deval peli bandıv deşe pu atpat nila ve badevi sah lakhanı prırtı anşe gene en tur oturu lakhanı morning news alert tulin obata kiyan adı dinamine pu atpate pradahan sirastale time avadahane අයතාලෙස බස් ගමන් බලපද්දී ලක්ෂ 380ක් රජයට පාඩු කරලා ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක රිමාන් අද රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දියා ගුණදාසයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත්තරතුරු සටහන් කරලා තියෙනවා නීති විරෝධීව අධිවේගයට රූට් පර්මිට් 56ක් දී රජයට 3 කෝටි 84 ලක්ෂයක් අහිමි කළයි රේණුක පෙරේරා රිමාන් කියලයි AJA අබේනායක දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ මේ සම්බන්ධයෙන් අද Daily News පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. Illegal issuance of 56 passenger service permits former NTC chairman Renuka remanded on corruption charges. For the more detail, former National Transport Commission Chairman SLPP member Renuka Perera, who was arrested yesterday by the Commission to investigate allegations of bribery or corruption on corruption charges, was remanded until 29th of September by the Colombo Chief Magistrate's Court. Adem sambandin dirge vistarayak sahithawa torotoru satahan wenawa dinamina puwathpate prabahana sirasthalaya vidihata දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ලබන 29 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේෂාත් අසංගෙස් බෝදරගම මහතා ඊයේ නියෝග කළා. සැකකරු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා බලපත්‍ර 56ක් වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට පවසා සිටියා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙම බලපත්‍ර නිකුත් කිරීමට අදාළව 2014 වසරේ සැප්තැම්බර් මාස 19 වෙනිදා අමාත්‍ය මණ්ඩලය විසින් නිර්ණායක නිකුත් කර තිබූ අතර එම නිර්ණායක උල්ලංඝනය කරමින් තමන් විසින්මපත් කළ කමිටුවක් හරහා ලබාගත් නිර්දේශ මත සැකකරු මෙම බලපත්‍ර 56 නිකුත් කර ඇති බව කොමිසමේ නිලධාරියා සඳහන් කළා. සැකකරු විසින් පත් කළ කමිටුව මගින් කළ නිර්දේශ මත බලපත්‍ර 30ක් නිකුත් කර ඇති අතර සැකකරුගේ අභිමතය පරිදි තවත් බලපත්‍ර 26ක් නිකුත් කර තිබූ බවත් අල්ලස් කොමිසම අධිකරණයට ප්‍රකාශ කළා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. Let's move to the Daily News newspaper. Train strike driven by political motivations has failed with no support, Deputy Minister said. For the more detail, Transport and Highways Deputy Minister Dr. Prasanna Gunasena yesterday said that the 48-hour warning strike was clearly driven by political motivations rather than genuine labor grievances. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් වගේම ලක්ෂණ ප්‍රත්‍යංශයත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු අද මේ සම්බන්ධයෙන් කොහොමද සිරස්තලවල සටහන් වෙලා තියෙන තොරතුරු කියලා බලන්න. දුම්රිය වර්ජනය ගමන් වාර රැසක් අවලංගුයි. තවත් ගණනාවක් ප්‍රමාදයි. සමහර තැන්වල ටිකට් දී නැහැ. අසාර්ථකම වර්ජනයක් ලෝකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් කියනවා කියලායි සඳහන් වෙන්නේ. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ විදිහට සටහන් කරනකොට දිවයින පුවත්පතත් තොරතුරු සටහන් කරනකොට දිනමින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු. දුම්රිය වර්ජනය අසාර්ථකයි කියලා තමයි දුම්රිය වෘත්තීය සමිතිය සඳහන් කරන්නේ. වර්ජනය තිබුණත් දුම්රිය හොඳින් ධාවනය කළා කියලා දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කරනවා කියලත් අද වාර්තා කරලා තියෙනවා. සාධාරණ හේතුවක් නැතිව දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාව ඉවත් කරන්න බැහැ. අමාත්‍ය බිමල් රත්නායක එහෙම කියනවා කියලත් අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් මොන වගේ තොරතුරක් දරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. දුම්රිය වෘත්තීය සමිතී ඉල්ලීම් කරන ආකාරයට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කළ නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරනවා. ගැටලු පවතී නම් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: මේකට ගොඩක් කුටි සමිතිය එකතු වෙන්නේ නැහැ. පැහැදිලිවම කිව්වා දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා අයින් කරනවා කියන එක ලොකු කාර්යයක්. එහෙම එක එක කුටි සමිතිය කියන පරිදි දුම්රිය සාමාන්‍ය අධිකාරීවත් කරන්න බෑ. ඒක මොන හරි ගැටලු දිනනවා අපි සාකච්ඡා කරන්න බෑ. නමුත් ස්ට්‍රයික් කරා කියලා එහෙම අයින් කිරීම හැකියාවක් නැහැ. නමුත් අනිත් ඉල්ලීම ඉටු කරලා තියෙනවා. ඒත් එක්කම කුටි සමිතියට ප්‍රමාණයක් ඒ කුටි සමිතිය අරගෙන එක්ක එකතු වෙන්නේ නැහැ. ඒතකොට කීපයක් තමයි එකතු වෙන්නේ. ස්ට්‍රයික් එක කෝල් කරන්නේ කවුද කියන එක ගත්තොත් එහෙම ඕගොල්ලෝ නම් වශයෙන් බලන්න. මොන කුටි සමිතියද කෝල් කරලා තියෙන ප්‍රධාන වශයෙන් කියලා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයක් තියෙනවා කෝල් කරලා. ඒතකොට ඒගොල්ලෝ මීට කලින් අති දෙක තුනකට කලින් මොකද කරේ? පැහැදිලිවම 22කට විරුද්ධව එකතු කරා කුටි සමිතිය එකතු වෙලා අස්සන් ලේකණයක් 22කට විරුද්ධව අස්සන් කරපු කුටි සමිතියක්. ඒතකොට ඒගොල්ලෝගේ හැම වෙලේම සටන් පාඩේ තියෙන්නේ 22කට විරුද්ධ. ඒගොල්ලෝ හිතනවා ජනතාව පිළිගන්නේ කියලා ගොඩක් කුර්තිකයන් මේ 22කට විරුද්ධයි කියන එක එළිය හංගවන්න. ඒ කියන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් පැහැදිලිවම කරන කුටි ආරකලයක්. තවත් අනිත් කුටි සමිතිය නම් කිව්වොත් එම ශ්‍රී ලංකා පොදු ජන දුම්රිය සේවක සංගමය. ජන කියපු ගමන් දන්නා මොකද වෘත්ති සමිතිය කියලා. මොකටද ස්ට්‍රයික් කරන්නේ කියන එක. ඊළඟට දුම්රිය සමගි සේවක සංගමය. සමගි කියපු ගමන් දන්නා කවුද වෘත්ති සමිතිය කවුද කන්ට්‍රෝල් කරන්නේ මොකටද ස්ට්‍රයික් කරන්නේ කියලා. ඒතර පැහැදිලිවම මේක දේශපාලන අරමුණක් වෙනුවෙන් කරන වෘත්ති සමිතිය ආරකලයක්.
0: ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන ඒ වගේ අදහසක් අපි බලමු. අද දිනමින පුවත්පතේ සටහන් කරලා තියෙනවා මේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කියනවා වර්ජනේ තිබුණත් දුම්රිය හොඳින් ධාවනය කළා කියලා සුභාෂිනී සේනානායකයි අද වාර්තාව අරගෙන එන්නේ. කෘතිය සමිති ක්‍රියාමාර්ගය හමුවේ සහ යම් යම් අඩුපාඩු හමුවේ දුම්රිය මගින් අපහසුතාවට ලක් නොකර උදෑසන කාර්යාල දුම්රිය ධාවනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සඳහන් කරනවා. කාර්යාල මගින්ට ප්‍රමුඛතාව ලබා දෙමින් තමයි ඊයේ දිනේ දුම්රිය ධාවනය කළේ කියලා මේ මහතා සඳහන් කළා කියලා තද දිනමින් පුවත්පත සටහන් කරනවා. හදිසි අවශ්‍යතාවකදී ක්‍රියාත්මක කිරීමට සකස් කළ සැලැස්මක් මෙහිදී ක්‍රියාත්මක බවයි එතුමන් වැඩිදුරටත් සඳහන් කළේ කියලායි දිනමින් පුවත්පතේ සටහන. ඒත් එක්කම වර්ජනය සාර්ථකයි කියලා දුම්රිය වෘත්තීය සමිතිය සඳහන් කරනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා අදූරේ නිවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කරන ලද පැය 48ක සංකේත වැඩ වර්ජනය සාර්ථක බව එම දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. අමාත්‍ය බිමල් රත්නායක මහතා කියන්නේ සාධාරණ හේතුවක් නැතුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන්න බැහැ කියලා. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක් දියත් කර තිබුණත් ඊයේ උදෑසන කාර්යාල දුම්රිය බොහොමයක් ධාවනය වුණු දක්නට ලැබුණා. එම දුම්රිය ධාවනය කළ රියදුරන් ප්‍රකාශ කර සිටියේ තමන් මෙම වර්ජනයට සම්බන්ධ නොවන බැවින් දුම්රිය ධාවනයට එක් වී සිටින බවයි කියලා තමයි සඳහන් වෙලා තියෙන. අතුල් පිටුවත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. අපි අතුල් පිටුවලටත් අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් අද කොහොමද තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. දැඩි අපහසුතාවකින් තොරව කාර්යාල දුම්රිය භාවිතා කරන මගින් උදෑසන කාලයේදී සිය ප්‍රවාහන කටයුතු සඳහා දුම්රිය භාවිතා කළත් සවස් කාලයේදී උදෑසන පැවති තත්වයට වඩා වෙනස් තත්වයක් දුම්රිය ධාවන කටයුතුවලදී පැවතුණා. දුම්රිය බලධාරීන් උපරිම දුම්රිය ප්‍රමාණයක් සවස් කාලයේදීද ධාවනය කරවීමට කටයුතු කරනු ලැබුවා කියලායි සඳහන් වෙන්නේ. සවස් කාලයේදී ඇතැම් දුම්රිය ප්‍රමාදවත් දුම්රිය බලධාරීන් මගින් අවම අපහසුතාවකට පත්වන ආකාරයෙන් දුම්රිය ධාවනය කරවීමට පියවරගෙන තිබුණා. මෙම වර්ජනය හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදු නොවුණු අතර බොහෝ මගින් දුම්රියවල ගමන් කරනු ලැබුවේ ප්‍රවේශ පත්‍ර නොමැතිවයි කියලායි සඳහන් වෙන්නේ. මෙම වර්ජනය හේතුවෙන් වැඩි වශයෙන් බාධා එල්ල වී ඇත්තේ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය සහ දුරගමන් සේවා දුම්රිය ධාවනයන්ටයි. සමස්ත ලංකා දුම්රිය රියදුරන්ගේ සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සංගම් කිහිපයක් මෙම වර්ජනයට එක් වී සිටියේ නැහැ කියලායි සඳහන් වෙන්නේ. ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරන්නේ සාධාරණ පදනමක් නොමැතිව දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඉවත් කිරීමට හැකියාවක් නැති බවයි කියලායි අද දිනමින පවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ.
2: Let's move to the Daily News newspaper. IMF commends fiscal discipline increased government revenue. President says economy has entered on the path towards stability. For the more detail, the International Monetary Fund, while commending progress achieved by Sri Lanka in the economic sector yesterday, said that country has succeed in maintaining fiscal discipline during the recent period.
0: අද මේ සම්බන්ධිනුත් තොරතුරු සටහන් කරන දිනමින පුවත්පත වගේම අනිකුත් පුවත්පත්ත් ජනපති සහ IMF නියෝජිතයන් අතර හමුවක් අද දිවයින පුවත්පත එහෙම සඳහන් කරනවා ශාම්නුවන් ගණේවත්
2: අය අද වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙනේ ඒත් එක්කම දිනමින පුවත්පත සටහන් කරන ආර්ථික ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යනවා ජනපති IMF නියෝජිතයන්ට කියයි උපාලි කරුණරත්නයි අද වාර්තාව අරගෙන ඉන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑත කාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන බවත් උදා කරගත් එම ආර්ථික ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන ඒතෙකම අද සඳහන් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවාන් පැපජෝජියෝ මහතා ඇතුළු නියෝජිතයින් හමු වුණා ශ්‍රී ලංකාව මේ වන විට උදා කරගෙන ඇති සුවිශේෂී ආර්ථික ප්‍රගතිය මෙහිදී පැපජෝජියෝ මහතාගේ ඇගයීමට ලක් වුණා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ අපේ කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් මේ විරාමයෙන් අනතුරු අපි තවත් පුවත් රැසක් ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලිමක් නැතුවත් ලස්සන එකනේ සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ
5: සේවන සාධන අභිමානයයි රයිනෝ
6: ශ්‍රී ලංකාවේ අංකයිකේ රූෆින් සහ සීලිම් ෂීට් FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 17යි
2: ලකන සිත නිවන පුතුපන සිත නිවන පුතුපන
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
3: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: වෙලා උදේ 6 විනාඩි 20යි අපි සෝදානම් නැවතත් අද පුවත්පත්වල සඳහන් කරලා තියෙන ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න. විනිසුරු වැටුප් වලින් බදු අඩු කිරීම නීත්‍යානුකූලයි. අධිකරණ ස්වාධීනත්වයට පටහැනි නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. අද දිවයින පුවත්පත අතුරු සිරස්තලයක් විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඒජේ අබේනායකයි අද වාර්තාව අරගෙන ඉන්නේ. විනිසුරුවන්ගේ වැටුප් වලින් ඇඩ්වාන්ස් පර්සනල් ඉන්කම් ටැක්ස් එහෙම නැත්නම් ඇපිට් අඩු කිරීම අධිකරණ ස්වාධීනත්වයට පටහැනි නොවන බව පැහැදිලි කළමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු. අද සඳහන් කළා තියෙනවා SC appeal number 165 ඇල ඉරාක් 2023 166 ඇල ඉරාක් 2023 සහ 172 ඇල ඉරාක් 2023 යන අභ්‍යාශනා තුන ඒකාබද්ධ විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබෙන බවයි සඳහන් වෙන්නේ. අදාළ නඩු තීන්දුව 2025 වර්ෂයේ නොවැම්බර් මාස 20 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ විභාග කර ඇති අතර තීන්දුව 2026 වසරේ සැප්තැම්බර් මාස 15 වෙනිදා ප්‍රකාශයට පත් කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙම අභියෝජනා මහාධිකරණ විනිසුරු සංගමයේ අධිකරණ සේවා සංගමයේ සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් නියෝජනය කරන සංගමය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබුණා කියලත් අද සඳහන් කළා තියෙනවා. ඒ අනුව මාධිකරණ විනිසුරුවන් දිසා විනිසුරුවරුන් අතිරේක දිසා විනිසුරුවරුන් මහේස්ත්‍රාත්වරුන් අතිරේක මහේස්ත්‍රාත්වරුන් සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් මෙම නඩු මගින් නියෝජනය වී තිබෙනවා කියලත් අද දීර්ඝ විස්තරයක් සහිතව දිවයින පුවත්පත තොරතුරු සටහන් කළා තියෙනවා. එතකම අපි අවධානය යොමු කරනවාද ලක්ෂණ ප්‍රවෘත්ති අංශ ගණන තොරතුරු වලට. අද වන විට රට තුළ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරනවා. වසර 14ක් පුරා නතර වී තිබූ බදුල්ල හාලියල සහ මොරගොල්ලාගම නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නා.
1: කබරගල දෙවල් ටික ලස්සනට හැදුවා. ඒවට අපේ නිලධාරි මහන්සුණා හමුදා සුවිශාල මහන්සියක් වුණා. අපේ මන්ත්‍රීවරුත් නිරන්තරයෙන් ගිහිල්ලා කැප වෙලා වැඩ කරා. වෙන ආණ්ඩුවක් ආවනම් මේවා මෙහෙම කරන්න වෙන්නේ නැහැ. පඩි වැඩි වෙන්නේ නැහැ. අලුතෙන් රස්සා හම්බෙන්නේ නැහැ. ගෙවල් මේ විදිහට හැදෙන්නේ නැහැ. පාරවල් තොටවල් හදන්න විදියක් නැහැ. හොරකම් වංචා කළා. නීතිය හොඳින් ක්‍රියාත්මක වෙන හින්දා තමයි රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ නීතියක් තිබ්බේ නැත්තම් මේ වගේ සංවර්ධනයකුත් නැහැ. ඇයි සල්ලි කොච්චර විනාශ වෙයිද? දැන් මෙන් හිතන්න දැන් අපි දේශපාලන වශයෙන් උනුත් වෙන ආණ්ඩු වගේ නෙවෙයි. අපි මේ ඇමතිකම් ඔය මන්ත්‍රීකම් කියන ඒවා අපිනේ ලොකුවට ආභරණ හැටියට කරට අරන්නේ. සැබෑ විදියට මේ රට ගොඩ නැගෙමින් තියෙනවා. ඒක මම ඔබ තමුන් වහන්සේ ඉල්ලන්නේ අවුරුදු දෙකක් යනකොට ජනාධිපතිතුමා මේ ජාතික ජන බලවේග ආණ්ඩුව විශාල වැඩ කොටසක් කරමින් ඉන්නවා. තව අපිට විශාල සිහිනයක් බලාපොරොත්තු තියෙනවා වැඩ කොටසක් කරා. ඒසා දැන් මේ ආරම්භ කරපු කාර්ය එයින් එකක් පමණයි. මුල වෙනවා. ගෙවල් ටිකේ පදිංචි කරන්න බලාපොරොත්තු
0: පසුගිය කාලයේ පුරා විෂමද්‍රව්‍ය සඳහා තිබෝ දේශපාලන අනුග්‍රහය මේවන විට මුළුමනින්ම අවසන් වී ඇති බව ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා. ඒ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳ මාධ්‍ය හමුවකට එක් වෙමින්
2: පවුල් අතර සමාජයේ ගම්පුරහ ඒ ගැටුම් ඇති වෙන මූලික කාරණයක් බවට පත් වෙලා තියෙනවා මේ විෂ මද්‍රව්‍ය භාවිතය. නගරයේද ගමද හැම තැනම මේ උවදුර පැතිරිලා තියෙනවා. ඒ වගේම උගත් නූගත් විවිධ තරාතිරමේ පුද්ගලයන් මේ සඳහා ඇබ්බැහි වෙලා තියෙනවා. අපිට අද හැකි වෙලා තියෙනවා ජාතික ක්‍රමෝපායික සැලැස්ම මේ රටමේකට කියන සාමූහිකය ඇතුලේ සෑදුණු එකක්. මේක නිකන් කෙටි කාලීන කාර්යයක් නෙමෙයි. මද්‍රව්‍ය මේ රට පුරහා පැතිරෙන්නට මූලික වුණා යම්කිසි සමාජ දේශපාලනික රැකවරණයක්. ඒ දේශපාලනිකව රැකවරණයක් තිබුණා නම් අන්නේ රැකවරණය අවසන් වෙලා.
0: නඩු භාණ්ඩ 43,000ක් රස පරීක්ෂකයේ ගොඩ ගැහිලා ඉඩ ඇත්තේ ආහාර අංශයේ විතරයි. සිරකරු රොත්තක් හිරගේ හිරවි රජයට අමතර බරක් විගණනෙන් අනාවරණයක් කියලා අද ලංකාදීප පුවත්පතේ අතුරු සිරස්තලයක් විදිහට සඳහන් කරලා තිනු සුජිත් හේවාජුලිගේ අද වාර්තාව අරගෙන ඉන්නේ. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආහාර අංශය හැර අනිකුත් සියලුම අංශවල විමර්ශනය නොකෙරුණු නඩු භාණ්ඩ 43,656ක් ගොඩ ගැසී තිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා කියලා අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් කඩලා SSPලා තිදෙනෙකුගේ තරු ගලවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි කියලායි අද සඳහන් කළ තියෙන ලංකාදීප පුවත්පතේ සටහන. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල තොරතුරු වලට. අද මේ සම්බන්ධයෙන් කොහොමද වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙන්නේ කියලා බලන්න රංජන් කටුගම්පලයි අද වාර්තාව අරගෙන එන්නේ. අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මීට වසර 15කට පෙර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරවලට උසස් කිරීමෙන් පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරවලද කටයුතු කරන නිලධාරීන් තිදෙනාගේ උසස් වීම බලශුන්‍ය කිරීමට නියෝග කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 33 දෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන අනුර කුමාර ප්‍රේමරත්න, ලලිත් චන්ද්‍ර කුමාර වීරසිංහ ඇතුළු 33 දෙනෙකු විසින් ගොනු කරන ලැබ තිබූ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිෂාන්ත, සහකාර පොලිස් අධිකාරී PGS ගුණතිලක සහ සහකාර පොලිස් අධිකාරී PMP පෙරේරා යන මහත්වරුන්ද එවකට සිටි අමාත්‍ය මණ්ඩලයේද නම් කරනු ලැබ සිටියා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට වාර්තා කරලා තියෙන්නේ. අපේ කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරුව තවත් පුවත් ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වන රැඳි සිටින FM 93.5 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.
3: News Alert.
0: Morning News Alert. Morning News Alert. Morning News Alert. Morning News Alert. Morning News Alert. Morning News Alert.

0: Lakhanda Radio ITN
1: Velau de hai binadi 28
2: Dashaka tunaka Lakhanda Abhimaniya samagi Avatama Radio Reality
0: Lakhanda Golden Voice
3: Happy Soyan
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
0: ලක්හඬ Golden Voice FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN Morning News Alert
1: වෙලාව දෙහය විනාඩි 29 අපේ සෝදානම් නැවතත් පුවත්පත් වල සඳහන් වෙලා තියෙන ප්‍රතිවලට අවධානය යොමු කරන්න. මද්‍රව්‍ය තියාගෙන ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර දඩකයි ආයෙත් අහුනොත් පුනරුත්ථාපනයට මහේශ්‍රත්වරයේගෙන් අවවාද කියලායි අද ලංකා දීප පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් ඇතුළු පිටුලත් අද දිනක විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා. මද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතඩංගුවට ගත් ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර එම චෝදනාවට වරද පිළිගැනීම නිසා රුපියල් 5000ක දඩයක් ගෙවන්නේ ගල්කිස්ස මහේශාත් කාංශනන් රංචරා සිල්වා මහත්මිය නියම කළා කියලායි සඳහන් වෙන්නේ. නැවතත් මෙවැනි වරදවල් සම්බන්ධයෙන් අධිකරණයට පැමිණියහොත් පුනරුත්ථාපනයට යොමු කරන බවද මහේශාත්වරිය විත්තිකරුණතරයේ අවවාද කළා කියලත් අද තොරතුරු සඳහන් කරලා තියෙනවා වැඩිදුර තොරතුරු විදිහට. ඒතකම අපේ අවධානය යොමු කරනවා අද දිවයින පුවත්පතට. සාකච්ඡා අසාර්ථකයි සලසවි ඇදුරන්ගේ කළු සතිය දිගටම. අද සුජීව තත්සරයි වාර්තාව අරගෙන ඉන්නේ දිවයිනට. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතවද ඇතුල් පිටුලත් තොරතුරු සටහන් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ගැටළු සම්බන්ධයෙන් නගමැතිනිය සමග පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බැවින් කළු සතිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සඳහන් කරනවා. අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළු කීපයක් මුල් කර ගනිමින් එම සම්මේලනයේ පසුගිය 9 වැනිදා දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ෂණයක නිරත වුණා. අනතුරුව ආචාර්යවරුන් කළු සතියක් ප්‍රකාශයට පත් කරමින් කළු පැහැති ඇඳුම් වලින් සැරසී සේවයට පැමිණියා. එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින් විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ද කළු ඇඳුමින් පැමිණී සිටියා කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඊයේ අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදා තිලංග සිංහ මහතා සඳහන් කළේ දැනට ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි තීරණ ඉක්මනින්ම ඔවුන් දැනුවත් කරන බවයි කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා ඇතුල් පිටුවල. එතෙක්ම අද සඳහන් කරලා තියෙනවා දිවයින පුවත්පතේම තවත් තොරතුරක්. ජේ.ආර්.ගේ ජන්මදින සැමරුමදා රනිල් සහ සජිත් එක්වී කියලා අද චෛරූපත් සමගිනුයි තොරතුරු සටහන් කරන්නේ. එකට එක්ව එජාපය නැමැති මහගෙදරින් දේශපාලන ගමන් මග ආරඹා පසුව වෙන්වත් පක්ෂ දෙකක නායකත්වයේ අද දරන එජාප නායක සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඊයේ එකම වේදිකාවක මෙලෙසින් අසුන් ගත්තේ මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්මදින සැමරුමකදී කියලයි අද චාරූප සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ දිවයින පුවත්පත. එතෙකම මේ මට්ටක්කුලියේ 30 දෙනෙකුට මරු කැඳවූ අනතුර පිළිබඳවත් තොරතුරු අද සියලුම පුවත්පත් සටහන් කරලා තියෙනවා. අපි මේ විරාමයෙන් අනතුරු ඔබට ඒ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එතෙකම දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. අද සඳහන් වෙනවා යෝෂිතට සහ කරන්නාගොඩට එරෙහි දූෂණ නඩුවේ පූර්ව නඩු විභාගය ඇරඹෙයි. නඩුවේ ලේඛන විත්තියට දීමටත් නියෝග කියලායි සඳහන් වෙන්නේ. චන්දන ජයවීර වාර්තාව අරගෙන එනවා. අද මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතු යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන තැනැත්තන්ට එරෙහිව පවරන ලද දූෂණ නඩුවේ පූර්ව නඩු විභාගයේ කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ ආරම්භ වුණා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ වැඩිදුර තොරතුරු විදිහට. එතකම අද දිනමින පුවත්පතම සඳහන් කරනවා අරවින්දට බිරියට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි. සුභාෂිනී සේනානායක අද වාර්තාව අරගෙන එනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට පළල් බඳ සහිත නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපනය කිරීමේදී ඇමරිකාන් ඩොලර් මිලියන 2ක පමණ සිදු ඇති දූෂණ වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිය වෙනුවෙන් ඇප තැබූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරියට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන අමරසේන මහතා ඊ නියෝග කළා කියලා තමයි අද දින මින පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් අලර්ට් එක.
0: මෝර්නින් නිවුස් අලර්ට්.
1: වෙලා උදේ 6 වෙනාඩි 34යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: සොදානමේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වුණේ කොහොමද කියලා බලන්න. ඊයේ සැප්තැම්බර් මාසේ 17 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ මහජන සම්පත 6313 වන ජයග්‍රහය දිනුම් බාරේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ යූ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක බිංදුව අංක 2 නැවතත් අංක බිංදුව අංක 9 අංක 3 සහ අවසානයටත් අංක 9 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසත 4555 වන ජයග්‍රහය දිනුම් වාරේ Y ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහය අංක අංකට අංක 9 අංක 36 සහ අවසානයට අංක 69 විදිහට සටහන් වෙනවා. මෙගාපව 2661 වන ජයග්‍රහය දිනුම් වාරේ දවසේදී ක්‍රියාත්මක වුණා S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය සුපිරි අංකයේ අංක 25 අනිකු ජයග්‍රහය අංක සටහන් වෙනවා අංක 14 අංක 35 අංක 43 සහ අවසානයට අංක 72 විදිහට. දරණිදහණය 2343 වන ජයග්‍රහය දිනුම් වාරය ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 13 අංක 56 අංක 79 සහ අවසානයේ අංක 82. හදහන 1622 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මක වුණේ මේෂ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 2 අංක 25 අංක 27 සහ අවසානයේ අංක 62 විදිහට. අද සම්පත 888 වන ජයග්‍රහ දිනුම් වාරයේ යූ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක අංක බිංදුව අංක 9 අංක 3 සහ අවසානයටත් අංක 9 විදිහටයි සටහන් වෙන්නේ. NLB ජය 581 වන ජයග්‍රහ දිනුම් වාරයේ I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 4 අංක 1 අංක 9 සහ අවසානයටත් අංක 1 විදිහට. සුබ දවසක් 429 වන ජයග්‍රහී දිනුම් වාරය අරගෙන බලන්න ඔබ මෙලෙදිගත් සුබ දවසක් ලොතරැයි වාදයේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය මකර ලග්න සංකේතයද කියලා. ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 14 අංක 22 සහ අවසානයේ අංක 37. එදකම සුබ දවසක් 429 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 8539 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්හඬ මෝර්නින් නිවුස් වල තහගෙන ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 37යි.
3: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
6: සේවන ප්‍රදාන අභිමානයයි රයිනෝ.
7: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිම් ෂීට් FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්ලු සැමට දැන් දීමයි ඉවර වෙන
4: මල් තිනුන්
0: හසන් සමීර අධ්‍යක්ෂණයක්
5: මට හිතෙන්නේ පූජන මාගේ ගැන
6: මටත් එහෙම හිතෙනවා මේ මන් දන්නේ දෙයනේ මේ මොනවද සිද්ධ වෙන්නේ කියලා
5: ඒකෝල හැසුරුන විදිය නම් මට කියන්නේ මාගේ කැමර දිලා නෑ වගේ
0: මල් මයිකොයිගොන්
6: ඔබ කතා කරන්න එපා සංදේශ මාත් ගෑණියෙක් ඔවා පොඩ්ඩක් මගේ පැත්තෙනුත් හිතන්න
7: අයියෝ නිදි ඔළුව කන්න එපා ඉතින් මාත් පිරිමික් ඔය එකත් හිතන්න
6: මම මේ හැමදේම කරේ ඔයා නිසා
0: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න
4: මල් දිනුන්
8: අම්මා

0: වලවදේ 6 විනාඩි 45යි අපේ දෙවෙනි පුවත්පතටයි මේ අවධානය යොමු කරන්නේ. විරාමයේ ප්‍රථමව අපේ සඳහන් කරා මේ මටක්කුලියේ යක්ෂාගමණය සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එනවා කියලා. රේන්දුරු රිමාන්ඩ් මෝටර රථය ඉගිල්ලෙන හැටි CCTV දසුන්වල වාහන හතක් කුඩුපට්ටම් කර තුනකට මරු කැඳවා 10කට තුවාල කළ මට්ටකුලියේ යක්ෂාගමණය රියදුරු මත්වෙන යමක් පානය කරලා පාලනයෙන් ගිලිහි ගොස් අනතුර සිදුවනා කියලා රියදුරු කියන්නේ කියලා තමයි අද හේමන්ත රඳුනු සහ චමින්ද සිල්වා දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. අහිංසක පදිකයන් තිදෙනෙකුට මරු කැඳවමින් තවත් දස දෙනෙකුට බරපතල තුවාල සිදු කරමින් මත්ද්‍රව්‍ය පානය කර මට්ටක්කුලේ ෆර්ගියුසන් හන්දිය හරහා අධික වේගයෙන් මෝටර රථයක් පැදවූ පුද්ගලයාට එරෙහිව මිනිමරුම් චෝදනා ඇතුළු චෝදනා පහක් යටතේ නඩු පැවරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. මෙම මාරකර යනතුරු සිදු කළ 52 වැඩි දිරිය ඇදුරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කරමින් කියා ඇත්තේ අමතර පන්තියකට සහභාගී වී සිටි සිය දරුවා නිවසට රැගෙනමින් ඒමට යමින් සිටියදී තමන් පැදවූ මෝටර රථය පාලනයෙන් ගිලිහි ගොස් මෙම මාරක අනතුර සිදු වූ බවයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇතුල් පිටවලත් අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තියෙනවා. තමන් පැදවූ නවීන පන්නේ මෝටර රථය එකවරම පාලනයෙන් ගිලිහි ගොස් අධික වේගයකින් ධාවනය වී ගමන් මාර්ගයේ දෙපස සිටි පුද්ගලයන් සහ වාහන යට කරගෙන ගිය බවද සැකකාර රියදුරු ප්‍රකාශ කර තිබෙනවා කියලා සඳහන් වෙන්නේ. විමර්ශන නිලධාරීන් පවසන්නේ සැකකාර රියදුරුගේ නිවස පිහිටා ඇත්තේ මෙම මාරක රියනතුර සිදු වූ ස්ථානයට මීටර 400ක් පමණ දුරින් බවයි. පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ අනතුර සිදු කළ නවීන පන්නේ මෝටර රථයේ කිසියම් කාර්මික දෝෂයක් තිබෙන බවට මූලික විමර්ශන වලින් හෙළි වී තිබෙනවා කියලා. මෙම මෝටර රථය සම්බන්ධයෙන් මොරටු විශ්වවිද්‍යාලයෙන් වාර්තාවක් කැඳවීමටද අධිකරණයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කරා කියලාද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා දිවයින පුවත්පත. රුපියල තවත් පහලට ඩොලරය රුපියල් 336.92 කියලායි සඳහන් වෙන්නේ. ශ්‍යාම්නුවන් ගණේවත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙනවා. අමරිකාන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේද සැලකිය යුතු පිරිහීමකට ලක් වෙමින් අමරිකාන් ඩොලරයක විකුණු මගේ රුපියල් 336.92 දක්වා ඉහළ ගියා කියලායි සඳහන් වෙන්නේ. අමරිකාන් ඩොලරයක විකුණු මගේ පෙරේදා වාර්තා වූයේ රුපියල් 335.48 ලෙස වන අතර ඒ අනුව ඊයේ අමරිකාන් ඩොලරේ විකුණු මගේ රුපියල් 1.44 ඉහළ ගොස් තිබෙනවා කියලත් අද සඳහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ තොරතුරු විදිහට ලංකාදීප පුවත්පතටයි මේ අවධානය. දිට්වා කුලී ගෙවල් දීමනාව දෙසැම්බර් තෙක් දීර්ඝ කරයි. අද ඇතුල් පිටුවලයි වාර්තාව සටහන් වෙලා තියෙන්නේ. අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. අංජුල මහික වීරරත්නයි වාර්තාව අරගෙන එන්නේ. දිට්වා හදිසි ආපදාවෙන් තම නිවාස හානි වීම හේතුවෙන් තවදුරටත් කුලී නිවාසවල රැඳී සිටින නිවාස හිමියන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 25,000ක මාසික ගෙවල් කුලී දීමනාව ලබන දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට අදාළව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යාපිරු මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා කියලා අද සටහන් කරලා තියෙනවා තොරතුරු විදිහට. මෙව තමයි අද දවසේදී විපවත්පත්වල සිරස්තල විදිහට සටහන් වෙලා තිබුණේ. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න මේ විරාමයෙන් අනතුරු අපි විදෙස් පුවත් ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන් සබයත ගෙන ඉන්න බලාපොරොත්තු වෙන රැඳි සිරින FM 93.5 ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 6:48.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 10,005 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කතර වාසි 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: වෙලාවද 6යි විනාඩි 53 එපිසෝඩනම් විදිස් තොරතුරු වලට අවධානය යොමු කරන්න.
1: Round the world.
0: අදත් විදිස් තොරතුරු පිළිබඳව අපිට එක සාකච්ඡා කරන්න සම්බන්ධ වෙලා ඉන්නවා ලක්න ප්‍රත්‍යක්ෂයේ සහකාර කළමනාකරු විදිස්පත් විශ්ලේෂක චන්දන මාලසිංහ ආයුබෝවන්.
2: ආයුබෝවන් මේකල.
0: චන්දන මහත්මයා දැන් සඳහන් වෙලා තිනවා එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ රැස්වීමක් සමුලුවක් තියෙනවා ලබන සතියේ. හැබැයි ඉරානයට එන්න අවසර ලබා දුන්නත් මේ සමුලුවට තවත් රටකට මේ සඳහා සහභාගී වෙන්න අවසර ලබා දීලා නැහැ. අපි ඒ සම්බන්ධයෙන් කතා කරමු.
2: ඔයතරම එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල රැස්වීම ලබන සතියේ ආරම්භ වන්නේ නිව්යෝක් වලදී. ලෝකයේ ප්‍රධාන පෙළ රටවල් සියල්ලම සහභාගී වෙනවා. දැන් මේ සමුලුවට ඉරාන නියෝජිතයන්ට එන්න වීසා ලබා දෙන්න ඇමරිකා රජය පියවරම් තියෙනවා. එන්න කියලා උන්ට දැන් හැකියාවක් තියෙනවා. ඉරානයේ නියෝජිතයන් විශේෂයෙන්ම ජනාධිපතිවරයාට සහ විදේශ අමාත්‍යවරයාට හැකියාවක් තියෙන ඇමරිකාවට ගිහිල්ලා මේ සමුලුවට සහභාගී වෙන්න අදහස් ප්‍රකාශයට. දැන් ඉරාන ඇමරිකා යුද්ධයට මාස 7කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. තවමත් ප්‍රශ්න තියෙනවා, අර්බුද තියෙනවා. ඒ අතර මැද්දේ තමයි මේ මහා සමුලුව පැවැත්වෙන්නේ. මේ සමුලුවට එන්න කියලා දැන් අවසර ලබා දීමක් සිද්ධ කරලා තියෙනවා. මොකද යම් ආකාරයක අපි කතා කළා ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කරා කියලා යුද්ධය අවසන් අදියරට එළඹලා තියෙනවා කියලා. ඒ කියන්නේ සාමි උදාකර ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. ඉරානයත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න උත්සාහ කළා. චීනය සමගත් මැදිහත්කරුවෙක් ඉදිරියට කතා බහ කළා. මේ සමකාමී වාතාවරණය මොකද රටවල් දෙකටම ඇත්තටම දැනට සමහර වෙලාවට ප්‍රකාශයටපත් නොකරත් ප්‍රශ්න මතුවලා තිනවා. ඒ රටවල විතරක් නෙමෙයි ලෝකයේ අනිත් රටවලටත් මේ යුද්ධ නිසා ගැටලු මතුවලා තිනවා. විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යාම වගේ කාරණා නිසා. ඒ වගේ පසුබිමක තමයි මේ එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල රැස්වීම ලබන සතියේ තියෙන්නේ. අඟහරුවාදා ආරම්භ වෙනවා. ආරම්භ වුණේ දැන් 80 වන සතිවාරයේ තමයි තියෙන්නේ. අඟහරුවාදා ඇමරිකා ජනාධිපති, බ්‍රිතාන්‍ය අගමැති වගේම ෆ්‍රාන්ස් ජනාධිපති තමයි දේශන පවත්වන්නේ. දැන් ඇත්තටම යුද්ධය ඉවර කරන්න කියලා ඇමරිකා රජයට දේශපාලනික වශයෙන් වගේම ජනතාවගෙනුත් බලපෑමිලා තියෙනවා. අධිකාරණ මැතිවරණය නොවැම්බර් වල තියෙනවා. මේ සියලු කාරණා පදනම් කරගෙන කඩනමින් සාමකාමී වාතාවරණයක් අරගෙන ඉන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට එහෙම ඉරානයට එන්න අවසර ලබා දෙනකොට සමුලට එන්න පලස්තින ජනාධිපති මොහමද අබ්බාස් ඉල්ලීමක් කළා පලස්තින අධිකාරියෙන්. හැබැයි ඇමරිකාව ඔවුන්ට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක හේතු විදිය දක්වලා තියෙන්නේ දැන් ගාසා තීරය කියන ඉතාම බරපතල තත්ත්වයක දින තැනක්. විශේෂයෙන් ඊශ්‍රායල් ප්‍රහාර නිසා ගාසා තීරය සහ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එවැනි තත්ත්වයක ඇමරිකාව සාමක්‍රියාවලියක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කළා, හඳුන්වා දුන්නා. ඊශ්‍රායල් මේකට විරුද්ධය පළ කළා. හැබැයි ඇමරිකාව කියනවා සාමක්‍රියාවලියට අදාළ වගකීම් පලස්තීනයත් ඉටු කරලා නැහැ කියලා. ඉටු කරලා නැහැ සහ මේ ගැටුම ජාත්‍යන්තරකරණය කරන්න පලස්තීනය කටයුතු කරලා තියෙනවා කියලා මේ සාධක පදනම් කරගෙන පලස්තීනයට එන්න අවසර ලබා දීලා නැහැ. එතකොට යම් ගැටලුවක් තියෙනවා. මොකද ආරක්ෂක මණ්ඩලයෙන් ඉස්සර සමාජිකෙන් පවා පලස්තීනය පිළිගනිද්දී ඇමරිකාව පමණක් පිළිගත්තේ නැහැ. ඒ වගේම ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ 73,000කට වැඩි පිරිසක් මිය ගිහිල්ලා. මේකෙන සියලු කාරණා මානුෂීය කාරණාත් පවතිනකොට ලබන සතියේ මේ පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරාවි. හැබැයි පලස්තීනයට තමන්ගේ අදහස් පළ කිරීමට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ මේ වීසා ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් හින්දා.
0: ඔව්, ඒතක මේ ෂේක් හසීනාගේ පක්ෂයේ ප්‍රබලයින් 7 දෙනෙකුට මරණ දඬුවම කැඳවලා තිනවා කියලා තද සඳහන් වෙලා තිනු මේ බංග්ලාදේශ ජන අරගලය පිළිබඳව. කොහොමද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන්?
2: ඔව්, අතරම දැන් මීට කලිනුත් ඔය පිළිබඳව වාර්තා වුණා. මොකද ෂේක් හසීනාට පවා ප්‍රශ්න මතුවලා තිනවා. ඒ කියන්නේ අර තම ගැටලුකාරී තත්වයක් තරුණයන් නෙගටිව් පිළිබඳව වැඩිපුර වාර්තා වෙලා තියෙන්නේ. බංග්ලාදේශ රජයේ ඉල්ලීමක් කළා ෂේක් හසීනා බාර දෙන්න කියලත්. ඒ වගේම නඩු කටයුතු සඳහා ඉදිරිපත් වෙන්න සිද්ධ වෙනවා කියලා හසීනා පවා කියලා තිනවා ඉදිරිපත් වෙනවා කියලා. කොහොමද දැනට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යනවා සහ තරුණ කණ්ඩායමවල ඉල්ලීමකුත් ප්‍රධාන වශයෙන්ම තරුණ කණ්ඩායමවල ඉල්ලීමක් පදනම් කරගෙන ආණ්ඩුව මේ විදිහට

0: කරනවා. අපි බලමු මේ තත්ත්වය කොයිතරම් දුරකට පවත්වාගෙන යන්න පුළුවන් වේද කියලා. දැනටත් බංග්ලාදේශයේ සමහර ආකාරයෙන් මේ ඉරාන සහ ඇමරිකා අර්බුද නිසා ආර්ථික අර්බුද ගන්නවකුත් මතුවලා තියෙනවා. ඒ දැන් ප්‍රධාන වශයෙන් ආර්ථික අර්බුදයේ විරේකියාව සහ අසාධාරණ කියන සාධක පදනම් කරගෙන තමයි පහුගිය කාලයේ තරුණ නෙක්ටිම් සිද්ධ වුණේ. ඒවා යලිත් ඇතිවීම වළක්වා ගැනීම තමයි මේ අලුත් ආණ්ඩුව අරමුණලා තියෙන්නේ.
1: මේ විදිහට තමයි විදේශ තොරතුරු සටහන් වෙනල් බෙහෙවින්ම ස්තුතියි ඔබට. අපේ අවධානය යොමු කරනවා විදේශ තොරතුරු වලින් ක්‍රීඩා තොරතුරු වලට.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
1: අගෝස්තු මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සොනාල් දිනුෂ අද දමිඳ විජේසූරියයි වාර්තාව අරගෙන එන්නේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මාසිකව තෝරා ගන්නු ලබන ලොව විශිෂ්ටතම ක්‍රීඩකයාගේ සම්මානය ශ්‍රී ලංකාවේ සොනාල් දිනුෂට හිමි වී තිබෙනවා. පසුගිය මාසයේදී ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දැක් වූ දස්කම් හේතුවෙනුයි ඔහුට මෙම සම්මානය තිළින කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබෙන්නේ කියලයි අද ලංකාදීප පුවත්පතේ සටහන. එතකම අද සඳහන් කරන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කාන්තාවෝ අද පිටියට. ජපානයේ ආචි ප්‍රාන්තයේ නගෝයා නුවරදී හෙට නිල වශයෙන් ආරම්භ වන 20 වැනි ආසියානු ක්‍රීඩාවලියේදී ක්‍රිකට් 20x20 කාන්තා සහ පිරිමි සවු දෙකෙන්ම ශ්‍රී ලංකාව පදක්කම් දිනා ගැනීමේ දැඩි අපේක්ෂාවෙන් පසු වෙනවා. ඒදී 20x20 අලුත් මාසියානු අනුශූරයෙන් ලෙස කාන්තා ඉසව්වට සහභාගී වන චමරි අතපත්තුගේ නායකත්වයෙන් නියොත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද මලයාසියාව සමග කාන්තා තරගාවලියේ දේශීය පළමු තරගයට සහභාගී වෙනවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. ක්‍රීඩා තොරතුරු විදිහට අපේ ක්‍රීඩා තොරතුරු වලින් යනවා කාටුන්ස් වලට. සඳහන් වෙන්නේ කොහොමද කියලා බලන්න.
2: කාටුන්ස්
1: දින මින අංජනගේ කාටුනය කොහොමද අද සඳහන් වෙන්නේ? ගනුදෙනුව නම් එයා බස්, හැබැයි යන්න උනේ බන්ධනාගාර බස් එකේ කියලා තමයි අද දින මින පුවත්පතේ අංජනගේ කාටුනේ සඳහන් වෙන්නේ. ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් වාහන මිල පහලට බහිනවලු, ඒ වුණාට තෙල් මිල කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක සඳහන් වෙලා තියෙනවාද ලංකාදීප පුවත්පතේ. අපේ දිවයින පුවත්පතටයි අවධානය යොමු කරන්නේ. චන්දන කුමාරසිරිගේ අද ශ්‍රී සමයන් කාටුනේ. ලාල්කාන්ත කියනවා හොරු ඇල්ලීමෙන් පමණක් රටගොඩ ගන්න බැරිලු, 76 සාපේට බැන බැන ඉඳලත් බැහැනේ කියලායි සඳහන් වෙන්නේ. එතකම දිවයින පුවත්පතේම ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ නාදට අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලට් නිමා කරනවා. අපි මොනවට බය වෙන්නද? අපිට චන්දන නඳුන් ජනතාවත් දැන් ඉන්නේ අපිත් එක්ක කියලා ඇමති නාමල් කියන්නේ. එහෙනම් දැන් ඉක්මන් කරලා පළාත් සභා ඡන්ද තිබ්බනම් හරිනේ කියලා තමයි සඳහන් වෙන්නේ. මම තමයි අද දවසේදී කාටුන්ස් විදිහට සඳහන් වෙන්නේ. හෙටත් උදෑසන 6ට ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි අදට ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමුගන්නා ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
3: අකුරු අතර පුවත් සොයන පත්තර
4: සමු අනුග්‍රහය Youth again no age future ekata plus point ekak RDB Youth Plus Youth ekama set wenna banking partner RDB Youth Plus kinuma
5: sahayogita anugrahaya kotu deka

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Good morning, Adehata, Evan Adiakai.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0.71 711 711 1.
8: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
10: Good morning. කොහොමද? හරි, අද සිකුරාදා. සෙප්ටෙම්බර් මාසේ 18 වෙනි සිකුරාදා. හරි, එහෙනම් ඉතින් අද මෝර්නින් ෂෝ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. සති අන්තිම වැඩ දවස. අපි හරි සතුටින් ඉන්නවා. එනිසා උදේම හිතටත් පොඩි නිවාඩුවකට ලෑස්ති වෙන ගමන් හිතට පොඩි නිවාඩුවක් දෙන්න රෙඩි වෙන ගමන් තමයි සිකුරාද දවස වැඩ පටන් ගන්න ඕනේ. විශේෂම කියන්නේ අද අවුරුද්දේ 261 වෙනි දවස තමයි අද මේ අපි පටන් ගන්නේ. තව දවස් 104ක් ඉතුරුයි. ඉතින් ඒ 104 පොඩ්ඩක්වත් නේද දැන් මේ 261 ඇතුළේ මුකුත්ම කරගත්ත නැත්තම් අඬව මේ 104 ඇතුළේවත් මොන හරි කරගන්නු නැත්තම් හැමදාම හැම අවුරුද්දෙම වගේ කියන මේ අවුරුද්දත් ගෙවිලා ඉවරයි කරගත්ත දේකුත් නැහනේ. ඒ වගේල කියනවා. ඉතින් මේ අවුරුද්ද හැම කියන්න දෙන්න එපා. මේ අවුරුද්දම අක්කරි කරා කියලා හිතට අයිඩියා එකක් එනවා නම් අන්න හරි. හරි, එහෙනම් ඉතින් දැන් මේ වැඩට යන ගමන් වෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ පාරේ ට්‍රැෆික් එකේ ඉන්නවා නම් කේන්ති ගන්න එපා. උදේ පාන්දර කේන්ති ගන්න එක හොඳ නෑනේ. ලස්සන ළමයි මල් වගේ යන්න ඕනේ ඔෆිස් යනකොට. අද ඔෆිස් එකේ දැන් මේ වෙලාවේ ඔෆිස් එකේ නම් ඉන්නේ පොඩ්ඩක් ගිහලා බලන්න බොස්ගේ මූඩ් එක කොහොමද කියලා. මූඩ් එක ඕකේ වගේ නම් ඔයාත් හැපි එකේ ඉන්න. හැබැයි මූඩ් එක අවුල් වගේ නම් පොඩක් ෂේප් එකේ ඉන්න. හරි, අසා තාම නෑ. එන ගමන්ලු හොඳයි. ඉතින් මෙහෙම නේද මං එයාගේ එයාගෙන පොඩ්ඩක් බලන්න ඉන්න දැන් හරියන්නේ. හරි, එහෙනම් ඉතින් යාවට පස්සේ තව ටිකක් ගොඩක් අපි කතා කරමු. අදත් ඔයාලට කියන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට බෙදා ගන්න දේවල් තියෙනවා. මේ හැම දෙයකටම උදේ 10 වෙනකන් අපි දෙන්නට වෙලාව තියෙනවා. එහෙනම් පටන් ගමු ලස්සන සින්දුවකින්.

0: උදේ 7යි විනාඩි 17යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑ ගිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
1: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණීය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
3: එහෙම කියනවා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
4: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
3: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
4: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
3: ඈ?
5: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ පිටිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: David Pierce Motor Company within Rajya Sevak Obata Pidana DPMC Rajya Pranama Amatanna 0111 400 600

0: September Tahatam in the Sudasana Sikurada. Think of the good morning.
1: Good morning, good morning.
0: Where I show you Patanga, Tamandan
1: Patanga. Him Balagan in the band mill.
0: Kauru, Tamanto, and Medjahuat, Mangahani Mato, and Medji. Oh, up a Sri Lanka cricket.
1: Mammy, the Hitavi. Cavat.
0: Cavat. Igane Kauru Kohoma. Engalante, India, Arugolu, Megolu, Kohoma cricket gahuat, bowler paluat. Hurry, world record tibbat. Apigahane, apitapulu.
1: Apitoni with it.
0: Ape crame when a scrum the cart. Huh? Apio a cake a rally well tahuela, mad dinner a rally well tahuela. Apiti a paradin a rally.
1: Ekemomiano.
0: The match paradona kisi ganak ne ani thank you e mattama dapu genawa ne
1: ekena dinnot thama api poddak apita diya gara papuya maroka gege ekak ewilla
0: oh den hambeng hari dinnot podi heart attack ekak wage enna puluwa
1: enna puluwa dara ganna ba ne
0: paradino kine apita ganak neme
1: normal
0: idi apita den e ara me onama deyak diha me harima neda dukkama hitena situation kiyala emewa ne
1: ne ne
0: idi meka cricket tara ape jeevithiyata ugannano de
1: Meet or Hadukak naked.
0: Oh, and one Amar Ostav Daragan up in Hurukali cricket.
1: Cricket.
0: Thank you.
1: Tabachari
0: Charit Atulu Dasun Sanakal Atulu Kandam at a bonus tooty.
1: Had the Pirimu Wakalino?
0: Are a league called a gila bowl of Palana? Huh? Neither. Record Tiana Dollar Das Ganangupena Wicked Dana Dika Mahae Vagahana Read a hue. Team mereka ini enggak hana kote. Hui tadi orang terapi game cricket kau. Hah?
1: Apa match cakap kira deh?
0: Apa office match cegi apa hui tadi orang terasa langkan. Ini kohomari bom suci Sri Lanka cricket. Sangat kara match cegi pasak iu deh alat hati puna. Cari tasalang kau ayi kapar team mereka degina awi. Ayi tering committee evagi akhiri. Rabi kami sistem kita memikir ide kehidupan itu marukan kaling, oleh teori yang kami tu anam menangai marukal lah, balanda tuh ni. Rabi iye kuwa ni ari, kekina awi nasunat, parna kride kiu tikum gahanu
1: kira. Gahanu kira.
0: Iuna ada ekapart helikoptering wagai, villa ekapart bahino, me cari tasalangkala team meget. Egan asalangka asar takai kila dhan no. Giral dhan.
1: Eh dhan.
0: Dhan ni ting me ne kaurud ne.
1: Ne.
0: Ko. Ne. Kaurud neti kama dhan nevi. Ekko batte kai bole cari tlagi. Ne?
1: Oh, ini nanti.
0: Dengar, iya Abhishek Sharma bola theatre sijak gahano India.
1: Sah. Hah? Balan nanti.
0: Apa? Charitta salang ke bola tisse kita tiak gahano. Honda test seri mak reda kah?
1: Honda.
0: Pahugiya mat dahatunu menggalan tera parah day. Iti api kau hamat rata kiri ada jagrahi manusi kat tin dawas batang kah?
1: Ina tu kau hamat ama paradin na baikar wisesha haki awak tienno.
0: Paradin ekya thai ultra pro max. Sri Lanka. Right, api henang me wedakata idiyak
1: kathakaramu.
0: Api kathakaramu ratama ekata ekathu vela oya monawat oya oya cricket patta gindamuko. E ekolos dina monohari karagena egulo rasav karagena indi.
1: Indi.
0: Api balamu ratama ekata ekathu vela kohomada me madravi udarin ape rata galawa ganne kiyala. Me wenakota ratama ekata jaathi kriyanwithi kriyaatmakai. Etakota wadannawa kudu heroin ne. Ida pasi vividais, ida pasi api kena hash, kush, woi kena own mana vidya dekikuat, madravya deng das kanang, kote ganunin, ni deh. Ehem upaya upaya, ukom jawa ram karya, upahicikan naya, ukom allegen allegen allegen ni ano. Ini metan deh wadah ratai purwesi ekidir dien daikat tu ikan tengah apa tak keran.
1: Ini apa me wagakim, api hari vidya teristikarat deh ham, api ekat ekat tu nut tamai, api ta arakshit samaja khadagan pulang. Ini apa me daruan ter sahudra sahudri an ta aderai nang, elat api khalay deh mu hema abbehvela ini kenek nang, jawaram kerne kenek nang, api elat poda khalay ag deh mu, ikalang heine walte shakti ag deh mu krida walte sangeete ta adyapanet wagem, yaha pat jiwno rata wagat, ikalang mu yamukaran nang, api poda kutsaha keramu, dahana wai visihatra khatagar lehema kenek kena danno anan, toru turat dene katamai, oyaat ti
0: Right, Israel Vesselu, හොඳටම වැස්සලු ඉදිරි දින 10යි තාම අවදානම් කියලා කියනවා සමහර ප්‍රදේශවල ලොකු ගංගා වතුර එනවා කියලා කියන ජ්‍යොතිෂවේදීන් කියනවා මෙහෙමයි මෙහෙමයි කියලා රයිට් ඔයි කොහොම වුණත් ඔයාගේ වහල කියන එක නේද තෙමනේ තැන් එහෙම හදාගන්න බෑ අලුතෙන් වහල මේ අලුත් වැඩියා කරන්න එහෙම හිතන් ඉන්නවනම් රයිනෝ රූෆින් ප්‍රීමියම් කියන ෂීට් එක තමයි හරියන්නේ මොකද මැටි ලේයර් එක තිබ්බා දැන් පහුගිය කාලේ තිබුණ උණුසුම් කාලගුණ තත්ත්වය නිසා ඒකෙන් දැනෙන ෂීට් එක රත් වෙලා දැන් උණුසුම ගේ ඇතුළට නොදෙනින් එතකොට දැන් වැහි කාලෙදී නිතරම ෂීට් එක තිත බරිත වෙනවා හරි මෙන්න මේක වළක්ව ගන්න පුළුවන් ජල විකර්ෂ කාලීපනේ හරහා ඒ කියන්නේ වතුර ටික ෂීට් එකට වඩනම ලොකු වෙලාවක් ෂීට් එකේ රැඳෙන්නේ නැහැ වැටෙනවා ඉවත් වෙනවා වැටෙනවා ඉවත් වෙනවා
1: ඔව් ඉතින් ඒ හින්දා හැමදාම වහල අලුත් දෙයක් තියාගන්න පුළුවන් අලුත් පිටුම රැකිලා තියෙනවා මේ ජල විකර්ෂ කාලයේ හින්දා අද මොයා තර කිව්වා වගේ වහල අලුත් වැඩියා කරගන්න ඉන්නවනම් නැත්නම් අලුතින් වහල ගන්න ඉන්නවනම් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලටම මාරු වෙන්න ඕනි
0: ඒ රයිනෝ රූෆින් වසර 60ක විශ්වාසය ගැන කතා කරේ විජය නිෂ්පාදන කවද ඉඳන්ද ඔයා පාවිච්චි කරන්නේ ආ මං හිතන්නේ මම විජය නිෂ්පාදන ගැන කියන්නේ 2009 ඉඳන් හා මේ මයික් එකකින්
1: ඒකනේ
0: ඔයා ඊටත් කලින් ඉඳලා විජය නිෂ්පාදන ගැන දන්නෝ හරි දශක 4කට ආසන්න කාලයක් ලංකාවේ කුළුබඩු ශිස්ත්‍රයේ ප්‍රමුඛතම නාමය තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් අදත් දවල්ට රෑට ඒ අතරමැද සමහරට ප්ලේන් ටිකක් පිව්වත් නේද? ඒගොල්ලෝ පාවිච්චි කරනවනේ. විජය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා.

0: හතයි විනාඩි 30යි ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේත් දිනුම් ඇද්දා වාසනාවන්ත ජයග්‍රාහකයෝ බිහි කළා නේද? එතකොට අපි බලනවා දැන් ඊයවා ගත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික. බලමු ඊයේ සුබ දවසක් ලොතරැයියෙන් පටන් ගත්තොත් ඔයාගේ අතේ තියෙනවා තව ටිකට් 5ක් 6ක්. ඒ ටික ඔක්කොම කියන්නම් රුපියල් 40යි ඔයා වියදම් කරලා තියෙන සමහරු ඉන්නෝ රුපියල් 1000ක විතර ටිකට් ගත්ත අයත් බලන්න මෙන්න අංක ටික. සුබ දවසක්. මකර ලග්නයේ ජයග්‍රාහි අංක 14 22 37. ජය ලොතරැයිය අංක කියන කලින් ඉංග්‍රීසි අක්ෂරය I ජය අංක අංක 4 අංක 1 අංක 9 අංක 1. අද සම්පත ගත්තනම් අංක 3 අංක 9 අංක 9 අංක 3 අංක 9 අංක බිංදුව අංක 9 අංක 3 අංක 9 U අක්ෂරයත් එක්ක. හදාන ලොතරැයිය මේෂ ලග්නයේත් එක්ක අංක 2 25 27 සහ 62. ධන නිධානය ඌ අක්ෂරයත් එක්ක අංක 13 56 79 සහ 82. මෙගා පව S අක්ෂරයත් එක්ක ඒ වගේම ප්‍රසාද අංකය අංක 25. ජයග්‍රහ අංක 14 35 43 සහ 72. ගොවිසත Y අක්ෂරයත් එක්ක අංක 8 අංක 9 අංක 36 අංක 69. මහජන සම්පත ගතනම් U අක්ෂරයත් එක්ක අංක බිංදුව අංක 2 අංක බිංදුව අංක 9 අංක 3 අංක 9. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊදවස දිනුම් ඇද්ද ජයග්‍රහී ටිකට් පත්වල වාසනාවන්ත අංක ටික. ඉතින් අදත් ඔයාට පුළුවන් කමක් තියෙනවා ටිකට් එකක් ගන්න. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය නිතරම ජයග්‍රාහකීන් රසක් බිහි කරන තැනක්. රුපියල් 40යි ආවියදම් කරන්න ඕනේ.
1: ඉතින් ඒ රුපියල් 40 රටේ සංවර්ධනය සෞඛ්‍ය ඒ වගේම අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවා ගණනාවක් පාත්වා ගන්න දායක වෙනවා කියලා අපි හැම වෙලේම මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයන් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවන් රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් ඒ වගේම රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් ඒ වගේම යතුරුපැදි රන්කාසි වගේ වාසනාවන්තයන් රට පුරා බිහි කරන්නත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා.
0: හතයි විනාඩි 32.

0: ஹத்தாய் வினாடி திஸ் ஹத்தாய் வெலாவு அது சிகுராதா கீழே கிவம் சாமானியங்க நே ප්‍රදේශකීපයකට වර්ෂාපතනේ එතකොට සමහරු වැස්සට ලෑස්ති වෙනවා සමහරු වැස්ස නිසා දැන් අදත් තැනින් තැන වැසි කියලා තියෙන මේ තත්ත්වෙකුත් තියෙනවා එතකොට නියෝගය නිසා පවුල් මන්දක 52000ක් විතර අවතැන් වෙන ඒ වගේ අදහසක් තියෙන එකක් යනවා. ඉතින් මේ ඔක්කොමත් එක කාලගුණ සම්බන්ධව තමයි කාලගුණේ සම්බන්ධව තමයි රටේ හැම තැනකම නේද කතා කරමින් තියෙන්නේ.
1: හැබැයි මේ මේ වැස්ස දවස්වල දැන් ඔය වතුර පිරෙන තැන් ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න වෙයි නේද ආයමත්.
0: ඔව්.
1: ඩෙංගු දැන් අමතක වෙලා වගේ එකක් මට දැනෙනවා කට්ටිය. හැබැයි ඉතින් ආයේ මතක් කරගන්න කාලේ ඇවිල්ලා වතුර පිරෙනවා දැන්.
0: ඔය දන්නවද මේ ඔය ඔක්කොම මැද අපි අර AI වලට ලොල් වෙච්ච
1: මිනිස්සුනේ.
0: එතකොට AI කියලා කිව්වම දැන් ඒ කියන්නේ මේ අද වෙනකොට ලෝකේ කෝටි ගාණක් මිනිස්සු දිනකට කෘත්‍රිම බුද්ධියෙන් ප්‍රශ්න වලට උත්තර ගන්නවා. ඒ ප්‍රතිශතය වැඩි එක දවසකට එක පැයකට පරිගණක පද්ධති වලින් දැන් පාසල් දරුවෙක්ගේ ගෙදර වැඩකට වුණත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ පර්යේෂණයක් වෙනකන් වුණත් ව්‍යාපාරිකයෙක්ගේ ව්‍යාපාර සැලැස්මක් වුණත් හදන්නේ දැන් AI එකේ.
1: ඔව්.
0: يعني AI එක තප්පර කීපයකින් අපේ ප්‍රශ්නට පිළිතුරු
1: දෙනවා. කාලය ඉතුරුයිනේ.
0: කාලය ඉතුරුයි. හිතන්නේ. අපිට අපිට පේන්නේ ජංගම දුරකථන තිරයේ ඉස්සර වචන පේල් කීපයක් විතරයි. ඒත් ඒ පිළිතුරු අප වෙත එන්න කලින් ලෝකෙ කොහේ හරි පිහිටි විශාල දත්ත මධ්‍යස්ථානයක බලවත් පරිගණක යන්ත්‍ර ක්‍රියාත්මක වෙන තැනකදී ඒක අපේ ප්‍රශ්නේ අරගෙන ඒකට අවශ්‍ය කරන උත්තර හොයලා නේද? ඉතින් මේ ඔක්කොම එක ගත්තම මේ කියන්නේ අර ඩේටා එකතු කරනවා කියන කතාවට ආය යනවා. නමුත් ඔයා දන්නවද 2026 වසරේ ජූනි මාසයේදී එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලයේ ජල පරිසර හා සෞඛ්‍ය ආයතනයේ නිකුත් කරපු වාර්තාවක් තිබුණා AI වල පාරිසරික බලපෑම කියලා. මේ වார்த்தාවට අනුව 2030 වෙනකොට AI සඳහා සේවය කරන ලෝක දත්ත මධ්‍යස්ථානවල විදුලි පරිභෝජනය ටෙරාවොට් පැය 945ක් වෙනකන් ළඟා වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ දැන් AI පාවිච්චි කරනවා වැඩි කියලා කියන්නේ දැන් මේ AIට ජලය ඕනේ වගේ කතාවක් මම මේ කියන්නේ.
1: හරි.
0: ඒ කියන්නේ දැන් පරිගණකයකට ජලය අවශ්‍ය වෙන්නේ මොකටද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. පරිගණකයේ වැඩ කරනකොට තාපය නිපද වෙනවා. AI සඳහා භාවිත වෙන ඉතා බලවත් GPU හරි. එතකොට අනිකුත් පරිගණක චිප් විශාල ගාණක් එකපාර ක්‍රියාත්මක වෙනකොට දත්ත මධ්‍යස්ථානයකදී ඒ තාපය තවත් ඉහළ යනවා. ඒ නිසා සේවාදායක අධික ලෙස උණුසුම් වීම සේවාදායකයේ අධික ලෙස උණුසුම් වීම වළක්ව ගන්න ඒවා නිසි උෂ්ණත්ව පවත්වා ගන්න සිසිලන පද්ධති ඕන කරනවා. අපි හිතන්නේ නැති කතාව මේ කියන්නේ. ඒ සඳහා භාවිත වන තාක්ෂණය දත්ත මධ්‍යස්ථානයෙන් දත්ත මධ්‍යස්ථානයට වෙනස් වෙනවා. ඉතින් ඒ ඇතැම් පද්ධතිවල ජලය වාෂ්පීකරණය මත පදනම් වෙච්ච සිසිලන ක්‍රම භාවිත කරනවා කියලා කියනවා. ඒ නිසා දැන් AI ගෙන් ඔයා කෙලින්ම ප්‍රශ්නයක් ඇහුවොත් වතුර කෝප්පයක් විතර වැය වෙනවා කියලා කියනවා. අර ප්‍රශ්නෙට මොකද AIට ජලය
1: අවශ්‍යයි
0: කෝප්පයක් විතර උඩ කරනවා. මේ වෙන කතාවක් ඒ කියන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය අපි කියනවා අනාගත ලෝකයේම AI මත යන්නේ කියලා. මේකේ අවදානම ගැන කියපු ගොඩාක් කතන්දර තියෙනවා. නමුත් මේ කියන්නේ AI හරහා වෙන විදුලි ඉල්ලුමේ නේද? වැඩි ඉහළ යාමක් තියෙනවා කියලා. ඒ කියන්නේ හැම වෙලෙම පරිගණකත් එක්ක හැම වෙලෙම පරිගණක ඔන් එකේ
1: තියෙන්නේ.
0: AI දැන් වාගේ මොබයිල් ෆෝන් එකේ ඔයා වැඩිපුර පාවිච්චි කරනකොට ෆෝන් එක නිතර ඔබරවන මොකද
1: වෙන්නේ? බැටරි බහිනවා.
0: බැටරි බහින්න බහින්න මොකද
1: කරන්නේ? චාර්ජ් කරනවා.
0: චාර්ජ් කරන්න මොකද
1: වෙන්නේ? ෆෝන් එක රත් වෙනවා තව.
0: ඔව්. ඒ ඊට අමතර අපේ යමෝල රත් වෙනවා. ඒ විදුලි බිල එනවා.
1: විදුලි බිල එනවා.
0: දවසකට ෆෝන් එක කීපාරක් චාර්ජ් කරනවා. මේ වගේ මේ ලෝකයේ අර IT පැත්තෙන් ඉහළට යනකොට මේ ඔක්කොම අර වැය කරන්නේ බලශක්තිය කියන එකක පැත්තකින් තව පැත්තකින් කතා වෙන කාලය. අපි හිතන්නේම නැති එකක් මේ කියන්නේ. හරි. මේ කියන්නේ අපි ජීවිතේට හිතපු නැති කතාවක් මම මේ කිව්වේ. අනාගතයේදී AI කොපමණ වතුර බොයිද කියලා ආටිකල් එකක් මම දැක්කද. දිනමින පත්තරේ තියෙන. හරි. පුළුවන් නම් ඔයා ගිහිල්ලා කියවන්න. අද විශේෂාංග ෆීචර් මේකේ තියෙන. හරි. වතුරයි AI සම්බන්ධ කරපු හැටි බලන්නකෝ.
1: බලන්න ඉතින්.
0: අපි ආවේ වැස්සෙන්ද කොහෙද නේද කතාවට?
1: ඔව් වැස්සෙන් ආවේ.
0: ලෙන්ස්ටෙක් අයි කියයා හොස්පිටල් ගැන කතා කරමු. ලෙන්ස්ටෙක් කියලා කියන්න වගේ පෙනීම සම්බන්ධව නේ, පෙනීම සම්බන්ධව ඒ වගකීම දෙන්න ඔයා තෝරගත යුතුම තැන.
1: අපි හැම කියන්නේ එතැන්ට කියාම ඔයාට මෙන්න මේ වගේ සේවාවන් සුහදශීලීව ලබා ගන්න පුළුවන්. ඇසේ සුදේවත් කරගන්න පුළුවන්. එතකොට දී වැඩිය සායන තියෙනවා, ලමාක්ෂ සායන තියෙනවා, ඇස් කන්නාඩි සේව තියෙනවා, ග්ලූකෝමා සායන තියෙනවා, බාහිර රෝගයන් ශත් තියෙනවා. ඉතින් අති නවීන උපකරණ වගේම අති නවීන පහසුකම් වලින් සමන්විත විශ්වාසනීය සේවාවක්, අක්ෂ සේවාවක් ඔයාට ලබා ගන්න පුළුවන්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට ගියොත් එහෙම ඔයාගේ වගේම ඔයාගේ ආදරණීයයන්ගේ ඇස් කන තව පරීක්ෂාවෙන් අවධානයෙන් ඉන්න ඕනේ. පෙනීමේ මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ටක්කල කතා කරන්න 0706 478 478 0112 785 858
0: අද ගෙදරට නෑයෙක් එන්න ඉන්නවා. ඔයා මොකද කරන්නේ? කලින් තියා දැනගන්නවා එක්කෝ ඔයා එනවා කියලා කතා කරලා කියනවා. එහෙම නැත්නම් ඔයාට වෙන ක්‍රමයකින් ආරංචි වෙනවා. ඔයා මොකද කරන්නේ? සමහර ඉන්නවා ගෙවල් වල තියෙන දේවල් ගිහිල්ලා හංගනවා. ඒවල් ඇතුළ ඉස්සරහා තියෙන පේන්න
1: තියෙන්නේ
0: අන්ඩයි අන්ඩයි මේ ඌව ගිල කාමරි මේ ඔය හොඳ මේ ඔය තියෙන ඔක්කොම දානවා කාමරීට පොඩියුන් ආම අදිනව නේද? ඔය චූටි නැන්දගේ පොඩියුන් දෙන්නා උන් දෙන්නා වසවර්තිය දෙන්නේ.
1: ඔව් ආය ඔක්කොම ආවෙලා ඉඳන් ඔක්කොම අදිනවා. ඉඳ ලොක්කරලා තියන්න ඔක්කොම
0: එහෙම කරනවානේ, හංගනවානේ.
1: අනේ අලුත් කොස්මෙටික් මොන හරි අරගෙන තියෙන අම්මෝ අර ආයෙනවා මේව දැක්කොත් එහෙම දැනගන්න මම මේව පාවිච්චි කරනවා කියලා හංගනවා.
0: ෆ්‍රිජ් වල තියෙන කෑම දීලා
1: කෑම හංගනවා.
0: අපේ නැන්ද ඉස්සර එහෙමයි. අපි එනකොට ඈත ගේට්ටු වල එනකොට පටස් ගාලා ෆ්‍රිජ් එකේ එහෙම තියෙන ඔය චීස් බිස්කට් චොක්ලට් හංගනවා. පස්සේ නැන්දට මතක නැහැ හංගපු තැන.
1: එහෙම මිනිස්සු තින්න බෑ.
0: අද අපේ ලක්කන මෝර්නින් පෝස්ට් එක.
1: කමෙන්ට් කරගෙන යන්න නේ.
0: ඔයා කමෙන්ට් එකක් දාන්න බලන්න. ලක්කන මෝර්නින් පේජ් එක.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
2: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මුඛ ශෝධනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විපාක වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: 7:56. මේ ඔය පොලිසියෙන් දඩකොලයක් එහෙම ලිව්වම ඒ දඩකොලේ දැන් අර පාරෙත් දෙන්නේ කහපාඩ කොලයක්. ඒක අරගෙන ගියාම සුදු පාට කොලයක් දෙනවනේ. නිල් පාට අකුරෙන් තියෙන. ඉතින් ඕක දින 14ක් ඇතුළත ගන්න ඕන. කහපාට කොලේ දුන්නම ඒක ගිහිල්ලා දින 14ක් ඇතුළත දීලා සුදු පාට කොලේ ගන්න ඕන. හරි. ඒ දින 14 ඇතුළේ ගිහිල්ලා සුදු පාට කොලේ ගත්තේ නැත්නම් දඩේ ඩබල් වෙනවා. හරි. ඊට පස්සේ ඒ ගත්ත සුදු පාට කොලේ අරගෙන ගිහිල්ලා තැපල් කන්තෝරුවට ගිහිල්ලා ගෙව්වම පොඩි රිසිට් එකක් දෙනවා. ඒක ගියාලා පොලිසියට දුන්නාම අයි ලයිසන් එක හෝ මේ ඔබ
7: දෙනවා.
6: ඒක දෙන්නත් අර මාසෙක විතර කාලයක් ලියපු දවස් ඉඳලා කහපාට කොලේ දුන්න දවස් ඉඳලා මාසයක් විතර පැනනොත් උසාවි
7: දානවා.
6: ඔයා ඔක දැනගෙන හිටියද?
7: නෑනේ.
6: දැනගෙන හිටියේ නෑ. ඔයාට මේක ගැන අවබෝධයක් තිබ්බේ නෑ.
7: නෑනේ.
6: මට ඊයේ මේ වැඩේ වුණා.
7: මොකද්ද?
6: මං අත්දැකීමක් කියන්නම් මගේ. මේ මම මගේ මෝටර රථය දහවණේ කළා ආදායම් බලපත්‍රය ළඟ නැතුව. පොලිසිය අල්ලන වෙලාවේ මගේ ළඟ තිබ්බේ නෑ. මේ ඔෆිස් එකේ තියලා ගිහින්. ඉතින් ඒගොල්ලෝ මගේ ලයිසන් එක අරගෙන කොලයක් දුන්නා. ඉතින් කොලේ දුන්නේ ගිය මාසේ කොහොම හරි මීට සති දෙකකට කලින්. ඒතොර මං අන්තිම දවසේ ඊයේ ගියා ඕකේ අර සුදු කොලේ ගන්න. ඊයේ තමයි 14 වෙනි දවස. යනකොට හවස 6:00 විතර ඇති. ඒ අදාළ පොලිසියට ගියාම පොලිසිය නිකන් කියන්නේ ඒ ඔක්කොම රාජකාරිය වලට අනුයුක්ත වෙලා ඉන්නේ ඇති. පොලිසියේ කීප දෙනෙක් පහළ මාලේ ඉහළ මාලේ රතවහනංශයේ කවුරුත් හිටියේ නැහැ. ඉතින් එතන ගිහින් මම පොඩ්ඩක් මෙහෙම බෙල්ල දානකොට එතන නිලධාරි මහත්තයෙක් ඇහුවා ඇයි කියලා. මං කිව්වා මෙහෙමයි. කොම්කෝ මේ වෙලාවේ කවුරුත් නැහැ කියලා. පොලිසිය ඊට පස්සේ කිව්වා මේ මං කිව්වා මේ දඩකොලයක් ලියා ගන්නවා. මේ වෙලාවේ නම් නැහැ. මේ වෙලාවේ ඔක්කොම පාරට ගිහිල්ලා ඉන්නේ කිව්වා. ඊට පස්සේ මේ කිව්වා හා එහෙමද කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මං කල්පනා කරා අපි රාජකාරී වෙලාවේ නෙමෙයි දැවිලා තියෙන්නේ.
7: නෙමෙයි. ඔව්.
6: ඉතින් සාමාන්‍ය දවල් කාලෙ වගේ ආවනම් මේ

0: ගන්න තිබුණා. ඉතින් මං හරිම මේ මට එහෙම කියන්නේ තරහ ගන්න හේතුවකුත්
1: නැහැ.
0: නැහැ. ඒක නිලධාරී මාත්‍යෙක් මට කියන වුණා මේගොල්ලෝ මේගොල්ලන්ට ඕනෙලාට එනවා. මං ආයි නතර වෙලා බැලුවා මේක මොකද්ද කියුවේ. මේගොල්ලෝ මේගොල්ලන්ට ඕනෙලාට එන ඔක්කොම වැඩ ටික ඉවර කළා කියලා කිව්වා. මං කල්පනා කළා මේ ඇත්තටම එහෙමද?
1: අපේ
0: අවුලක්ද? ඊට පස්සේ මට උත්තරයක් ආවා. මං ඒක මගේ හිත ඇතුලේ තියාගත්තා. ඊට පස්සේ ඇත්ත ඉතින් අපි අපේ වැඩ ඔක්කොම ඉවර කළා පොලිසියට යන්න ඕනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ දඩයක් අපි වැරද්දක්
1: කරලානේ.
0: වරදක් කරලා ගිහිල්ලා එතන ලොකුකම් කියන්න බෑනේ. දැන් මං වරදක් කරලා.
1: ඔව්.
0: ඒ නිසා මට ගිහිල්ලා කියන්න පුළුවන් නා එහෙම කියන්නේ කොහොමද? පොලිස් නිලධාරීන් කියලා ඇයි ඕගොල්ලන් රාජකාරී වෙලාවක් තියනවද? ඔයගොල්ලෝ සේවයක් කරන්නේ මහජන සේවයක් කරන්නේ.
1: ඔව් පැය
0: 24ම සේවය කරනවා. පැය 24ම ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ එහෙම නෙමෙයි. අපි එහෙම කියන්න බෑනේ.
1: ඔව් කියන්න පුළුවන්. හැබැයි කියන්නේ නෑනේ
0: එහෙම නේ. කියන්න පුළුවන්ද මන් දන්නේ නෑ.
1: බෑනේ කියන්නේ
0: නෑ. මේ එහෙම කියන්න බෑ. අපිට එහෙම කියන්න බෑ. එහෙම කියන එක අසාධාරණයි.
1: අසාධාරණයිනේ.
0: ඊට පස්සේ ඉතින් මම පැය කමාරක් විතර එතන ඉඳලා මගේ අනිත් වැඩ ඔක්කොම පොඩක් වෙනස් කරගත්තා. ඉතින් ගත්තා කොලේ. ඊට පස්සේ ඒ කටයුතු ටික සියල්ල ඉවරයි. ඉතින් කොහම හරි වැඩේ හරි. ඒ කියන්නේ අපි හැම වෙලේම අපිට පහසු වෙලාවක තමයි මේ යන්නේ.
1: යන්නේ.
0: ඕනම වැඩකට. හැබැයි ආයතනවල තියෙනවා වැඩ කරන වෙලාවක්.
1: ඒගොල්ලන්ටත් එහෙම තියෙනවනේ.
0: ඒගොල්ලෝ උදේ 8ට එනවා. 8ට එන්නේ නැහැ සමහරවිට උදේ 5:00
1: සමහර.
0: පැය 24ම පාරේ වෙන්න පුළුවන්. නේ පොලිස් නිලධාරීන් කරන සේවය කිසි විටක අපිට බෑ.
1: හැලුවට.
0: අපිට මේ ගෙදරට වෙලා කාලා බීලා ඔෆිස් ගිහිල්ලා නිින්දක් දාලා වොෂ් එකක් දාලා හවසට හිමීට පොලිසිය පැත්තට ගිහිල්ලා
1: එහෙම යන්න බෑ.
0: එහෙම යන්න බෑ. ඒ වෙලාව ඇතුලේ ගිහිල්ලා කරගත්තොත් හොඳයි. මොකද ඒ අය ප්‍රතවාහන පොලිසිය කියන්නේ විශේෂයෙන් පොලිස් පාරේ ඉන්නේ ඒගොල්ලෝ. ඔෆිස් වල ඉන්න වෙලාවක් නැහැ.
1: ඔෆිස් වල ඉන්න බෑනේ.
0: බෑනේ. අපි වැරදි කරනවනේ. ඉතින් මම මේ අත්දැකීම කිව්වේ අපි ඔළුවෙන් හදාගෙන තියෙනවා අපිට ඕන ඕනලාට මේවට යන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ.
1: නැහැ.
0: හා චුට්ටක් ඒ ගැන පොඩ්ඩක් මතක් කරේ ඒකයි. පැය 24ම වැඩ කරන්න ඕනි. මහජන සේවයක්. ඒ වගේ නිකන් තර්ක කරලා ගුටි කන්නේ.
1: ඇතුළට යන්න හදන්න එපා.
0: මේ අපි අර අසාධාරණ තැන් තියෙනවනේ. ඒ තැන් වලත් අපි මේ වගේ කතා කරලා
1: තියෙන්නේ.
0: මේක ගැන කිවන්න කියන්නේ හිතුවේ අපි හැමතිස්සෙම මේ පොලිස් නිලධාරීන් වැරදි, ආරක්ෂකංශ වැරදි. අපි හරි කියලා කියන්නේ ගොඩක් කියලා උත්සාහ කරනවා. මං ඒ වෙලේ හිතාගත්තා හරි නේද මේ මගේ වරදක් නේද?
1: වැරදි කරලා මදි වැඩ පරක් උත්තලා ගිහිල්ලා ගන්න.
0: ඔව්. එහෙම බෑ. හරි. මේ 8යි විනාඩි 1යි දැන් වෙලා. අපි ඉක්මනට මතක් කරලා යමු ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන.
1: හරි. ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කර තවට පුළුවන්. ක්‍රිමිරාජ කරල් ගුලි ගන්න පුළුවන්. එතකොට වැල්මේ පැණිය, ක්‍රිමිරාජ පේයාව, නගරාජ තෛලය, එතකොට සරෝහිෂාදි තෛලය, එතකොට හන්දි තෛලය, කුරුලැසු, මේ ඕනම දෙයක්, සඳුන් පැණිය, මෙන්න ඕනම නිෂ්පාදනයක් ඕනම ලෙඩකට පාවිච්චි කරන්න පුළුවන්. ඒගොල්ලන් එක කතා කරන්න මොනවද මේ මගේ ලෙඩේට හරියන්නේ කියලා 011 2753 889 කතා කරලා වෙළඳ සැලට හරි ෆාමසිකට හරි ගෙන්න ගන්නත් පුළුවන්.
0: ඒ වගේ මතක් කරනවා මේ පැය යන්න කලින් ඔයාලට අපේ පැල්ලත්ත නිෂ්පාදන කිරිවීදුරුවක රස බලනකොට දවස පටන් ගන්නකොට මුදේ පාන්දරම ලාංකේය අභිමානේ අපේ රටේ කිරිවීදුරුවක් අපේ රටේ කිරිගොවීන් නේද දුක් මහන්සි වෙලා කිරි ටික නැවුම් කිරි ටික ගෑනලා නිෂ්පාදනාගාරවලට කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලට එතනින් පස්සේ ක්‍රියාවලියට ලක් කළා. ඉතාලම නැවුම් කිරිවීදුරුවක අපිට දෙන්න සමත් වෙලා තියෙනවා අපේ රටේ ආඩම්බරයත් එක්ක. ඒ පැල්ලත්ත ගැන මතක් කරේ 8යි විනාඩි 2යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: Henang putih api giaun
1: කොහෙද?
0: නෑ මං කියන්නේ දැන් මේ කාලේ මේ දවස් ටික යනවනේ.
1: ඔව්.
0: ග්‍රහ මාරු වීම තියෙනවා කොහොමද දන්නා? ආ අවුරුදු 17කට පස්සේ අවුරුදු 13කට පස්සේ වසර 7කට පස්සේ වසර 35කට පස්සේ එක එක ග්‍රහ මාරු වීම තියෙනවා. අද සැප්තැම්බර් මාසේ 18නේ. 17 18 කියන දවස් දෙකෙන් පස්සේ මේ ලග්න හතරට සුපිරි ධන යෝග තියෙනවා.
1: මොනවාද ලග්න හතර කියන්නේ බලන්න.
0: ලග්න හතර මොකද්ද කියලා අහගන්න අද අපි වැඩසටහනේ. නවයයි 55 විතර පහු වෙන්න ඕන. ක්ලෝසින් එකේදී කියන්න.
1: නවයයි 55ට.
0: ඔව්. ලග්න හතරක් තියෙනවා. ඒ ලග්න හතරට සුපිරි ධන යෝග
1: තියෙනවා. එකක් මම දන්න.
0: හරිද? ඒගොල්ලන්ගේ ජීවිතේ වෙනස් කරන මේ කාල සීමාවක් මේ යන්නේ. මේ කාලේ ජ්‍යොතිෂවේදින්ගේ ඔය YouTube සහ TikTok channel වල හොඳට බහුලව මාකට් කරන ටොපික් එක තමයි ඕක. මොකද්ද? කාලයකට පස්සේ මේ ඇති වෙන නේද? කුජ මාරු කියයි, ගුරු මාරු කියයි,
1: කුජ
0: නීච ග්‍රහ මාරු. අවසානෙක තමයි ග්‍රහ මාරු. ඉතින් සමහරු මේවා විශ්වාස කරන්නේ නැහැ. හොඳ දෙයක් කිව්වම විශ්වාස කරනවා, නරක එකක් කිව්වම පිස්සු.
1: අපිට ඕනේ
0: නැහැ. ඉකාර.
1: කවුදනේ ඔය විශ්වාස කරන්නේ?
0: සමහරු දැන් දේශපාලන මත කියන්නේ. සමහරු කියනවා දේශපාලන වශයෙන් අහවලා ඔන්න ජනපති වෙනවා. අහවලා අගමැති වෙලා. අහවලාට මෙහෙම වෙනවා.
1: රාජයෝගයක් තියෙනවා.
0: මෙහෙම තියෙනවා. මම දැක මේ ළඟදී එක ජ්‍යොතිෂවේදී කියනවා නේපාලෙට ඇතිවෙච්ච ගම් වතුර තත්ත්වය කියන මේකේ කියලාගේ විශ්වාසනේ අපිට හිනා වෙන්න බෑ. මේක සමාජයේ යම් කොට්ටාශයක් පිළිගන්නවා, සමාජයේ යම් කොට්ටාශයක් බැහැර කරනවා. YouTubeර්ස්ලා මේක නියමිට
1: මාකට් කරනවා.
0: හරි. දැන් ඔය එක්තරා අයෙක් ඉන්නවා, එයා කියනවා නේපාලෙට ඇතු වුණා වගේම ඉදිරි කාලයේදී තවත් ආසියාතික රටක දරුණු ගම් වතුර තත්ත්වයක් එනවා කියලා. හරි. එයා පලාත එක්කම කියනවා. හරි. ඉතින් ඒව අහලා බැහැර කළා අපිට ඉන්න පුළුවන්. හැබැයි අපි බලන්න ඕනේ පවතින තත්ත්වයන් එක්ක එහෙම එකක් වෙන්නත් බැරි නේ. නේ?
1: ඔව්.
0: එහෙම තියෙනවා. ඊට පස්සේ මම දැක පෞගේ කාලේ තව එක්කෙනෙක් කියනවා මේ ප්‍රබල දේශපාලඥයෙක් සම්බන්ධ යම් කිසි අදහසක්. මාරවැඩිය කියන්නේ ඒක කියලා සතියකින් විතර
1: හරි ගියා.
0: ඒක හරි ගියා.
1: හා.
0: අන්න එතකොට අපිට හිතෙනවා මේ මෑන්ස් කියන්නේ ඇත්තනේ.
1: ඇත්තනේ.
0: මේ මේකුත් හිතෙනවා.
1: හා.
0: ඉතින් ඔය වගේ හිතියා. තව සමහර ඉන්නවා පිටිය බලලා අනාවක
1: කියනවා. ඔව් ඔව් ඔව්.
0: හා. දැන් අපි එංගලන්තේ මැච් එකට යනකොට අපි කියන්නේ අද නම් කනවා.
1: අනිවාර්යෙන් කනවනේ.
0: ඔය කියන්නේ ඒව ජ්‍යොතිෂවේදියෝ ඕනේ
1: නෑනේ. ඕ නෑනේ.
0: ඒ වෙදි මේ අපේ ඉස්කෝලේ නහය හති පොඩි උනුත් දන්නවා.
1: ඔව්.
0: අද මැච් එකක් තියනවා නේද මාමි? ඔව්. ආ ඕක නම් කයි. හරි වගේ පිටිය බලලා කියන්නේ පවතින දේශපාලන තත්ත්ව ලෝකය. සමහරු කියනවා ඉදිරියේදී තෙල් මිල තවත් ඉහළයි.
1: අපි දන්නවනේ.
0: ඉතින් ඒක වෙනවා වෙනවා.
1: ඒකද අපි දන්නේ.
0: අර ගහගන්න ඒකනේ. හරි. තෙල් මිල කියන එක ගැන අනාවේ කවදද? අඩු වෙනවා කියලා කියන පැත්තට කිව්වම ලේසි. එහෙම යන්නේ. ඉතින් මේ කොහොම නමුත් අර ලග්න හතර ගැන අහගෙන ඉන්න අපි කියන්නම් 9:55ට.
1: ඔයාගේ ලග්න තියෙන්නත් පුළුවන් හොඳේ.
0: ඔව්. හරි. අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. මේ පැයට එනකොටම අපි සුබ පණිවිඩයක් කිව්වා කියලා විශ්වාස කරනවා. නේ? අපි ඒ පණිවිඩයේ සතුට සමරමු හොඳ කිරි කෝපි එකක් පීලා. හා? කෝපි කියලා කියන්නේ සංස්කෘතිය. රාජතාන්ත්‍රික බීමක් කියලා කියනවනේ.
1: ඔව්.
0: ආපත් රාජතාන්ත්‍රික කෑමක්. මතකයිනේ? රයිට්. මේ කොහෙන් ගියත් මේ කාට හරි ඉම්පැක්ට් වදින.
1: මොකක්ද කියන්නේ?
0: කෝපි මොනායි මතකයිනේ? කෝපි මොනායි?
1: ඔව්.
0: නේ රයිට්. කෝපි කියලා කියන්නේ ඇත්තටම රස මේ වගේම තමයි අපි පොඩක් ෆ්‍රෙෂ් වෙන්න නැවුම් වෙන්න පාවිච්චි කරන එක. ඉතින් විජේ කෝපි කියලා කියන්නේ සීරසයක් ස්වභාවික කෝපි රසයේ සුවඳ. හා මේ ඔක්කොම එක දැන් ලෝකේ වුණත් ඉස්සරින්දම ලංකාවේ කෝපි වලට ලොකු ඉල්ලුමක් තිබුණා. ඉතින් මේක තවදුරටත් තාවුරු කරනවා විජය කියන නමින්. ඒ වගේ මතක් කරනවා අපි විජේ නිෂ්පාදන වගේම වාට මේ වෙලාවේ අපිට මතක් කරන්න පුළුවන් රයිනෝ රූෆින් ෂීට් එක ගැන.
1: මේ දවස්වලට ගොඩක් මේ රයිනෝ රූෆින් ෂීට් එක ගැලපෙනවා. මොකද ජල විකර්ෂ කාලයේ පිහින්ද මේ දවස්වල දැන් වහිනෝ වැඩිනේ. ඒ හින්දා කොච්චර වැස්සත් ඔයාලට බය වෙන දෙයක් නැහැ. උඩ බලාගෙන හුල්ල හුල්ල ඉන්න ඕනේ නැහැ. අනේ ෂීට් එක දිරයි, දියසෙවල බැඳේ, පර්ණ බෙනුමක් ඇයි, දැන් ඉතින් ඉවරයි, සල්ලි ටිකක් ඉවරයි කියලා නැහැ. ඔයා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාලා තියෙනවා නම් ඔයාට මේ කිසිම දෙයක් ගැන බරක් දැනෙන්නේ නැහැ. හරි සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. මොකද මේ වැටෙන වතුර ටික පහසුවෙන් ඉවත් වෙලා යනවා. ඒ හින්දා දියසෙවල බැඳෙන්නෙත් නැහැ, පර්ණ බෙනුමක් එන්නෙත් නැහැ. ශක්තියෙන් හැමදාම උසස් තත්ත්වයෙන් තියෙනවා වගේම අලුත් පෙනුමකුත් තියාගන්න පුළුවන්.

0: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಪಾತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬ್ಬ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲೆಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆರತೆ ಒಬ್ಬ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಾಗದ ಮಸಕಟ ರೂಪಾಯಿ ಲವಿಸಿ ಪಂದಹಸಕ್ ದಕ್ಕ ಮಿಲತಿಗೆ ನೇಮ್ ಸಂದಹ ನಯ ಸಹನೆಯಾಗ್ತ ಹಂದೋನಾದೋನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲೆಯಾಯಿ.
1: David Peris Motor Company vetin Rajya Sevaka Obata Bajaj Trirodarata saha motorcycle sandaha suvisheshi varaprasada saha deemana DPMC Rajya Pranama Amatanna 01114 600 600
2: Kaatak kalin pattara vistara samaga aluthuma thoraturu denaganna Unusumuna Deshapalanaya Vidis Kreeda thoraturu savistarana
3: Lakhana Morning is Alan
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත් සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ
1: David Peris Motor Company within Rajya Sevaka Obata Pidala DPMC Rajya Pranama Amatanna 01114 600 600
7: Tatpare update wenna kalika patterenma vistara hoyanna bae
8: Saastare danna ayai soostare danna ayai ekama tanaka pitch karanawa
7: Cyber Gen me next gen ekai Cyber Gen
9: danna ayata kiyannai නොදන්න අයට ආන්නයි සෙනසුරාදා උදේ 8ට

0: T-Mobile Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SL T-Mobile Fiber.
1: ඒ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලමක් නැතුවත් ලස්සන එකනේ සර් හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ
4: සේවන ප්‍රාණ අභිමානයි රයිනෝ
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලින් ෂීට් ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජි

0: අටයි විනාඩි විසි හතයි වෙලා. සාමාන්‍යෙන් ඔය උදේට වැඩිපුර වෙලාවක් අපි ගත කරන වැඩටිකක් තියෙනවානේ.
1: ඔව්.
0: ගොඩාක් වෙලාවට හැමෝම්මගේ කියයි ඔව් වොස්රූම් එකේ තමයි.
1: ඔව්. දහසේ ඉන්න තියෙන දැන්.
0: ඔව්. දැන් සාමාන්‍යයෙන් වොස්රූම් එක කියලා කියන්නේ හරිම නිදහස් තැන. ඉතින් උතන්ට ගිහලා ගොඩාක් දේවල් කල්පනා කරනවා. තමන්ගේ බියුටි ප්ලෑන් ඔය ඔක්කොම දේවල් කරනවා.
1: ඔව්.
0: අවුරුදු 11ක් වොස්රූම් එකේ හිටියා කියලා කිව්වොත් කවුරු හරි
1: බොරුවක් නේ වාගේන්නේ. අවුරුදු 11ක් ඉන්න බෑනේ.
0: අවුරුදු 11කට පස්සේ ගෙදර මිනිස්සෙක්.
1: හරි.
0: මෙහෙමයි උනේ.
1: හා.
0: ගෙදර මිනිස්සයා මේ ගිහින් තියනවා
1: වොස්රූම් එකට.
0: නෑ, ඔව් පාපන්දු මැච් එකක් බල බල ඉන්න තැනකදී.
1: හා.
0: ගිහින් තියනවා යා කොහෙද ගිහිල්ලා තියෙන්නේ?
1: වොස්රූම් එකට.
0: වොස්රූම් එකට.
1: හා.
0: පාපන්දු මැච් එකක් බලනකොට නෙමෙයි අපි ඕනම තැනක දැන් ෆිල්ම් එකක් බලන්න ගියත් වොස්රූම් යනවා කියලා යනවනේ.
1: ඔව්.
0: ඒ වගේක් කියලා හිතුව. දැන් මේක වෙලා තියෙන්නේ ඒ වගේ අවස්ථාවක නෙමෙයි ගෙදර ඉන්න ගමන් එයා ගිහින් තියනවා මං වොෂ්රූම් එකට ගිහිල්ලා එන්නම් කියලා. හරිද?
1: හරි.
0: ගෙදර ආයෙත් එක සාලේ මෙහෙම කතා කර කර ඉන්නකොට වොෂ්රූම් ගිහින් එන්නම් කියලා නැගිටලා ගියා කියමු. ගියා ගියාමයි අවුරුදු 11කට පස්සේ මෑන් ගෙදරින්. මෑ ආයේ නැගිටලා ගිහින් තියෙන්නේ. දැන් අපිත් යන්නේ. වොෂ්රූම් එකට ගිහින් නැංගල අපි කැන්ටින් ගිහිල්ලා පිටකොටුවේ ගිහිල්ලා WTC ගිහිල්ලා වන් ගෝල් වේස් ගිහිල්ලා
1: නෝරත් ගිහිල්ලා
0: නෝ හරි කොහෙදයි සීටිය වොෂ්රූම් එක
1: මෙච්චරද
0: මෙච්චරද ඒ වගේ මෙයා ගිහිල්ලා ෆුට්බෝල් මැච් එකක් බලන්න හැබැයි 2004 මේ සිදුවීම සිදුනේ FC බාසල් කණ්ඩායමේ රසිකයෙක් තමයි රොල්ෆ් බැන්ඩල් කියන කෙනා සැන් සිරෝ හරි සැන් සිරෝ ක්‍රීඩාංගණයේ ගිය සුපිරි මැච් එකක් බලන්න මෙයා ගියා. මැච් එක අතරතුර මෙයා අපි හිතමුකෝ මේ ලොකු සෙනගක් හිටපු හින්දා මෙයා අතරමං වුණා. මැච් එකට අතරමං වුණාට පස්සේ මෙයාට එන්න උන්නේ. හරි මෙයා මං මුලා වෙලා ආපහු ගෙදරෙද්දි කට්ටිය මේ කොහොමත් ඉතින් දැන් මෙයා හොයනවා. හරි අනම් මන ඔක්කොම වෙලා මිලාන් වල වීදිවල තැන් තැන් වල ගිහිල්ලා ඒ කියන්නේ මෙයා අපි හිතමු මෙයා ටවුන් එක දන්නේ නැති කෙනෙක් කියලා.
1: ඔව්.
0: මෙයාව දැන් අපිවත් ඔය කොහේ හරි එක්කන් ගියාම අපිට අම්මලා කියන්නේ පොඩි කාලේ. එහෙම යන්නේ නැහැ. අතරමං වෙයි.
1: ඔව්.
0: නේ?
1: ඔව්.
0: වැඩි උන්නේ අනුරාධපුර ටවුන් එකන බැස්සම
1: අනුරාධපුරේමයි නේ.
0: නෑ. ඇත්තම කතාව.
1: ඔව්.
0: අනුරාධපුර ටවුන් එකේ එහෙම පාරවල් හොයන්න බෑනේ.
1: බෑනේ. කරකලාතරිය වගේ.
0: අර කණු සිංහ කණු හන්දියේ කියයි. ආ ඊට පස්සේ මේ තව තියෙනවා පූජා නගරය මාතලේ හන්දිය යාපනේ හන්දිය ආවල් හන්දිය මේ හන්දිය දැන් ඒ වගේ තමයි අපි මේ ලංකාව ඇතුලේ තියෙන ඒවා දන්නේ
1: නැහැ දන්නේ නැහැ
0: ඒ වගේ අපිට එහෙම තියෙනවා සමහර ටවුන් වල බැස්සම එන්නේ කොහෙන්ද ගියේ කොහෙන්ද කියලා හොයාගන්න
1: බෑ
0: මෙයාට තුනේ ඒක තමයි
1: සමහර වෙ පිටකොටුවේ ගියාමත් ඔය ප්‍රශ්නේ තියෙන
0: ඔව් අනිවාර්යයි දැන් මෙයාව ප්‍රදේශවාසීන් රූඩි කියලා තමයි හඳුන්වන්නේ
1: හරි
0: දැන් මෙයා කොහොම හරි ඉතින් ඔය අනතුරට පත් වෙලා අතරමං වෙලා ඔක්කොම කළා ආයි ගෙදරෙනකොට අවුරුදු 11ක්
1: ගිහිල්ලා අවුරුදු 11ක්
0: අවුරුදු 11ක් කිව්වම මිනිස්සු විශ්වාස කරයිද බිරිඳ විශ්වාස කරයිද
1: නෑනේ නෑනේ
0: බිරිඳ හවල් තමසේ කොහෙද ඔයී වෙන පවුලක්වත් කෑවද කොහෙට හරි වෙලා
1: ඔව්ද අවුරුදු 11ක් නේ
0: හැබැයි මෙයා ඇවිල්ලා සිදුවීම කිව්වා ඊට පස්සේ එක එක තැන් වලින් විපරම් කරලා බැලුවා බැලුවා මෙයා අවුරුදු 11ක් අතරමං වෙලා ඉතින් මේ වස්රූම් ගියේ මිනිස්සු.
1: හැබැයි නිදහසෙ ඉන්නේ නැදනේ. අවුරුදු 11ක්.
0: අනිවාර්යෙන්. කණක් ඇහිලා දැන් මේකයි වැඩේ. මෙයා ගෙදර ආවට පස්සේ ප්‍රදේශවාසීන් නෙනවලු දැන් මේ සිදුවීම අහගෙන.
1: දැන් මෙයා තරුවක් වෙලා.
0: තරුවා. YouTubersලා. chat programs කරන අය. හා. ඔය අතරමං වෙච්චාඩි කරලා
1: පෙන්නන්න. කරලා පෙන්නන්නක බලන්න.
0: ලංකාවේ සමහර chat program වල කරන්නේ. ඒ වගේ. ඉතින් මෙයාගේ වයිෆ් දැන් බයිනවලු. එතකොට මේ මිනිස්සේ කියනවලු අයියෝ මං අතරමං ගලාම හිටියා නම් හොඳයි.
1: හොඳයි කියලා. අනේ අතරෙම හිතෙන්නේ නැත නේද?
0: ඔව්. ඉතින් මේක මේ සත්‍ය සිදුවීම. ඉතින් එහෙම දේවල් මිනිසුන්ට වෙනවා. හා?
1: එහෙනම් පරිස්සමයි.
0: නෝ දැන් ගෙදර කවුරු හරි වොෂ්රූම් ගියොත් මේ කතාව මතක් කරගන්න. වැඩි වෙලා ඉන්නවනම්.
1: විනාඩි 10කට වඩා පරක්කු වෙනවනම් ටක් ගාලා හොයලා බලන්න.
0: කොහේ
1: හරි ගිහිල්ලාද දන්නේ.
0: අතරමං ගලාද දන්නේ. 8:31.

0: மெய்பெய் மொழிவு மத கிரிம சுரேக்கு முமாக தொண்ட
1: மார்க பாவிதேதி ஜங்கம துரகதனே பாவிச்சு நுகரான்
0: சுப கவனக் பரிசுமே கிகிகிலேன்
2: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
5: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
6: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
7: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
6: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
6: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
6: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
4: සම අනුග්‍රහය
8: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
10: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
11: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
12: Lakhanda Radio ITN.

0: ලංකාව එක කාලෙකාපු සිින්දු ට්‍රෙන්ඩ එකක් තිබ්බා. දිකුදෑස දිටුවාම එතනින් පටන් ගත්තේ රොමේෂ් අයියා. ඊට පස්සේ තීක්ෂණ, ඊට පස්සේ උදයශ්‍රී, ඊට පස්සේ තව කවුද, චූඩ් රොගන්ස් මතකයිනේ, ඊට පස්සේ චාමර වීරසිංහ. මම මේ පිළිවෙල අනුපිළිවෙල නෙමෙයි කියන්නේ, ඒ ලංකාව එක කාලෙක නේ
1: ට්‍රෙන්ඩින් ආව කට්ටිය.
0: සමිත් සිරිමාන්, තව කවුද, චාමික සිරිමාන්, සිරිමාන් දෙපළ. ඊට පස්සේ දිමංගලා.
1: ඔව්, ඊට පස්සේ
0: තීක්ෂණලත් එක්ක තව කවුද හිටිය,
1: ෂිහාන්.
0: ෂිහාන්. ඊට පස්සේ ගෑල් ළමයින්ගේ කවුද, ගයනි මදූෂා. ඊට පස්සේ තව කවුද, තක්කරනවා අප්පා මියුසික් මොනවද
1: කවුද ගෑනු ළමයින්ගෙන් ආවේ,
0: නදිනි ප්‍රේමදාස. ඊට පස්සේ අපිට සුපිරි තරු සෙට් එකම ගත්තා,
1: එන්නවනේ ගොඩක් අය,
0: දිමංක. ඊට පස්සේ සඳුන්ලා, අශාන්ලා, ඊට පස්සේ තව කවුද, නිලාන්. ඔහොම ගත්තම දැන් එතනින් පස්සේ මේ පැත්තට ආපු ඔක්කොම ගන්න පුළුවන් නේ.
1: ඔව්.
0: ඊට පස්සේ ගාමිණී සුසිරි වර්ධනලා, අපේ මේ නැති වෙච්ච අයියා මෙයා, රුක්මන් අයියා,
1: රුක්මන්,
0: සුරේන්ද්‍රල, ප්‍රදීප්ලා. දැන් සුපිරි තරු මාවතේ තමයි ගොඩක් වැඩි. ඒ කියන්නේ ලංකාවේ රියැලිටි වලින් ආපු තරු පස්සේ කාලේ ලංකා මියුසික් ෆීල්ඩ් එක පොඩ්ඩක් ආක්‍රමණය කළා වගේ ගතියක්
1: තියෙනවා. හෙල්ලුවා,
0: හෙල්ලුවා කියනවට වැඩිය සමහර තැන්වල හෙල්ලිලා දෙදිරිලා පුපුරලා හදාගෙන මැටිච් තැනක් තියෙනවා ඇති. කොහොමද සුපිරි තරු මාවත, එහෙම නැත්නම් අපි කියන රියැලිටි වේදිකාව කියලා කියන්නේ ගොඩක් අයට එන්න නේ. දැන් තීක්ෂණ අයත් සුපර් මේවකින් ආපු එකක් නේ සුපිරි තරු මාවතේ. ඊට පස්සේ ෆැලල්ලා, ඔහොම අපි ගොඩක් අය ගැන කතා කරනවා, දේශින්දුලලා නේ, රවි රොයිස්ටලා, උදාර කෞශල්‍යලා, ඔහොම ඇවිල්ලා තියෙනවා. දැන් ලක්කන ගෝල්ඩන් ස්ටාර් හොයන්නෙත් සුපිරි තරුවක්.
1: ගෝල්ඩන් වොයිස්,
0: ගෝල්ඩන් වොයිස්, ගෝල්ඩන් ස්ටාර්ලු. එන ලෝකෙක, එන කොහෙද ලෝකෙක, අතරමං වෙලා
1: ස්ටාර් හොයන්න.
0: මේ වැඩේ නෑ
1: නෑ.
0: හරි, දැන් බලන්න ගෝල්ඩන් මොකද,
1: වොයිස්,
0: වොයිස්. ඒක නම නෑ, මම මේක මේ තරගයක නමකට වැඩිය එහාට ගිහලා මම මේක ඇතුලේ
1: වෙන එකක්
0: වෙන තැනක
1: ඉන්නේ.
0: ලස්සන වොයිස් තියෙන ගොඩක් ඉන්නවා. මේක සාමාන්‍ය රියැලිටි එකකට වැඩිය එහා ගිය ගැඹුරක්
1: තියෙනවා.
0: ඒ නිසා දැන් අදත් සිකුරාදා දවස කියලා ගැන විශේෂයි. අද තමයි ප්‍රතිඵල එන්නේ.
1: ජයග්‍රාහකයෝ කවුද කියලා කියන්නේ අද තමයි.
0: ඔව්, සඳුදා සහ බදාදා සිං කරපු අයගේ ප්‍රතිඵල එන්නේ අද තමයි.
1: එහෙනම් අද කන අලවගෙන අහගෙන ඉන්නවා.
0: තව ටික වෙලාවකින්, ඒ කියන්නේ හවස එකට විතර, මේ කහතර බීම් එකේදී ඒක අහන්න පුළුවන්. Facebook live බලලා නේ.
1: ඔව්.
0: ඉතින් බලන්න තමන්ගේ ජයග්‍රාහකයා ඉන්නවද කියලා, තමන් සපෝට් කරන කෙනා ඉන්නවද කියලා. පුදුම ලස්සන ගායන තියෙන නේ තරංකරුවෝ හිටියා. අපි ඒ ගැන මතක් කරනවා. මොකද තරුණ පරම්පරාව මේ කලාවට, මේ වගේ දේවල් වලට යොමු වීම හරි වැදගත්. දැන් සාමාන්‍යයෙන් විශේෂයෙන්ම තරුණ පරම්පරාව මෙතනදී මූලික කරගන්න වැඩි හිටියොන්ට හිතෙන්න පුළුවන් ඒගොල්ලන්ට නිකන් දවසක් නැහැ, ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ. එහෙම නැහැ, මෙතන මේ තරඟයට ගොඩාක් එහෙම අයත් ඇවිල්ලා හිටියා.
1: අවුරුදු 50 වෙනකන් කට්ටිය ආවා.
0: ඔව්. වයස කීයදන්ද ගත්තේ?
1: 18 ඉඳන් 50 වෙනකන්.
0: 50 වෙනකන් අපිට උනත් තාම පුළුවන් අපි ගන්න එක නේ කතාව. හරි. මොකද කලාවට යොමු වෙනවා කියලා කියන්නේ මනස නේද, වෙන වෙන විකාර රූපී දේවල් වලට ඇදෙන එකෙන් ගලව ගන්න තියෙන හොඳ අවස්ථාවක්. දැන් තරුණ පරම්පරාව රටේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. අපි හැමතිස්සෙම කතා කරනකොට කියන රට මේකට ජාතික වැඩසටහනේදී අපි නිතරම කියනවා මේගොල්ලෝ කලාවට, සෞන්දර්යයට නේ, එහෙම නැත්නම් සාහිත්‍ය පැත්තට, තමන්ගේ කියලා ව්‍යාපාරයකට, එහෙම අවස්ථාවකට මේගොල්ලන්ව යොමු කරනවා කියලා කියන්නේම ඒගොල්ලෝ අර අර අතනින් කලව ගන්න තියෙන හොඳ තැනක්.
1: ඔව්. ඉතින් ඒ හින්දා තමයි අපි හැම වෙලෙම කියන්නේ මේ කරන්නේ අපේ පවුල වෙනුවෙන් වෙන්න පුළුවන්, අපේ දරුවෝ වෙනුවෙන් වෙන්න පුළුවන්, විශේෂයෙන් අපේ සමාජය වෙන්න පුළුවන්. මේ ඔක්කොම හරියට හැදුනොත් තමයි අපේ රටේ අනාගතය ලස්සන වෙන්නේ. මොකද අනාගතේ බාර ගන්න ඉන්න කට්ටිය අනාගතේ ලස්සන වෙන්න නම් අපි පුරවැසියා හැටියට අපේ වගකීම ඉටු කරන්න ඕනේ. 19:27 කෝල් එකක් දීලා, හැම කෙනෙක් ගැන දන්නවනම් ටක්කල කෝල් එකක් දීලා ඒගොල්ලන්ව ඒ ජීවිත වලින් ගලව ගන්න.
0: හරි, අපි වෙලා පොඩ්ඩක් බලමු සින්දුවකට යන කලින්.
1: උදේ 8:47
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: උදේ 8යි විනාඩි 55යි අපි අලුත් පැයකට යන තව විනාඩි 5ක් තියෙනවා. රුමේෂ් තරංග ගේ හෙල්ල කට්ලිය දෙන්න එකඟ වුණානේ. ක්‍රීඩා අමාත්‍යතුමා මැදිහත් වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවෙන් එක ගෙන්නලා හොඳම කට්ටලයක් දෙන්න නේ.
1: තවත් පාර්ශව මැදිහත් වුණා.
0: ඊට පස්සේ තුර්කි ගුවන් සේවයට සෝරි.
1: පේජ් එක ඉවරයි.
0: ඒක අනුභව කරලා කමෙන්ට් කරලා තියෙනවා.
1: අනුභව කරලා තියෙන පේජ් එක.
0: තුර්කි ගුවන් සේවය සමාව ඇයිද සිටියා. ඒ වන්දියත් ගෙවන්න එකඟ වුණා. හරි. ඕකේ ගෙවීම් ක්‍රමවේද ගැන අපි ඊළඟ පැයේදී කතා කරමු. මේ ඒ කොහොම ගෙවුවත් සාමාන්‍යයෙන් ලොකු ගාණක් නෙමෙයි ලක්ෂ 6ක් 7ක් හම්බෙයි. නමුත් අර තමන්ගේ ක්‍රීඩාවේ නේද ජයග්‍රහණ රසක් කරන් දුන්න හෙල්ල කියන එක ආයි හම්බෙන්නේ
1: නැහැ.
0: අලුතෙන් හම්බුණාට ආයි හම්බෙන්නේ. ඒ කොහොමනත් ඉතින් රුමේෂ් තරංග ඊයේ දවසේ යාගේ මේ අර පොත දොර රෙඩීමේ කටයුත්තත් සිද්ධ වුණා. රුමේෂ් කියලා කියන්නේ මම පොඩක් ඔය එහෙම්මෙන් හොයලා බලලා සහ පොඩක් කතා කරන අවස්ථාව ලැබිච්චලා රුමේෂ් කියන්නේ අර මුදල කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා ක්‍රීඩාවේ ජීව ගුණය රකිමින් ඉදිරියට යන ක්‍රීඩකයෙක් වගේ හැංගෙනවා.
1: ආහ්.
0: ඔය දැන් මේ දවස්වල අනුග්‍රහකෙම වැහි වැහැලා රුමේෂ් පසුපස එනවා.
1: අනේ.
0: රුමේෂ්ගේ පැත්තෙන් කියලියක් තමයි සල්ලි නෙමෙයි. මේ මෙයාගේ ක්‍රීඩා දිවියේ ඉස්සරහට අරගෙන යන්න දැන් සමහරු ඉන්නවා දැන් ඔය ඇලිසන් ටේලර් වින්නෝනේ මගේ මතකේ හරිනම්. එක්තරා ලෝක ප්‍රකට සමාගමක් එයාව මිලට ගන්නවා. එයාගේ හොඳම කාලෙදි අරගෙන එයාගේ ක්‍රීඩා ජීවිතයට දානවා වාරණ දානවා. ඔයා මෙහෙම කරන්න බෑ මගේ මතකේ හරිනම් ඇලිසන් ටේලර් වෙන්න ඕනේ.
1: හරි.
0: ඔය නයිකි වගේ සමාගමක්. හරි. අපි ආයි ඩබල් චෙක් කරගමු. කොහොමනම් මම මේ කියන කන්සෙප්ට් එක ගමුකෝ. එයාගේ පෞද්ගලික ජීවිතයට වාරණ දානවා. ඔයා මේව කරන්න බෑ. මේව කරන්න බෑ. ඔයාගේ පෞද්ගලික ජීවිතේ මෙහෙම වෙන්න ඕනේ. දරුවෝ හදන්න බෑ. ඔය වගේ. දාලා ඊට පස්සේ ඔය ඇග්‍රිමෙන්ට් එක ඉවරනාට පස්සේ ඔය කොහොමද ආ ඉලීටයිල මාධ්‍ය හමුවල කතා කරන්නේ?
1: කතා කරා.
0: එහෙමත් තියෙනවා. අපේ අනුග්‍රාහකයෝ හරි ඉක්මනට ගිහිල්ලා කවුරු හරි චරිතයක් කෙනෙකුට යාව යාගේ ඒගොල්ලෝ
1: කරගන්නවා.
0: ඊට පස්සේ යාගේ ක්‍රීඩා ජීවිතේ විනාශ වෙනවා. එහෙම තැන් තියෙනවා. නමුත් ඒ නිසා මේ වගේ කාලවල ක්‍රීඩකයෙක් වුණාම සෑහෙන දේවල් හිතන්න ඕනේ. රුමේෂ්ගේ පැත්තෙන් එහෙම කතා බහක් තියෙනවා. එහෙම හොඳ කියවීමක් සහිත දෙමව්පියන් ඉන්නවා රුමේෂ්ට. ඉතින් එහෙමයි රැකගන්න ඕනේ.
1: ඒ කියන්නේ ක්‍රීඩාවේ ක්වොලිටි එක රැකගෙන ඉන්න කෙනෙක්.
0: ඔව්. මොකද නැත්තම් ක්‍රීඩා කරන්නේ ඊට පස්සේ ස්පොන්සර්ස්ලා විතරයි. ටීවී එකේ ඉන්නවා.
1: ඔය අපි දකින්න දැන් නේද?
0: යෝගට් කනවා, නූඩල්ස් කනවා.
1: මොනවා එක එකේවා
0: මේ ශක්තිජනක පාන බොනවා. හරි.
1: එතකොට ඉලෙක්ට්‍රික් බඩු
0: විකුණනවා. එක එක ඉන්ෂුරන්ස් පොලිසි විකුණනවා. බැලුවම ක්‍රිකට් ගහලා නැහැ.
1: ඒකනේ බැරි. ඒකනේ පරදින්නේ. ගලන් ප්‍රැක්ටිස් කරන වෙලාවක් නැහැ.
0: විරාට් කෝලි උගර නියම කතාවක් කිව්වා.
1: මොකද?
0: එක්තරා වෙලාවක කෝලා සමාගමක් යාගේ ප්‍රෙස් කන්ෆරන්ස් එකේ ඉස්සරහෙන් කෝල එකක් තියලා. එයා කියනවා ඒක අයින් කරන්න. ඇයි කියලා අහනවා. මම බොන්නේ නැති එකක් ඇයි මම මේ ප්‍රවර්ධනය
1: කරන්නේ?
0: මගේ ඇඟට හොඳ නැහැ කියලා මම ප්‍රතික්ෂේප කරපු එකක් ඇයි මම මේව කරන්නේ? කීයක් දුන්නත් මට ඒ වැඩේ කරන්න
1: බෑ. ඒකත්.
0: ඉතින් එහෙමත් අයි ඉන්නවා. අර වගේ අය අතරේ. හා? අපි ඊළඟ පැයට යමු හෙඩංග. ඊළඟ පැයට යන්න කලින් අපි කියනවා ඔබට පැලත්ත යෝගට් එකක්. යෝගට් එකක් කියලා කියන්නේ ප්‍රෝටීන් ෂේක් එකක්. අපිට ඕන කරනනේ දවසකට ඕන කරන ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් යම්කිසි ප්‍රතිශතයක් අපිට යෝගට් එකක් කරා සපුර ගන්න පුළුවන්. හැබැයි ඒ හරි නියම ගුණාත්මක බවින් යුතු යෝගට් එකකින් විතරයි.
1: ඔව් කිමිකල් කාලේ වැඩක් නැහැනේ.
0: ඔව් හැම යෝගට් එකම ඒ කියන ක්වොලිටි එක දෙන්නේ නැහැ. පැලත්ත යෝගට් එක ඔයා බලන්න අරගෙන ඕකේ ඉන්ග්‍රීඩියන්ට්ස් අන්තර්ගතේ ඊට පස්සේ නැවුම් බව මිල ඇසුරුම මේ ඔක්කොම බලන්න. ඉතින් පැල්ලත්ත ගැන අපි ඒ තරම් ආඩම්බරින් කතා කරන්නේ

0: වෙලාව පෙරවරුන අභයයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
5: ලක්කඬ විදේශීය ප්‍රවෘත්ති
0: ස්ථාන කිහිපයක සිදු රිය අනතුරු වලින් පුද්ගලින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කොඩිකාමම් වන්නියර් ප්‍රදේශයේදී අතුරුපැදියක් සහ කැබ් රථයක් එකිනෙක ගැටී තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ අතුරුපැදිකරු චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. කොඩිකාමම් සුට්ටිපුරම් ප්‍රදේශයේදී වෑන් රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා. එෙහිදී පාපැදියේ ගමන් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා. පාපැදියේ ගමන් කළ තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා. වෑන් රථයේ රියදුරා අත්තරංගුවට ගෙන තිබෙනවා. මේ අතර අලව්ව රෝහල ආසන්නයේදී සිදු අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. ඇය පාරමාරු වීමට ගිය අවස්ථාවේදී අතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. ක්ලේන් ශ්‍රී ලංකා අනුග්‍රහයෙන් ITN ටේක්යා සුරැකිමු මගතුර වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේද මෙවැනි අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි. දැන් විදේශ ප්‍රවෘත්ති. සුඩානය සහ දකුණු සුඩානය අතර දේශීමාවේ මතභේදාත්මක කලාපයක දින කිහිපයක් පැවති වාර්ගික ගැටුම් වලින් පුද්ගලින් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 82 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තා උපුටා දක්වන අල් ජසීරා ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ. අබේ නගරයේ ආරක්ෂක කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවද යොදවා තිබෙනවා. දකුණු සුඩානයේ නිදහස් ලැබූ 2011 වර්ෂයේ සිට මේ දක්වා කලාපයේ ගැටලු තවමත් විසඳී නැති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. මෙලඟ ලක්කඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඬ ප්‍රවෘත්ති. ලක්කඬ රේඩියෝ ITN.

0: එළිය
1: වහිනවද මොකද තත්තේ?
0: වහිනවද? නෑ නෑ නෑ වහින්නේ නෑලු වහින්නේ නෑලු.
1: කොළඹට මේ වෙලාවේ
0: දෙන්න චූටි වැස්සක් තිබුණා.
1: ඔව්. ඊමන් ත්‍රිවිල් එකක් නැග්ගා. ත්‍රිවිල් එකයි යකිනෝ. වහිනෝ නා වහින්නෝලු මේ මේ මේක ඇවිල්ලා අර නිකන් අවුයි වැස්සයි නරියගේ මගුලේ.
0: අතතේ කොහිනෝ.
1: මේ මේ මේ පොදියට එහෙම දෙවෙන්න එපා. අමාරුයි. ඉක්මනට අසනීප වෙනවා. හරි සින්දුව කාලේ.

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: வருசாவ செனசுராதா ராத்திரி ஹத்துட்டு லக்காலில் විශේෂ පුලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පුලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:06
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
3: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011-4700-600
4: ඔබ මෝටර්සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
5: ඒකයා සුරකිව මගතොට මේ පවුගේ කාලෙම අපි මාතලේ දඹුල්ල නේ රත්නපුර නිවිතිකලේ පැත්තෙන් පටන් අරන් ඊට පස්සේ ඇවිල්ලා ඔය මේ දෙවනා තීරේ තවත් අධ්‍යාපන කලාප කීපයක් ආවරණය කළා. ඉතින් මේ හැම එකම එකම බලාපොරොත්තුවයි තියෙන්නේ මාර්ග අනතුරු අවම කිරීම. මාර්ග අනතුරු එක පැත්තකින් ඒකෙන් රටේ නේද තරුණ පිරිස ගොඩාක් වෙලාවට අවදානම් තැනකට එහෙම නැත්නම් විනාශයට පත් වෙනකොට ජීවිතහානි වෙනකොට තව පැත්තකින් මත්ද්‍රව්‍ය නිසා මේ කියන කාරණාව සිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා තමයි රට මේකට ජාතික වැඩසටහනකින් අපි මීට කලින් මතක් කරේ. දැන් අපි මේ වෙලාව මතක් කරනවා ඔබට ලෙන්ස්ට්‍රික් අයිකියා හොස්පිටල් සහ ඩීප් ටෙක් ගැන කතා කරන්න ඕනේ. මුලින්ම ඩීප් ටෙක් ගැන කතා කරනනම් ඩීප් ටෙක් සෝලා දැන් පවතින තත්ත්වයන් එක කාලගුණික තත්ත්වයන් එක වෙනස් වෙනකොට අපි කියනවා මුන්න දැන් ජල විදුලි අර්බුදයක් එනවා ඉදිරියේදීනේ. මේ දවස්වල පොඩි කතාවක් නියම් පොඩි අපි කියන්නේ අනවශ්‍ය මේ බිල් එක මවනවා මේ තෙල් මිල ඉහළ යාමක් ගැන. සමහරු මේක තව තව අර්ථකථන දෙනවා අපි ඉතින්ට එන්නේ නැහැ. නමුත් ඔය බලශක්තිය කියන එක හැමතිස්සෙම අපිට ප්‍රශ්නයක්. ඒවට අපි විසඳුම් හොයාගෙන තියෙන්න ඕනේ. ප්‍රශ්නයක් එන්න කලින් අපිට පුළුවන් නම් කාලෙක ඉඳලා විසඳුම් හොයාගෙන ගිහිල්ලා ඒ අවශ්‍ය මොහොතේදී අපේ අවශ්‍ය විසඳුම ක්‍රියාත්මක කරන්න අපි නේද දොර දකින මිනිස්සු. ඩීප් ටෙක් ගැන අපි කාලෙක ඉඳලා කියනවා. ගෙදරට අවශ්‍ය කරන විදුලිය ජනනය කර ගැනීමේ අවශ්‍යතාවය. ඊට පස්සේ වාගේ වගා කටයුතු සඳහා ඕන කරන නේද වෝටර් පම්ප් එක. මේ දෙකටම ලංකාවේ මේ වෙලාවේ තියෙන ප්‍රමුඛතම විශ්වසනීයම තැන තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ.
6: ඔව් ඉතින් ඔයා මේ අද ගන්න නිවැරදි තීරණේ හින්දා හෙට ඔයාගේ නිවසට වගාවට ව්‍යාපාරයට විශාල ශක්තියක් වෙයි. නිවැරදි විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙනවා ඩීප් ටෙක් එකක්ත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත් එහෙම 077-777-7374 කෝල් එකක් දෙන්න 077-777-7374.
5: ඒ වගේම ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන මතක් කරන්නේ ඇහැ සම්බන්ධ වාට තියෙන සියලු ප්‍රශ්නවලදී රජයේ අනුමත ආයතනයක ඒ අවශ්‍යතාවය වාට තියෙනවා. ඇහැ කියලා කිව්ව ගමන් අපි දන්නවා දැන් ප්‍රයිවට් හොස්පිටල් එකකින් මේක කරන්න ගියොත් දේපල ඉඩකඩම් විකුණන්න වෙයි සමහර විට. නෑ එහෙම අවශ්‍යතාවයක් නෑ. ඉතාම සාධාරණ මිලකට තමයි ඔයාට ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් හරහා මේ සත්කම් සියල්ල කරගන්න අවස්ථාවක් තියෙන්නේ.
6: ඔව් ඉතින් ඔයාට පුළුවන් එතනට ගියාම ගොඩක් දේවල් කරගන්න ළමාක්ෂ සායන සේවා තියෙනවා. එතකොට ග්ලූකෝමා සායන තියෙනවා, බාහිර රෝගියංශ තියෙනවා. මේ හැම දෙයක්ම එකම වහලක් යටින් කරගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕනේ එතනට ගිය වෙලාවෙ ඉඳන් සත්කමක් හරි මොනවාම හරි දෙයක් ඔයා කරගත්තට පස්සේ ආයෙ ගෙදර ආවට පස්සෙත් ඔයා ගැන හරි හොඳට හොයලා බලන කෙනෙක් තමයි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් කියලා කියන්නේ. 076-478-478 0112-785-858 කෝල් එකක් දීලා ඇහැ සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් කතා කරගන්න පුළුවන්.
5: පාරිභෝගික සේවා අධිකාරී කියලා එකක් අපේ රටේ තියෙනවා. ඒගොල්ලෝ විටින් විට ඔය වැටලීම් මෙහෙම කරනවා. පාරට පිටකොටුවට තුග වෙළඳ ස්ථානවලට සිල්ලර වෙළඳ සැල්වලට සුපර් මාකට්වල බහිනවා. බෑල බලන මොකද තත්ත්ව කියන තත්ත්ව භයානකයි. ඒ කියන්නේ පරිභෝජනයට නුසුසුසු ගොඩක් ඒවා හොයාගන්නවා. කල් ඉකුත් වෙච්ච නේ ගොය කුළු බඩු වගේ ඒවා සෑහෙන උදාහරණ තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි විකුණලා ගොඩ යන්න උත්සාහ කරන ව්‍යාපාරිකයෝ ඉන්නවනේ. ඒ නිසා ඔයා ගෙදරට ලුණු පැකට් එකක් ගෙනාවත් ඒ සම්බන්ධ ඔයාට වගකීමක් තියෙනවා. නිවැරදිම තේරීම කරන්න. විජය නිෂ්පාදන කියලා කියන්නේ ප්‍රමිතිය ගත්තොත් සියලු ප්‍රමිති සහතික සහිත කුළුබඩු නිෂ්පාදකයා ලංකාවේ. ඉතින් ඒගොල්ලෝ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක හරියට මේන්ටේන් කරපු නිසා තමයි පිටරටක පවා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකේ මේ මාකට් එක
6: හැදෙන්නේ.
5: නැත්තම් ගන්න
6: නැහැනේ.
5: දැන් අපි හිතමු රිවියුස් හොඳ නැහැ, කමෙන්ට්ස් හොඳ නැහැ. ගණීද පිටරටට තව මෙන කොහෙවත් රටවල් නැද්ද?
6: ඕනනම් එකපාරක් ගනි, ඊට පස්සේ අතහැරලා දානවා.
5: නැහැනේ. ඉතින් ඒගොල්ලන් මේ විශ්වාසය තහවුරු කරන්නේ විජය ප්‍රොඩක්ට් එකේ තියෙන ක්වොලිටි එක නිසා. ආ, සියට සියක් ස්වභාවික කුළුබඩු නිෂ්පාදන විජය නිෂ්පාදන.

ඉලෙක්ට්‍රික් යතුරුපැදියතුළු තවත් ඇගිදිනා ගන්න TLB වාසි.

0: නවයයි විනාඩි 26යි මං අද ලස්සන පෝස්ට් එකක් දැක්ක ෆේස්බුකේ
1: මොකද
0: ඉස්සර මැච් පරදිනකොට බැනුම් අහපු අය හිටියට දැන් මැච් පරදිනකොට බැනුම් අහන්නේ ක්‍රීඩකයෝ විතරයි කියලා ඉස්සර මැච් පරදිනකොට එක නමක් තිබුණා එයා විතරයි බැනුම් ඇව්වේ මේ ක්‍රිකට් කණ්ඩාපු සූදුව
1: හරි
0: හරි බුකීකාරයා එහෙම කියලා අපි මේ කියන්නේ බුකියේ තිබ්බ අදහසක් මම මේ කියන්නේ මගේ එකක් නෙවෙයි
1: නෙවෙයි නෙවෙයි
0: දැන් එහෙම නැහැ
1: ක්‍රීඩකයෝ විතරයි
0: ඉස්සර බැනුම් අහන්නයි හිටියට දැන් බැනුම් අහන්නයි නැහැ කියලා
1: ක්‍රීඩකයෝ විතරයි
0: දැන් ඔක්කොම චරිත සලංකාර දසුන්ලා පිටින් යවනවා ඉතින් මේ ඇත්ත නේද කියලා හිතන්න පුළුවන් ඕනේ නම්
1: බොරු කියලා හිතන්න පුළුවන්
0: එහෙම එකක් නැහැ කියලා ඕනනම් හිතා ගන්න පුළුවන් හරි තමන් කැමති විදිහට තමන්ගේ නේද ඥානය අනුව තීරණය කරන්න පුළුවන් හරි අපි යමු පොඩ්ඩක් මේ 2026 අවුරුද්දනේ ගිවින් හරි දැන් 2026 කියන්නේ ලෝක දේශපාලනයේ ටිකක් වැදගත් කාල සීමාවක් අපි කියන ඇමරිකාව චීනය ඉන්දියාව ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තම රුසියාව ඔය පහුගිය කාලවල තිබුණු සමුළු මේ වගේ දේවල් වල ගත්ත තීන්දුව තීරණ එක බැලුවම චීනේ තමයි ඉස්සරහම ඉන්නේ හරි දැන් චීනේ කාර් හදලා ඉවරයි ඒගොල්ලෝ දැන් අලුත් වැඩක් පටන් ගත්තා ඒගොල්ලෝ හැදුවා චීනේ දැන් නැව් හදන්න පටන් ගන්න තියෙනවා චීනේ නැව් හදන්න පටන් ගන්න තියෙනවා ඒකට හේතුව මේකයි ගොඩාක් ලොකු රටවල් කම්පැනි විදියට දාලා කාර් හදන්න පටන් ගත්තට කාර් ප්‍රවාහනය කරන නැව් තමන්ගේම සමාගමට අයිති නැව් කියලා එහෙම නැව් නෑ ඒ නිසා ඔය මුල් කාලේ දැන් යුරෝපයෙන් එන කාර් එකක් කියලා කම ලොකු ගාණක් නේ ඒ කාර් එකට ලොකු ගාණක් ඇඩ් වෙනකොට නැව් ගාස්තු කියන එකකුත්
1: තියෙනවා
0: දැන් අපි ගමුකෝ ජර්මනිය කියලා හරි වොක්සවැගන් වොක්සවැගන් ගැන කියනකොට මාකට් එකේ හොඳ රීච් එකක් තිබ්බ කාර් එකක් ඊට පස්සේ ජපානය ඒ වගේ රටවල ජපාන් කාර් එකක් කියලා කිව්වම එහෙමයි ලොකු මාකට් එක කාර් එකේ ගාන මාර ගානක් තිබ්බා BYD එක මේකට වැඩිය ලොකු මාකට් එකක් දැන් අල්ලලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවද BYD එක දැන් නැව් හදන්න පටන් ගත්තා නැව් හදන්නේ දන්නවද BYD නැව් හදනවා BYD වාහන ටික අනිත් රටවල් වලට
1: ගෙනියන්නේ
0: එතකොට දැන් ප්‍රවාහණයට අතරමැදියෝ කියලා වෙනම සමාගමක් ගන්නෙ නැහැ
1: එතකොට ඒ මුදලත් ඉතුරුයිනේ
0: ඒ මුදලත් ඒගොල්ලන්ගේ කම්පැනි එකට එන්නේ ඊට පස්සේ අනිකුත් රටවල් වලටත් ඉදිරියේදී වෙනවා අපි හිතමු Toyota එක කියලා Honda එක කියලා තව මොකක් හරි ෆැක්ටරි එක ඒගොල්ලොත් දැන් ඒගොල්ලන්ගේ හදපු කාර් එක ඉවන්නේ මොකේද BYD නැවේ කොහොමද
1: ආදායම් ක්‍රමයක්
0: මොළ නෙමෙයි මොළ ගෙනාපු නැව් චීනය ලෝකයේ ආර්ථිකයට කරලා තියෙන නේද ලොකු බලපෑම මේ කියන්නේ මේක පොඩි අදහසක් කතාවක් විතරයි හැබැයි ඒගොල්ලෝ හැම තැනම අල්ලනවා ඒ කියන්නේ බැටරි කෑල්ල ඉඳලා අපි පාවිච්චි කරන සෙල්ලම් බඩු
1: ඉඳලා
0: ඔව් තව අවුරුදු 10ක් යනකොට මේ වාඩිලා ඉන්න පුටුව මේ අපි කතා කරන මයික් එක ඊළඟට ඇඳගෙන ඉන්න ඇඳුම දාගෙන ඉන්න සරප්පු දෙක ඈ ඔළුවේ ගහලා තියෙන කොණ්ඩ කට්ට
1: ඔව්
0: Made in China.
1: China. මොකුත්ම අපේ නෑ. අපිට අයිති දේවල් නෙවෙයි මේ.
0: ඊළඟට හිතන පතන විදියත් එහෙම වෙයිද කියලා ආර්ථිකය ගැන වෙනත ලෝකයේ දිහා බලලා ඔය විවිධ මත පළ කරන අය කියනවා. චීනය තමයි ආයි ඇමරිකාව නෙමෙයි. ඇමරිකාව එහෙම හිතන්නවත් බෑ කියලා කියන චීනය මේ හිතන සමේ ගාන ගේම් එකට. ඉතින් BYD නැව් ඉස්සරහට දකින්න හම්බේ. දැන් තමත් ඔය කීපයක ඡායාරූපයෙන් පළ වෙලා
1: තියෙනවා.
0: ඒ කියන්නේ වාහන කියන නමක් කියලා කිව්වම ඒක ධාරිතාවයේ සැහැණ වැඩි නේ දැන් එක දැන් පෙට්ටිවල දාලා වාහන ගේනකොට මුල් කාලේ වාහනේ ඩැමේජ් වෙනවා බහාලුම් නේද කන්ටේනර් පෙට්ටිවල මේගොල්ලෝ හදන්නේ එහෙම නෙමෙයි කෙලින්ම වරායට නැවගෙන ආවම නැවට ගිහිල්ලා කෙලින්ම වරාය ඉඳලා වාහනේ පාක් කළා ඒ ස්පේස් එකේ සාමාන්‍යයෙන් ඔය දැකලා ඇති ඔය ෆිටරට ෆිල්ම් වල එහෙම තියෙනවා අන්න ඒ වගේ ඒ ක්‍රමවේදෙන් තමයි මේ නැව හදන්නේ ඉතින් BYD වාහනය පාවිච්චි කරන ඔබ පොඩි ගැම්මෙන් ඉන්නවා ඇති
1: දැන්. දැන් අපිට නැවකුත් තියෙනවා කිය.
0: BYD මේ වාහනේ බං අපේ නැවුත්
1: තමයි.
0: නවයයි විනාඩි 31යි ඔයාට පුංචි හරි වාහනයක හීනයක් තියෙනවා ඒක හැබෑ කරගන්න ඔය හම්බ කරන සල්ලි වලින් සමහර වෙලාවට ඉතුරු කරන්න බැරි වෙයි. හැබැයි ලොතරැයි එකත් ඇඳුනොත් ඔයාට පුළුවන් කමක් තියෙනවා. ඒකෙන් වාහනයක් ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය. රුපියල් 40ක් වියදම් කරන්න. සුබ දවස කී දවසේ දිනුම් මදින් ලද ලොතරැයි ප්‍රතිඵලයේ මේ මතක් කරන්න. මකර ලග්නේ ජයග්‍රහ අංක 14 22 37. ජය ලොතරැයි අයි අක්ෂරත් එක්ක 4 1 9 1. අද සම්පත අංක 3 අංක 9 අංක 9 අංක 3 අංක 9 අංක බිංදු අංක 9 අංක 3 9 යු අක්ෂරය. හදාන් ලොතරැයි මේෂ ලග්නේ අංක 2 25 27 62. ධන නිදානේ ගත්තනම් ඕ අක්ෂරය අංක 13 අංක 56 79 82. මෙගා පව එස් අක්ෂරය ප්‍රසාද අංක 25 ජයග්‍රහ අංක 14 35 43 72. ගොවිසත වයි අක්ෂරයත් එක්ක අංක 8 9 36 69. මහජන සම්පත යු අක්ෂරයත් එක්ක අංක බිංදු අංක 2 අංක බිංදු අංක 9 අංක 3 අංක 9. මේක තමයි ඊයේ ප්‍රතිඵලය. අදත් ටිකට් එකක් ගන්න.
1: හරි, ඒ විතරක් නෙවෙයි, ඔයා මතක තියාගන්න ඕනේ මේ ටිකට් එකක් ගන්න අතරතුර ඔයා රටේ සංවර්ධන කාර්යය වෙනුවෙන් ලොකු උදායකත්වයක් ලබා දෙනවා. සෞඛ්‍ය අධ්‍යාපනය වගේම රජ සේවක ගණනාවක් පවත්වා ගන්න. ඒ විතරක් නෙවෙයි, මේ වෙනකොට කෝටිපති වාසනාවන්තයන් 12 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඊට අමතරව ලක්ෂපතියන් 6000කට අධික පිරිසකුත් බිහි කරලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් අපි හැමදාම කියනවා වගේ මේ වියදම් කරන පුංචි 40න් වාට පුළුවන් ඔයා හිතාගන්නවත් බැරි විදිහට රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ලොකු උදායකත්වයක් ලබා දෙන පුංචි රුපියල් 40ක්
0: නවය විනාඩි 32.

0: பேய் மொழிமம தக்கரியில சுரேக்கிமுமாக தொண்ட
1: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
0: සුබ ගමනක්. පරිස්සමින් ගිහින් එන්න.

0: නවයයි විනාඩි 37යි වෙලාව. ඉක්මනටම කියන්නම් ඔයාලට ක්‍රිමිරාජ නිෂ්පාදකගෙන වසර 77ක විශ්වාසයත් එක්ක ගෙදර තියෙන ඕනේ ප්‍රොඩක්ට් කීපයක් තියෙනවා. ගොඩක් නෑ, හතරක් පහක් තියෙනවා. මෙන්න මේ ටික ගෙදර තියෙන්න ඕනේ.
1: ක්‍රිමිරාජ සඳුන් පැණි අනිවාර්යෙන් තියෙන ඕනේ, ගැස්ට්‍රයිටිස් තියෙනවා නම්. ඒතර වැල්මේ පැණි තියෙන ඕනේ, උගුරේ අපහසුතාවයක් තියෙනවා. ඒතර හෙම්ඩිසාව කැන්සර් වගේ නම් ක්‍රිමිරාජව තියෙන්න ඕනේ. අර කුරුලෑ හැම තියෙන කෙනෙක් නම් කුරුලෑ සුවයනමේ නිෂ්පාදන රසක් තියෙන. හැබැයි මෙන්න මේ අත්‍යවශ්‍ය නිෂ්පාදන ටික අනිවාර්යයෙන්ම වාගේ ගෙදර තියෙන්න ඕනේ. 01 2 753 889 කතා කරන්න.

0: විලාව ඔබ වෙත ගෙන ආවේ
1: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුයි
2: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සි රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
3: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
5: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
6: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: ඉල්දාල මෙහින්දාල යන අතරින් අපතින්න ඉවිලි ට්‍රයි.

0: Hina baby Sinduhan Rhyme Chum and Charu
1: Samusa Hatarada
2: Vangu Gahala Channel ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාර.
2: එහෙනම් මෙන්න උගහන ජීවිතේට ඉලක්කය.
3: කලාවක්. කලාව සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ.
1: මේ දිනවල උදේ 10ට.
2: 18 වංගුව.
1: හැම වංගුවකම අලුත් කතාවක්.
2: 18 වංගුව.
1: දසුන් විත් යෂෝ. සතියේ දිනවල උදේ 10ට.
2: 18 වංගුව. 18 වංගුව.
4: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා තමනු කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: NLP හදහන ලංකාවේ

0: ඔබ දන්නවා ඇති අප ආගනින්නයි
1: හගෙන ගේපදනෙක්ම දන්නවා කාටද කිව්වේ
0: කියලා. රයිට් අපේන යමු යන්න කලින් පැල්ලත් නිෂ්පාදනය මතක් කළා. කිරිවීදුරුව රස බලන යෝගට් එකක් කන අයිස්ක්‍රීම් එකක් කන බටරයක් ගන්න හැමෝටම පැල්ලත් මතක් වෙනවා. එතකොට අපි කිව්වා ඩීප් ටෙක් සෝලා ගැන. සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙකුට ඩීප් ටෙක් තමයි තැන. නම්බර කිව්
1: 0777 773 74.
0: ඒ ඩීප් ටෙක් ගැන මතක් කරේ. ඒ වගේ මතක් කරනවා අපි ඔයාලට රයින රූෆින් ෂීට් එකේ විශේෂත්වයක් එක්ක. මොකද ෂීට් එකක් කියලා කියන්නේ නේ ලේසි පාසු එකක් නෙමෙයි. වාගේ වහල සම්බන්ධ ලොකුම අවධානයක් තියෙන්නේ දැන් ඔය ලී මොනවා දැම්මත් සමහරලාටනේ ෂීට් එක හරියට තියෙන්න ඕනේ, ඒකේ පෙනුම හරියට තියෙන්න ඕනේ, වගේ ගොඩාක් දේවල් තියෙනවා. හරි, එතකොට මේකේ මැටි ලේයර් එකක් තියෙනවා. මැටි ලේයර් එක කියලා කියන්නේ යටි පැති තියෙන.
1: ඊට පස්සේ උඩ පැත්තේ තියෙන ජල විකර්ෂ කාලයපයක්. ඒතර කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ, පර්ණ පෙනුමක් එන්නේ නැහැ, දියසවල වැඳෙන්නේ නැහැ. හැමදාම අලුත් ඉදිරි තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මැටි ලේයර් එක හින්දා එළිය කොච්චර රස්නේ වුණත් ඒක පාලනය කරලා ඇතුළට සිසිලසක් අරගෙන එනවා. ඉතින් හැමදාම ඔයාගේ වහල ආරක්ෂා කරගන්න ඕනේ නම් ඔයා අදම පාවිච්චි කරන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් විතරමයි.
0: ඒ වගේ මතක් කර අපි රටමිකට ජාතික වැඩසටහනත් එක්ක ඔබට එකතු වෙන්න කියලා නේ 1927 කියන නම්බරේට කතා කරන්න. විජය නිෂ්පාදන කැමරස කරන හැමදාමත් අපි කියන වාට ලංකාවේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය කුළුබඩු නිෂ්පාදකයා. ඉතින් කැම ටිකක් රසර කන ඕනම කෙනෙකුට තියෙනවා ඒ ආසාව කැම උයන පියන අයත් එක දැනගන්න ඕනේ. මොකද එහෙම නොවෙන්න අපිට ජීවිතෙත් එපා වෙනවා.
1: කැම උයන්නත් එපා වෙනවා, කැම කන්නත් එපා වෙනවා.
0: හරි, ඒ විජය නිෂ්පාදන ගැන මතක් කරේ. එවන අපි
1: අයමත් අපි සඳ හම්බයමු. සතියන්තය සතුටින් හිනා වෙලා ගත කරන්න, හොඳින් ඉන්න අපි හම්බයමු සඳරනේ.
0: ගින් එන්න සුබ දවසක්, සුබ සතියන්තයක් ඔබට.
1: එය සංකල්ප මඟනවා.

0: එහෙමයි.
1: ලක්ෂ දහයේ පහේ පනස්දහසේ සහ විසි පන්දහසේ මුදත්යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි ගන්න DLB වාසි කොයි කාටත් වාසි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම. සූර්යබල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අමතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: 95.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පෙරවරු දහයයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් බම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
3: මුහුතෙන්ම කුමනින්වත් කුඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ දියචනනී දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය අද විවෘත කෙරෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ වෙදලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැන්වීම සඳහා පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අනුරාධපුරයේ ස්ථාපනය කෙරුණා. ඒ ධාරිතාව මෙගාවෝට් 60ක්. මේ අතර පුනර්ජනනීය බලශක්තිය තුළින් විදුලිය උත්පාදනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකළ පාවෙන සූර්ය බලශක්ති පද්ධතියද අද විවෘත කිරීමට නියමිතයි. දියජනනී ලෙස ව්‍යාපෘතිය නම් කර තිබෙනවා. එය විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි. අමෙරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලදී යුදාපරාධ සිදුව ඇති බවට විශ්වාස කිරීම සඳහා පදනමක් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. අමෙරිකාව එල්ල කළ ප්‍රහාර දෙකකදී ඉරාන් සිවිල් වැසියන් 177 දෙනෙකු මියගොස් ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ. එම ප්‍රහාර දෙකේදීම අමෙරිකාව යුදාපරාධ සිදු කළ බවට විශ්වාස කිරීම සඳහා සාධාරණ පදනමක් පවතින බවද ජගත් සංවිධානයේ මානව හිමිකම් විශේෂඥයින් පෙන්වා දෙනවා. ඉරානය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර කරුණු සෙවීමේ මෙහෙයුමේ නව වාර්තාවකද මේ බව සඳහන්. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට

0: ITN රටට වග කියන රේඩියෝව
1: උදේ 10 විනාඩි 3යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
2: දසන් විත් යෂෝ
3: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බි දනඩ තහනේ දුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: දියබඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
7: අයිබෝන්
1: අයිබෝන්
7: අද සිකුරාදා
1: සතුටින්ම ඉන්න දවසනේ සතුට වැඩි කරවට කියන්නත් බැරි වුණා
7: ඒ තරම් සතුට
1: ඒක තමයි
7: අද සිකුරාද කියලා කියන්නේ බොහෝ දිනක දෙකේ ලෑස්ති වෙන වෙලාව සහ මේ දවස් දෙකකට හරියන්න වැඩ කරන දවස
1: ඔව් ඔව් ඔව්
7: හරිද සිකුරාද දවසේ අපි 18 වංගුව පටන් ගන්න ලෑස්ති
1: ලෑස්ති ඔයාලා ලෑස්තිද
7: ලෑස්ති නම් මේ පැත්තට ඉක්මනට මැසේජ් එකක් කියවන්න
1: 0703 93 5 93 7 ඉක්මනට මැසේජ් එකක් දාලා තියන්න
7: සමහර දේවල් තියෙනවා
1: මොන වගේ දේවල්ද
7: අතීතයට වළංගුනාට වර්තමානයට වළංගු නැති
1: හහා
7: හරිද
1: මොන වගේද
7: මේ සින්දුවත් ඒ වගේ සින්දුවක්
1: අහලා බලමු අපි
7: ඈ
1: අහලා බලමු
7: ඇයි දන්නවද
1: ඇයි
7: මේ සින්දු ගහපු කාලේ පෙරදුනේ ඉඳලා හිටලා දිනුව ප්‍රතිශතයක් විතර ගත්තොත් 80%
1: කට ඔව් ඔව්
7: දැන්
1: අනිපැත්ත
7: දිනනවා ඉඳලා හිටලා
1: පැරදෙනවා
7: 95% විතර මේ සින්දු වෙනස් කරන්න ඕන මේ වළංගු නැහැ සමහරවිට හරි

0: ඇත්තටම දැන් නම් අහන චිකේ මොකද්ද මේ කලේ කියලා
1: ඈ
0: දෙකට බිඳුවයි
1: ඒක තමයි ඒ කිව්වා විතරයි අපි එකට බිඳුවයි කියලා
0: වෙලාවට මං කිව්වේ වරය තියෙන්නේ කියලා නේද
1: ඔව්
0: හැබැයි දැන් ඕකේ දිනනදාට කොල්ලෝ කියන එක දැන් ඇත්තටම දිනනදාට කෙල්ලෝ කියලා වනම් හරි
1: ඒක තමයි නේ කෙල්ලෝ දිනනවා වැඩි
0: නේ කෙල්ලෝ දිනනවා දැන් ඊයේ දැන් අද මැච් එක තිබුණා ආසියානු ආසියානු තරගාවලියේ ක්‍රිකට් තරගෙන් කාන්තා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයට ඇවිල්ලා තියෙනවා. ඒක හරි වටිනවා. හරිද? ඒ කියන්නේ හොඳට සෙල්ලම් කරලා තිබුණා. හරිද? එහෙම නැත්නම් ඇත්තටම පහුගිය දවස් ටිකේ තිබුණු තත්ත්වයත් එක්ක අපි හිටියේ දුකින්.
1: දුකින්. කෙල්ලෝ ටික ඉන්නවා ගැම්මට.
0: ඔව්. ඒ කියන්නේ ආසියානු ක්‍රීඩාවලියේ අවසන් තරගයට ඔවුන් සුදුසුකම් ලැබුවා. හරිද? අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබි. තරගය පැවැත්ුණේ ජපානයේදී. මැලේසියානු කාන්තා කණ්ඩායමත් එක තමයි තරඟ කළේ. කොහොමද ලකුණු 86කින් ජයග්‍රහණය කළා. අනේ මන් දන්නේ. සමහර වෙලාවට ඒ කට්ටිය පොඩි අපි අර වන් ඩේ ට්‍රිප් යනවනේ.
1: ඔව්.
0: ගිහිල්ලා කාලා දීලා උඩ හිටපු ගමන් නිකන් ඇඟිපතේ අමාරු අරගන්න මැච් එකක් ගහනවා.
1: එහෙම දුනේ.
0: මට හිතෙනවා අපේ කට්ටියත් එහි ගිහිල්ලා ට්‍රිප් එකක් ගිහිල්ලා.
1: ආවද කියලා තව ආවේ නෑ.
0: නෑ නෑ. ඇඟිපතේ අමාරු අරගන්න පොඩි මැච් එකක් ගහුවද කියලා නේ.
1: ඒක තමයිනේ බලමු අපි.
0: පරදිනවා කියලා උහුමත් මං කියන්නේ අප්පා.
1: ඒක තමයිනේ. නේ.
0: ඔබට දැනෙලාද ජීවිතේ කවදාහරි දවසක පරාජයක් ගැන?
1: ඒ
0: පරාජයේ වේදනාව ඔබට දැනෙන්න ඕන.
1: හරි.
0: ජයග්‍රහණ වෙනුවෙන් පීවරක් උසවන්න.
1: අනිවාර්යයෙන්ම.
0: හරිද? සමහර වෙලාවට ඔබ කරපු වැඩ ඔබ අත තියපු හැමදේම වැරදිලා ඇති.
1: ඔව්.
0: පෙරදිලා ඇති. පාඩු ලැබලා ඇති.
1: අනිවාර්යයෙන්.
0: හැබැයි කවදාවත් වැරදිච්ච දෙයක් ආපහු කරන්නේ නැහැ නේ වැරදෙන්න.
1: අනිවාර්යයෙන්. එක්ස්පීරියන්ස් එක දෙනවනේ නේද?
0: අපි දන්නවා එතකොට මෙහෙම කරපුවහම වරදිනවා කියලා.
1: ඔව්.
0: ඒ නිසා වැරදිච්ච දෙයක් ආපහු ඔබ කළොත් ඔබ මනුස්සයෙක් නම් වෙන්න බෑ.
1: ඔය අත්දැකීමක් කරගන්නේ වැරදුන දේ ඉස්සරහටම යන්න ඉතින්.
0: අනිවාර්යෙන්.

0: උදේ 10 විනාඩි 13යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සම්මාර්ථන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකටපත් වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
4: වංගුව
5: දසුන් විද්‍යාෂෝ දසුන් විද්‍යාෂෝ
6: නදමේ
0: ද දන්නවද කියලා මම හිතාගන්න බෑනේ.
6: මේ මේ අද දුම්රිය වර්ජනයේ ක්‍රියාත්මකයි.
0: ඔව්.
6: දුම්රිය කඩේතු සාමාන්‍ය පරිදි සිදු වෙනවා.
0: හා
6: වර්ජකය කියන දුම්රිය වර්ජනය වෙනවා කියලා.
0: ඔව් සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය විදිහට තියෙනවා කියලා.
6: නෑ.
0: ඒක
6: පාලන අධිකාරිය කියනවා සාමාන්‍ය විදිහට ක්‍රියාත්මකයි කියලා.
0: මම දැක්ක හැබැයි ඊයේ එක
6: මගියෝ කියනවා ටිකට් නෑ මාත්‍ය දුම්රිය නම් ආවා කියලා.
0: ඔව් දුම්රිය තියෙනවා ටිකට් නැති ප්‍රශ්නේ තමයි උතර
6: තියෙන්නේ. නෑ නෑ මේක තමයි මම කියන්නේ දැන් මේ කියන කතාව. වර්ජකය කියනවා අදත් වර්ජනය.
0: ඔව්.
6: පාලකයෝ කියනවා සාමාන්‍ය විදිහට දුම්රිය ක්‍රියාත්මක වෙනවා.
0: හරි.
6: මහජනතාව කියනවා මාත්‍ය ටිකට් නෑ.
0: ඔව්.
6: ඔන්න මාත්‍ය දුම්රිය නම් තිබුණා
0: කියලා.
6: දැන් ටිකට් නැතුව දුම්රිය දිව්වා මොකද වෙන්නේ?
0: රජයට පාඩුවයි
6: දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුව. පහුගිය කාලෙම කිව්වේ දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබලා හිටිනවා කියලා. හරිද? ඒ නිසා ටෙක්නොලොජිය පාවිච්චි කරලා තියෙන ওই ප්‍රශ්නේ විසඳන්න.
0: ඔන්ලයින් ක්‍රමයට නේද?
6: ඔන්ලයින් ක්‍රමයට ඔන්න මගෙන්ට ටිකට්පත් ලබා ගන්න පුළුවන් කියලා.
0: කියලා තියෙනවා.
6: වර්ජනය කෙනකන් තමයි සමහරලාට මගින් හිටියේ ඇයි ටිකට් නැතුව යන්න පුළුවන්?
0: යන්න
6: දැන් ඒක හරියන්නේ නැහැ. ඔන්ලයින් ක්‍රමයට ඔබට ටිකට් ගන්න
0: පුළුවන්.
6: හැබැයි මං එකතරකදී සමහර දේවල් වලට එකඟයි. හේතුව කියන්න. වර්ජනය කරන්න ඕන. අපි දේවල් දිනා ගන්න ඕන. හැබැයි ඒවා අලුත් වෙන්න ඕන. පරණ ක්‍රමයටම වර්ජනය කරන්න බෑ. ඔය ටිකට් නැතුව දුම්රිය දහවනේ කරන්න ඉස්සෙල්ලම ඔය වර්ජනේ වැඩ පටන් ගත්තේ චීනෙන්. චීන දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔය වගේ වැඩ වර්ජනයක් පටන් ගත්තා. උන් කල්පනා කරන්නේ අපි දුම්රිය නවත්තනවාද?
0: නෑ.
6: දුම්රිය නවත්වුවොත් මිනිස්සු අපිට පරිභව කරනවා. හරිද? අපි කරන්න ඕන මිනිස්සු අපිට පරිභව කරන්න වර්ජනය කරන එක නෙමෙයි. මිනිස්සුන්ට වාසියකුත් වෙලා, අපි වගේම ජනතාවට වාසියකුත් වෙලා, රජයට පාලන අධිකාරියට දැනෙන්න අපි වර්ජනය කරන්න ඕන කියලා. ඔවුන් තීරණය කළා. අපි දුම්රිය වෙලාවට දුවනවා.
0: හරි.
6: හැබැයි ටිකට් ගන්න.
0: අන්න වැඩි.
6: මම කියන්නේ වර්ජන කරනවා නම් අන්න ඒ වගේ අලුත් වෙන්න
0: ඕනේ. ඔව් ඉතින් නේද?
6: මහ ජනතාව අපහසුතාවයට පත් කරලා නේද? බැනුම් අහලා.
0: ඒක තමයි.
6: ඕ. ඉතින් බයිනකොට ඉතින් දන්නවනේ ඉතින් බලන්නේ අමුතු පරම්පරාවටම නේ.
0: පරම්පරාවම ඉවරයි ඉතින්.
6: ඕ නිසා වර්ජන කරන්න. එහෙම කරන්න කියලා කියන්නේ.
0: ඔව්
6: ඔව්. ඔබට කියන්නේ එහෙම ඔබට තියෙනවා නම් ඉල්ලීමක් දිනා ගන්න. ඔබේ මොකක් හරි එකක් තියෙනවා නම් වර්ජන කිරීමත් යම් තැනක දිනා. වෘත්‍ය අධිවාසිකමක්.
0: ඔව්.
6: ඒක ක්‍රියාවට නම් ඕන නම් අලුත් වෙන්න. හරිද? අපහසුතාවයට පත් කරලා බැනුම් අහන්න ලෑස්ති වෙන්න එපා. ඒකයි අර මිනිස්සුන්ට යම් ආකාරයක ඔබ සහනයක් වෙන විදිහට වැඩ
0: කරන්නේ.
6: ගවර්න්මන්ට් එකත් ඉතින් මං කියන්නේ රජයත්. පාලන අධිකාරිය.
0: ඉතින්
6: ඒ පිළිබඳව ටිකක් හිතන්න නේද?
0: මොකක්
6: හරි හොඳ දෙයක් තියෙනවා නම් ඒක ගන්න. වැරදි දෙයක් තියෙනවා
0: නම්
6: ඔව් වැරදි දෙයක් තියෙනවා අයින් කරන්න. විසඳුමක් දෙන්න.
0: හරි.

0: හිතෙනබලා රාත්‍රි හතට ලක්කනෙන් ලංකි විශ්වාස දිනු මක්ස් පෙන් සමහ ව්‍යාපාරය වෙතින්ගේෙන් පපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමස්වංක්‍රී වීකටීම යන්ත්‍රයක සටම්බර හිමිකරුවකු වන්න අතිම අමතන්න බිඳුව එකයිකයි හතයි හයිසි හතනමයයි පන්සි හත්තනමය
1: ඔයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදරයානයක තමයි අමාරුම වැඩි සැල්ලෙන්න්න

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවින් රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
2: දහ අට වංගුව
1: දස්සන විත් යෝෂෝ දස්සන විත් යෝෂෝ
4: මේ පැතර එන්න පුළුවන් අද බර්ද ගත්තියන අනවසර ගත්තේ යනනම් යාලෝටි ගත්ත එක එකතු වෙලා එන්නනම් ගමනක් බිමනක් යනවනම් මැසේජ් එකක් දාන්න
5: ඔයාට මතක් කරන්නම් ෆෝන් නම්බර් එක 0703 93 5 93 7 මේකේ ෆෝන් නම්බර් එකකින් අපිට මැසේජ් දාපු අය ඉන්නවා මේ වෙලාවේ සුන්දර වූ සිකුරාදා දවසක් වේවා කියලා තින අපිත් අද ඉන්නවා කියලා තිනවා බොහොම ස්තුතියි දුවර දෙන්න ඉන්නවා මෙත්සදී අමන්දායි වගේම මහත්තයා හේමන්තද සිල්වා අම්මා අයියා නිමල් තිලක සිරි සුදුක් අයිනවා මනෝහර පිළනන්දු ඒ වගේම අනුමක ඉන්නවා ප්‍රබාන ගේ ගමිනි අයියා වසන්ත අක්කා මට මැසේජ් එක දැම්මේ කවුද දන්නවද මැනිකි තමයි දඩම් ගස්ලන්දේ ඉඳලා හෙලෝ ගුඩ් මෝර්නින් යෂන් දසුන් කියලා තිනා කොහොමද කියලා අහලා දින අපි දින ගොඩාක් හොඳින් ඉන්නවා සතුටින් ඉන්නවා නේද ඉතින් ඔයාලා නිසා අපි සතුටින් ඉන්නවා නේද
4: අනිවාර්යෙන්ම
5: දිලිනේ ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට හයි ගුඩ් මෝර්නින් කියලා තිනවා අපි ගොඩාක් හොඳින් ඉන්නවා ඉතින් ඔයාට කොහොමද ඉනෝකා ඉන්නවා මාදෙල් කුමාරි ජනා ගයා ඒ වගේම මොනිකා ශමිලා චුටි කුමාරි ඒ වගේම නිසංසලා මදුෂානී දෙල්මිනි නොදී තමයි මට මැසේජ් එක දාලා තියෙන නොදී ඔව් හරිම ආදරෙන් එකතු කරගන්නවා ඕනෑ දෙයක් වෙච්චා වේ සින්දුව දෙන්න පුළුවන් ද කියලා අහලා තිනවා බලවන්න දසුන්
4: අනුසහ කරන්න
5: බලමුනේ අපි සරච්චන ඩයිස් ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නවා මේ හැම සින්දුවට

0: අද වත්තරේ තියෙනවා
1: මොකද්ද
0: රස්සා නැති කතුන් 162ක් ගෙවල් වල
1: ඒ මොකද ඒ
0: මෙහෙම එකක් ආවම ටිකක් බය වෙනවනේ තියැස් වෙනවනේ 162ක් හරි ඉතින් 162ම රස්සා කරන්න බලාගෙන ගෙවල් වලත් නැහෙනි
1: ඔව්
0: හරිද ඒ වගේම තමයි මීට ඉහෙතදී නැතම් අතීතයේ තිබුණු තත්ත්වයන් වර්තමානයේ නැහැ ඉස්සර තිබුණේ ලංකාව ඇතුළේ විතරයි අපිට සැරිසරන්න sannivedanaya ඊට පස්සේ තොරතුරු ඔය ටික තිබුණේ ලංකාව ඇතුළේ විතරයිනේ ගමේ අල්ලපු නගරේ නේ එහෙම නෙගියේ උපරිම කොළඹට හරිද හැබැයි දැන් අද එහෙම නෙවෙයිනේ ඔව් ඔය විශ්වාස කරන්න සාමාන්‍යයෙන් ගත්තාම ලංකාවේ ඉන්න ජනගහණය වගේ දෙගුණයක් දුරකතන තියෙනවා හරිද ඔය හැම එකකටම ඉන්ටර්නෙට් තියෙනවා
1: අනිවාර්යයෙන්ම
0: හරිද අනිවාර්යෙන් පැකේජ් එකක් ඇක්ටිව් කරන්
1: තියෙනවා
0: අපේ වයසක ආච්චි අම්මලාටත් සමහරලාට Facebook account
1: තියෙනවා
0: TikTok පවයි ඉන්නවා
1: request එනවා
0: එනවා හරිද මම කියන්නේ එහෙම තැනක රස්සා හොයන්න ඔබ මහන්සි වෙන්න ඕනේ නැහැ
1: ඒක තමයි රස්සා තියෙනවා ළඟ
0: හොයාගන්න තුනේ දුරෙන් තියෙනවා හරිද
1: හරි
0: කරන්න ඕන ඔබ අලුතින් හිතන එක විතරයි.
1: ඔව් මීට කලින් අපි මතක් කරලා තියෙනවා ඉතින් මේ ගැන නේද?
0: ඔව් ඔබ අලුතින් හිතුවොත් ඔබට කවදාවත් ඔහොම ගැටලුවක් එන්නේ නැහැ.
1: ඔව්.
0: හරිද? ඕන තරම් දේවල් තියෙනවා. ඕන තරම් සෝස් තියෙනවා. ඕන තරම් අවස්ථාවන් තියෙනවා. බලන්න. සමහර වෙලාවට වත්ත තියෙනනේ අක්කර 3ක්.
1: ඔව් ඔව්.
0: කොස් ගස් තියෙනවා 15ක් කියලා. හරිද? කොස් කාලේට ওই ගස් යට බලන්න ටිකක් ඒ පොළොවට පස් වෙලා යන්නේ කුණු වෙලා යන්නේ
1: සල්ලි
0: නෙවෙයිද කියලා ඔබ අලුතින් හිතුවොත් ඔබට කොච්චර දේවල් කරන්න පුළුවන්ද ඔබ කරන්න ඕන හිතන්න විතරයි හැබැයි එහෙම හිතලා කරන්න ඕන කියලා ඔබ යම් අදිෂ්ඨානකින් එළියට ආවොත් උදව් කරන ස්වේච්ඡා සංවිධාන ඕන තරම් තියෙනවා
1: හිතන්න විතරයි ඔයාලට ඕනේ නේද
0: හැබැයි හිතලා ටිකක් ඔබ කැප වෙන්න ඕනේ හරිද
1: කතාවක් මම හිටියට අර හම්බ වෙන්නේ නැහැ නේ කිසිම දෙයක් අත් දෙක උඩට නේද
0: ඒක තමයි මම මේ අද ගෙදර නිකන් ඉන්නේ මේකෙන්ද මට රස්සාවක් නැහැ රස්සාවක් දෙන්න කියලා මොකද්ද ඔයාලට කරන්න පුළුවන්ද කියලා මට ඊට ඕන එකක් කරන්න පුළුවන් ඕන එකක් කරන්න ඔයාලට වාහනයක් ගලවලා හදන්න පුළුවන්ද ඒක නම් බෑ
1: ඒක තමයි
0: එහෙම නෙවෙයි Tamanට පුළුවන් දේ Taman
1: දැනගෙන ඉන්න ඕනේ නේද කොහොමද ඒක දක්ෂතාවයක් අනිවාර්යයෙන්ම තියෙනව නේද
0: තියෙනවා අර කතාවක් තියෙනවානේ ඔබට අශ්වේකුට නැතනම් ඔබට අශ්වයෙකු වතුර ළඟට ගෙන යා හැකි. නමුත් ඌට බලෙන් වතුර පුවන්න ඔබට බෑ.
1: හරිද? ඒ
0: වගේම තමයි ඔබට පුද්ගලයෙකුට සත්‍ය පෙන්වන්න පුළුවන්. නමුත් ඒක හිතන්නේ මෙහෙමයි කියලා.
1: පෙන්වන්න බෑ නේද?
0: අපිට පෙන්වන්න බෑ. හරිද? ඒ නිසා ඔන කිව්වා
1: හිතලා බලන්න.
0: ඔව් රස්සා නැතුව වගේ ඉන්නවනම් අනේ කීයක් හරි හොයාගත්තා වගේ හොඳයි කියලා හිතනවනම් ටිකක් හිතලා බලන්න.
1: අනිවාර්යයෙන්ම තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් ගොඩාක් දැන් ගැහණු කට්ටිය ඒ වගේ දේවල් වලට යොමු වෙලා ඉන්නව නේද
0: දවස්. අනිවාර්යයෙන්ම. ඔබ දවසකට විනාඩි 15ක් වෙන් කරගෙන මොකද්ද කරන්න කියලා සතියක් කල්පනා කරන්න.
1: ඔබට ලිය නෝට් කරගන්නේ මට මේ වගේ හැකියාවක් තියෙනවා මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා හිතලා.
0: ඔව් ඊළඟ සතියේ තාපු කල්පනා කරන්න තියාගන්න එපා.
1: ඔව්.
0: කල්පනා කරපු එක ක්‍රියාවට නම් ඔන්න පටන් ගන්න.
1: අහහ නැත්තම් රස්සා නැහැ කි කිය ඉන්න වෙන්නේ.
0: ඔව් තුන්වෙනි සතියේ වෙනකොට මොනවා හරි කරලා ඔය වැඩේ පටන් ගන්න.
1: අනිවාර්යෙන්.
0: හතරවෙනි සතියේ වෙනකොට ඔබට ප්‍රොඩක්ට් එකක් කරන්න පටන් ගන්න. ඔබට ඒක කස්ටමර් කෙනෙක් ළඟට අරගෙන යන්න පුළුවන්.
1: ගැම්බරේ ඉන්න පුළුවන් ආඩම්බරෙන් තමන්ගේම දෙයක් නේද?
0: අනිවාර්යෙන්ම. නිකන් ඉන්න ගමන් හිතන්න කිව්වේ. හිතන ගමන් පොඩි තේකුත් බොන්න.
1: තේකක් බොනවා නම් ඔයා දන්නවනේ කිරි තේකක්ම කියලා. මේ වෙලාවට හොඳම කිරි තේක තමයි පැල්වත්ත කියලා කියන්නේ. එදා ඉඳලා අද වෙනකම් විශ්වාසවන්ත වෙළඳ නාමයක් තිබුණා නම් කිරියාශිත නිෂ්පාදනවල. ඔයා දන්නවා පැල්වත්ත කියලා. ඉතින් ඔයා කිරි එකක් හදාගන්නකොට පිටිහැදිලි චුට්ටක් විතර වැඩිපුර දාලා රස්සට උකුවට ගුරුට හදාගන්නවා නම් පැල්වත්ත කිරි පිටි එකක්ම අරගෙන බලන්න.
0: කිරි පිටි නම් ඉතින් අපේ රටේ අපේ දෙයක් පැල්වත්ත. හරිද? විශ්වාසයෙන් බොන්න පුළුවන්.
1: ඔව්.

0: පොරොන්දු ඉටු කළාද කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ නේ.
1: මම දැන් අහන්නේ හැදුවේ ඔය ප්‍රශ්නේ වාගේ.
0: 10:34යි දැන් නේ.

0: 18 වංගුව
1: දසම විද්‍යාශෝ දසම විද්‍යාශෝ
2: අපි 18 වංගුවේ සිකුරාදා දවසේ අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා අපි කියමු.
3: අද ඉන්නේ වීකෙන්ඩ් එක ලඟ වෙලා ඉන්නේ අත ළඟ තියෙන මෙවලා මේ සිකුරාදා දවසේ අපි දෙන්න වහගෙන ඉන්නවා. ගුඩ් මෝර්නින් කියලා මම සුපුන් තුමේ මෙසේජ් එක දාලා තිනේ. ඊ නම නැදුව මෙසේජ් කරන්නේ. ඔන්න අද මුලින්ම මට නම දාලා තිනේ. ඉතින් ඒක ගොඩාක් හොඳයි.
2: මේ සින්දුවනේ දිල්ලුවේ.
3: මකන්න.
2: මෙන්න මේ සින්දුවේ.
3: 18 වංගුව.
2: ඕ 18 වංගුවේ මෙන්න මේ සින්දුවේ. ඔන්න අපි සින්දුව ලෑසි කරගෙන තව කවුද ඉන්නේ?
3: පූර්ණිමා සෙව්වා දින්නවා සඳ ලංකාව විඳලා අපි වහගෙන. සමන්තා ඉන්නවා සමන්තාව හරිම ආදරෙන් එකතු කරගෙන සුභම සුභ උදෑසනක් කියලා තියෙනවා. කලවා ඉන්නලා තමයි අපි වහගෙන ඉන්නේ වැඩ කරන ගමන්. ඉතින් අපි වහගෙන ඉන්නවා කියලා ති මහන්සි යන්නත් එක්ක අපි අහමු මේ ලස්සන සින්දුව.
2: තව මෙසේජ් එකක් දැමිනාට ඉක්මන මෙසේජ් කරන්න.
3: 07 03 93 5 93 7 ට මෙසේජ් එකක් දාලා තියන්න.

0: දහය තිස් සටයි අපි දහටවංගු ඉන්ඩි මට ගයනතුර කතාවක්
1: තියනවා
0: ගේ කාලයේ අපිට පොඩි අනතුරුදායක තත්ත්වයක් තිබුණා. එක එක කාලෙට එනවනේ එක එක වසංගත. මොනවද ආවි වසංගත?
1: අපිට ආවිල්ලා තියෙනවා
0: කොරෝනා.
1: කොරෝනා ආවා.
0: ඊට පස්සේ කොලෝරා. මොකද කොලරා ආවා.
1: කොලෝරා
0: පාචනේ ආවා. හරිද? ඔය වගේ එක එක වසංගත එනවනේ.
1: ඔව්.
0: දැන් ඇත්තටම අපේ රටේ යතින් වාසනාවන්තයි. හරිද? ෆීජි රාජ්‍යයේ වසංගතයක් විදිහට මේ වෙලාවේ HIV පැතිරෙමින් යනවා.
1: ඔව්.
0: වසංගතයක් විදිහට. ඇයි කියලා දන්නවද?
1: හේතුව
0: සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ HIV ව්‍යාප්ත වෙන්නේ
1: පුද්ගලයෙන් කියලානේ.
0: කොහොමද ඉතින් පුද්ගලයෙන් තමයි.
1: හරි හරි.
0: අනාරක්ෂිත ලිංගික ඇසුරකින් කියලා අපි හිතන්නේ. හරිද? හැබැයි ෆීජි රාජ්‍යයේ මේ වෙලාවේ මේ HIV ව්‍යාප්තිය වර්ධනය වෙන්නේ එහෙම එකකින් නෙවෙයි.
1: එහෙනම්
0: ඔයා දන්නවද?
1: මොකද්ද?
0: සාමාන්‍යයෙන් මිනිස්සු මත් වෙන්න කරන දේවල් තියෙනවනේ.
1: ඔව්.
0: එතකොට ෆීජි රාජ්‍යයේ තියෙන ඔය මත් වෙනකොට කරනවා මේ බ්ලූටූතින් කියලා දෙයක්. කියන්නේ මත් වෙච්ච කෙනෙකුගේ රුධිරය අරගෙන මත් නොවෙච්ච කෙනෙකුට ඉන්ජෙක් කරනවා. ඒක හරහා මත් වෙනවා.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: මෙන්න මේ හේතුව හින්දා තමයි ෆීජි රාජ්‍යයේ මේ වෙනකොට මේ HIV බරපතල විදිහට ව්‍යාප්ත වෙමින්
1: තියෙන්නේ.
0: හරිද? ඔබට මතක ඇති අපෙත් එක කාලෙක ටිකක් ආන්දෝලනාත්මක විදිහට වාර්තාකරණයක් ආවා. ඔය මේ ගෝල් ෆේස් එකේ ළමයි දරුවෙක් ට්‍රිප් එකක් ඇවිල්ලා පාසලකින්.
1: හරි.
0: ඒ දරුවෝ අරගෙන කාලා තියෙන අන්නාසි. ඔක මතුවෙන්නේ මෙහෙම.
1: කොහමද?
0: දරුවෙක් හොස්පිටල් එකට ගියාට පස්සේ ආගේ බ්ලඩ් එකක් චෙක් කරනකොට මෙයාට HIV කියලා වාර්තා වෙලා තිබුණා. ඊට පස්සේ බලනකොට මේක උනේ කොහොමද කියලා හොයාගෙන හොයාගෙන ආපස්සට එනකොට තමයි හොයාගෙන තියෙන්නේ. මෙයා ඉස්කෝලෙන් එළ දෙන ට්‍රිප් එකක්. ඕල් බේස් එකට ආවට පස්සේ අන්නාසි කාලා
1: දෙනවා. කනවනේ ඉතින් තියෙන දින දේවල් ටික.
0: අන්නාසි විකුණපු මුදලාලේ. HIV තිබිලා තියෙනවා. ඔහු අන්නාසි කපනකොට ඔහුගේ අතේ තුවාලයකින් බ්ලඩ් ගිහිල්ලා තියෙනවා. අන්නාසි
1: කෑල්ල.
0: ඒ කෑල්ල කාපු දරුවට ඔය තත්ත්වය ඇති වුණා කියලා තමයි කියන්නේ. කෑවම ඔහොම හැදුණා කොහොමද කියලා හරියට කියන්න බෑ. හැබැයි කොහමද ශරීරගත වෙලා තියෙනවා. හරිද? මෙන්න මේක ටිකක් අවදානම්නේ.
1: ඔව්.
0: එනිසා HIV ව්‍යාප්ත වෙන්න පුළුවන් වෙන්නේ අනාරක්ෂිත ලිංගික ඇසුරකින් විතරක් නෙවෙයි. හරිද? සමහර වෙලාවට සැලොන් එකකට ගිහලා රවුල කැපුවාට පස්සේ
1: එතනත් ඒ දේවල් වෙන්න
0: පුළුවන්.
1: පුළුවන්.
0: දනුවද්ද?
1: ඔව් මන් දන්නවා. මන් දන්නවා.
0: මොනවත් කියන්න කලින් මොනවත් ඉගෙන ගන්න කලින් ඒවනම් ඉගෙනගෙන තියනවා.
1: අනේ.
0: ඉව ඉගෙන ගන්න ඕන.
1: අනිවාර්ය සාමාන්‍ය දේවල් ඇති නේද?

0: අපි කාලකට පස්සේ ඇහුවේ විජේ බණ්ඩාර වැලිතුඩුවගේ ගීතයක් 10:45.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අපේ අම්මගේ දරාවද

0: වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: තාත්තියා එහෙම නොකිය කොහෙවත් යන්නේ නැහනේ.
2: අර ළමයි ඉතින් ඔය කොහෙරි ළඟට යන්න ඇති. අනිතෙන් මං හැමදාම කියනවනේ මල්ලි දැන් පොඩි ළමෙන් නෙමෙයි ලොකු ඉලන්දාරි.
3: ආදරණීය තාත්තා.
2: පොඩි ලෑත්තිද?
1: ඔව් තාත්ති.
2: නෑ යම් මාත් මං ගිහලා එල්ලන්න ඔෆිස් එකට. ඔය හිතේ කලබල ගතිය අඩු වෙනකන් මම ඔය උදේට ඔෆිස් එකට ගිහින් ඉරලා.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
7: අපි සොයන්නේ නුඹේ හඬයි
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice 18 වංගුව
8: දසම විද්‍යාශෝ
9: රයිට් අපි 18 වංගුවේ 10:48 දැන් වෙලාව
8: වෙලාව යන හරි ඉක්මනට බලන්නකෝ
9: ඔයිකනේ විනාඩි විනාඩි විනාඩි තප්පරින් තප්පරින් මේ හැම එකක්ම ඉතින් ඉතිහාසයට තමයි ඈ ආයෝ අදින්න බෑ අපස්සට
8: එන්නේ මේ දවස 2026 මේ දවස
9: ඕ එනිසා මේ දවස සතුටින් ගෙවන්න සහ ජීවිතේට වටිනාකමක් එකතු කරගන්න.
8: අනිවාර්යයෙන්ම.
9: දැන් දවල්ට ලහි ලහියේ.
8: උයනවද?
9: උයනවද? අද සිකුරාදා. සමහරවිට හැමදැනම පොළ. හරිද? ගොඩක් අය යනවා එළවලු ගන්න. සමහර අය හවසට යනවා සමහර අය. සමහර අය උදේට යනවා දවල්ට යනවා. කියන්නේ Tamanට පහසු වෙලාවක යනවා. ගිහිල්ලා එළවලු තෝරනවානේ. හරිද? සමහරු කැමති කැරට් වලට සුදු වෙන. සමහරු කැමති කොහිල වලට. හරිද? මූලක් ගින්න අඩුවේ.
8: ඔයාට ගැලපෙනවා මං කියන තරහ යනවට හොඳම විසඳුම.
9: මට විතරද?
8: ඔව් ඔයාට විතරයි.
9: ඔන්න බලන්න. හරිද? හරි. ඒකත් හරි කියමුකෝ මට හරි.
8: ඒක තමයි.
9: ඔව්. දැන් ඔයාට හරිනවා බණ්ඩක්. හරිද? යෝගේ නම සමහරු ගන්නවා නෝකෝ.
8: ඔව්.
9: සමහරු ගන්නවා
8: රාබු.
9: රාබු.
8: කනවද?
9: සමහරු ගන්නවා මාළු මිරිස්.
8: බීට්රූට්.
9: බීට්රූට්. හරිද? මෑ කරල්. ඔක් ගන්නවා. හරිද? ලී එක්සරෝල්. හැබැයි මේ දවස්වල ටිකක් ගණන් වැඩි එළවලු. හේතුව පෞගේ දවස් ටිකේ මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක අර පැත්තට පායවුවා. ටිකක් එළවලු වෙනවා අඩුයි කියලා කියනවා. මාත්‍යා වුණාට මේ එන එළවලුත් යම් මැලේ වෙලා වගේ ඉන්නේ මාත්‍යා.
8: ඒකනේ.
9: කොහම මේ පැත්තේ යව්ව වැඩිනේ කියලා කියනවා.
8: ඔව්.
9: ඒකෙන් තේරෙනවා මමත් පොලේ යනවා කියලා.
8: නේ? මම දන්නවා.
9: අපි ගියේ කඩේ විතරයි දැන් පොලෙත් යනවා.
8: දැන් පොලෙත් යන්න වෙලා තියෙනවා ඉතින්. එහෙම තමයි ජීවිතේ.
9: ඔව්. කොහොම හරි ඔබ පොලේ ගිහිල්ලා එළවලු තෝරනකොට උයන්න ගන්න. හරිද? බණ්ඩක් කටිකකුත් ගන්න අමතක කරන්න එපා.
8: ඔව්.
9: හරිද? මේවට කියන්නේ සමහරලාට ගොඩ එළවලු කියලා. පතෝල, බණ්ඩක්කා, මෑ කරල්, වැටකොළු.
8: ඔව්.
9: හරිද? හැබැයි මේ එළවලු වලත් තියෙනවා වටිනාකම්.
8: අනිවාර්යයෙන්ම.
9: පෝෂ්‍යදායි ගුණයන් තියෙනවා.
8: ඔව්.
9: බණ්ඩක්ක ගැන කියන්නද මම?
8: කියන්න බලන්න.
9: බණ්ඩක්ක කිව්වම ඔව් ඉතින් ඉස්සලා යනවනේ කියලා කියයි. හරිද? එහෙම නෙවෙයි.
8: හයිනා.
9: බණ්ඩක්ක වල තියෙන මොනවාද? කියන්න බලන්න ෆයිබර් තියෙනවා.
8: ඔව්.
9: කෙන්දි.
8: කෙන්දි තියෙනවා.
9: විටමින් C තියෙනවා. විටමින් K තියෙනවා.
8: ඔව්.
9: හරිද?
8: හරි.
9: ඒ වගේම තමයි මේකේ තව පෝෂක කොටස් රසක් තියෙනවා ලෙඩ සනීප වෙන්න.
8: මොනක්
9: තියෙන්නේ?
8: ඉතින් අස්ති සෞඛ්‍යයට විටමින් K අපිට ගන්න පුළුවන්. ඒ වගේම ශරීරය ආරක්ෂා කරගන්න විටමින් C. දැන් ප්‍රතිශක්තිකරණයටත් මේ බණ්ඩක් අපිට ගොඩක් වෙලාවට උදව් වෙනවා. ඒ වගේම තමයි දසුන් අර හෘද රෝගවලට හොඳයි කියලා තියෙනවා. ඒ වගේම දියවැඩියාව පාලනය කරගන්න විශේෂම දේ තමයි දැන් ගෑනු ළමයි මේක දන්නේ නැහැ. ගොඩක් කලවට සම වයසට යන එක වලක්ව ගන්න පුළුවන් බණ්ඩක්ක කාලා.
9: අම්මෝ.
8: එහෙනම් අදම දැන් කට්ටිය ගිහින් පොලට ගිහින් ගනි බණ්ඩක්කනේ.
9: ඒ වගේම තමයි ඉතින් මූණ ලස්සන වෙනවා නම් මෙන්න මේවා ගන්න කිව්වොත් නොගාන එකක් නෑ. දොර වහගෙන ගානෝ. බණ්ඩක්ක කන්න.
8: ඔව් ඔව්.
9: වේල ගන්න. ඒ වගේම තමයි
8: දීප්තිමත් සමක් ගන්න, නිරෝගී ඇස් ගන්න මේවා හැමදේටම මේ බණ්ඩක්ක වල ලොකු ගුණ ගොඩාක් තියෙනවා කියලා කියනවා.
9: ඒ වගේම තමයි ෂුගර් තියෙනවා. ඔය කෙන්දි වැඩි නිසා.
8: ඒ
9: කියන්නේ ෆයිබර් ගතිය වැඩි නිසා ෂුගර් පාලනය කරන්න මේක හේතු වෙනවා කියලා කියනවා. හරිද?
8: හරි.
9: ඒ වගේම තමයි හෘද සෞඛ්‍යයටත් හොඳයි ෆයිබර් නිසා. හරිද? ඒ වගේම තමයි
8: මලබද්ධයට.
9: මලබද්ධයට. ඔබ දන්නවද? මලබද්ධය කියලා කියන සමහර වෙලාවට ජීවිතේ කෙලවර ළඟා වෙන රෝගයක්. ඒ නිසා ඒක ටිකක් හංගගෙන ඉන්න බෝ ගොඩක් අය. හැබැයි එහෙම තත්ත්වයක් තිරන ගිහිල්ලා ප්‍රතිකාර ගන්න බණ්ඩක්වත් හොඳයි මලබද්ධේ රෝගයෙන් ඔබ ඉන්නවනම්. රයිට්?
8: හරි.
9: ඒ වගේම තමයි අස්ති සෞඛ්‍යයටත් හොඳයි. එකි මෙකි නොකි සියල්ලට හොඳයි බණ්ඩක්කා.
8: කෑමද මෙච්චර කල් නෑ නේද?
9: නෝන හොදි හදලා නැත්තම් ඉක්මනට ගිලින්නත් බණ්ඩක සෝයි. හරිද? ඔන්න බණ්ඩක වල ගුණ.
8: ඔව්.
9: පොලේ යනවනම් බණ්ඩක ටිකක් අරන් එන්න අමතක කරන්න එපා.
8: හරි.
9: බණ්ඩක කතාවෙන් පස්සේ මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා.
8: අපි දෙන්න වහගෙන ඉන්න මේ වෙලාවේ සුබම සුබෝදාසනා කියලා තියෙනවා. ඉතින් අබන් පිටි ඉඳලා රේණුක තමයි අහගෙන ඉන්නේ. පවුල හැමෝම වෙනුවෙන් ලස්සනම ලස්සන ගීතයක් දෙන්න කියලා තියෙනවා. ඒ ජී අනුර පුස්සල් ලව්ව. ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්න අපේ සින්දුවට. ඒ වගේම තමයි ධනුෂිකා මෙසේජ් එකක් දාලා තිනා. ධනු ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම සුබෝදාසනා කියලා තිනා ජපානි පැත්තට තමයි මේ යන්න හදන්නේ. ජානකී මොනිකා ප්‍රියන්ත බෙනෙල්කා ආරුවි කියෝ සතුමි තානියා මේ හැමෝම හරිම ආදරෙන් එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට.
9: ඒ වගේම තමයි මගතුරේ නම් ඉන්නේ ධනනිදානේ ටිකට් පතක් මිලදී ගන්න රුපියල් 40ක් දීලා අනිවාර්යයෙන්ම කෝටිපති සිහිනේ ඔබේ සැබෑ වෙනවාම තමයි.
8: ජීවිතයේ සිහිනේට වස්සනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලේ වාට ධනනිදානේ අරගෙන එනවා. ඉතින් වාට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ධනනිදානේම අරගෙන බලන්න.

0: ಸಮಿತ ಅರಂಧತಿ ಅತಲು ಬಿರಿಸ ಗೀತೆ ಗಾಯನ ಕೇಳಿ ದಹಾಯ ಪನಸ್ ಹೈ
1: David Pierce Motor Company within Rajya Sevaka Upadapidana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyai
2: NLP Hadahana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadahana Obat Adama NLP Hadahada Balaganna
0: Right දහට වගේ පළවෙනි පැයට අපිට සම්බුදෙන්න
3: වෙලා වෙලා ඒක තමයි
0: රයිට් එහෙනම් අපි දෙවෙනි පැයට යමු මේක ඉදින් පස්සේ ප්‍රවෘත්ති හලා මැසේජ් එකක් දැම්ම නැත්නම් මැසේජ් එකක් දානත් කියමු
3: මේ වෙලාවේ අපි දෙන වහගෙන ඉන්නවා අලුභූමිල්ලේ ඉඳලා ජගත් රෝහණවත් එකතු කරගන්නවා මැසේජ් එකක් දැම්ම නැත්නම් දාන්න 07 03 93 5 93 7 ට මැසේජ් එකක් කියලා තියන්න

0: විලාව පෙරවරු 11යි. විලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා කබුනි කෝටි යටේ NLB ධනනිධානයේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ගල් මාතර කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයට ඇතුළත් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල මාතර මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවනවා. වයඹ පළාතේද වැසිවාර කිහිපයක් ඇතිවන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පස්වරු එකෙන් පමණ පසු තැනින් තැන වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙමින්. නයිජර් රාජ්‍ය යුරේනියම් කර්මාන්තය සඳහා ඩොලර් මිලියන 414ක ආයෝජනය සිදු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය අනුමැතිය ලබා දී තිබෙනවා. එම ආයෝජනය සඳහා වොෂින්ටනය මේ වන විට අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමරිකානු හමුදා නයිජර් රාජ්‍යයෙන් පිටව ගොස් වසර දෙකකට පසුවයි මෙලෙස ඔවුන් සිය පළමු ආයෝජනය සිදු කිරීමට එකඟත්වය පළ කර තිබෙන්නේ. 2023 වර්ෂයේදී නයිජර් පාලනය රට හමුදාව අත්පත් කරගත්තා. ඒ අනුවයි අමරිකානු හමුදා බට පිරිස් නයිජර් රාජ්‍යයට ගොස් තිබෙන්නේ. 2024 වර්ෂයේදී දහසක් පමණ ඉවත් කර ගැනීමට අමරිකාව එකඟ වුණා. ඒ නයිජර් රාජ්‍ය රුසියාව වෙත යොමු වීමත් සමගින් කෙසේ වෙතත් යුරේනියම් බලශක්තිය බලගැන්වීම සඳහා ලොව 7 වෙනි විශාලතම යුරේනියම් නිෂ්පාදකයාවන නයිජර් රාජ්‍යයේ අමරිකානු ආයෝජන සිදු කිරීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඒවගේ බොහෝ දෙනෙක් අපි එකතු කරගත්තා. ඒවගේ බොඩක් දේවල් කිව්වා. ඔක්කොම දේවල් වුණා. දැන් අලුත් පැයක්.
1: දෙවෙනි පැය.
0: දෙවෙනි පැය. 11 විනාඩි 5යි. මේ පැය ගොඩක් අයට ගොඩක් වැඩ තියෙනවා. හරිද? දැන් උදේ කෑමට ගිය මාර්ගයසල ඉන්න ගෘහණියන්ට උන දැන් දවල් කෑම එහෙම හදන්න පටන් ගන්න වෙලාව හරි. හරිද? මහත්තයාට කඩේට ගිහිල්ලා නේ පබඩන් 100යි, පොල් තෙල් භාගයයි, මොනවද කරවල 500යි,
1: ලුණු
0: සුදු ලුණු 250යි, බීලුණු කිලෝ 1යි. ඒ ටික අරන් ඉන්න වෙලාව
1: හරි.
0: හරි. ඒ වගේම තමයි ඉතින් දැන් වැඩ කොලේ කරගෙන ඉන්නවා නම් ඉතින් තාම උදේවරුවට අදාළ ටාගට් එක කව කරගන්න බැරි වුණා නම් දැන් ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න වෙලාව
1: ඇවිල්ලා තියෙන්නේ.
0: ඇවිල්ලා තියෙන්නේ. වත් කතාවක් කහලා තියෙනවද?
1: මොන වගේ කතාවක්ද?
0: ඕනම තැනක ඕනම ආයතනයක
1: හරි
0: ඕනම නිෂ්පාදන ආයතනයක
1: ඕකේ
0: හරිද? අමාරුම වැඩේ බාර දෙන්න ඕන කාටද?
1: කම්මැලියට.
0: කම්මැලියට. හරි. ඇයි?
1: එයා තමයි ලේසියම කරන්න පුළුවන් ක්‍රමය හොයාගන්නේ.
0: අන්න හරි. අපේ බොස්ට පොඩ්ඩක් එහෙම එකක් හිතිලා තමයි මට
1: බීම් එක බාර දුන්නේ.
0: මට නෙවෙයි.
1: එහෙනම්
0: මගේ සපෝට් එකට ඔයාව දුන්නේ.
1: නෑ නෑ නෑ නෑ මම හිටියා මෙතන.
0: හරිද? මේ කොහොම හරි ඔබේ ආයතනේ අමාරුම වැඩේ තියෙනවා නම් කම්මැලියට බාර දෙන්න සුටුස් ගානකට හොයලා ගන්න ලේසිම ක්‍රමය.
1: ලේසිම ක්‍රමය. අපිට ආගෙන මාරි අපේ කම්මැලියෝ කවුද කියලා. ඒ තරම්ම දක්ෂ බුද්ධිර අපේ හැමෝම වැඩ කරනවා නේද?
0: ඔයා හැර.
1: නෑ. යන් යන් සින්නොට.
0: මේ පැය කම්මැලිකමක් නැතුව වැඩ කරන්න.
1: ඔව්.
0: අලුත් දේවල් හිතන්න. මේ පැත්තට මැසේජ් එකකුත් දාන්න.
1: 0703 93 5 93 7ට මැසේජ් එකක් දාලා තියන්නේ.

0: 11 10 දැන් වෙලාව. හරිද? අපි සමහර වෙලාවට ජීවත් වෙනවා මේ ලෝකෙම අපේ වගේ කියලා හිතාගෙන. සහ මේ සියල්ල අපේ කියලා හිතාගෙන. සහ මේ හැම දෙයක්ම අපිට සදාකාලිකයි කියලා හිතාගෙන. ඔයා දන්නවද?
1: මොකද්ද?
0: මේක මැරෙන්න හිතන කතාවක් නෙමෙයි. හරිද? මේ මැරුණාම වෙන කතාවක්.
1: කියන්න බලන්න.
0: ඔබ මිය ගිය පස්සේ.
1: හරි.
0: ඉස්සලම ඔබට මොනවද අහිමි වෙන්නේ?
1: අපේ ජීවිතේ ඉතින් අහිමි වෙනවා.
0: පණ අහිමි වෙනවා නේ. මං හිතුවා ඔළුව අත ගන්නකොට මං හිතුවා ඒ වගේ ලස්සන කතාවක් කියයි කියලා.
1: නෑ ඒක මං හිතන්නේ ආ කියන බලන්න.
0: ඈ අපි මිය ගියාට පස්සේ ඉස්සලම අපිට මොනවද අහිමි වෙන්නේ? මොනවද?
1: මට හිතන එක කියන්න බෑ මෙතන.
0: ඉස්සලම අපිට අහිමි වෙන්නේ අපේ නම. ගෙදර අයත් අහන්නේ මොකද්ද? දසුන් ගිනාවද කියලා අහන්නේ නෑනේ. ඈ? අහනවද නෑනේ? එහෙම අහන්නේ නෑනේ. අර චූටි මල්ලි ගිනාවද කියලා අහන්නේ නෑනේ. ඈ? ඔකට අර අකුරු තුනේ නම කියලා මිනිහේ ගිනාවද කියලා නහන්නේ. නැත්නම් බොඩි එක ගිනාවද කියලා අහන්නේ.
1: නෑ.
0: ඉස්සල්ලාම අපිට නැති වෙන්නේ මොකද්ද?
1: අපේ නම.
0: අපේ නම. හරිද?
1: හරි.
0: ඒ හින්දා ඒ ඉස්සල්ලාම අපිට නැති වෙන්නේ අපේ නම. ඊට පස්සේ අපිට එතනින් එහාටයි කතා කරන්න දෙයක් නැහැනේ.
1: ඔක්කොම නැති වෙනවා.
0: සියල්ලම නැති වෙනවා. හරිද? එහෙවු නැති වෙන ලෝකයේ මුකරදානේ මේ තරම් රඟන්නේ.
1: ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ.
0: ඇඟේ හැප්පිලා ගියපුවාමත්
1: රවණ ඔරවන මිනිස්සු ඉන්නකොට
0: වතුර ටිකක් කිල්ලපුවාමත් අහක බලාගෙන දෙනවා. ආයතනෙත් ගිල මහත්ත මේ වැඩේ කරලා දෙන්න කියලා කියපුවාමත් හරිද? නිකන් ගහන්නා වගේ බලනවා. ඒ වගේම තමයි පොඩක් වංගුවක් දාලා ඉස්තර කරපුවාමත් වාහනේ ඉස්සරහා දොර ඇරලා
1: නැත
0: වීදුරු ඇරලා ඩෝ කියන්නේ
1: වනිනවා
0: වනිනවා අපි ඉස්සල්ලා
1: හා
0: අපිම වෙමු
1: ඔව්
0: නේ මේ සියල්ල අහිමි වෙන ලෝකේ මොකටද අනේ ලොකුකම්
1: ඈ
0: එහෙනම් සතුටින් ඉන්න

0: පෙරළු 16යි.
1: ඔබ වෙත ගෙන ආ රහදු බාදින වාසිටපතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50ක ඉලෙක්ට්‍රික් යතු පෙතක් තෑගි දිනා ගන්න. ඊ වාසී කොයි කාටත් වාසී.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44000ක් 16ය.
3: මාවැසත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් වේස් මෝටර්.

0: සුළු මධ්‍යමාන විහාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය deep tech solar water pumps අදම අවතන්න 071711711
2: 18 වංගුව
0: දසුන් විත් යෂෝ දසුන් විත් යෂෝ
4: කොහෙන්ද කතා කළේ
5: හොරෝ පතානෙන් කතා කරේ ශිරාණේ
4: හරුපතානේ ශිරාණේ කතා කරලා ලස්සන කතාවක් කිව්වා.
5: හරි.
4: මම උඩ බීම් එක ගන්න ගමන් අහගෙන හිටියේ ඇත්ත.
5: හා.
4: ඔබ දන්නවද?
5: හා මොකද?
4: දැන් එතුමිය කිව්වේ අර අපේ යන පුල් ඇඩේ ගැනනේ.
5: ඔව්.
4: ඒකේ තියෙන දුරකථන අංක සමහරලාට ආන්සර් කරන්න නැහැ. නැත්නම් කාර්ය බහුලයි කියලා කිව්වා. කෙටි අංකත් සමහර වෙලාවට බය ගාන කනේ තියන් හිටියත් අනේ කන්ටැක්ට් කරගන්න බැහැනේ කියලා කිව්වා. සමහර තැන්වල ওই ප්‍රශ්නේ තියෙනවා ඇත්ත.
5: හා.
4: අපි දාලා තියෙන දුරකථන අංක අපි දානවා. හැබැයි ඒ අංක වලට කවුරු හරි ප්‍රතිචාර දක්වපුවාම හෙලෝ ඔබට අවශ්‍ය සහාය මොකද්ද? හරි මහත්මයා අපිට එහෙම සහායක් දෙන්න බෑ. ඔබ මේ මෙතන කතා කරන්න කියලා මග පෙන්වන්න ඉන්න කට්ටිය ඉන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
5: ඔව්.
4: ඒ කතාව ඇත්ත. ඔන්න මේ අපි නෙමෙයි කියන්නේ මේ නෝනා කෙනෙක් කතා කරලා කිව්වේ හොර උපදානෙන් කවුද?
5: ශිරාණි.
4: ශිරාණි. ඔන්න ශිරාණි කියපු කතාව මං කිව්වා. ඇත්තටම එහෙම තීරණ පොඩක් හොයලා බලන්න.
5: හරි.
4: හරිද? සමහර වෙලාවට සමහර අය හුම කරනවා. කතා කරන්න කියලා කියනවා ෆෝන් එක.
5: ආන්සර් කරන්නේ
4: නැහැ. නැත්තම් ආන්සර් කරන්න කෙනෙක් දාලා
5: තියෙනවා.
4: නැහැ.
5: ඔව් ඉතින් සින්දුවක් කියනවා කියලා කියනවනේ.
4: කෙනෙක් දාලා නැහැ. තියෙනවනේ ඉතින් දාලා දිනවනේ ආන්සර් කරනවනේ. හරිද? ඒ නිසා මේ ඔය පොඩක් එහෙම තත්වයක් තීරණ හොයලා බලන්න. ඔය පොල් වගා කිරීමේ මණ්ඩලයට තමයි ඔය කිව්වේ. හරිද? පොඩක් බලන්නකෝ. ඔමේ හොඳ ප්‍රතිචාර මේ එන්නේ ඉතින්.
5: කඩේ
4: උනන්දුයි ඔබේ සේවාව ලබා ගන්න.
5: අනිවාර්යෙන්.
4: එසයි පොදු මහ ජනතාවට ඔබේ සේවාව ලබා දෙන්න නේද? රයිට්. ශිරාණි කිව්වා මේ අපි ගීත හැමදාම අහනවා අපිත් එක්ක ඉන්නවා කියලා. බොහොම ස්තුතියි ශිරාණි.
5: හරි.
4: රයිට්. මම තෝරගත්තේ මෙන්න මේ ගීතය. මම මේ ගීතය තෝරගන්න හේතුව මොකක්ද දන්නවද?
5: මොකද්ද?
4: මේ විශාරද නන්දමාලනී ගායනා කරන ගීතය. අද උදේ ටිකක් නැගිටලා දොර ඇරලා බලනකොටත් චුරු චුරුවක් තිබුණා. ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ඒ තත්ත්වය තියෙනවා. හරිද?
5: හරි.
4: එතකොට කී දෙනෙකුගේ පපු පිච්චෙන වැද්ද වැස්ස වහිනකොට උදේට? ඇත්තටම මේ කතාව තියෙන්නේ වෙන කතාවක් නේ. සමහර වෙලාවට පොල් කනලා ජීවිතේ සරි කරගන්න අයට එදා දවසේ වැඩට යන්න බෑ. ඒ වගේම තමයි කුලියක් මලියක් කරගන්න අයත් සමහරවිට වැඩක් කරන්න
5: බැරි වෙනවා.
4: බැරි වෙනවා. ඒ වගේම තමයි අනෙක් පැත්තේ වැස්ස වහිනකම් බලාගෙන ඉපු කීප දෙනෙක්. කී දෙනෙක්? උදේට වැස්සක් වැරනවා බලපුවාම සතුට හිතෙන නේද?
5: අනිවාර්යෙන්. දෙපැත්තක් තියෙනවා.
4: දෙපැත්තක් තියෙනවා. හැබැයි මට මේක නම් ටිකක් සහකම්පනයක් තියෙනවා.
5: මොකද්ද?
4: ටික අහලා බලන්නකෝ.

0: ගේදේ සාවධානව ඇහුවනං ඇතුළේ තියෙන කතාව ඔබට මනාව වැටහෙනවා. එකොළහයි විසි පහයි දැන්.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට.
0: අර නටන්න කලින් මේ පැලවත්ත කිරි එකක් බීලා ඉන්න. දැන් ටිකක් මහන්සි වගේ නම් හොඳම දේ තමයි ටිකක් ස්ට්‍රොง ටී එකක් බොන්න. හරිද?
3: ඔයාට පුළුවන් රිෆ්‍රෙෂ් වෙන්න පැලවත්ත කිරි තේ එකක් හදාගෙන වැඩ කරන ගම මහන්සි අන්නත් එක්ක රසුම රසට උකුවට හදාගෙන බොන්න. ඔයා ගන්නකොට පැලවත්ත කිරි තේ එකක්ම බොන්න අමතක කරන්න එපා.
0: අපේ රසය දැනේ යහගුණයත් ඔබට ලැබේ. ඒ වගේම තමයි අපේ ගම කියන එකත් හොඳට දැනේ යැඟට පැලවත්ත කිරි එකක් බිව්වහම.
3: අනිවාර්යයෙන්ම.
0: එවගේම තමයි කෝටිපතියෙක් වෙන්න සිහින දකින ඔබට ඕන ළඟටම අරන් ඇවිල්ලා තියෙනවා කෝටිපති සිහිනය රුපියල් 40ක් දීලා ඔබ මිලදී ගන්න ධන නිධානයේ ටිකට් පතක්.
3: ඔයාලට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම සන්දේ බෝනස් වස්සනවල හිමිකම් කියන අවස්ථාව හදලා දීලා තිනවා. ඉතින් ඔයා ළඟම දින ලොතරැයි කූඩුවෙන් ධන නිධානයේ ලොතරැයි අරගෙන බලන්න.
0: රයිට් අපිට මෙසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්නවා. අපි ඉක්මනටම කියමු කවුද අපිට මෙසේජ් කරලා තියෙන්නේ කියලා.
3: කළුතර ඉඳලා අපි වහගෙන ඉන්නවා ඩේලියා ටෙර් එකෙන් මේ වෙලාවේ සද්දෙටුම, ඒ වගේම දිනේෂෝ ඉන්නවා හන්දියේ කොලොසට්ටිකුම, ඒ වගේම ඉස්සරහා වැඩ කරන හැමෝමත් එකතු කරගෙන අපි දෙන්නවත් එකතු කරගන්න කියලා ලස්සන සින්දුවක් අහන. ඒ වගේම අපිව සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා යමි. ඉතින් එයාගේ ෂොප් එකේ නම තමයි ඒක. ඉතින් සමන්තා තමයි මට මැසේජ් එක දැම්මේ. ඩබල ගුඩ් මෝර්නින් කියලා තියෙනවා දසුන්‍ය. ෂද ඔයාල වහන්න විදිහක් නැහැ. හැබැයි ඒ වුණාට අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයගොඩ සුමන ඔයාව හරිම ආදරයෙන් එකතු කරගන්නවා. අපේ සින්දුවට අපිව සින්දුවකට එකතු කරගන්න පුතාලා දෙන්න ඉන්නවා, මහත්තයා ඉන්නවා, මම ඉන්නවා කියලා තියෙනවා ගොඩකවලි. දමයන්දි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි.
0: රයිට් මැසේජ් එකක් දාන්න මේ පැත්තර මෙන්න මේ අංක ඉක්මනට
3: 0703 93 5 93 7 මැසේජ් එකක් දාන්න.

0: කවුද ගිරිකොස් වෙනකොට අපි වහගෙන ඉන්නේ?
1: මේ වෙලාවේ ලක්මාලි බණ්ඩාරත් ඔබයි ගිරිකොස් වෙන ගමන් අපි දෙන්න වහගෙන ඉන්නේ. මටත් කන්න ඕනි වගේ.
0: තව කවුද අපිට මෙසේජ් කරලා තියෙන අපිවත් එකතු කරගන්න
1: කියලා? මේ වෙලාවේ සුබෝදාසනක් කියලා දින අශෝක අයන් වක්ස් එකේ වඩිගමවෙන් ඉඳලා අපි වහගෙන ඉන්නවා. අපි හැමදාම ආන ඉලක්කන්න කියලා දින මොමි සෝති. සද්දර රේඩියෝ එක දාලා තියෙන අන්න හැමදාම ඉන්න ඕනි. අවසන්ත ඉන්නවා ඉසුරු සොජිත් ඇතුළු යාළු ඔක්කොම එකතු කරගන්න කියලා දින සින්දුවක් අහන්න. ඒ වගේම ගුඩ් මෝර්නින් කියලා තියෙනවා අපි දැනට විශ් කරලා තියෙනවා මහේෂ් බොහොම ස්තුතියි. යශෝග මල් හිනාවයි දසුන්ගේ කතා මල්ලයි මරේ මාරු මොකද කියන්නේ ජගත් අලුබෝමුල් ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟ සින්දුවට මඩපද ලක්ෂ්මන් ඉන්නවා, තමරා නිශාන් ඉන්නවා, චේතනා පුංචි පුතා තේජාවෝර් ඉන්නවා. ලස්සන සින්දුවක් අහන්න. නුවරින් සංචි ඔයාවත් හරිම ආදරෙන් එකතු කරගන්න. ඔතන ඉන්න කොල්ලො සෙට් එකම එවගේ මාස පොදෑසන 18 වංගුවට අපිත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. අනුරගම අනුලාවති ඉන්නවා, සිරිල් ඉන්නවා, එවගේම පුතාලා දෙන්නා දුවලා දෙන්න ඉන්නවා, දුව ඇමෙලියා ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා මේ හැෙන ලස්සන සින්දුවට.
0: කිරිකොස් නේද වෙනවා කිව්වේ?
1: ඔව්.
0: කිරිකොස් වලට තාම මොනවද පෑහෙන්නේ?
1: කරවල.
0: මට මතකයි.
1: මොනාද?
0: අච්චි අම්මගෙන කිරිය හරි රස්තු වෙනවා.
1: හහ.
0: කිරිකොස් වෙනවා.
1: ඔව්.
0: අඟුණකොළ මැල්ලුම හදනවා.
1: ඔව්, අඟුණකොළ මැල්ලු.
0: වැව් මාළු වෙනවා.
1: හා.
0: හරිද?
1: හරි.
0: තව ඕන්නම් කියලා.
1: මොනාද?
0: පපොල මුකුයි.
1: හ්ම්.
0: මිනිස් කරලකුත් බදලා පිගානේ පැත්තකින් තියනවා.
1: ඉරේක, ඔන්න මෙනු එක අපි දුන්න හදලා බලන්න.
0: අම්මෝ ඉදින්නේ.
1: ඒක තමයිනේ.

0: 11 විනාඩි 36යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකගේ නොයාගේ ෆියුචෙක්ට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කියනවා
6: කාටක් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තුරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: ලකන මොමදී
0: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: 18 වංගුව
8: මේ ඔබට ටිකක් දුර පේනවා මදි වගේ නම් හරිද
9: හරි
8: ඇස්වල නිකන් දැල් බැඳිලා වගේ පේනවා නම්
9: හරි
8: බබා නටනවා වගේ දැනෙනවා නම්
9: ඔව්
8: හරිද පොඩි අපහසුතාවයක් හරි ඇස්වල තියෙනවා නම් ඉක්මනට ගිහලා ඔබ චෙක් කරගන්න ඕන
9: ඔව්
8: එහෙම චෙක් කරගන්න යනවා නම් යන්නත් ඕන හරිම තැනකට නැත්නම් තියෙනහත් නැති වෙලා තමයි එන්නේ
9: අනිවාර්යෙන්
8: හරිද
9: හරි
8: යනවා නම් මෙන්න මෙතෙන් යන්න
9: ඔය යන්න ඕනේ ලෙන්ස් ටෙක් ඇයි හොස්පිටල් එකට ඔයා දන්නවා විශ්වාසයෙන් ඇස් ගැන දැනගන්න පුළුවන් හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් ඇයි හොස්පිටල් එක නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මහත්මයා කුස්වත්ත බත්තර මුල්ල 0770 64 78 478 0770 64 78 478 අට මේකේ ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා තව ටිකක් කොට විස්තර දැනගන්න පුළුවන්.
8: ඔය දන්නවද?
9: මොකද්ද?
8: ආසියාවේ ධනපතියා.
9: ඔව්.
8: විදියට හිටියේ කවුද? අදානි සමාගමේ. හරිද? අදානි සමාගමේ බොස් තමයි.
9: කලින් හිටියේ.
8: කලින් හිටියේ.
9: ඔව්.
8: හරිද?
9: හා.
8: නමුත් මේ වෙනකොට ලොක් වෙලා ඉන්නේ කවුද?
9: TikTok.
8: TikTok. හරිද? TikTok යෙදුමේ නිර්මාතෘ හරිද? ඔවුන්ගේ සමාගම තමයි බයින්ඩාන්ස්. බයින්ඩාන්ස් සමාගම තමයි මේ වෙනකොට ආසියාවේ ධනපතිය බවට පත්වලා ඉන්නේ ජෑන් මින්ක්. මෙයාගේ නම. හරිද? කොහොම නමුත් ඔහුගේ වර්තමානයේ ශුද්ධ වත්කම මට වැඩිය චුට්ටක් අඩුයි.
9: එහෙමද? එහෙම කියමු.
8: ඇමරිකානු ඩොලර් බිලියන 105ක වැඩි.
9: ඔව්.
8: හරිද? ඇමරිකානු ඩොලර් බිලියන 105කට වැඩි වත්කමක් මේ වෙනකොට
9: තියෙනවා.
8: TikTok සමාගම, ඒ කියන්නේ බයින්හඩ් සමාගමේ, බයින්ඩාන්ස් සමාගමේ නිර්මාතෘ වෙලා තියෙනවා. ඒ කියන්නේ අදානි සමාගම පහු කරලා ගිහිල්ලා තියෙනවා TikTok.
9: ඔව්.
8: හරිද?
9: ඔයාලා නිසා තමයි ඉතින්.
8: අපි නිසා තමයි ඉතින්. හරිද? ඒ කියන්නේ ආඩම්බරයි. මොකද අදානිගේ සමාගමේ අපේට ඉතින් කොටස් නැහැනේ.
9: හැබැයි
8: අපිට TikTok කොටස් තියෙනවා. හරිද? ඔන්නඔකට තමයි කියන්නේ හරිද
9: මොකද්ද
8: දත් තියන කාලේ මස් කන්න ඕන කියලා දත් ඇල්ලලා මස් කන්න පුළුවන්ද
9: බෑ
8: එහෙම කතාවක් තියෙනවනේ ගමේ
9: ඔව් මං අහලා තියෙනවා
8: ඔබට උපයන්න පුළුවන් කාලේ උපයන්න
9: අනිවාර්යෙන්
8: වැඩ කරන්න පුළුවන් කාලේ වැඩ කරන්න
9: මහන්සි වෙලා වැඩ කරන්න
8: හිතන්න පුළුවන් කාලේ ලෙල්ලටම හිතන්න අන්න එහෙම කළොත් හොඳ අදහසක් ඇවිල්ලා සමහරලාට බයිට් ඩාස් සමාගමත් පහු කරගෙන ආසියාවේ ධනපතිය වෙන්න ඔබට පුළුවන්
9: අහහ
8: අදම හිතන්න
9: ඒක තමයි
8: හරිද දත් තියෙන කාලේ
9: මස් කන්න ඕනේ
8: හිතන්න පුළුවන් කාලේ
9: හිතන්න

0: අපි නොයි සල්ලි ප්‍රශ්න නෑනෙ.
1: ඒක තමයි.
0: එන සල්ලිත් නෑ යන සල්ලිත් නෑ.
1: මොකද?
0: පොකට් එකේ මොකුත් නෑ. 11:45.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
0: අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා. අපි ඈත් මතක් කරමු ඉක්මනට.
1: මේ වෙලාවේ අපි දෙන වහගෙන ඉන්නවා ගුඩ් මෝර්නින් කියලා තරුෂේ ඉන්නවා. අමුණු පොලින් තමයි අපි දෙන වහගෙන ඉන්නේ. ඉතින් ආව හරි මාද්දරෙන් එකතු කරගන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ලව්වෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ හස්බන්ඩ් ඉන්නවා නන්දන, පුතා ඉන්නවා ගයන්ත, ගයනාත් ඉන්නවා දුව මින්දෝදි, ශෂිනි දුවත් ඉන්නවා. ගීතිකා තමයි මට මැසේජ් එක දැම්මේ. හරි මාද්දරෙන් එකතු කරගන්නවා. කේඩී සමරසිං ආවත් එකතු කරගන්නවා. මේ හැඳ සින්දුව අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා නිලන්තව මැසේජ් එකක් දාලා තිනවා අම්මලංගට ඉඳලා. එවැගේම තමර කුමාරියවත් හරි මාදරෙන් එකතු කරගන්නවා. අපිවත් එකතු කරගන්නවා සින්දුවක රැහැලිය ගොඩින් තමයි කිරිපෝරුවේ තුසර මැසේජ් එකක් දාලා තිනේ. අම්මා ඉන්නවා සිරියාවතී, නංගිලා ඉන්නවා චමිලා, පුතා ඉන්නවා බුමිදු. ඔය හැමෝම අපි එකතු කරගන්නවා හරි මාදරෙන්. එවගේම හොරෝපතනින් මැසේජ් එකක් දාලා කෙනෙක් ඉන්නවා, ශිරානියා කලින් කෙනා නේ. ඉතියාව හරි මාදරෙන් එකතු කරගත්තා අපි ඉස්සෙල්ල. දමිත් අසංගගේ සින්දුවක් කියලා තියෙනවා, ධනංජලි පුෂ්පමාලා. අපිට පුළුවන් ද දෙන්න ඒ වගේ සින්දුවක්? පුළුවන්
0: මේ නේ.
1: සාකරමුනේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අලවෙන් උපාලි මැසේජ් එකක් දාලා තිනේ යාගේ ෂොප් එකේ. එතන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තිනේ. අධිපතිතුමා ඉන්නවා, අධිපත්මිනි ඉන්නවා, ඒ වගේම අධිපතිතුමා උදේ කුමාර් ඉන්නවා, වසන්ත සම්මාන ඇතුළු මේ හැමෝම කරගන්න කියලා තියෙනවා.
0: රයිට්, ඒ කට්ටියත් එකතු කරගෙන අපි ගීතය අහමු. ඉන්න කලින් අපිට කලකුණ්ඩ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු මේ
1: පණවිඩයක්
0: තියෙනවා. මොකක්ද දන්නවද? ඌව සහ නැගෙනහිර පළාත් වලට වගේම මුලතෙවුස් සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලට ප්‍රබල අකුණු අවධානාත්මක නිවේදනයක් කලකුණ්ඩ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරලා තියෙනවා. ඒ ප්‍රදේශවලට සවස් කාලයේ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ සහ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් තියෙනවා.
1: අනිවාර්යයෙන්.
0: ඒ නිසා ටිකක් පරිස්සම් වෙලා ඔබ ඉන්න.
1: හරිද? යන්න එපානේ. අපි කියවනේ කලින් උත්තර අකුණු නිසා ජීවිත අහිම වෙලා තියෙනවා කියලා. පොඩක් ඉතින් ඒ ගැනත් හිතන්න.
0: ඒක තමයි. ඔව්. මොකටද නිකන් අහක යන අකුණක් ඔලුවට දාගන්නේ?
1: අන්න ඒකනේ.
0: නිකන් මේ වැස්සේ දෙමෙ දෙමෙ ගිහලා අකුණු නේ.
1: ඔව්, ඇඟේ දාගන්න එපා.
0: ඇඟේ දාගන්න එපා.

0: එකලයි විනාඩි 48
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
3: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක් රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න
4: Yashoda,
5: Sunvi,

0: මේ වෙලාවට සමහරයි කඩවල් වහනවා දවල්ට උයන්න.
1: ඒකද හොයි නේද?
0: ඔය දැන් දවල්ට උයනකම නම් ඔබ ඉන්නේ ඔබේ කැම බීලා රස කරගන්න, ಗುಣ කරගන්න, සුවඳවත් කරගන්න ගෘහණියනේ ඔබ පාවිච්චි කරන්න පැල්වත්ත නිෂ්පාදන.
1: ඔයා දන්නව පැල්වත්ත බටර් කියලා කියවහම ලුණු සහිත ලුණු රහිත එවාගේම සුදු ලුණු රසට කැමති කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් පැල්වත්ත බටර් එක. ඉතින් කැම එක රසට ගුණට හොඳ සුවඳට හදාගන්න නම් පැල්වත්ත බටර් චුට්ටකුත් එකතු කරලා බලන්න.
0: ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා ඔබ ධනනිදානේ ටිකට් පතක් ගන්නව අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් කම තේනවා කෝටිපතියෙක් වෙන්න.
1: ජීවිතයේ සිහිනයට වස්තනව ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා ඔයාව කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න කරන්න. ඉතින් ඔබ පරක්කු වෙන්නේ නැතුව ළඟ පොතේ තියෙන ලොතරැයි කුඩුවෙන් ධනනිදානේ ලොතරැයි අරගෙන බලන්න.
0: රයිට් අපිට මැසේජ් කරලා තිබුණ කීප දෙනෙක් අද 18 වංගුවේ අවසන් මිනිත්තු කීපෙත් අපිත් එකතු කරගෙන ක්ලාස්න සින්දුවක් අහන්න කියලා. අපි කියනවා
1: good morning කියලා තියෙනවා අපිට සින්දුවක් ඉල්ලලා දෙන්න කියලා තියෙනවා. සිදුරංගලින් තමයි මැසේජ් එක දාලා තිනේ අම්මා ඉන්නවා නිසංසල තාත්තා ඉන්නේ ඉන්නවා ලකුණංගී නිතුල්ලා චුරිණංගී ඉන්නවා චනුලි ඉසරි තමයි මට මැසේජ් එක දාලා තිනේ ඔව හරි මාදරෙන් එකතු කරගන්නවා. SKD ගාමන්ට් එකත් මේ වෙලාවේ සද්දරම ලක්ෂණ දාලා තිනවා. මාෂා දිල්හානි කමල් දිශාන්ත ඉන්නවා දමිකා විනීතා චන්ද්‍රලතා ඉන්නවා ගෙන ශිරහණි රංගි කාන්ති චාන්දනි රේණුකා මේ හැමෝම එකතු කරගන්නවා මේ හැන සින්දුවට. අයිබෝන් ලක්ෂණ කියලා තියෙනවා ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න. චුරි දොයන මදුෂී වයිෆ් වෙන්දිකා මහන්සි අන්නත් එක්ක සුපිරි සින්දුවක් දෙන්න කියලා තියෙනවා. වසන්ත ලියන්ගමු තමයි මැසේජ් එක දැම්මේ අපිට. ඒ වගේම තමයි ඔබට පුළුවන්කම තියෙනවා අපේ ඉවිනින් ඩ්‍රයිව් ඩබල්. ඔව් වොට් කරන්න අද තමයි දවස. ඉතින් ඔයාට පුළුවන් Facebook page එකට ගිහම ඒ දෙන්නගේ post එක උඩින් link එක තියෙනවා. ඉතින් ඔයාගේ වටින මනාපය දීලා ඒ දෙනව ඉස්සරහටම අරගෙන යන්න.
0: අපි දැන් පුළුවන් තරම් උස්සලා දෙන්න.
1: ඔව් ඔව්. තව චුට්ටක් ඕනේ අපිට උදව්ව.
0: Right එන මේ ගීතයත් එක්ක අපි යනවා ප්‍රවෘත්ති ප්‍රකාශයට. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ අපි ආයෙ මුණ ගැහෙමු.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි. දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ගන්න. ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා. නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus.

0: вырастала.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති අතින් ජනතා අයිතියට. වෘත්තීය සමිතිවලින් පිළිපැන්න දුම්රිය වර්ජනය. අවිධිමත් ඉඩම් ඔප්පු වෙනුවට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු. සංවිධානාත්මක අපරාධකරුවෙකුට ගමන් බලපත්‍රයක් සෑදූ ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට. ලොවම දිනූ රුමේෂ් හෙල්ලේ අත්හරින දිනය කියයි. අමරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාර යුධාපරාධ බවත ජගත් සංවිධානයටත් සැකයක්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි. ජාතියේ නිධානය වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් වන අතර එම වගකීම වත්මන් රජය ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ දිවයට සවියක් නිවාස වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කෙරුණා. දිවයට සවියක් නිවාස වැඩසටහන තුළින් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩෙන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණෙන් සුරක්ෂිත නිවසක් වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් මිලියනයක් ලබා දුන් බව ජනාධිපතිවරයා සිහිපත් කළා. මේ වසරේදී රුපියල් මිලියන දෙක දක්වා වැඩි කෙරුණා. එම මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් තවදුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. දෙවියට සවියක් නිවාස වැඩසටහනේ සමාරම්භය සිදු කෙරුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙය ක්‍රියාත්මක කරනවා. ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට සමාජගත වූ වයස අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන් සහ අනාරක්ෂිත මෙන්ම අධ්‍යවධානම් සහිත තත්ත්වයේ පසුවන බවට හඳුනාගත් දරුවන් සඳහා නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 2ක ආධාර මුදලක් පිරිනැමෙනවා. එම මුදල් අද දිනේ පිරිනැමීම සිදු කරුණේ බස්නාහිර පළාතේ ප්‍රතිලාභීන් සඳහා පමණයි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා
2: දිවයට සවියක් වැඩසටහන අපේ රටේ වැදගත් ශාස්ත්‍රීය ආරම්භයක්. අපේ රටේ දරුවන් යනු අපේ ජාතියේ නිධානය. උරේ දරුවන් දෙමව්පියෝ රැකවරණේ හැදෙන දරුවන් ඉන්නවා. එක්කෝ අම්මා හෝ තාත්තා සමග පමණක් හැදෙන දරුවන් ඉන්නවා. එක්කෝ ආච්චි සීය යටතේ හැදෙන දරුවන් ඉන්නවා. එහෙම නැත්තම් අපේ ළමා සංවර්ධන ආයතන තුළ හැදෙන දරුවන්. අපි මුළුමනින්ම සමත් වෙලානේ අපේ ජාතියේ දරුවන්ට අවශ්‍ය රැකවරණය ලබා දෙමින්. නමුත් සමාජයක්, දෙමව්පියෝ, රාජ්‍ය අපි කාටත් වගකීමක් තිබෙනවා මේ දරුවන්ගේ රැකවරණය. ඒ නිසා අපේ ආණ්ඩුව ප්‍රතිපත්තිය තමයි සෑම දරුවෙක්ම රැක බලා ගැනීම, සෑම දරුවෙකුටම අවශ්‍ය ආරක්ෂිත වටපිටාවක් ගොඩනගලු දෙන්නේ. විශේෂයෙන්ම ආයතනගත ළමා සංවර්ධන මධ්‍යස්ථානවලින් දරුවෝ දෙස අපි බැලුවොත් අමාත්‍යංශය සාකච්ඡා කරන සාකච්ඡාවල දර වුණා. සමහර අයට නිශ්චිත උපන්දිනයක් නැති දරුවෝ, නිශ්චිත වාසගමක් නැති දරුවෝ අපි සතු ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ අපේ දරුවෝ නෙවෙයිද? හැබැයි ඒ දරුවන්ගේ සිහිනේ මවන්නේ කවුද? කවුද ඒ දරුවන්ට අනාගතයේ සිහිනේ කියලා දෙන්නේ? මම හිතනවා එය අපේ රාජ්‍යයේ සහ අපේ සමාජයේ වගකීම. හැම දරුවෙකුටම තමන්ගේ දෙමව්පියන්ගේ තිබෙන ආර්ථික ස්ථාවරභාවය තමන්ගේ අනාගතය සුරක්ෂිත කරනවා. හැබැයි අපේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට කවුද ඒක දෙන්නේ? මම හිතනවා ඒක රජයේ වගකීම. ඒ නිසා තමයි අපේ රජයේ තීරණය කරා එහෙන් හැම දරුවෙකුටම මාසික රුපියල් 5000ක දීමනාවක් ඔවුන්ගේ ගිණුමට යවන්න ඕන කියලා. සෑම මාසකම. මම හිතන්නේ මේක ආරම්භක පියවරක් විතරයි. තව අවශ්‍ය නම් තව මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන්න ලෑස්ති. ඊළඟ තමයි මේ දරුවන්ට නිවසක් ලබා දීම. වැදගත්. එකක් මම දන්නවා අවුරුදු 18 න් මේ දරුවන් මේ මධ්‍යස්ථානින් බැහැර යාමට තිස්දුනා. අවුරුදු 18 කියන්නේ තනියම තමන්ගේ ආර්ථික ජීවන තත්ත්වය සකස් කරගන්න පුළුවන් දරුවෝ නෙවෙයි. ඒ නිසා මම හිතන්නේ අපි ඒක අවුරුදු 21 දක්වා නේද අපි වැඩි කරලා තිබුණේ දරුවෝ අපි බලා ගන්නවා. විතරක් නෙමෙයි දරුවන් එතනින් යනකොට උන්ට නිවසක් හදලා දීම සඳහා යම් මූල්‍ය ආධාරයක් අපිට ලබා දෙන්න පුළුවන් අපි කරන්න ඕනේ අනුව තමයි එම දරුවන් වෙනුවෙන් මිලියන 2ක මූල්‍ය ආධාරයක් ලබා දෙන්න ඕන කියලා අපි තීරණය කරේ. ඒක වැඩි කරන්න අවශ්‍ය නම් කියන වැඩි කරනවා. මේ දරුවෝ බලා ගන්න ඕන අපි. ඒක අපේ වගකීම. ඊළඟ තමයි මම දන්නවා සමීක්ෂණ වාර්තාවලින් ලදර වෙලා තිබෙනවා ඒ නිවසේ තියෙන අඩුපාඩුකම්, ඒ නිවසේ තියෙන අනිකුත් ඉඩකඩ නේද, යම් ප්‍රමාණයකට දරුවන්ගේ ජීවිතය අනාරක්ෂිත වෙන්න හේතු සාධක වෙලා තියෙනවා කියලා. අපි තීරණය කරා එම දරුවන්ටත් නේද අලුතින් නිවස ප්‍රතිසංස්කරණය කරගන්න, නැත්නම් නිවසක් හදාගන්න මේ දායකත්ව අපි ලබා දෙන්න ඕනේ. ඒ අනුව මෙතන අපේ රජයේ මෙම දරුවන් බලා ගැනීම පිළිබඳව ඉතාමත් වැදගත් හැරවුමක් තමයි මේ ආරම්භ තිබෙන්නේ. ඒ දරුවන්ගේ රැකවරණේ ආරක්ෂාව ලැබෙන්නේ අපි මොන තරම් සමාජයේ සහ අපේ දරුවන් අතරින් සබත්තාවේ දියුණු කරන්න පුළුවන්ද? දැන්ට සමාජය සහ දරුවන් අතර තියෙන බිඳවැටෙමින් තිබෙන සමාජීය තත්ත්වය බිඳවැටෙමින් තිබෙනවා මම දන්නවා. එනිසායි අපි අලුත් තලයකට ඔසවා තැබිය යුතු තිබෙනවා. එනිසා ජාතියක් ලෙස අපේ දරුවන් රැක බලා ගැනීම වගකීම ජාතියක් ලෙසම බාරගත යුතුයි.
1: ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ දියචලනයේ දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය අද විවෘත කෙරෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට පුනර්චලනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැන්වීම සඳහා පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අනුරාධපුරයේ ස්ථාපනය කෙරුණා. ඒ ධාරිතාව මෙගාවෝට් 60ක්. මේ අතර පුනර්චලනීය බලශක්තිය තුලින් විදුලිය උත්පාදනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකළ පාවෙන සූර්ය බලශක්ති පද්ධතියද අද විවෘත කිරීමට නියමිතයි. දියචලනී ලෙස ව්‍යාපෘතිය නම් කර තිබෙනවා. එය විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි. වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයේ නිරත වූද අද දුම්රිය ධාවනයේ සාමාන්‍ය පරිදි සිදුවනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට එරෙහි වෙමින් වෘත්තීය සමිති කිහිපයක් පැය 48ක වර්ජනයක් ඊයේ ආරම්භ කළා. කෙසේ වෙතත් ඊයේ මෙන්ම අද දුම්රිය ධාවනය කෙරුණා. අද පෙරවරුවේ කාර්යාල දුම්රියද නියමිත පරිදි ධාවනය කර තිබෙනවා. කිසිදු තදබදයකින් තොරව ගම්පහ දුම්රිය ස්ථානයේ මගින් දුම්රියෙන් ගමන් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වුද දුම්රිය ප්‍රවේශපත්‍ර කවුළු වසා දමා තිබුණා. ඒත් වියංගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය ප්‍රවේශපත්‍ර කවුළු විවෘත කර තිබුණද ඇතැම් දුම්රිය ප්‍රමාද වී ධාවනය කර තිබෙනවා. බෙලියත දුම්රිය ස්ථානයේ නළුවම 4:15ට ගමන් ආරම්භ කළ සාගරිකා දුම්රියද සාමාන්‍ය පරිදි ධාවනය කෙරුණා. ඒත් ප්‍රවේශපත්‍ර නිකුත් කර නැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගාල දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට පොලිසිය සහ යුදාමුදාව යොදවා තිබුණා. එම දුම්රිය ස්ථානයේද ප්‍රවේශපත්‍ර කවුළු වසා දමා තිබූ බවයි අප වාර්තාකරු කියා සිටියේ. හේතුවෙන් රජයට අහිමිවන මුදල වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලේ ණයකරගත යුතු බවද මගින් එහිදී සඳහන් කළා. දුම්රිය වර්ජනය පැවතියද කිසිදු කාර්යාල දුම්රියක් අවලංගු වී නැති බව ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමේ ලේකම් දිමුතු එදිරිසිංහ මහතා ප්‍රකාශ කළා. පසුගිය රජයන් සමයේ දේශපාලඥයන් සහ විවිධ පුද්ගලයන් බලෙන් සහ නීති විරෝධීව අත්පත් කරගත් ඉඩම් ළඟදීම යළි රජයට පවරා ගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අනාගත පරපුර වෙනුවෙන් කිසිදු බලවේගයකට යටත් නොවී යුක්තිය සාධාරණව ඉටු කරන බවයි කුරුණෑගල පැවති උත්සවයකදී අමාත්‍යවරයා අවධාරණය කළේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු නොමැති අයකු හිමිකම සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීම කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය ආනන්ද විජේපාල නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නාමල් කරුණාරත්න අරවින්ද සෙන්රත් විතාරණ සහ වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය ඇමතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ නීති විරෝධීව අත්පත් කරගත් විරල තීරයේ ඉඩම්ද කඩිනමින් යළි පවරා ගන්නා බවයි. දේශපාලන මැදිහත් වීමකින් හෝ අනීතික බලපෑම් ඔස්සේ කිසිදු ඉඩමක් බැහැර කිරීමට ඉඩ දෙන්නේ නැති බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
0: අනාගතයේ ඔබේ දරුවාට හොඳ සමාජ පරිසරයක් හදලා දෙන්න බැරි වුණොත් අපි මේ ලබා ගන්න කිසිවකින් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි රජයක් හැටියට මේ වසර දෙක කාලය ගත කරලා තියෙන්නේ මේ කියන සියලු ක්ෂේත්‍ර ඔස්සේ යහපත් සමාජය නිර්මාණය කරන්න නීතිගරුක යුක්තිගරුක සමාජයක් හදලා දෙන්න. ඒක තමයි ඡන්ද දෙක තුනකදී මේ රටේ මිනිස්සු ඉල්ලපු දේ. එහෙනම් කිසිදු බලපෑමකට යටත් නොවි කිසිදු අභියෝගයකට යටත් නොවි මේ සාධාරණත්වය මේ යුක්තිය මේ සමාජයට ලබා දෙන්න අවශ්‍යයි. ඒක ඉඩම බෙදා දීමේදීත් නිවස බෙදා දීමේදීත් අනිත් ඕනෑම අවස්ථාවකදී පදනම හැටියට අපි පාදක කරගෙන තියෙනවා. අපි අරමුණ මේ රටේ අනාගත පරපුරට හොඳ සමාජ වටපිටාවක් හදලා දෙන්න නීති ආධිපත්‍ය ශක්තිමත්ව ස්ථාපිත කරලා දීම. ඒ වෙනුවෙන් තමයි අපි කැපවෙන්නේ.
1: නියෝජ මාතේ නාමල් කරුණාරත්න මහතාද මෙහිදී අදහස් පළ කළා.
3: ඉඩම්වල ඔප්පු ලබා දීම සම්බන්ධයෙන් ගැටලුකාරීත්වයක් තිබුණා. ඒවට අදාළව කමිටුවක් පත් කරලා ඒ කමිටු නිර්දේශ වලට අනුව ගත්තොත් එහෙම ඒ දුන්නු ඉඩම විශේෂයෙන්ම පෞගිය ආණ්ඩු කාලේ දුන්නු ඉඩම යම් කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අභියෝගයට ලක් කළොත් එහෙම ප්‍රශ්නයක් එනවා. අන්න එහෙම ගැටලු සහගත අඩු ගාණි නීතිපති උපදෙස්වත් නැතුව තමයි ඒ කටයුත්ත කරලා තිබුණේ. නීති විරෝධී කටයුත්තක් ඒක ඇතුලේ තිබුණා. අන්න ඒකත් එක්ක තමයි පෞගේ කාලේ මේකේ ප්‍රවාදයක් වුණේ. ඒ සියල්ල නිවරදි කරලා නිවරදි මගපෙන්වීම යටතේ නීතිපති උපදෙස් යටතේ තමයි අද ඔබට හිමිකම් ලබා දෙන්න වර්තමාන ආණ්ඩුව අපි අමාත්‍යාංශයෙන් කටයුතු කරමින් තිබෙන්නේ.
1: සංවිධානාත්මක අපරාධ කරුවෙකුට අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දුන් බවට වන චෝදනාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආගමන විගමන සහකාර පාලක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී ඔහු අත්අඩංගුවට ගත්තා. අවුරුදු 42ක් වයස සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මේ අතර දෙයිවල ප්‍රදේශයේදී අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ පියාට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ ප්‍රධාන සැකකරු පසුගිය අගෝස්තු මාස පළමුවනදා ගල්කිස්ස හඳවල පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවයි. විදේශීය සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකුගේ මෙහෙවීම මත මෙම අපරාධය සිදු ඇති බවටයි හෙළිව තිබෙන්නේ. බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ටාෂයේ වැඩිදුර විමර්ශන මෙහෙවනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන වී තිබෙනවා. එයා බස් ගනුදෙනුව සම්බන්ධව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා. මෙම විමර්ශනවලට අදාළව මේ මහතා රිමාන්ඩ් භාරයේ පසු වන අතර බන්දනාගාර නිලධාරීන් විසිනුයි ඔහු අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ. 2030 වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලින් පසු තමන් ක්‍රීඩා දිවියට සමුදෙන බව ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රුමේෂ් තරංගගේ ජීවිත කතාව පිළිබඳ ලියවුණු අධිෂ්ඨානයේ රන් සලකුණ රුමේෂ් කාන්තේ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්. රුමේෂ් තරංගගේ ජීවිත කතාව පිළිබඳ ලියවුණු මෙම කෘතිය රචනා කළේ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත් මහතායි. රුමේෂ් තරංග කුඩා කාලයේ සිට පුදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ රන්පදක්කම දිනා ගැනීම දක්වා ඔහුගේ ජීවිතය සම්බන්ධ තොරතුරු මෙම ග්‍රන්ථයේ ඇතුළත්. එහි දැක්වීම කොළඹ පදනම් ආයතනයේදී ඊයේ සිදු කෙරුණා. ක්‍රීඩා මාතය සුනිල් කුමාර ගමගේ මහතා මෙන්ම ආරක්ෂකංශ ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අධිෂ්ඨානයේ රන් සලකුණ රුමේෂ් ග්‍රන්ථය රචනා කළ ලේඛක චූලාභය ශාන්ත කුමාර මහතා මෙහිදී අදහස් පළ කළා.
4: මේ සිද්ධිය වෙන්නේ කොවිඩ් කාලේ. එවන විට කොලොම්බියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන්නට රුමේෂ්ව නම් කරලා තිබුණේ. රුමේෂ් ඒ වෙනුවෙන් ටෝනි ප්‍රසන්න පුහුණුකරු සමග පුහුණු වෙමින් හිටියේ. කොවිඩ් මර්ධන පියවරක් හැටියට රටේ සමහර ප්‍රදේශ වහනවා. ගමනාගමන සීමා පැනවෙනවා. ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. රුමේෂ්ගේ පුහුණුව ඇන හිටිනවා. ඔහු ගෙදර හිර වෙනවා. තුෂරට මේක දරා ගන්න බෑ. ඔහුට ඕන දරුවට අකණ්ඩ පුහුණුවක් ලබා දීලා ඔහුව කොලොම්බියාවේ තරඟයට යවන්න. ඒ දවස්වල තුෂර රාජකාරිය කළේ අම්පාර විශේෂ කාර්ය බලක කඳවුරේ. අම්පාරට යන්න එන්නත් ප්‍රවාහන බාධක තියෙනවා. තුෂර මොකද කළේ කියලා ඔබ දන්නවද? අම්පාර රෝහලට ඖෂධ ගෙනියන ලොරියකින් හොර රහසෙම රුමේෂ්වයි ඔහුගේ පුහුණු වීමේ හෙල්ලයි අම්පාරට ගෙන්න ගන්නවා. කඳවුර ළඟ ගෙදරක කාමරයක් කුලියට අරගෙන රුමේෂ්ව එතන නතර කරගෙන වීඩියෝ තාක්ෂණයෙන් ටෝනි ප්‍රසන්න ගුරුතුමාගෙන් උපදෙස් ලබාගෙන ඒ අසල තියෙන පිට්ටනියක රුමේෂ්ට හෙල්ල විසිකිරීම පුහුණු කරනවා. කොලොම්බියාව පැවති ඒ ලෝක කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගයේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 7 වෙනි ස්ථානය රුමේෂ් ලබා ගන්නවා. ඒ තමයි තාත්තගේ කැපවීම.
1: එන් අනතුරුව උත්සව සභාව ඇමතූ ක්‍රීඩා මාතය සුනිල් කුමාර ගමගේ මහතා.
5: රුමේෂ් කියන්නේ අපේ රටට ජාතික සම්පතක්. රුමේෂ් දැන් අයිති ටෝනිටවත් තුෂාරටවත් නෙමෙයි. රුමේෂ් අයිති අපේ රටට ලංකාවට. රුමේෂ් අපේ රටේ ජාතික සම්පතක්. ඒ ජාතික සම්පත රැකගෙන අපේ රටේ නම මේ වෙනකොට ලෝකයේ ඉහළින්ම තනි කොල්ලෙක් තියලා තියෙනවා. ඒ අපේ රට තනියෙන් ලෝකයේ තියපු නම තව ඉස්සරහට ගෙනහිල්ලා අපේ රටට ඉතිහාසයේ පළවෙනි ඔලිම්පික් රන් පදක්කම ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඉල්ලන්නේ රුමේෂ් කියන්නේ ජාතික සම්පතක්. ඒ සම්පත අපි හැමෝම එකතු වෙලා රැකගමු. රුමේෂ් තරංගට අවශ්‍ය කරන සියලුම දේ උපකරණයේ සිට මේ දක්වා වගේම අනාගතයේත් අපි ආණ්ඩුව විදියට රජය විදියට ඒ වගකීම නිශ්චිතවම ඉටු කරනවා. ඒකේ දශමිකවක්වත් අඩුවක් අපි රුමේෂ් වෙනුවෙන් තියන්නේ නැහැ.
1: මේදී අදහස් පළ කළ රුමේෂ් තරංග තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා දිනය පිළිබඳව කියා සිටියා.
6: උඹලගේ සියවසේ ක්‍රීඩකයා රුමේෂ්. මේ සියවසට ආයෙත් රුමේෂ් වගේ ක්‍රීඩකෙක් බිහි වෙන්නේ නැහැ. 28ට තව අවුරුදු දෙකක් තියෙනවා.
7: කිසිම වෙනසක් කරන්නේ නැහැ. ආපු විදියටම කරගෙන යනවා. 2028 මගේ බලාපොරොත්තු තියෙන්නේ අර්ෂද් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ.
6: මොකද කොච්චර දුරක්ද?
7: මීටර 92.97ක්. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තුව. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යයෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: නවීන රාජ්‍ය සේවයක් ගොඩනගා ගත යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. වැඩ කරමු, රට හදමු, වෙදිමත් කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ගොඩනගමු යන මැයින් පැවති සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමේ 27 වන වාර්ෂික සමුළුවට එක්වෙමින් අමාත්‍යරයා මේ බව ප්‍රකාශ කළා.
8: අපේ අනුර කුමාර සහෝදරයා ජනාධිපති වෙනකම්ම මේ රටේ බලයට ගෙනල්ලා තින්නේ ප්‍රභූ පන්තියේ කවුරු හරි. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ මුළු ඉතිහාසෙම ප්‍රභූ නොවන පන්තියේ ආණ්ඩුවක් ඇති කරගෙන තියෙන්නේ. අපේ වෘෂමිතිවල අරමුණ වෙලා තිබ්බ හැමදාම රාජ්‍ය බලය ගන්න එක. අනිත් ඔක්කොම අපිට තිබ්බේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි ඌමනාවල්. ලංගම බේරගන්න අරගලෙත් ප්‍රධාන වුණාට ඊට උඩින් අපිට තිබුණේ රාජ්‍ය බලය අත්පත් කරගන්න එක. රාජ්‍ය බලය ලබා ගන්න නැතුව අපේ පන්තියේ ඌමනාවන් සම්පූර්ණ කරන්න බෑම තමයි. අපිට දැන් ආණ්ඩු බලයක් තියෙනවා. අපිට ජනතාව ආණ්ඩු බලය මෙහෙම දෙනකොට අපි එනකොට පරණ කාලයක් තිස්සේ රජය අපිට තියෙනවා. ඒක පරණයි, ඒක ආකල්ප පරණයි, ඒක සංස්කෘතිය පරණයි, වැඩ කලාව පරණයි. ආකල්පවල තියෙන්නේ පුජ්‍යලිකත්වය, උසස් වීම, නිලබරිවාදය. කියන්නේ පරණ රජය. එහෙනම් අලුත් ආණ්ඩුවට පරණ රජයක් හම් වෙනවා. එහෙනම් දැන් අපිට තියෙනවා අරගලයක්. ආණ්ඩු බලය ගත්තා. හරි. එහෙනම් ආණ්ඩු බලය එකක් ආරක්ෂා කරගන්න ඕන, රැකගන්න ඕන. රැක ගනිමින් මේ පරණ රජය අලුත් රජයක් බවට පරිවර්තනය කරගන්න ඕන.
1: සොරුන්හා මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තරාතිරම නොබලා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල අගය කළ යුතු බව ජාතික නාමල්ලුවනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල ස්වාමින් වහන්සේ පවසනවා. ඒ ජාතික නාමල්ලුවනේ 36 සංවත්සරය වෙනුවෙන් ලබන මස 10 පැවැත්වෙන උත්සවය සහ දරුවන් 1500කට පාසල් උපකරණ බෙදා දීමේ දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්
9: ඔබ වහන්සේ විවිධ රජයන් විවිධ කාල සීමාවල කටයුතු කරලා තියෙනවා. මොකද හිතෙන්නේ දැන් අනාගතේ සහ දැන් රටක් විදිහට අපි ඉස්සරහට යනවා. මේ රජෙන් ලැබෙන දායකත්වය තිතාමත්ම වැදගත්.
10: මේ අපේ මිනිස්සු හැමතිස්සෙම බලන්නේ මේ ඍණාත්මකව දකින්න ධනාත්මකව දකින්නෙම නැහැ. එකක් තමයි අල්ලස දූෂණය වංචාව නාස්තිය පිටු දෙකලා මේවා රටෙන් තුරන් කරන මේ සමාජයෙන් තුරන්ම කරන්න ඕනේ දේ ප්‍රමුඛතාවය දීලා කටයුතු කරගෙන යනවා. හොරු අල්ලනකොට අපකෝ සමහර අය ඉතින් ඇඬෙනවා. ඉතින් ඕක තමයි ඇත්තම කතාව. ඉතින් මම කියන්නේ මේ හොරු අල්ලන්න ඕනේ. පහුගිය කාලේ දේශපාලඥයෝ වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. මේ හැම කෙනාට උපරිම දඬුවම් දෙන්න ඕනේ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මේ හොරකම් කරලා, ජඩකම් කරලා, අල්ලස් අරගෙන වංචා කරපුවා දැන් ඔය සමාජ මාධ්‍ය තුල එක එක ඒවා යන්නේ. එතකොට දැන් ඒ தත්ත්වය වෙනස් වෙන්න අවශ්‍යයි. ඉතින් ජනාධිපතිතුමාට ලොකු ඕනකමක් තියෙනවා මේ රට නිදහස් කරගෙන රටක උනත් උදව් කරන්නේ කොහොමත් වර්තමාන ආණ්ඩුව හොඳ වැඩ ටිකක් කරගෙන යනවා. මේකට සහාය දෙන්න කියලා සියලුම ජනකොටස් වලින් මම ඉල්ලනවා.
1: උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ITN 7 පැය වැඩසටහනට එක්වෙමින්. දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැහැල් විහෙර ප්‍රදේශයේ සිදු රියානතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති ජානක විජේසිංහ මහතා මියගොස් තිබෙනවා. ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයේ විදුහල්පතිවරයා ගමන්ගත් මෝටර රථයේ ගැටීමෙනුයේ අනතුර සිදුව තිබෙන්නේ. බස් රථයේ රියදුරාට වේගයේ පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් බස් රථයේ මෝටර රථයේ දෙකක ගැටේ අවන්හලකද කඩා වැටී තිබෙනවා. මේ අතර ස්ථාන කීපයක සිදු රියානතුරු වලින් පුද්ගලයන් 3 ජීවිතක්ෂයට පත් වුණා. කොඩිකාම වන්නියර් ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ කැබ් රථයක් එකිනෙක ගැටී තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ යාත්‍රිපදිකරු චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. කොඩිකාමම් සුට්ටිපුරම් ප්‍රදේශයේදී වෑන් රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා. එදී පාපැදියේ ගමන් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා. පාපැදියේ ගමන් කළ තවත් අයෙකු බරපතල තුවාල බාරෝහල් ගත කෙරුණා. වෑන් රථයේ රියදුරා තරංගුඩ ගෙන තිබෙනවා. මේ අතර අලව්ව රෝහල ආසන්නයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. ඇය පාර මාරු වීමට ගිය අවස්ථාවේදී යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා අනුග්‍රහයෙන් ITN Take Care සුරේකෙමු මගතුර වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේද මෙවැනි අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි. ඇමරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලදී යුද අපරාධ සිදුව ඇති බවට විශ්වාස කිරීම සඳහා පදනමක් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඇමරිකාව එල්ල කළ ප්‍රහාර දෙකකදී ඉරාන සිවිල් වැසියන් 177 දෙනෙකු මියගොස් ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ. එම ප්‍රහාර දෙකේදීම ඇමරිකාව යුද අපරාධ සිදු කළ බවට විශ්වාස කිරීම සඳහා සාධාරණ පදනමක් පවතින බවද ජගත් සංවිධානයේ මානව හිමිකම් විශේෂඥයින් පෙන්වා දෙනවා. ඉරානයේ පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර කරුණ සෙවීමේ මෙහෙයුමේ නව වාර්තාවක මේ බව සඳහන්. පසුගිය පෙබරවාරි මේ ප්‍රාථමික පසල්ට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලින් 156 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කුඩා දරුවන් 120 දෙනෙකු ඊට ඇතුළත්. ලැමඩී ක්‍රීඩා සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරය ආක්ෂේප කළා.

0: මර්ධනය කිරීමේදී ඉරාන බලධාරි මනුෂ්‍යත්වයට අපරාධ සිදු කර ඇති බවද එම වාර්තාවල සඳහන්. ඉරානයේ සාමාන්‍ය වැසියන් තම රජයේ සිදු කළ දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ මෙන්ම ඇමරිකාව හා ඊශ්‍රායලය සමග පවතින මාරාන්තික ගැටුම් යන කරුණු දෙකට සිර වී සිටින බවයි ජගත් සංවිධානය නිකුත් කළ වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි 20/20 ක්‍රිකට් තරගයේ කඩලු 6කින් ජයග්‍රහණ කිරීමට ඉංගලන්තය සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ආර 20දී කඩලු 9කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 145ක්. පැතුම් නිශ්ශංක ලකුණු 37යි. නායක චරිත අසලංක ලකුණු 31ක් ලබා ගත්තා. පෙළතුරින්ම ක්‍රීඩා කළ ඉංගලන්තයේ පන්දු ආර 12යි පන්දුවකදී කඩලු 4ක් පමණ දැවී ලකුණු 146ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා. නොදැවි ලකුණු 52යි.
1: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති අතින් ජනතා අයිතියට. වෘත්තීය සමිතිවලින් පීලිපැන්න දුම්රිය වර්ජනය. අවිධිමත් ඉඩම් ඔප්පුට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු. සංවිධානාත්මක අපරාධ කරුවෙකුට ගමන් බලපත්‍රයක් සෑදූ ආගමන විහාරින් අත්අඩංගුවට. ලොවම දිනු රුමේස් හෙල්ලේ අත්හරින දිනය කියයි. ඇමරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාර යුධාපරාධ බවට ජගත් සංවිධානයටත් සැකයක්. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු එකට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
0: දැන් ආටබ් විශේෂාංගය.
1: නොපෙනෙන මානෙක හිද දකින්නට වෙරදරන
2: තෙරපෙන හිත්වල දෝංකාරය.

0: සිංහල සුගම ගීතයේ අමරණීය වූ ආදරයත් විරහවේත් සොඳුරතම ස්වරය වූ මිල්ටන් මල්වාරච්චි කියන ඒ අසහාය ගායකයාගේ ජීවිත කතාව පදනම් කරගෙන නිර්මාණය වුණු ඒ අපූරු චිත්‍රපටය තමයි එදාරෑ. One Voice Million Hearts කියන තේමාව යටතේ තමයි සිනමා ප්‍රේක්ෂකයන් වෙතට මේ චිත්‍රපටය එන්නේ. 70 දශකවල ලාංකේය සංගීත කරලිය උඩු යටිකුරු කළ මේ අමරණීය වූ කටහඬ ආදරේ විරහවෙත් කඳුළු බිඳුව මිල්ටන් මල්වාරච්චි.
1: මල්ලිගේ වොයිස් එකේ තියෙනවා කියන්න තේරෙන්නේ නැති මැජික් එකක්.
2: මීට පස්සේ මම හිතුවා මගේ ජීවිතේ එන හැම දුකක්ම හැම සතුටක්ම සින්දුවකට ගොනු කරලා පැත්තකින් තියන්න.

මිල්ටන් මලවාරච්චිගේ සංගීත ගමන, ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ඔහු මුහුණ දුන් අභියෝග, ඒ සොඳුරු ගීත පිටිපස තිබුණු නොකියවුණු කතන්දර, එදා රෑ සිනමාපටය තුළින් ඉතා සංවේදී විදිහට ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. මිල්ටන් මලවාරච්චිගේ චරිතයට ජීවේ ලබා දෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍ර. ඔහුගේ රංගනය වගේම පෙනුමත් ඒ අපූරුතම ගායකයාගේ චරිතයට මනා සාධාරණයක් ඉටු කර ඇති බව පෝරු ප්‍රචාරක පටවලින් පවා පැහැදිලි වෙනවා. රොෂාන් රවීන්ද්‍රත් එක්ක තවත් ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

0: ರೋಷನ್ ರಾಣವಿಕ್, ಜಾನಿತ್ ವಿಕ್ರಮಗೆ, ಸಾರಂಗ ದಿಸಾಸೇಖರ್, ಸೆನಾಲಿ ಫೋನ್ಸೇಕಾ, ಶಾನುದ್ರಿ ಪ್ರಿಯಸಾದ್, ನಿತ್ಮಿ ರೋಷನ್, ವಗೇಮ ವಿಶ್ವ ಕೊಡಿಕಾರ, ಕಲನ ಗುಣಸೇಖರ್, ದಿನಿತ ಸಿಲ್ವಾ, ಧರ್ಮ ಪ್ರೇಡೈಸ್, ದಿನಿತಿ ವಾಲ್ಗಮಗೆ, ಹಿಮಾಲಿ ಸಿರಿವಾರ್ಧನ, ವಿತರಕ್ ನವೇ, ಚಿಂತಕ ಕುಲತುಂಗ, ಜಯನಾಥ್ ಭಂಡಾರ್, ಬಿಯಾಂಕಾ ಅಮರ ಸಿಂಗ್ ವಗೆ ರಂಗನ ಶಿಲ್ಪೀನ್ ಶಿಲ್ಪಿನಿಯನ್ ಫಸಗಗೆ ದಾಯಕತ್ವ ಇದಾರೆ ಚಿತ್ರಪಟಿಯಟ ಹಿಮವಿಲಾ ತಿಯನ
1: අපි කොන්සර්ට් එකක් කරමු. අපි ලංකාව වටේම අරන් යන්න පුළුවන් එකක් කරමු.
2: ලංකාවේ පළවෙනි කැසට් එක කරන්නේ උඹේ.
1: හැම ගීතයක්ම හීනයක් තමයි මල්ලි.
3: කවුද දන්නේ ඔබේ ජීවිත කලඹ සින්දු කීයක් කියේද කියලා?
4: මොකද්ද ඔයාගේ නම?
1: මමද? මම මිල්ටන්.
4: මිල්ටන්? මිල්ටන් මල්ලවරච්චිද?
0: 1960 දශකයේ ඉඳන් 1990 දශකයේ දක්වා දියුණු මිල්ටන් මල්වාරච්චිගේ සංගීත ජීවිතය තුළ ඔහු ගීත 850කට අධික ප්‍රමාණයක් ගායනා කළා තියෙනවා. ඒ අතරින් බොහෝමයක් ගීත අදට ජන හදවත් තුළ ඔහුගේ කටහඬෙන් ගැයුණු නිරූපිත නිර්මාණ බවට පත් වුණා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධන. සුනිත් මාලිංග ලොකුහේවාගෙන් වගේම ප්‍රේණත් විධාන පතිරණකින් ලැබුණු තිර රචනයට පසුබිම් සංගීතය සුරේෂ් මාලියද්දකේ. මේ චිත්‍රපටයේ රනිල් මල්ලවාරච්චි, පවන් මල්ලවාරච්චි වගේම තාරක මල්ලවාරච්චි, සමිතා මුදුන්කොටුව, උරේෂා රවිහාරි ගීත ගායනයෙන් එකතු වුණා. එදාරය කියන්නේ චරිතාපදාන චිත්‍රපටයක් විතරක්ම නෙමෙයි, පැරණි කොළඹ නගරය, එදා පැවතුණු සංගීත සංස්කෘතිය, ඒ වගේම අතීතයේ ඒ දැනිච්ච හැඟීම් ප්‍රේක්ෂකයාට සමීප කරන්න අධ්‍යක්ෂක ප්‍රමුඛ නිෂ්පාදන කණ්ඩායම ලොකු උත්සාහයක ඉදිරියට තියෙනවා. පැරණි ගීතවලට ආදරය කරන ජ්‍යෙෂ්ඨ පරම්පරාවට වගේම එදා මිල්ටන් මල්වාරච්චිගේ ගීතවල තිබුණු සැබෑ ආදරය වගේම විරහව අත්විඳින්න කැමති නව පරම්පරාවට මේ සිනමාපටය හොඳ අත්දැකීමක් වේවි. ලබන සතියේ අපූර්ව කලාතුරතුරක් කරගෙන හමු වෙනවා. එතෙක් ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උපේක්ෂක ඉදිරිවීර.
5: ආතත් කලාවේ අද ගැස්ම සොයා
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: දවල් 12:31.

විශේෂ පොළඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොළඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථනාංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19,000.

0: WTN රටට වග කියන රේඩියෝ 18 වංගුව
1: දසවිත්‍යෂෝ හද වංගෝ පැත්තේ අපි ඉන්නවා. ඉතින් තාම මැසේජ් එකක් දැම්ම නැත්තම් මේ ලන්ච් ටයිම් එක වෙලා වෙයි, ඉක්මනට මැසේජ් එකක් දාලා තියන්න. 0703 93 5 93 7

0: රයිට් අපි 18 වගේ යලි හමු වීම ප්‍රවෘත්ති විකාශයෙන් පස්සේ ඉස්සලම හොඳ සින්දුවක් ඇහුවා. අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. මේ පැයභාගෙත් අපි ඒ ගැන කියන්න. ඒ වගේම එයාත් එකතු කරගෙන ලස්සන සින්දුරියක් ආමු. අපි කියමුද මේ ගීතේ.
1: කියමුනේ සමන්තයි ඉන්නවා. සමන්ත කියලා තියෙන ජීවිතේ අලුත් අලුත් දේවල් කියලා දෙන නිසා එයා හරි ආසාවෙන් අහගෙන ඉන්නවා කියලා. බොහොම ස්තුතියි සමන්ත. සුභම සුභ දවසක් කියලා තියෙන හොරර ඉඳලා තමයි අපි දෙන්න වහගෙන ඉන්නේ ගාමන්ට් එකකින්. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන අශෝක මිස් ඉන්නවා, දෙවි නිල්, ඒ වගේම නදී, යසන්ති, අනුරාධා ඉන්නවා, ඒ වගේම කමනි, රොමනි, සේපාලි මේ හැමෝම එකතු කරගන්නවා ලස්සන සින්දුවක් අහන. ආදරේ ලක්ෂණ කියලා තියෙනවා. බොහොම ස්තුතියි. ජපාන් වල සෙට් එකම එකතු කරගන්නවා. හයි දෙන්නම ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙන බොහොම ස්තුතියි. අපි වැඩ කරන ගමන් ඔයාල වහගෙන ඉන්නේ. වතරමුල්ල ශාඛා වර්කින් මැසේජ් එක දාලා තියෙන නම කියන විදිහක් නෑ. ඉතින් ඒ ෂොප් එකේ හැමෝම එකතු කරගන්නවා මේ වෙලාවේ. අද අපි දෙන කැමති ගීතයකට ඒගොල්ලෝ එකතු කරගන්න කියලා තියෙනවා. ප්‍රින්සිය අක්කා වෙනුවෙන් මං ඉතාලියේ තනි වුණා ගීතය දෙන්න පුළුවන් දහලා තියෙනවා. අපි ඒක ඊ ඇහුව හැබැයි නේද? ඒක තමයි වැඩේ. වගේම තොසි තෝවාවත් එකතු කරගන්න හරි මාදරි. සුබරුදු විදිහටම ලක්කන අහගෙන ඉන්නවා ඩුබායි වලින් චලිත රත්නායක එකතු කරගන්නවා. වයිෆ් ඉන්නවා නිසංසල රත්නායක, දෝල දෙන්න ඉන්නවා ගයාත්මි රත්නායක, සිහෙලී රත්නායක වවත් එකතු කරගෙන, ශාමලි රත්නායකවත් එකතු කරගෙන අපි හමු මේ ලස්සන සින්දුව.
0: එක්මන මෙසේජ් එකක් දාන්න මේ පැත්තට. මෙන්න අංකේ
1: 0703935037 මෙසේජ් එකක් දාලා තියන්න.
0: අපි ඉන්නවා හරියටම
1: තවල් එක වෙනකන්.
0: මේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.

0: දොළහයි හතලිස් දෙකයි දෙන්න.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
2: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
3: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
4: ඉල්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි.

0: සෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: 18 වංගුව
5: දහට වංගුවත් එක්ක ඔබ ඉන්නේ මේ අපි පහුගිය දවස් ටිකේම ගම දිනපතාම කියනවා මේ කතාව. අද තවාසනාවන්ත රියානතුරක් සිද්ධ වෙලා තියෙනවා. කොහෙද? දඹුල්ල හමරන ප්‍රධාන මාර්ගයේ. මේ අනතුරෙන් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. අවුරුදු 39 වයසතුමගේ. හරි අපරාධයක්.
6: ඔව්.
5: මේ වෙලා තියෙන්නේ මේ යාපනයේ පැත්තෙන් ආපු
6: බස් එක.
5: සුකෝබෝගි බස් රථයක්. වේගය පාලනය කරගන්න බැරුව. ඔව්. රියදුරට වේගය පාලනය කරගන්න බැරුව ප්‍රතිවිරුද්ධ මන්තීරුවෙන් ආපු මෝටර රථයේ ගැරලා තියෙන මේ විදුහල්පතිවරයා තමයි ඒක ධාවනය කරලා තියෙන්නේ. ඔව්. ඔහුගේ මෝටර රථේ වැදිලා.
6: ඔව්.
5: පාරෙන් එළියට පැනලා මෝටර රථේ. ඊට පස්සේ මෙයා ආපහු බස් එක අරගෙන ගිහලා තනිය ආපහු ගිහින් තන්න ඔබට නවත්ත ගන්න බැරි වෙලා දෙනවා. සංචාරක හෝටලයක ඉස්සරහා තිබ්බ වාහනයක් අත්හපගෙන සංචාරක හෝටලෙත් ඇපිලා තමයි බස් එක නැවැදිලා.
6: ඔව් වාහනලක.
5: එතකොට ඇයි හිතන්න?
6: වේගය කොහොමද කියලා.
5: කොච්චරද වේගය කියලා. ඔව්. හරිද? මේ තඹ සතේකට සමහර වෙලාවට මේ වේදුරු මායින් කරන්න තව කෙනෙක්ගේ ජීවිත.
6: අනිවාර්යයෙන්ම.
5: තමන් අර බස් රථේ උඩටම නැංගහම පේනවනේ ඈත.
6: ඔව් ඔව් ඔව්.
5: හරිද? එතකොට ඉස්සරහින් එන වාහනයක් ඇවිල්ලා තමන්ට අනතුරක් වෙන්නේ නැහැ කියලා දන්නවනේ.
6: දන්නවා දන්නවා.
5: ඒකින්ද නැගපුවාම ඉගිල්ලෙන්න ගන්නවා. මං කියන්නේ මෙහෙම රියදුරන්ගේ ඇත්තටම තතු කපන්න ඕන. ආ ජීවිතේට බස්යක් නැගලා
6: යන්න බැරි වෙන්න බැරි. මේ ජීවිත අපව අපිට ගන්න බැහැ දැන්.
5: ඇත්තටම. නෑ මේ මෙහෙම ඉගිල්ලෙන්න ඕන නෑනේ මේ මේ පාරවල් වල තියෙන වේග සීමා.
6: ඔව්.
5: මේක ওই தත්ත්වය දැන් වර්ධනය වෙමින් තියෙනවා අධිවේගී මාර්ග.
6: ඔව්.
5: ඇත්තටම පොලිසිය මේ ගැන අවධානය යොමු කරන්න මීට වැඩි අනතුරු වෙන්න පුළුවන්. සමහර වෙලාවට බලන්න සමාජ මාධ්‍ය තුලත් ඕනට වැඩිය තියෙනවා.
6: අනිවාර්යයෙන්ම.
5: සමහර වෙලාවට බස් රථ රියදුරු පිටිපස්සෙන් එන වාහන ගැන සත පහකටම අයින් කරන්නේ.
6: තමාගේ ගමන යන කාට මොන වුණත් මට කමක් නැහැ කියලා නේද?
5: ඔව්. සමහර වෙලාවට මේ බස් රථයක් කියලා හැප්පුණත් ඌට අනතුරක් වෙන්නේ නැහැ කියලා දන්නවනේ.
6: දන්නවා දන්නවා.
5: හරි. ඒ නිසා ඉගිල්ලෙනවා. මං කියන්නේ එහෙම මිනිස්සුන්ට ආය ජීවිතේට වාහනයකට නගින්න
6: අවසර දෙන්න හොඳ නැහැ.
5: ඉඩක් තියන්න හොඳ නැහැ.
6: ඔව්.
5: එකපාරක් එහෙම අනුන්ගේ ජීවිත මායින් නොකරන රේදුරු මහත්තුරු ආයසරයක් බස් එකකට නැගලා එහෙම මායින් කරයි කියලා කියන්න බෑ. ජීවිතේටම නැති කරන්න ඕන ඇත්තටම මේ නේද රේදුරු ධාවනය කිරීම. ඕනික හිතන්නකෝ සමහර වෙලාවට ඈතෙන් එන වාහනේ පේනවා. හැබැයි ওই ටිපර් රථවලත් ওই තත්ත්වේ තියෙනවා.
6: අනිවාර්යයෙන්.
5: මේ වගේම තමයි සමහර ලාට මෝටර රථ වෙලත් තියෙනවා. මෝටර් සයිකල් එනකොට වැඩේ කරනවා. ත්‍රිවිල් එනකොට ත්‍රිවිල් වලත් තියෙනවා. එහෙම කවුරු කළත් මොන රේදුරු මහත්මයා කළත් ජීවිතයක් මායිම් නොකරන විනයක් නැති රේදුරු මහත්තයෙකුට ඔබ හිතනවද ආය වාහනයක නැගින ඉඩ දෙන්න ඕන කියලා එකනතරකින් පස්සේ?
6: ඒක තමයි. මම හිතන්නේ අවසර දෙන්න හොඳ නෑ ආය වගේ අයට.
5: තව ටිකක් නීති දැඩි වෙන්න ඕන කියලා හිතනවා. එහෙම නොවුනොත් මේවා පාලනය කරගන්න වෙන. එහෙම නැතිනම් පාලනය කරන්න එක ක්‍රමයක්
6: තියෙනවා.
5: මොකක්ද? ඔය පාරවල් කාපට් කරන එක නවත්තලා ආයෙ වලවල් හදන්න ඕන පාරවල්.
6: අනේ එතකොට ඔටෝ පාලනය වෙනවා.
5: ඒ කියන්නේ මෙහෙම දෙපැත්තට වෙන වෙන වෙන වෙන එක වලක වැටෙනකොට අනිත් වලට අනිත් පැත්තට බස් එකිනවා මේ පැත්තට බස් එකිනවා අන්න එහෙම.
6: අර ගම්වල එහෙම තියෙන්නේ.
5: ඔව්. අනේ රේස් යන්න එපා.
6: ඔව්.
5: ඇත්තටම කිව්වේ මේ මේ මේ ජීවිත හරි වටිනවානේ. කියන්නේ ඔබට ඔබ ගැන හිතනවා වගේම තමයි ඉස්සරහින් එන රියදුරු මහතුරු ගැන වාහන ගැනත් අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඉගිල්ලෙන්න හදන්න එපා. හරිද? එහෙම ඉගිල්ලනවා වගේ නෑ ඇත්තටම අනේ තටු කපන්නම ඕන.
6: නේ
5: ජීවිත රැක ගන්න. බලයි හදලි සටයි මැසේජ් කරපුවා ඉන්නෝනේ.
6: ඔව් අපි දෙන්න වහගෙන ඉන්නා ඉන්නෝ මේ වෙලාවේ අපිට හොඳ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හැලියේ ගොඩ කිරිපෝරුවෙන් තුසර මැසේජ් එකක් දාලා තියෙනවා. තුසාරා ඔයාව එකතු කරගන්න අම්මා ඉන්න සිරියවති. එවැගේම නංගි චමිලා පුතා බොමිද ඉන්නවා. ඊට පස්සේ තැන්කියු කියලා තියෙනවා දෙන්නටම අපි ඊදම්ිත සංගගේ සින්දුවක් දන්නෝනේ. 18 වංගුවට එකතු වෙලා ඉන්නා මේ වෙලාවේ දසුන් විත්‍යෂෝ දහවලේ අහන්න පුළුවන් ලස්සන සින්දු ටිකක් දීලා තියෙනවා කියලා දින වසන්ත කුමාරිය ඔයාවත් එකතු කරගන්නවා හරිම ආදරෙන්. එවැගේම මැසේජ් ගොඩාක් දාපු කෙනෙක් ඉන්නා මේ වෙලාවේ. ගුඩ් මෝර්නින් දැන් නම් ගුඩ් මෝර්නින් නෙවෙයි අපේ ගමන්ට ගමත්තක වැඩ කරන ශිරෝමිණියන්ද නන්දනියන්ටි ෆ්‍රිඩා ඇන්ටි වගේම ජයන්ති දේවිකා එකතු කරගන්න කියලා දෙන කලුතරින් තෂ්මි තමයි මැසේජ් එක දැම්මේ.

0: Kensley Pierce গীতে গায়ন করলে দোলাহাই পানাস্তুনাই
1: David Pierce Motor Company within Rajya Sevaka Opata Bajaj Trirodarata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasada Saha Dimana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyaya
2: Hema Vanguakama Alut Katavak
1: Dahata Vangua
3: Alut Kalawak Alut Kalawak Soya Katamang Dunu Venna
2: දසුන් විත් යෂෝ
1: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව සම අනුග්‍රහය
4: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා සැමට දැන් දීමයි ඉබන්
5: දහ අට වංගුව.

0: එහෙම දැනුණු ජීවිතයේ සුන්දරම විඳින්න සතියන්තයේ සතුටින් ඉන්න නේද? විනෝද වෙන්න සතුටු වෙන්න අපිට යන්න අවසර දෙන්න 18 වංගුව අදට සමාප්ත කරලා නේද?
1: අපු දෙන්න එන්නේ ලබන සඳුදා
0: අපේ. ආයේ එන්නේ සඳුදා. අපිට මැසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා. එයා ගැනත් අපි

0: ඉතින් ඔබ හරිම ආදරයෙන් එකතු කරගන්න වැඩකරන හැමෝමත් එකතු කරගෙන ඊට පස්සේ කවුද ඉන්නේ හයි කියලා අහලා දෙන කොහොමද අතිගල වෙහෙර වන්දන සින්දුව දෙන්න පුළුවන් කියලා අහලා දෙන මහේෂා
1: කොහොමද අනේ දෙන්නේ අපි දැන් යනවා
0: ඒකනේ අපි අපිට සතිය දෙන්නම් රවීන නංගී දර්ශි තමයි මට මැසේජ් එක දැම්මේ කුමාරිය රබුදුගල ආවත් එකතු කරගෙන අපි දෙන්න යන්න දෙන්න
1: රයිට් අපි යමු එහෙනම් ආගේලත් කියනවානේ මම දසුන්
0: මම යාෂෝ පරිස්සමර සතුටින් ඉන්න අපි එන්නේ ආපහු ලබන සඳදා
1: ඔබට ජය

0: 99.7 Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: Vilava Pasuru Ekai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධන නිධානයේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණයේ මහින්ද බිබිලි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: හෙරොයින් මිලිග්‍රෑම් 15,055ක් සහ රුපියල් 163ක් සමග අඹුසැමි යුවලක් රත්මලාන ප්‍රදේශයේදී අත්තරංගොඩ ගෙන තිබෙනවා. සලෙන්දු මාලිෂිත ගුණරත්න නොහොත් කුඩු සලෙන්දු යන අයගේ මුදල් අය කැමි ලෙස කටයුතු කරන පුද්ගලයා මෙලෙස අත්තරංගොඩ ගත් බවයි ගල්කිස්ස පොලිසිය පවසන්නේ.

0: සිය බිරිඳ සමග හෙරොයින් බෙදාහැරිමින් සිටියදී අත්අඩංගුවට බවද පොලිසිය සඳහන් කළා. මුදල් ගන්න යන්ත්‍රයක්, විද්‍යුත් තරාදියක් හා යතුරු පැදියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස පොලිසියට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කර තිබෙන්නේ. වසර 31ක ඉතිහාසයේ ජපානයේ ඉහළම පොලි අනුපාතය වාර්තා වනවා. එරට උද්ධමනය ඉහළ යාමත් සමග ජපාන බැංකුව පොලි අනුපාත 0.25 සිට 1.25 දක්වා ඉහළ නන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජපාන මධ්‍යම බැංකුව අද මෙම පොලි අනුපාත ප්‍රකාශයට පත් කර තිබෙනවා. බලශක්ති මිල ඉහළ යාම, ගෝලීය සැපයුම් අඩාල වීම සහ දේශීය උද්ධමනය 2% ඉලක්ක ඉක්මවා යාම ඇතුළු සාධක ජපාන ආර්ථිකයට බලපෑමක් වී තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: பிரதத்த வாக கியன ரேடியோ
1: மெய் பே மொழி மத கிரீம சுரேகி முமாக தொட்ட
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපර් කමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: පස්සරු එකයි වෙන හරි හයයි වෙලාව ලකන ගෝල්ඩන් වොයිස් අහන්න ඔබ සූදානම්ද? හදවතටම දැනෙන සංගීත රිද්මින් මුසපත් වුණු ඒ ස්වර්ණමය නාදය අද සිකුරාදා පසුගිය සතුදා සහ බදාදා දිනවල ලකන ගෝල්ඩන් වොයිස් වේදිකාව රස කන්වමින් තමන්ගේ ගායන කුසලතාවයන්ගෙන් සිත වසඟයට පත් කරගත් ඒ අති දක්ෂ තරකරුවන් 24 දෙනාව ඔබට මතක ඇති. අද ඒ අති දක්ෂයන් අතරින් ඊළඟ තරග වටේට තේරෙන සුප්‍රීතම දක්ෂින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. කවුරුන් මේ තරගය තුළ දිගටම රැඳී සිටියේද? කවුරුන් අද මේ තරග වටෙන් ඉවත් වේවිද? ඒ තීරණය දැනටමත් ඔබේ හදගැස්ම තීව්‍ර කරලා ඇති. ලකඩ ෆේස්බුක් පේජ් එකෙන් වගේම ලකඩ ගෝල්ඩන් වොයිස් ෆේස්බුක් පේජස් ලයික් කරලා ෆලෝ කරලා දියාගන්න. හවස 3:40න් පස්සේ ඒ තීරණාත්මක තරග නිල ප්‍රතිඵලය සජීවව ඔබට ඉදිරිපත් කරන්නත් අපි සූදානම්. මේ තරගයේ සාධාරණත්වය, විනිවිද භාවය සහ සංගීතමය නිර්වද්‍යතාවයේ විනිශ්චයට ලක් කිරීම වෙනුවෙන් මුල සිටම අපත් සමග අත්වැල් බැඳ සිටින ගෞරවනීය විනිශ්චය මණ්ඩලය, සංගීත නිපුන් බ්‍රසිල් වණිකසේකර, විශාරද දිලීප ලියනගේ තමත් ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. සඳදා සහ බදාදා දිනයන්හි ගැයුණු ඒ අපූරු ගායනා එකින් එක පරීක්ෂා කරමින් අතිශය දුෂ්කර තීරණයක් ගනිමින් මේ 24 දෙනා අතුරින් ඊළඟ වටේට යාමට සුදුසුම දක්ෂින් හඳුන්වා දීමට තෝරා දීමට ඔවුන් දෙදෙනා දැරූ ප්‍රයත්නය ඇත්ත වශයෙන්ම ප්‍රශංසනීයයි. අපේ අහල බලමු සංගීත නිපුන් බ්‍රසිල් වණිකසේකර මහතාගෙන් මේ තරකරුවන්ගේ ගායන හැකියාව මනින්න යොදාගත් නිර්ණායකයන් මොනවද කියලා.
1: හැකියාව මනින ෆන්ඩමෙන්ටල්ස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඒක මේ තරංග විතරක් නෙවෙයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු පිච් එක, ටෙම්පෝ එක, රිද්ම් එක, හඬ පාලනය, හඬේ තාරතාවයේ විපුලතාවයේ ධ්වනි ගුණය. එතකොට ගීතයට අපි කරන්න පුළුවන් අලංකාර, ඇඩ් කරන්න පුළුවන් අලංකාර, ඒ වගේ ගොඩක් ෆන්ඩමෙන්ටල්ස් ටිකක් තියෙනවා. ඇකියුරේට්ම කියලා මම කියන්නේ සාමාන්‍ය සාධාරණ කරන්න පුළුවන් කීප දෙනෙක් තමයි අපි තේරුවේ.
0: ඒ සංගීත නිපුන් බ්‍රසිල් වණිකසේකර මේ ළඟට විශාරද දිලීප ලියනගේගෙන් මම අහන්න කැමති ජජ්මන්ට් එකට යම් බලපෑමක් තියෙනවද? ට්‍රූ ටැලන්ට් එකට මද එහෙම නැත්නම් සැබෑ දක්ෂීන්ටද අවස්ථාව ලැබෙන්නේ?
2: ට්‍රූ ටැලන්ට් එක ඇත්තටම ඒ තියෙන ටැලන්ට් එකටම තමයි අපි මේ ජජ්මන්ට් එක දෙන්නේ. ඉතින් ඒක නිසා මෙහි කිසිදු බලපෑමක් නැහැ. අපේ තියෙන ඒ ටැලන්ට් එකත් එක්ක තියෙන ඒකලන්ට ඉදිරියට යන්න පුළුවන් නම් ඒ යන සෑම මොහොතකම ඉදිරියට යවන්නම තමයි අපි ප්ලෑන් කරන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අහන් ඉන්නවා නම් ඔයගොල්ලන්ට තේරෙයි සහ ඔයගොල්ලන්ට ඒ විනිශ්චයවන් මම හිතනවා ඉදිරියට ඔයගොල්ලන්ට අවස්ථාවක් හම්බෙයි කියලා. ඒ ಗುಣ අගුණ අපිට සටහන් කරලා එවන්න ක්‍රමයකට අපිට ඒක සටහන් කරන්නත් පුළුවන් වෙයි කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ ඉදිරි වටවලට මේකලෝ තරංගකාරීත්වය සපයන්නේ කියලා අපි බලමු.

0: XM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසළු එකයි විනාඩි 14යි.
2: වෙලාව උපවිතගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑ ගිතිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වසරේ අක්කර පහටඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලෙ මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16
4: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
5: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 011-4-700-600
6: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

පසරු එකයි වෙනදට හසයයි. සඳදා බදාදා දින දෙකේ ලකුණු සටහන ගීත තේරීම් සහ ගායන කුසලතා මේ සියල්ල එකතු කරලා අද අපි මේ ඉන්නේ මෙවටේ අවසන් විනිශ්චය අපේක්ෂාවෙන් මෙතන කරුවන් 24 දෙනාගේ. පසුගිය දින දෙකේදී ඔවුන් තරග වැදුනේ කොයි ආකාරයටද? අපි ඒ මතක ආවර්ජන කරගන්නටයි සූදානම. මුලින්ම අවස්ථාව මුල්ලේරියාවෙන් තරග වැදුණු පවිත්‍රා විජේසූරියට සහ මෝතරින් තරග වැදුණු සුපුන් මාධවට.

ඒ සින්දුවේ ඔරිජිනල් එක රීප්ලේස් කරන්න බැරි තරම්. හැබැයි මම හිතනවා අද මම ෆස්ට් ටයිම් මම මගේ ලයිෆ් එකෙත් ඇහුවේ. මම ඇත්තටම මේ සතුට වෙනවා මේ මම හිතන්නේ අපරදේව මාස්ටර් අපිට රීප්ලේස් කරන්න බෑ. නමුත් ඔයා ඒ ළඟටම ආවා.

මට පොඩි දේවල් දෙයක් කියන්න ඕනේ ඉම්පෝටන්ට්. ඔයා සෝන් එකේ මැද කියාගෙන යද්දී ඔයාට ඒ හැඟීම ඕන නිසා වොයිස් එකේ ඩයිනමික්ස් ඔයාට ඕන විදිහට උඩපල්ලෙහා කරනකොට මයික් එකේ හැන්ඩ්ලිං කරන විදිහ හරිම වැදගත්. අපි ඒ දැනුමත් පොඩ්ඩක් පාවිච්චි කරගන්න ඕනේ. අනිත් දේ තමයි මට තේරිච්ච දේ, මුළු සින්දුව පුරාවටම ඇස් දෙක පියාගෙන තමයි සිං කරන්නේ. ඉතින් සින්දුව කියනවා විතරක් මදි, මොකද්ද තියෙන්නේ? ඇක්ට් එකත් ඒ විදිහටම තියෙනවා.

0: පස්සරු එකයි වෙනට වෙසි නවයයි වෙලාව මහරගමින් තරග වැදනු යසෝදරා ධනංජනි පණ්ඩාරවලින් තරග කරපු ඉන්ද්‍රනිල් දේශාන් පසුගිය දින දෙක තුළ තමන්ගේ හඳු ප්‍රතිභාවලි දැක්වේ ආකාරයට මේ ළඟට හොරණින් තරග වැදනු මහේන්ද්‍රා ජානකි ගණේමුලෙන් තරග වැදුණු චුලක්ෂි දසුනික ඔබේ ගාන හැකියාව යළි මතකයක් විදිහට අවදි කරගන්න අපි සූදානම් කෙටි විරාමයකින් අනතුරුව
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
0: පසරු එකයි වෙනාඩේ දෙහයි.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය Deep Tech Solar Water Pumps අදම අවතන්න 071 711 711 1
4: තාත්තියා එහෙම නොකිය කොහෙවත් යන්නේ
5: නැහැ නේ. අර ළමයි ඉතින් ඔය කොහෙරි ළඟට යන්න ඇති. අනිතෙන් මං හැමදාම කියනවානේ. මල්ලි දැන් පොඩි ළමෙන් නෙමෙයි. ලොකු ඉලන්දාරි.
0: ආදරණීය තාත්තා.
5: පොඩි ලෑත්තිද?
4: ඔව් තාත්ති.
5: නෑ යම් මාත් එක්ක. මං ගිහලා එල්ලන්න ඔෆිස් එකට. ඔය හිතේ කලබල ගතිය අඩු වෙනකන් මම ඔය උදේට ඔෆිස් එකට ගිහින් ඉන්නවා.

0: মালবি কণ্ঠলিন ওপ হময়না রঙ্গন শিল্পী চন্দিক নানায়কর সমুক
1: সাঁদ দিয়ে তাহার
0: আত রেহাতট
1: লাখান্ড Radio ITN
0: Pasalo ekapahu vela wenada de sadai
2: Hema sarthaka business ekakma patan ganne adahasakin E business eke diunuwata galapena partner kenek innama one Oyage business eka startup SME enterprise me mokak unath eke diunuwata galapenama taakshanika visadum denne SLT Mobitel Enterprise business nam SLT Mobitel Enterprise katha karanna 01112381381
3: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
5: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි

0: මට මේ ඔරිජිනල් ආටිස්ට් කී ෆීල් එකම ආවා ඔයා සින්දුව පටන් ගන්නකොටම. ඉතින් මං හිතන එක හොඳ දෙයක් කියලා. ඔයාගේ වොයිස් ටෝන් එක හොඳම තත්ත්වයේ තියෙනවා.
1: මම මට හිතෙනවා තව පොඩ්ඩක් වේරියේෂන්ස් තව පොඩ්ඩක් තියාගත්තනම් සින්දුවේ තව හොඳයි කියලා හිතෙනවා.

හයි නෝට්ස් වලට යද්දී ගොඩක් නේසල් වොයිස් එක යූස් කරනවා. ඒක කියන්නේ ලොකු වැරදක් නැහැ. ඒත් අපි ඒක ඕවර්ලි යූස් කරන්න ගියාම පොඩි ඕඩ් ගතියක් එනවා. ඒක නිසා අපිට හෙඩ් වොයිස් එක පාවිච්චි කරන්න පුළුවන්, තව කට ඇල්ල කියන්න පුළුවන්. ඒක නිසා ඒක පොඩ්ඩක් හදාගත්ත

පස්සරු එකයි වෙනාඩි 44යි. හොරණ මහේන්ද්‍ර ජානකේ ගණමුල්ලේ නැචු ලක්ෂි දසුනික තරග වැතුනේ මේ සතියේ මේ ආකාරයට අපේ මතකයයි අලුත් කරගත්තේ. මේ පැය ගෙවන කලින් රමුක්කනින් තරග වැදුණු ජනිත වර්ණකුල සූර්ය, මොර්ටුවෙන් තරග වැදුණු ශොහානි යශාන්තික, රත්නපුරෙන් තරග වැදුණු සඳනිමාලා දමයන්තේ කොහොමද තමන්ගේ හඳ ප්‍රතිභාව එක්කලේ කියලා කියන්න සූදානම් වෙන්නේ. මේ සතියේ සඳදා සහ බදාදා දෙදින තුළ තරග වැදුණු තරගකරුවන් 24 දෙනාගෙන් ඉදිරියට යන්නේ කවුද කියලා හවස 4ට කලින් අපි ඔබට කියනවා. ලකන Facebook page එකෙන් වගේම ලකන Golden Voice Facebook pages like කරලා follow කරලා තියාගන්න. හවස 3:40න් පස්සේ ඒ තීරණාත්මක තරග නිල ප්‍රතිඵලය සජීවව ඔබට ඉදිරිපත් කරන්නත් අපි සූදානම්.

වා හයි පිච් එක එක මම හිතනවා වර්සස් කියන්නේ වර්ස් එක සිං කරගෙන යද්දි එක පාටම වාට හයි පිච් එකට රීච් කරන්න ඕනේ නෝට්ස් වගේක් තියෙනවා. එහෙම නෝට් එක රීච් කරන වෙලාවේ මම හිතනවා පොඩි ඉගුරේ පොඩි ක්‍රැක් ගතියක් ආවා දෝ කියලා මට තැන් දෙකකම ඒක වුණා. ඔයා ඒක රීච් කරගෙන දිගට කියාගෙන යද්දි මම හිතනවා මේ වගේ සින්දු ඇවිල්ලා පොඩ්ඩක් අර දැන් හයි පිච් එකේම ගොඩක් ස්ට්‍රොන්ග්ලි කියාගෙන යන සෝංගයක්නේ. එතකොට වොලියුම් එකත් ඒ විදිහටම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණා නම් ගීතේ තව ටිකක් රහට ගායනා කරන්න පුළුවන් කියලා මම හිතනවා.

රාගශ්‍රිත ගීයක් මල් කන්ස්රාගෙන් ගෙනිච්ච හොඳට ගායනා කළා. ඒ ගීතේ නම් මට හිතෙනවා පොඩ්ඩක් අර මුර්කීස්වර වැඩිපුර පාවිච්චි කරාද කියලා. ඒත් හොඳ ඇතන දක්ෂයි.

පස්සරු එකයි වෙනාඩි 54යි වෙලාව. රඹුකන ජනිත වර්ණකුල සූර්ය, මොල්ටුවෙන් තරක වැදුණු ශහානි එශාන්තික, රත්නපුරෙන් තරක වැදුණු සඳනිමාලා දමයන්ති, එයාගේ ගීත ගානා හැකියාව අපි මතක් කරගත්තේ. ඊට පස්සේ ලැබෙන්නේ අපේ දෙවන හොරාව. ඒ දෙවන හොරාවේ මුලින්ම දංකොටුවේ ඉමේෂ් දෙල්ෂාර, මොර්ටුවෙන් තරංග වැදුණු සනුජී අමා නැත්මි. එදා තරක වැදුණේ කොහොමද කියලා මතකයවද කරගන්න අපි සූදානමි. ආදරණීය ශ්‍රාවක, ඔබටත් මම ආරාධනා කරනවා FM 93.5, FM 93.7 ලාකඩින් අපි වහගෙන ඉන්නා වගේම ඔබේ කැමැත්ත කමෙන්ට් එකකින් සටහන් කරන්න තාම අවස්ථාව දෙනවා. ලක්කන Facebook සහ ලක්කන Golden Voice Pages වලින් ගිහිල්ලා මේ තරම් කරොන් 24 දෙනාගේ පෝස්ට් තියෙනවා. ඒ පෝස්ට් එකට ආගේ කමෙන්ට් එකක් දාලා තියන්න. අපි බලමු හවස 3:00 පස්සේ ඔබ ලබා දුන් විනිශ්චය 6:00 හරියට ගිහිල්ලාද කියලා. එකයි විනාඩි 55යි. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා.

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත්තේයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාමල් රාජපක්ෂ මහතා අද යළි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් සමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී ඔහු ලබන 29 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ. අපැයිල්ලීම පිළිබඳ නියෝගයේ දින ප්‍රකාශයට පත් කරන බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. ඒ දෙපාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. මේ අතර පසුගිය 12 වැනිදා පැවති රැලියකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වී තිබේ දැයි සොයා බලන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස්පතිවරයාට නියම කළා. එයා බස් සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා

0: රටේව ගුණකර ඇති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම යොමු කළ සංයුක්ත තැටියක් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා මෙම ඉල්ලීම සිදු කළා. එය සලකා බලමිනුයි මෙම නියෝගය නිකුත් කළේ. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සෞදි අරාබියට F-35 ප්‍රහාරක යාන 48ක් අලෙවි කිරීම සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට පියවරගෙන තිබෙනවා. එම ගනුදෙනු මගින් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාතික ආරක්ෂක අරමුණු ශක්තිමත් වන බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එමෙන්ම ගල්ෆ් කලාපයේ දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රගතිය සඳහා බලපෑම් කළ හැකි ප්‍රධාන නේටෝ නොවන හවුල්කරුවෙකු වන සෞදි අරාබියේ ආරක්ෂාව තහවුරු කිරීම මේ තවත් අරමුණක් බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මෙලග ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුපකවලක් පරිස්සමින් කිහිටෙන්න.
3: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

පස්සරු දෙකයි වෙන හරි හයයි වෙලාව. පසුගිය දිනවල ලක්කඳ ගෝල්ඩන් වොයිස් අපේ මයික්‍රෝෆෝන් ඉදිරියට ඇවිත් තරගකරුවන් තරගකාරණයන් ගීත ගායනා කරපු ඒ අපුරු මොහොතවල් තවමත් අපේ මතකයේ රැඳී පවතිනවා. ඒ ගායනය තුළ තාලය, ශ්‍රුතිය, උච්චාරණය වගේම ගීතයට ලබා දුන්නු ජීවය මේ හැම දෙයක්ම තුලනාත්මකව මැනලා බලලා අද ඔවුනට සාධාරණ විනිශ්චයක් ලබා දෙන්නට නියමිතයි. මේ පැදී පළමුවෙන්ම දංකොටුවෙන් තරග වැදුණු ඉමේෂ් දිල්ෂාර, මොරටුවෙන් තරග වැදුණු සනුජි අමා නැත්මි, තරග වැදුනේ කොහොමද? අපේ මතකය ආවර්ජනා කරගන්නට සූදානම්.

0: මම හිතනවා ඉමේෂ අපිට පොඩි තැන් ටිකක් තියෙනවා හදාගන්න. ඔයා අර බෙන්ඩින් නෝට්ස් සමහරලාට ගන්න අර ඒ බෙන්ඩින් නෝට් එක පටන් අරගෙන එන්ඩ් එකට එනකොට ඒ එන්ඩින් නෝට් එකත් හරියට ඊළඟ පිච් එකේ තියෙන්නත් ඕනි. ඒ ටික පොඩ්ඩක් ඔලුවේ තියාගන්න.
1: හෙඩ් වොයිස් යනවනම් හෙඩ් වොයිස් එකත් වර්ස් එකේදී ඒ හෙඩ් වොයිස් යන්න ඕනේ පිච් එකට. ඒකත් පොඩ්ඩක් අවුට් යනවා. ඒරි අඩුපාඩුවක් නැති තරම්.

0: විතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: පත්තරෙන් පත්තරේ අප්ඩේට්වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: ශාස්තරය දන්න අයයි සූස්තරය දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබෝජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබෝජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට ආන්නයි. සෙනසුරාදා උදේ අටට.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස දෙකයි වෙනකට 19යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
0: මානව

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ දහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුපිලි පන් රටක්. පසුගිය දෙවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්.
7: රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: ඉසියුම් තැන් මේ විදිහටම ගන්නවා ප්‍රබල උත්සාහයක නියලුණා. ඉතින් මම හිතනවා හොඳ සාධාරණයක් ඉෂ්ට කරා කියලා song එකට. දැන් ඉදිරියට චැලෙන්ජ් එක තව වැඩි වෙන නිසා කොහේ හරි වොයිස් ට්‍රේනින් කරනවද දැනට? එහෙම මොන හරි නියලෙනවද ඒ දේවල් වලින්?
1: තව මොනන්නේ සද්ද.
0: මම හිතනවා පොඩ්ඩක් අපිට ඒකට ඒ කියන්නේ එහෙම දෙයකට නිරත වෙන්න පුළුවන් නම් මේ පොඩි ප්‍රොෆෙෂනල් ලෙවල් එකකට අවතීර්ණ වීමේ හැකියාවක් තියෙයි කියලා. මොකද වොයිස් එක ඇත්තටම ලස්සනයි.

හවස දෙකයි වෙනාට වෙසි හතයි වෙලාව අම්බලන්තොට ඉඳනිල් රවේන්ද්‍ර මහනුවර නිපුරි නානායක්කාර තමන්ගේ ගායන හැකියාව ඉදිරිපත් කළේ ආකාරයට අපේ මතකයයි යළි අවදි කරගත්තේ. මේ ළඟට වාරිය පොලින් තරග වැදුණු දෙලේ පැහැරත් පානදුරෙන් තරග වැදුණු අනුත්තර චතුමිනේ ඔබ ඔබේ හඬ අවදි කළේ කොහොමද කියලා අපේ මතක ආවර්ජනා කරන්නට සූදානම් වෙන්නේ.

FM 93.5, FM 93.7, La Khanna Radio ITN. La Khanna Golden Voice.

0: මල්මයිගොන්ගොන්
1: ඔලෝ රිදිම් නැතිුණානන් තමයි පුතුමේ. මොනතුව මේ කරන වැඩ? ප්‍රශ්නයක් තියෙනවනම් ඒක විසඳගන්න නැතුව ඔම බිබි පිස්සු නටන එකද කරන්න ඕනේ?
2: ඌ ඇති ඇති අම්මද?
1: ඇති ඇති නෙවෙයි. ඊරේ තාත්තට හොඳටම කේන්ති ගිහිල්ලා හිටියේ. මොකද පොඩි පුතා ඔයා මේ හැසිරෙන විදිය?
2: මේ මගේ ඔළුව රිදෙනවා මට පොඩ්ඩක් පාඩු ඉන්න දෙන්නකො.
3: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.

0: வருசாவ சினசுராதா ராத்திரி ஹத்துட்டு லக்காடின்
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි සැනසඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: Lakhana Radio ITN
1: Havsa dekha ye bina de the satai
2: David Pierce Motor Company within Rajya Sevaka Opata Bajaj Three Road Rata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Dimana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyai
3: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
1: හවස 2:00 වෙනාඩි 39යි.
4: විලාබ ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
5: FM 93.5 FM 93.7 ලකනා

සින්දුවට අලුත් ආකාරයක පණක් දුන්නා කියලා මට හිතෙනවා. හැබැයි පොඩ්ඩ වොලියුම් එක තව පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන් වුණා නම්, පොඩ්ඩවගේ චෙස්ට් වොයිස් එකෙන් තව පොඩ්ඩක් පුෂ් එකක් දෙන්න පුළුවන් වුණා නම්, ඔයිට වැඩි තව රහක් දෙන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියට ගිහිල්ලා අපිට මේ වැඩි කරගන්න පුළුවන් කියලා.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 42යි වෙලාව. මේ පැය ගෙවෙන්න කලින් මහනුවරෙන් තරග වැදුණු ධනුෂ්ක රෝෂිත, පොල්ගසෝවරෙන් තරග වැදුණු චමරේ කඳනාරච්චි, බණ්ඩාරවලින් තරග වැදුණු ගැමුණු මේනක ඔබ එදා ගීත ගානා කළ කොයි ආකාරයෙන්ද අපේ මතකය ආවර්ජන කරගන්න සූදානමින් FM 93.5 93.7 අහගෙන ඔබටත් මං ආදරෙන් ආරාධනා කරනවා ඔබේ කැමැත්ත කමෙන්ට් එකකින් සටහන් කරන්න අවස්ථාවක් දෙනවා. ලක්කඩ Facebook page එකෙන් වගේම ලක්කඩ Golden Voice pages වලින් ගිහිල්ලා මේ තරංකරුවන් 24 දෙනා ගැන ඔබේ විනිශ්චයත් ලබා දෙන්න බලන්න. හවස දෙකයි විනාඩි

මං එකම එනර්ජි එකකින් ඒ සින්දුව ගායනා කරන්න පුළුවන්කම තිබ්බනම් හොඳ තරඟයක් අපිට ඉදිරියට දෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඉදිරියට යද්දී අපිට පොඩ්ඩක් ඕවා හදාගෙන

0: Golden Voice.
1: ෆීමේල් කෙනෙක් මේල් වොයිස් එකක් සිලෙක්ට් කරගත්තී සැලකිලිමත් විය යුතු ලොකු කාරණයක් තියෙනවා. මොකද මේල් අයගේ වොයිස් එක ලෝ එකේ ඉඳන් හයි කියද්දී කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ අපේ වොයිස් එකට ඇවිල්ලා නෝමල් සිං කරනකොටම ඕගොල්ලන්ගේ වොයිස් එක ඔටෝමැටික් හයි වෙනවා. මොකද ඕගොල්ලෝ ඉන්නේ පිච් එක පැත්තෙන් බැලුවොත් අපිට වැඩිය නෝට්ස් 12ක්ම උඩින්. මම හිතනවා ඒක මේ ගීතයට පොඩ්ඩක් බලපෑවයි කියලා. හයි පිච් එකේ සිං කරනකොට ඔයාගේ නෝට්ස් ටික ආවේ නැහැ.

0: ලොකු උද්‍යෝගයකින් ගීත ගයන කර සහ මට හිතෙනවා මම පර්සනලි විශ්වාස කරනවා ආටෝ ටීඩියේ තවදුරටත් විනාශ ආකාරයේ ශානරම් වලට යන්න පුළුවන් කියලා. අපි බලමු අපි ඊළඟ වැඩේට තේරෙනවා. අපි තවත් ශානරයක ගීතයක් තෝරගෙන අපි උත්සාහ කරමු.
1: Pitching, breathing, tone selection මේ හැම එකම perfect නියමට තිබ්බා. දැන් සින්දු හොඳට කිව්ව එක නෙමෙයි මං හිතන්නේ challenge එක වෙන්නේ ඊළඟට මොකද්ද තෝරගන්නේ කියලා.

හවස දෙකයි වෙනාඩි 56යි වෙලාව. මහනුවරෙන් තරග වැදුණු ධනුෂ්ක රෝෂිත, පොල්ගස් ඔබටින් තරග වැදුණු චමරි කඳනාරච්චි, බණ්ඩාරවලින් තරග වැදුණු ගැමුණු මේනක, එයාගේ හඳ ප්‍රතිභාවයි අපි වෙන දරාගත්තේ. අපි බලමු මොකද වෙන්නේ කියලා ගොල්ලන්ට. ඊළඟ පැය අපි අවසන් පැය මහනුවරෙන් තරග වැදුණු මනේකා සඳමාලි, පානදුරෙන් තරග වැදුණු හසන්ත ගමගේ, පොළොන්නරුවෙන් තරග වැදුණු දිල්මි කවිහාර කොහොමද තමන්ගේ හඬ අවදි කළේ කියලා අපේ ප්‍රවෘත්ති ප්‍රකාශෙන් පස්සේ මතක් කරලා දෙන්න සූදානම්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලී.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ගෙගරුම් සහිත වැස් සමග එම ප්‍රදේශවල තාවකාලික තද සුළං නැතිවිය හැකි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමටද පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. එලිමහනේ හෝ ගස් යට රැඳී නොසිට ආරක්ෂිත ගොඩනැගිලි හෝ සන්නුත වාහනයක් තුළ සිටමින් අකුණු අනතුරු වලින් වැළකිය හැකි. අකුණු සහිත අවස්ථාවලදී තේවතු කුඹුරු ක්‍රීඩා පිටිමෙන්ම විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. රැහන් සහිත දුරකථන සහ විදුලිට සම්බන්ධ කළ උපකරණ භාවිතයෙන් වැළකී සිටිය යුතුයි. එමෙන්ම බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන අකුණු සහිත අවස්ථාවල භාවිත කිරීම අනතුරුදායක බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

0: 2032 වසරේ ඔලිම්පික් ඔරුපැදීමේ තරගාවලිය පැවැත්වීමට නියමිත ගංගාවේ කිඹුලන් 500ක් පමණ වාසය කරන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. බ්‍රිස්බේන් ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙලේදී ෆිට්ස්රෝයි ගංගාව ඔරුපැදීමේ තරඟ සඳහා තෝරාගෙන තිබෙනවා. එම ගංගාවේ ඔරුපැදීමේ තරඟ පැවැත්වීම සඳහා තාක්ෂණික තක්සේරුවක් ලබා දීමටයි කටයුතු කර තිබෙන්නේ. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරක්ෂිත සහ සාධාරණ බවක් ඇති බව පෙන්වා දෙමින්. කෙසේ වෙතත් ගංගාවේ කිඹුලන් 500ක් පමණ වාසය කරන බවත් මීටර 400ක් දිගට වර්ධනය වී ඇති කිඹුලන්හි වාසය කරන බවත් වාර්තා වනවා. ඒත් පසුගිය වසර 40ක කාලය ඇතුළතම ගංගාවේ කිඹුලන් කිසිදු අවස්ථාවක මිනිසුන් ඉලක්ක කරගැනීමෙන් ප්‍රහාර එල්ල කර නැහැ. මෙම ගංගාවේ ඔලිම්පික් ගොරිපැදීමේ තරඟ සඳහා තරඟකරුවන් 600කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතයි. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
1: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
0: සුබ ගමනක්. පරිස්සමින් ගිහින්න. ලකන්ඩ රේඩියෝ ITN.

හවස 3:07 සංගීතයේ මෘතම නාද මාලාවන්ගෙන් ශ්‍රාවක හදවත පෙනවන ලකන ගෝල්ඩන් වොයිස් නවයේ රේඩියෝ රියැලිටිය කියන්නේම ශ්‍රී ලාංකේය ගීත කලාවේ සැබෑ ප්‍රතිභාපූර්ණ ගායන තරකවන් බිහි කරන අසම සම වේදිකාවයි. අද දිනේදී මේ ගායන සංග්‍රහය තව තවත් තීව්‍ර වෙමින් මීළඟ වටය සඳහා සුසුකම් ලබන විශිෂ්ටයන් තෝරා ගැනීමේ තීරණාත්මක මොහොත එළඹෙමින් තිබෙනවා. තවත් තරගකරුවන් තිදෙනෙක් තමන්ගේ හඬ ප්‍රතිභාව පසුගිය සඳුදා සහ බදාදා දිනයන්හිදී ඒ දැක්වුවේ කෙසේද? අපි මේ මතකයන් අවදි කරගන්නටයි සූදානම.

0: හොඳටම ගීතය ගායනා කරා හැඟීම් ටික හොඳටම දුන්නා කියලා කියන්න පුළුවන්. මට පොඩි දේවල් ටිකක් තියෙනවා, දේවල් ටිකක් නෙමෙයි අත්‍තරම සින්දුව පුරාවට ඔයාගේ own variations ටික හරිම ලස්සනට ප්‍රගුණ කරලා තියෙනවා. ඒ වේරියේට් කරගෙන ඉවරලා මුලින් ඊට පස්සේ පටන් ගන්න නෝට් එකට එද්දි ස්ලයිඩ්ලි අවුට් එකට යනවත් දෝ කියන සැකයක් තියෙනවා. හැම ඒ කියන්නේ හැම තිස්සෙම එතන වේරියේෂන් කරලා එන තැනකදී ඒකින්ද ඒක පොඩ්ඩක් අපිට පර්ෆෙක්ට් කරගන්න පුළුවන් නම් හොඳ තරඟයක් දෙන්න පුළුවන් කියලා මට හිතෙනවා ඉදිරියට.
1: චූටි දෙයක් ඇඩ් කරන්න. අර දැන් සංගීත ඉගෙන ගන්න කෙනෙක් ඉදිරියව දන්න වොයිස් ට්‍රෙමලෝ කරන කෙනෙක්නේ ට්‍රෙම්ලිං වොයිස් එක. ඒ ට්‍රෙමලෝ කරන එක හැමතැනම තියාගන්න බෑ. ඒක ඔගේ දක්ෂතාවයක්. ඔකට ඔගේ හොඳට කරන්න පුළුවන්. හැබැයි හැමතැනම يعني ෆ්‍රීකෝ

මම හිතනවා ඔයා ලෝ නෝට්ස් වලදී පොඩ්ඩක් පසුගාමී වුණාද කියලා පිච් කරගන්න. හැබැයි පර්ෆෝමන්ස් එක ඕවරෝල් හොඳම කන්ෆිඩන්ස් එකකින් කිව්වා. මං හිතන්නේ ඒක එක්ස්පීරියන්ස් එක එන දෙයක්, මං හිතනවා ගුරුවරයෙක් නිසා වෙන්නේ නැති කියලා.

මෙහෙම අය ඔක්කොම හොඳයි, පිචින් හොඳයි, ඔක්කොම හොඳයි. මට පොඩ්ඩක් වචන පැහැදිලි නැති ගතියක් තේරුණා. ඒ කියන්නේ වගේ වොයිස් ගේන් එක මදි නිසා. ඒ කියන්නේ තව පොඩ්ඩක් වොයිස් එක ගේන් කරලා කිව්වනම් හොඳයි කියලා හිතනවා. ඒත් අතරම හොඳයි ගායනා.

0: හවසතුන අය වෙනාඩි 13යි වෙලාව. සඳුදා සහ බදාදා දිනයන් හේදී තරඟ වැදුණු තරකරුවන් 24 දෙනාගෙන් මේ වෙනකොට තරකරුවන් 21 දෙනෙකුගේ හඳ ප්‍රතිභාවය දාවදුනේ කොහොමද කියලා අපි මතක් කරගෙන අවසානයි. තවත් තරකරුවන් තිදෙනෙක්ගේ ගාන හැකියාව විතරයි අපිට මතක් කරගන්නට තියෙන්නේ. ඒ කවුද? ගම්පහින් තරග වැදුණු විමුක්ති චාමර, පානදුරෙන් තරග වැදුණු ඉමාලි පෙරේරා, කැකිරාවෙන් තරග වැදුණු මේනක මදුරංග. ඔවුන්ගේ ගාන හැකියාව කොහොමද, ඒ වගේම ඔවුන්ට ලැබුණු විනිශ්චය දා කොයි වගේ වුණාද, මේ ගැන දැනගනිමු අපි කෙටි විරාමයකින් අනතුරුව. විශේෂ පොල්ලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොල්ලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131, 011-286-1111. ශනිගමතුම් 19:16.
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩ.

0: දෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි ප්‍රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
7: හවස 3:00 වෙනාඩි 16:00
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10:00 ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
11: ලක්හඬ Golden Voice

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස 9:22.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන
4: 0706-478-478
5: ආදරණීය
6: තාත්තා
7: පොඩි ලෑස්තිද?
8: ඔව් තාත්ති.
7: නෑ යම් මාත්‍රික
5: මං ගිහලා එල්ලන්න ඔෆිස් එකට. ඔය හිතේ කලබල ගතිය අඩු වෙනකන් මම ඔය උදේට ඔෆිස් එකට ගිහින් ඉන්නවා.

0: මල්පි කොන්තොලින් ඔබ හමුවන රංගන ශිල්පී චන්දික නානායක්කාර සමග
1: සඳ දියතහර
0: අද රැහතට
2: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට අහුව

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB Youth Plus කිනුවා
3: FM 93.5 FM 93.7 ලකන්න රඩියෝ ITN
4: හවස තුනයි වෙනට විසිපායි.

පහසු සින්දුවක් නෙමෙයි. අපි දන්නවා මේ ක්ලැසිකල් වේරියේෂන්ස් ගොඩක් තියෙන song එකක්. මම හිතනවා වා හොඳ සාධාරණීකරණයක් කරයි කියන song එකට. හැබැයි මම හිතනවා ක්ලැසිකල් song එකක් නිසාම අපිට තව මේකට අපි කියන song එකේ body එක කියලා පොඩි personality එක පොඩ්ඩක් තව ඉස්සරහට දෙන්න පුළුවන් කියලා මේ song එක. මොකද original artist උනත් මේකට දාලා තියෙන බර සෑහෙන ප්‍රබලයි.

මට හිතනවා අද පර්ෆෝමන්ස් එකේදී ඔයාගේ සින්දුවේ ගීත ගාන කරද්දී වොලියුම් එක තව පොඩ්ඩක් අප් වෙන්න තිබ්බා කියලා. තව පොඩ්ඩක් ගේන් එක වොයිස් ගේන් එක වැඩි වෙන්න තිබ්බා කියලා මට හිතනවා. තව තව සමහර තැන්වලදී සින්දුවේ ස්ටාර්ට් එකේදී සින්දු පටන් ගැනීමේදී පිච්චුන්නේ. සහ සමහර තැන්වල පිච්චුන්නේ.

දැන් අතන මේ චැලෙන්ජ් එක එන්නේ ඊළඟ තරංකරුවොත් එක්ක කොහොමද ඉදිරි වටේවල වලට මේ තව සින්දු තෝරගන්නේ සහ වෙන වෙන ශෛලීන් වලට යන්න පුළුවන් නම් ගොඩක් වාට හොඳක් වෙයි කියලා මම හිතනවා.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 30යි.

0: හවසතු නයි වෙනහටේ තිස්තු නයි වෙලාව මේ සතියේ දවස් දෙකක් පුරා අපුරු ගෙත ගානා කරමින් තරගකරුවන් පෙන්නුම් කළ දක්ෂතා අති විශිෂ්ටයි. නමුත් ලක්කඩ ගෝල්ඩන් වොයිස් මේ සර්ණමය මාවතේ ඉදිරිට යන්නට ඉඩකඩ තියෙන්නේ සීමිත තරගකරුවන් පිටසකට විතරයි. පසුගිය දිනවල ලකුණු සහ දක්ෂතා එකින් එක තුලනාත්මකව විමසා බලමින් අද විනිශ්චය මණ්ඩලය ගෙන එන ඒ තීරණය බාර ගන්න අපි සූදානමින් ඉමු. ඉදිරියටත් මේ ස්වර සංග්‍රහමේ රැඳී සිටින්නට නම් මේ විනිශ්චය මණ්ඩලයේ මඟ පෙන්වීම සහ තීරණේ ධාමත වැළගත් සංගීත නිපුන් ගසිල් වණිකසේකරගෙන් අපි අහන්න කැමති මේ තරග වැදුණු හැමෝටම ගායනා කළ හැකි මට්ටමක් තිබුණද, තරගකාරීත්වයක් ඔබ දැක්කද?
1: ගායනය හැකියාවක් නැති කට්ටිය අපිට හම්බුනේ නැති වුණ තරම්. එකන හැමෝම දක්ෂයි, එකනක පරය එකනක දක්ෂයි. අපිට ඇත්තම අභියෝගයක් වුණා. ඉතින් අපි අවම වශයෙන් අඩුපාඩු තිබ්බ ගාන ශිල්පිනියන් තමයි අපි ඉරවටේට තෝරාගත්තේ. ඉතින් ඇත්තම කලින් කිව්වා වගේ ලොකු අභියෝගයක් වුණා.
0: ජයග්‍රහණය කියන්නේ අවසානයක් නෙවෙයි, පරාජය කියන්නේත් ඇද වැටීමකුත් නෙවෙයි. අද දිනේ ලක්කඳ ගෝල්ඩන් වොයිස් වේදිකාවෙන් යම් අයකුට සමුගන්නට සිදුවනෝතින් ඔබ සියලු දෙනාම මේ රටට හඳුන්වා දුන්නු අසම සම ප්‍රාසංගික තාරකාවන් බව මතක් කරන්න ඕනේ. ඉවත් වීමට සිදුවෙනවා නම් යම් අයකුට ඒ අයට දෙන්න දෙන පණිවිඩය මොකක්ද කියලා අපි විශාරද දිලීප ලියනගේකින් අහලා බලමු.
2: මේක හිතවල ඇති කරගන්න තරම් දෙයක් නෙමෙයි. මෙතන අපි එක්ස්පීරියන්ස් එකක් මේ ගන්න ඇත්තටම. ඉතින් මේ දැන් සමාජ මාධ්‍ය ජාලා සහ ඩිජිටල් කරණය වෙච්ච මේ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ටැලන්ට් එක ඕන වෙලාවක එළියට දාන්න පුළුවන් ක්‍රමයක් හැදිලා තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ නැහැ ඉවත් වෙන කෙනෙක් මේ සිත්තවුල් ඇති කරගන්න ඕනේ කියලා, අනේ මට මේ චාන්ස් එක නැති වුණානි කියලා. මේ චාන්ස් එකක් විදිහට ඒක ගත්තා, ඒක නැති වුණා, ඒක හරි. එතනින් එහාට කන්ටිනියු කරගෙන අනේක තමයි කන්සිස්ටන්සි තමයි මේ දැන් නවීනතම ලෝකයේ තියෙන අපිට ඉස්සරහට යන තියෙන එකම දේ.
0: සඳුදා සහ බදාදා කියන දින දෙකේදී තරකරුවන් 24 දිනක් තරග වැදුණා. තමන්ගේ දක්ෂතාවය අනුව අද යම් තරගකරුවෙක් හෝ තරගකාරණියක් ඉදිරියට යනවා නම් ඒ ජයග්‍රහකයන් වෙනුවෙන් දෙන්න තිබෙන උපදෙස මොකක්ද? විශාරද දිලීප ලියනගේගේ අදහස.
2: දැන් මේ වෙනකොට අපි දන්නවා අපිට යම්කිසි නිර්ණායකයක් තියෙනවා මේ ඇවිල්ලා තියෙන තරගකරුවන්ගෙන් ඉදිරියට යන්නේ කවුද සහ මෙතනින් නැවතුණ අය කවුද කියලා. ඉතින් ඉදිරියට යන අයට මට කියන්න තියෙන්නේ ඒ හැම කෙනෙක්ටම ඔයගොල්ලෝ ඇහුවනම් දැන් පසුගිය ප්‍රෝග්‍රෑම්ස් හැම එකකම අපි ඉන්ඩිවිජුවලි අපි දීලා තියෙන ජජ්මන්ට් එකක් තියෙනවා රිසිල් සහ මම. ඒ හැම එකේම අපි ඉන්ඩිවිජුවලි දීලා තියෙන ඒ කමෙන්ට් එක මෙතනින් ඉස්සරහට යනවා නම් මොකද්ද වී යුත්තේ කියන එක අපි පැහැදිලිව මං හිතන්නේ මේ පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ කමෙන්ට් එක ඇතුලේ. පිච් එක හදාගන්න ඕනිද, බ්‍රීත් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කොහොමද අපි නැති කරගන්නේ, ඊට පස්සේ ප්‍රොනන්සේෂන් ඒ සුදුසු විදිහට හදාගන්නේ කොහොමද කියන ඒ වගේ සමහර දේවල්. ඉතින් මං හිතනවා ඒ දේවල් ප්‍රගුණ කරලා ඒ වලට පොඩ්ඩක් ප්‍රිපෙයා වෙලා ඉදිරියට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් හොඳ තරඟ වටයක්ට ඔයගොල්ලන්ට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා. ඉදිරියට යන අයට, මෙතනින් නවතින අයට මට කියන්න තියෙන්නේ ඒක හිත්තැවුල් කරගන්න දෙයක් නෙමෙයි. මං ගිය සැරෙත් ඔය කතාව කිව්වා. අපිට දැන් මේ ඉන්නේ අපි ඇත්තරම මේ වාණිජ්‍ය ලෝකයේ මේ හොඳටම ටෙක්නොලොජි කියන එක ගොඩක්ම අප්ඩේට් වෙන තැනක සහ මේ හැම රටකම ඒ දේවල් වෙද්දි අපි මේ මගේ ටැලන්ට් එක මෙතනින් නැවතුණානේ කියන දෙයට අපි මේ දුක් වෙලා වැඩක් නැහැ ඇත්තරම. මොකද එතනින් එහාට කරන්න වැඩ ගොඩාක් තියෙනවා. ඔයා දන්නවා දැන් ඔයාගේ වොයිස් එකේ ප්‍රමාණය කොච්චරද, ඔයාගේ ඉදිරිපත් කිරීම මොන වගේ තැනකද තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඒ එතනින් ඉඳන් ඊට පස්සේ මේ සෝෂල් මීඩියා හරහා මං හිතන්නේ ප්ලැට්ෆෝම් කීපයක් තියෙනවා. අපිට WhatsApp තියෙනවා, YouTube තියෙනවා, TikTok තියෙනවා, Instagram තියෙනවා. මේ හැම දෙයකින්ම අපිට ඇත්තටම අපේ ටැලන්ට් එක කියන එක එළියට දාන්න පුළුවන් දේවල් තමයි මෙතනින් තියෙන්නේ. ඉතින් වොයිස් එක විතරක්ම නෙමෙයි ඇත්තටම වීඩියෝ එකක් විදිහට උනත් අපිට එළියට එන්න හොඳම ක්‍රමය තමයි සෝෂල් මීඩියා කියන්නේ. ඉතින් දැන් ඒක අරුමයක් නෙමෙයි මං හිතන්නේ නැහැ එහෙම කාටවත් දුක් වෙලා පස්ස ගහලා ඉන්න ඕනේ දෙයක් කියලා මං මේ තරඟයෙන් නැති වුණා කියලා.
0: ඒ විශාර්ද දිලීප ලියනගේ තවත් විනාඩි ගණනාවකින් හවස 3:45න් පස්සේ හවස 4 වෙන කලින් අපි ඔබට නිල ප්‍රතිඵලය ලබා දෙමුද සෝදානමින් ඉන්නේ ලකන Facebook page එක වගේම ලකන Golden Voice Facebook pages like කරලා follow කරලා තියාගන්න. හවස 3:45න් පස්සේ live එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔබට ආදරෙන් මතක් කරනවා. හවස 3 වෙනාඩිය 39යි.
3: ලකන Golden Voice. ලකන Radio ITN. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
0: හවස 3 වෙනාඩි 46.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: හැම දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: Youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. Youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුවා.
6: ලකන්ද රේඩියෝ ITN.

හවස තුනයි වෙනාටි පනහයි වෙලාව. ඒ කියන්නේ සබ මුහුර්තිය උදා වෙමින් පවතිනවා. ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ මේ සතේ තරගේ සඳුදා සහ බදාදා කියන දින දෙකෙහිදී තමගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරලා අද තමන්ට ලැබෙන විනිශ්චය කොයි වගේද කියලා දැනගියා ගන්න බලාපොරොත්තුවෙන් තරඟකරුවන් තරඟකාරණියන් 24 දෙනෙක් ඒ පවුල්වල අය මේ හැමෝම කුතුහලෙන් බලා සිටින මොහොතක් කාට අද දවසේදී ඉදිරිට යා මේ භාග්‍ය ලැබෙවිද? සංගීත නිපුන් බ්‍රසිල් වණිකසේකර, විශාරද දිලීප ලියනගේ ඔවුන්ගේ හඳ ප්‍රතිභාව විමර්ශනය කරලා ලබා දුන්නු ප්‍රතිඵලය අනුව ඉදිරිට යන්න තරඟකරුවන් තරඟකාරණියන් කවුද කියලා අපි දැනගියා ගන්න සූදානමින් ඉන්නේ. මං හිතන්නේ ඒ මොහොත එළඹීම ඉතාම ආසන්නයි. ලකන ගෝල්ඩන් වොයිස් නිෂ්පාදකතුමා, මං හිතන ලකන ෆේස්බුක් පේජ් එකෙන් බලන් ඉන්න අයට මේ අවස්ථාවේදී මදුෂංක මහමිතව බලා ගන්න හැකියාවක් තියෙනවා. හරි, එතකොට මගේ අතට නිල වශයෙන් ලැබුණ ප්‍රතිඵලය තනේද ඔබට, ඇසේද ඔබට? අපි බලමු ලකන ගෝල්ඩන් වොයිස් මේ සතියේ ජයග්‍රාහකයින් කවුද කියලා. මදුෂංක මහමිතව මං හිතන්නේ මේක ඇතුළේ ප්‍රතිඵල තියෙන බල සද්දෙතන් මේ දින ප්‍රතිඵල කෙනෙක්ට අවස්ථාව තිබෙනවා තමන් අපේක්ෂා කරපු ජයග්‍රහණීය මාවතේ ඉදිරියට ගමන් කරන්න. ඒ අතරින් කිහිප දෙනෙකුට මට පේන විදිහට සිදු වෙලා තියෙනවා මේ ජයග්‍රහී මාවතෙන් සමුගන්න. හැබැයි මේ අවසානයක් විදිහට දකින්න එපා. ලකන ගෝල්ඩන් වොයිස් දෙවන අධ්‍යයනක් මං හිතන්නේ අපිට ඉදිරියේදී පවත්වන්නට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක නිසා බලාපොරොත්තු දල්වාගෙන ඉන්න ප්‍රතිඵලය මේ ආකාරයට මම ප්‍රකාශයටපත් කරන්න සූදානම්. අපි බලමු මේ සතියේ තරඟකරුවන් 24 දෙනාගෙන් ඉදිරියට යන්නේ කවුද කියලා. ඔබගේ හෘද ස්පන්දනය වේගවත් වන බව වඩාතුලින් දන්නේ මං. මොකද ඇවිල්ලා තමගේ ගීතය තාම අපූරුට ඉදිරිපත් කරලා මුළු ගමටම කියලා අද මගේ හඳ ඇහෙනවා, මගේ විනිශ්චය ලැබෙනවා කියලා. ඒ විනිශ්චය මොන වගේ වේද කියලා දැනගන්න කැමැත්තෙන් ඔබ අහගෙන ඉන්නේ FM 93.5 වගේ 93.7 ලක්කඩ Facebook page එකෙන් වගේම ලක්කඩ Golden Voice අපේ pages තුලින් ඔබ අපිට live සම්බන්ධ වෙලා ඉන්නේ. බලමු කවුද මුලින්ම ලක්කඩ Golden Voice මේ තරගේ ඊළඟ වටය සඳහා සුසුකම් ලබන්නේ කියලා. මහරගමින් තරග වැදුණු යශෝදරා ධනංජනී. ඊළඟට බණ්ඩාර වෙලින් තනග වැදුණු ඉඳුනිල් දේශාන්. ඊළඟට රඹුක්කනින් තනග වැදුණු ජනිත් වර්ණකුලසෝරියා. හොරණින් තරඟ වැදුණු මහේන්ද්‍රා ජානකි, ඔබ ඊළඟ තරඟ වටේ සදහා සුදුසුකම් ලබා තිබෙනවා. ඊළඟ ජයග්‍රහකයව මට කියන්න සිද්ධ වෙන්නේ මහනුවර ප්‍රදේශයෙන්. මහනුවරින් තරඟ වැදුණු ධනුෂ්ක රෝෂිත. ඊළඟ අවස්ථාව අපි ලබා දෙන්නේ රත්නපුරට. රත්නපුරෙන් තරඟ වැදුණු සඳනිමාලා දමයන්ති. ගනේමුල්ලටයි ඊළඟ ජයග්‍රහණය. ඔව් චුලක්ෂි, ඔයා අහගෙන නම් ඉන්නේ, ඔයා බලාගෙන නම් ඉන්නේ. ඔයාටත් අවස්ථාව ලැබිලා තියෙනවා ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබන්න. ඊළඟ අවස්ථාව හිමි වෙන්නේ මෝදරට. මෝදරින් තරග වැදුණු සපුන් මාධව. ඊළඟ අවස්ථාව හිමි වෙන්නේ මුල්ලෙරියාවට. පවිත්‍රා විජේසූරිය.
ඔබට අවසවිනි වෙනවා. ඊළඟ අවස්ථාව හිමිවන්නේ කාටද කියලා අපි හොයා බලන්නට අවශ්‍යයි. බණ්ඩාරවලින් තරග වැදුණු ගැමුණු මේනක ඔබට අවස්ථාව හිමි වෙනවා. ඊළඟ අවස්ථාව හිමිවන්නේ පානතුරෙන් තරග වැදුණු හසන්ත ගමගේ ඔබට. ඊළඟ අවස්ථාව ගම්පහෙන් තරග වැදුණු කවුද? විමුක්ති චාමර. මහනුවරින් තරග වැදුණු මනේකා සඳමාලි ඔබ හගිරණන් ඉන්නේ. ඔබට ලැබුණු විනිශ්චය මොකක්ද කියලා ඔබෙන කුතුහලේ නම්? ඔව්, ඔබට අවස්ථාව ලැබෙනවා ඊළඟ තරග වටය සඳහා සුදුසුකම් ලබන්න. බොහෝ දෙනාගේ මනාපය දිනාගත්ත මොහොබ්බතින් ෆිල්ම් එකේ හින්දි ගීතය ගානා කරපු සනෝජී අමානේතුමී. මොරටුවෙන් තරග කළ ඈටත් ඊළඟ වටය සඳහා සුසුකම් ලබන්න අවස්ථාව හිමිව තිබෙනවා. ඊළඟ අවස්ථාව ලැබෙන්නේ පන්දුර ප්‍රදේශයට අනුත්තරා චතුමිනි. ඔබට අවස්ථාව ලැබෙනවා ඊළඟ තරගය සඳහා සුසුකම් ලබන්න. මේළඟ අවස්ථාව උදා වෙන්නේ පොළොන්නරුවට දිල්මි කවිහාරා. ඔබ ලතඩ ගෝල්ඩන් වොයිස් ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබා තිබෙනවා. දංකඩුවෙන් තරග කරපු ඉමේෂ් දිල්ෂාර. මේ උණුසුම් සුබපැතුම් පිළිගන්න ඔබට අවස්ථාව ලැබී තිබෙනවා ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබා ගන්න. ඊළඟ අවස්ථාව හිමි වෙන්නේ වාරියපොලට දිලීප හේරත්. ඔබට අවස්ථාව ලැබෙනවා

සඳහා සුසුකම් ලැබීමේ චාන්ස් එක තියෙන්නේ. ඒ හය දෙනා කිව්වොතින් චමරිකන්ද නාරච්චි, ශ්‍රහණිය ශාන්තික, ඉඳුනිල් රවීන්ද්‍ර, මෙනක මතුරංග, නිපුනි නානායක්කාර, ඉමාලි පෙරේරා. මේ හය දෙනා අතරින් දෙදෙනෙක්ට පමණයි අවස්ථාව තිබෙන්නේ ලකඩ ගෝල්ඩන් වොයිස් ඊළඟ තරගය සඳහා සුසුකම් ලබන්න. ඒ වාසනාවන්තයින් කවුද? එක්කෙනෙක් අම්බලන්තොටින් තරග කරපු ඉඳුනිල් රවීන්ද්‍ර. තවත් තරගකරුවන් පස් දෙනෙක් net අයාගෙන කන් යොමාගෙන දැනගන්න බලාපොරොත්තුෙන් ඉන්නේ කවුද අපි පස්සෙන අතුරෙන් ඊළඟ තරඟ වඩේට සුසුකම් ලබන්නේ කියලා දැනගන්න. ඒ අවස්ථාව හිමි වෙන්නේ කැකිරාවට, මේනක මතුරංගටයි ඊළඟ අවස්ථාව හිමිව තිබෙන්නේ. ඔබ සියලුම දෙනාට අපේ උණුසුම් සුබපැතුම්. චමරි කඳනාරච්චි, ශහානේ ඒශාන්තික, නිපුනි නානායක්කාර, ඉමාලි පෙරේරා, දුක් වෙන්නට එපා. ඔබ හොඳ තරගයක් ලබා දුන්නා. ඔබට මේ නව අත්දැකීමක් වුණා කියන විශ්වාසය අපිට තියෙනවා. ලකඩ ගෝල්ඩන් වොයිස් අපි දෙවන අදියරකට යාමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබේ අඩුපාඩුකම් සකස් කරගෙන විනිශ්චය මණ්ඩලය විසින් ඔබව දැනුවත් කරපු ආකාරයට ඔබට දෙවන වටේ ඉදිරියට යාමේ හැකියාව තිබෙනවා කියන විශ්වාසය තියාගන්න. එහෙමනම් අදට මේ සතියේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ තරඟකරුවන් අතරින් ඉදිරි තරඟ වටය සඳහා සුසුකම් ලැබූ තරඟකරුවන් තරඟකාරණියන් ජයග්‍රහක ජයග්‍රහකවන් අපි නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. සජීව සම්බන්ධ වූ ඔබටත් බොහොම ස්තුතියි. FM 93.5 93.7 අපිව අහගෙන හිටපු ඔබටත් ස්තුතියි. අපි ලබන සතියේ සඳුදා හවස 1ට මුණගැහෙනවා. ස්තුතියි. අයබෝවන්.

0: ලකඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජිකයින් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් මෙන්ම ජනතාව මුහුණ පාසින්න ගැටලු ඍජුවම ඉදිරිපත් කළ හැකි විශේෂ මහජන දිනයක් පසුගිය 16 වෙනිදා ක්‍රියාත්මක කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අනුර ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැතුනේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී. ආරක්ෂක අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල මැදිහත්වීමෙන් කඩිනම් විසඳුම ලබා දීම මෙහිදී සිදු කෙරුණා. රණවිරු සේවා අධිකාරිය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදා වැතුළු ආයතන කිහිපයක් මෙහිදී සේවය ලබා දුන්නා. විශේෂ මහජන දිනයේදී ඉදිරිපත් වූ ගැටලු රැසකටම විසඳුම් ලබා දී තිබෙනවා. බොලීවියාවෙන් නව බලල් විශේෂයක් සොයාගෙන තිබෙනවා. එරට වනාන්තරයකින් හමු තිත්සහිත බලලෙකු නව විශේෂයක් ලෙස තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් එම බලල් විශේෂයේ ජීවමාන සමාජිකයෙකු පිළිබඳ තොරතුරු පමණයි මෙතෙක් කෙළිව තිබෙන්නේ. ගෘහස්ථ බලලෙකුගේ ප්‍රමාණයෙන් යුත් මෙම බලලා අනෙක් වනාන්තර බලල් විශේෂයන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම ව්‍යාකූල වී තිබුණා. ඒ අනෙක් බලල් විශේෂ මෙන්ම ලප සහ ඉරිවලින් මෙම බලලා සමන්විත වීම හේතුවෙන් DNA පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ මෙම බලලා නවතම බලල් විශේෂයකට අයත් සත්වයකු බවයි. ටයිග්‍රිනෝ යන අන්වර්ථ

0: නාමයෙන් මෙම බලල් විශේෂය හඳුන්වා දී තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබටෙල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
4: මේ පැයේ මොළව මතක් කිරීම සුරේකිමු මග තුට.
3: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
4: සුභ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
1: සුබ සන්ධ්‍යාවක් හවස 4:06යි.

0: හවස 4 විනාඩි 10 වෙනව හෙවිනින් ඩ්‍රයිව් අහගෙන ඔන්න ආටාදත හවස 6 හමාර වෙනකන් ඉන්න පුළුවන්කම ලැබෙනවා. සුබ සන්ධ්‍යාවක් කියලා කිව්වද නෑනේ?
1: නෑ කිව්වේ නෑ. ඒක තමයි මම මේ බලාගෙන හිටියේ කොයි වෙලේද මතක් වෙන්නේ කියලා.
0: සුබ සන්ධ්‍යාවක්. හැමෝටම.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඉවිනින්.
0: කවන්න නෑ ඉතින් අපි හැමදාම සුබ සන්ධ්‍යාවෙන් පටන් ගන්න ඕන කියලා එකක් නෑනේ.
1: අපි කිව්වේ නැත්තම් සුබ වෙන්නේ නැද්ද?
0: අපි කිව්වේ නැත්තම් සුබ වෙන්නේ නැද්ද? හා නැද්ද?
1: එහෙම
0: වෙන්න තු තියෙන්නේ නෑනේ. ඒ නිසා ඉතින් සුබ වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අද සිකුරාදා.
1: ආ ඒක තමයි මේ සතුට.
0: Happy සිකුරාදා. Happy Friday.
1: Happy Friday එක අපි ඉන්නේ.
0: සතුට සිකුරාදා. Happy Friday.
1: Okay. අපි එනම් මේ සතියත් මේ විදිහට ගෙවලා නිමා කරා මිත්‍ර වරුනි.
0: අන්න නංග අදත් සිකුරාදා දවසේ ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙන්න වාරට පුළුවන්කම තියෙනවා. වැඩ කරන අයට, කලින් ඕෆ් වෙන අයට, කලබලෙට දැන් ඕෆ් වෙන ට්‍රයි කරන අයට,
1: කලබලෙ දුවන්න බලාගෙන ඉන්න අයට,
0: වැඩ භාගිට ඉවර කළා සම්පූර්ණයෙන් ඉවර කරා වගේ බොස් ඉස්සරහා රඟපාන අයට දැන් අහනවා මෙහෙම කමල් අර වැඩ ඉවර කරාද? ඔව් සර් බොස් ඉවරයි ඉවරයි ඉවරයි ඉවරයි.
1: සුපිරියට ඉවර කරා.
0: කළා දින්නේ. එතකොට අර මේ ෆයිල් එක බාර දුන්නද? ඔව් බාර දුන්නා. චාන්දනී අර ෆයිල් එක කමල් බාර දුන්නද? නෑ සර්.
1: මට නම් දුන්නේ නෑ. මං ඉල්ලුව 4-5 විතර තවම ලැබුණේ නෑ. අනේ එතකොට පොඩි අවුලක් තියෙනවා.
0: අන්න එතකොට තමයි වැඩේ මාට්ටු වෙන්නේ. ඉතින් ඒ වගේ කලබල වෙලාවක් මේක.
1: ඔකේ.
0: තඩබඩ ගාලා වැටි ඉවර කරන්න ට්‍රයි කරනවා.
1: අපිත් ඉන්නේ මරු වෙලාවෙනේ.
0: තව ඇවිල්ලා කියවනවා කියලා අපිට බය නැතිනේ. ඔය අපිට කියවන්න ඉන්න එපා මෙතන කියලා බැන බැන ඉන්න ඇති.
1: ඕකේ.
0: බැන බැන හරි අපි අහනවා කියලා අපි දන්නවා.
1: ඔව්.
0: ඒකයි මේවා කියන්නේ පොඩ්ඩක්.
1: හැදෙන්නයි කියන්නේ මේවා.
0: හැදෙන්නනේ කියන්නේ මැට්ටෝ.
1: ඕකේ ඕකේ.
0: රයිට් සින්දු අහන්න. ඔන්න මැසේජ් කරන්න ආඩ පුළුවන්කම තියෙනවා. කට්ටිය එකතු කරගන්න ගමන් අදත්.
1: ආඩ පුළුවන්කම තියෙන හවස 6 මාර වෙනකන් අපි ඉන ඉවිනින් ඩ්‍රයිව් එක මේ පැත්තේ 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 ජ ආඩ පුළුවන්කම තියෙන වෙනද වගේම අද ෆ්‍රයිඩේ අපිට මැසේජ් එකක් දාලා ඉවිනින් ඩ්‍රයිව් එක සෙට් වෙනවා.

0: මිතුරා විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:16.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011-4-600-600
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: දශක තුනක අත්හඬ අභිමානිය සමගි නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
6: අපි සොයන්නේ නුඹේ හඬයි
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: අවස හතරයි විනාඩි 21යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10, 5, 56 සහ 20

0: හතරයි විනාඩි 22 වෙලාව ගොඩක් වෙලාවට අපි මේ අපි ඉන්න තැනින් ඉස්සරහට යන්න අපි ඉන්න තැන ඉන්න පොසිෂන් එකෙන් අඩියක් හරි උඩට යන්න අපිට තියෙන එකම බාධාව නැත්තම් අපේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි අපි මේ අවදානමක් ගන්න බය කියන එක. මොකක් හරි දෙයකට අපිට යන්න
1: රිස්ක් එකක් ගන්න බයයි.
0: අපිට මොන හරි තව දෙයක් කරලා සල්ලි ටිකක් වැඩියෙන් හොයා ගන්න ඕන ඒ උමනාව තියෙනවා. හැබැයි ඒකට ඕන කරන මොන හරි දෙයක් කරන්න ඕන කියලා කිව්වට පස්සේ
1: ඒක චුට්ටක් කරන්න අදිමදි කරනවා.
0: ඒකට පොඩ්ඩක් අදිමදි
1: කරනවා.
0: මට වැඩේ වරදීද? තිබුණු තැනු පහලට වැටෙයිද?
1: හරි.
0: ඒකනේ ලොකු භයානකම. ඒක තමයි රිස්ක් එකක් ගන්නවා
1: කියන්නේ. ගොඩක් අය ඒකටනේ බය මුලින්මනේ.
0: ඉන්න තැනු පහලට වැටෙනොත් අම්මෝ ඉවරයිනේ.
1: ඔව් ආයේ ඒ ටිකක් ගොඩ නගා ගන්න
0: එපා. ඒකයි බය. තව අඩියක් ඉස්සරහට තියන්න. හැබැයි තව අඩියක් ඉස්සරහට තියන්න රිස්ක් එකක් ගන්න දුව කවදාවත්
1: ඉදිරියට යන්න බෑ.
0: ඒ නිසා මේ අපි අවදානමක් අරගෙන මොන හරි දෙයකට අඩියක් ඉස්සරහට තිබ්බොත් ඇරෙන්න කවදාවත් අපි ඉස්සරහට යන්නේ නැහැ.
1: හැමදාම එකම තැන ඉන්න වෙයි.
0: හැමදාම ඉන්න තැන එකම තැන එකම විදියට
1: ඉන්න වෙයි.
0: එකම වටපිටාවක අපි දැන් කරගෙන යන මොන හරි දෙයක් තියනවා නම් කන බොන විදියක් අඳින පළඳින විදියක් ඒකේ විදියටම කරන් යන්න පුළුවන් වෙයි. හැබැයි අපිට ලෝකයේ අනිත් දේවල් දැකලා අනිත් අය කරන දේවල් එක්ක අපිට මොන හරි ගමනක් යන්න කියන බලාපොරොත්තුව
1: තියාගන්න බෑ.
0: නිසා අවදානමක් කරගෙන රිස්ක් එකක් කරගෙන මොන හරි දෙයක් කරා නම් කරපු මිනිස්සු හැම මිනිස්සෙම
1: ගොඩ ගිහිලා
0: තියෙනවා. වැටුණත් ආයි ගොඩ ගිහිලා තියෙනවා.
1: ඔව්. අර ඉස්සරහට අඩියක් තියෙන නම් ආපස්සට අඩියක් පොඩක් ගන්න වෙනවා කියලා කියනවනේ.
0: එහෙම වෙනවනේ. එහෙම වෙච්ච එක يعني දැන් සමහරලාට මොන හරි බිස්නස් කා පටන් අරගෙන ඒක පාඩු වෙලා වැටිලා තියෙනවා. හැබැයි එයා ඊට පෙඩිය දියුණු වෙලා ගිහිල්ලා තියෙනවා.
1: අඩිය දෙකක් තුනක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා.
0: ගොඩක් උදාහරණ ගත්තට පස්සේ 90%ක්ම එහෙමයි. සමහරලාට 10%ක් විතර ඇති වැටිච්ච මිනිස්සු.
1: එකපාරින් ගොඩ යන්නත් බැහැ නේද?
0: ඉතින් ඒ නිසා මේ ඔයාලත් මොන හරි දෙයක් කරන්න ඕන කියලා හිතනවා නම් ඉස්සරහට යන්න පොඩි තැනකින් පොඩි දෙයකින් හරි පටන් ගන්න. අන්න ඒකට හොඳම දෙයක් තමයි සෝලා පද්ධතියක් එම සවි කර ගන්නවා කියන එක ගෙදර වහලේ මත. මේකට මේක අපි කරන්නේ අපි මේ මහා මේ ධනපතියෝ වෙන්න
1: එහෙම
0: නැත්නම් අපි බිලියන පතියෝ ට්‍රිලියන පතියෝ වෙන්න බලාපොරොත්තු නෙමෙයි. අපි මේකෙන් කරන්නේ අපේ වියදම අඩු කරගන්න පොඩි මාර්ගයක් හදාගන්න එක. ඒකෙන් එන අතිරික්ත ආදායමක් උපයන්නත් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපේ විදුලිය විකුණලා නැත්නම් අතිරික්ත විදුලිය විකුණලා ඔයාලට ජාතික පද්ධතියට විකුණීමක් අලෙවි කරලා මුදලක් හොයන්න පුළුවන්. සෝලා පද්ධතියක් ගෙදර සවි කරගත්තු තින්. මේකත් තින් මොන හරි ජීවිතේ කරන පොඩි ආයෝජනයක්. අපිට මොන හරි තියෙන්න ඕනනේ. අඩු ගානේ බැංකු ගිණුමක් ආරම්භ කරලා සල්ලි ටිකක් ඉතුරු කරන්න ඕන.
1: ඒක
0: ලොවෙත් වෙන්නේ නැත්නම් අඩුතරමේ මේ වගේ දෙයක් කරලා මේ ගිතිරියක් කරනවා කියලා බලාපොරොත්තු වෙන කරන්නේ.
1: පොඩි
0: වේදම අඩු කරගන්න වැඩක්නේ. ඩීප් ටෙක් සෝලා පද්ධතියක් ගන්න හොඳ එක්ස්පීරියන්ස් තියෙන ටීම් එකක් ඉන්නවා ඩීප් ටෙක් එක්ක වැඩ කරන. එයාලගේ මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්.
1: ඉතින් ඔයාගේ කාර්යාලයට වෙන්න පුළුවන්, වැඩ කරන තැනට වෙන්න පුළුවන්, ඔෆිස් එකට වෙන්න පුළුවන්, ගෙදරට වෙන්න පුළුවන්. මේ ඕනම තැනකට ඔයාට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්න. ඒකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා විදුලි බිලට තිත තියලා අමතර ආදායමක් එහරහා උපයා ගන්න. ඒ වගේම තමයි ඩීප් ටෙක් ආයතනයේ ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගැනීමේ අවස්ථාවක් තියෙනවා අපේ ගොවි මහතුන්ට. අස්සන සරු කරගන්න පිරවේ අඩු කරගන්න ඕන. ඔයාට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. දැන් දැම්ම මේ හැම කටයුත්තකටම මම කතා කළ ඩීප් ටෙක් ආයතනයත් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඩීප් ටෙක් ආයතනයත් සම්බන්ධ කරගන්න 0711711 කෝල් එකක් දෙන්න.
0: මට මේ පහුගිය දවසේ මේ ආසාවක් ඇති වුණා තෝසේ එකක් ගෙදර හදාගෙන කන්න ඕන කියලා. තෝසේ මේ හදනවා කියන එක ටිකක් අමාරු වැඩක් ඉස්සර. මොකද මම එකසරයක් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා.
1: රොටියන්නේ ආවේ
0: තෝසේ හදන්න ගිහිල්ලා අන්තිර මේ සෝස් පෑන් එක අයින් කරන්න වුණා.
1: අයියෝ.
0: මොකද ඒකේ ඇලිලා ඊට පස්සේ ඒක සෝස් පෑන් එක මේ හීරිලා.
1: හරි. ඒක අයි ගන්න බෑ.
0: මහා කරදරයක් වුණා. හරිද?
1: මැනුම්
0: ඇහුවාන්ද හොඳටම.
1: කෑමන්නේ ගෙදර.
0: ඔව් ඒක තෝසේ පිටි නෙමෙයි ගෙනින් දෙන්නේ. වෙන මොකක් හරි තෝසේ පිටි කියලා අර බෝඩ් එකේ තිබුණාට.
1: ඇතුලේ තෝසේ පිටි නෙමෙයි.
0: ඇතුලේ වෙන මොනවද තිබිලා තියෙන්නේ? තින් හරි ගියේ නෑ වැඩේ.
1: ඔව්.
0: හැබැයි විජේ තෝසේ පිටි මිශ්‍රණය ගෙනහිල්ල පවගේ දවසේ හැදුවා.
1: පංකාදු පහයි නේද?
0: පංකාදු පහයි අර ඩොට් ඩොට් සෙන්නේ අර
1: හැරි තෝසේ
0: වල තියෙන්නේ. මේ විදියටම ලස්සන දෙනවා ඒ ටික. ඒ හැඩය රසය ගුණය පෝෂණමය හැමදේම
1: වෙනසක් නැතුව තියෙනවා.
0: වෙනසක් නැතුව තියෙනවා. ඉතින් හරියට තෝස එකක් හදාගන්න කන්න තෝස පිටි මිශ්‍රණය ගන්නව නම් විජය නමත් එක්ක ගන්න. ඒක විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් තියෙනවා.
1: ඒ වගේම තමයි ඉන්දියාප ටිකක් හදාගන්න වන රතු සුදු මේ දෙකෙන් ඕන එකක් වගේ කැමති විදියට හදාගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කියනවානේ ඇලෙන්නේ බෙරි වෙනද නූඩ්ල්ස් එකක් හදාගන්න එක තමයි යන්නේ අමාරුම දේ කියලා. දැන් ඒක අමාරු නැහැ. ඔයාලට පුළුවන්කම තියෙනවා විජය නූඩ්ල්ස් එකක් ගත්තොත් එහෙම රසට වගේම ඇලෙන්නේ බෙරි වෙනතෝ හරි පදමට නූඩ්ල්ස් එකක් හදාගන්න. ඒ අතර නිෂ්පාදන රසක් තියෙනවා විජය නිවහනින් අපිට ලැබෙනවා. ඔයාලට පුළුවන්කම තියෙනවා අමතර මේ හැමදේම ගන්න විජය නමතේක විජේ කොළඹට ටික දැන් හැමෝම දාන්න. ඉතින් අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන ළඟම වෙලෙන් සැලෙන් සුපිරි වෙලෙන් සැලෙන් වාට මිලදී ගැනීම හැකියාව තියෙනවා.
0: කවුද ඉන්නේ අපි අහගෙන සිදු අකහන මැසේජ් කරන අය?
1: මේ වෙලාවේ මං යනවා බරදල් පොළ පැත්තේ එස්එල් ප්‍රනාන්දු ඉන්න අපි වහගෙන කොටා විරකුඩිය බේකරිය හැමෝම එකතු කරගන්නවා. කුලියපෙඩේ නිලක්ෂී ඉන්නවා. ඔයාවත් එකතු කරගන්න ගමන් රයිගම ඉඳන් සරච්චන්ද ඩයස් වාවත් එකතු කරගන්නවා.
0: එවගේම දීපාල් මැසේජ් කළ තියෙන සිදු අකහන එකතු කරගන්න කෑගල්ලෙන්න ආනන්ද. එවගේම ශිරෝමි අතුළු කට්ටියවත් ඉන්නවා කියලා තමයි මැසේජ් කරන්නේ. වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන පිප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හනහද බලා ගන්න.
3: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4%ක අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
6: දැන් එතකොට තමුන් එදින්දා කුලි වැඩ තමයි කරන්නේ.
7: එහෙමයි.
8: ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණීය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
9: වාර්තාපිට වාර්තා කබනි කෝටි අටේ NLV දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න, ඉවත් වෙන්න.
11: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
12: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
11: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
12: රයිනෝ ප්‍රීමියර්.
11: එතකොට යට මැටි කෝටින් එක තියෙන
12: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
13: සේවන ප්‍රදාන අභිමානය රයිනෝ.
14: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලිම් ෂීට්.

0: හතරයි විනාඩි 44යි තප්පර 14යි. හා තප්පර 44 වුණා නම් ෂෝක් නේ.
1: එහෙනම් තව චුට්ටක් ඉඳලා කතා කරමු.
0: මේ තප්පර ගාන නිශ්ශබ්දතාවය සුරකිමු අපි.
1: හරි. එහෙම ඉන්න බෑ නේද ඉන්නේ. අපි එහෙම ආවට පස්සේ කියමු.
0: එහෙම ආවට පස්සේ කියමු.
1: ඕකේ.
0: හරි. අදර මේ මතක් කරන්න උන හඳහන ලොතරැය්‍ය සම්බන්ධයෙන්. හඳහන කිව්වට පස්සේ අපි ගොඩක් වෙලාවට හඳහන ගලප ගන්න try කරනවා. ගිහිල්ලා 4 විනාඩි 44 විනාඩියේ තප්පර 44.
1: හරි. ඉතින් පොඩි ළමයි වගේ නේද?
0: මට ආසාවක් ඇති වුණා
1: නේද? මට හිතුණා.
0: වැඩක් නැහැ උනාට ඒක පහ වුණා. කියා ගන්නුන්නේ.
1: එහෙනම් හරියන්නේ. එහෙනම් අපි කතා කරමු.
0: හදහන ගැන කියාගෙන හිටියේනේ.
1: මගේ හදහන.
0: අපි හදහන. අපි බලනවා. හැම වෙලෙම බලනවා.
1: හරි.
0: මෙහෙමයි අරමයි.
1: අද කොහොමද?
0: ඔව්. මේ කාලේ අපලයි.
1: හරි.
0: මේ කාලේ නම් හොඳයි.
1: හහ.
0: සිකුරා නල්ල තියෙන්නේ. එහෙම කියලා කියනවනේ.
1: ඔව්.
0: ඊට පස්සේ දැන් ඒ අනුවම වැඩ කරන අයත් ඉන්නවා.
1: හරි.
0: ඉදේට ලග්නේ බලලා ලග්නෙට කියන දේවල් අනුව ඡාය වර්ණයේ.
1: ඔව්.
0: ඒ වේ දේවල් ගලපගෙන
1: තමගේ වැඩ ටික plan කරගන්නවා.
0: plan කරන අය ඉන්නවා.
1: ඕකේ.
0: එතරම් විදිහ එක හොඳයි.
1: ඔව් අපි එමන කරට.
0: නරකක් වෙන්නේ නැහැ නේ එකෙන්.
1: ඔව්.
0: ඒ නිසා ඒ විශ්වාසය ගැන අපිට තර්කයක් නැහැ.
1: නැහැ.
0: කොමුණත් ඒක බැලුවත් නැතත් හදහන ලොතරැයියක් ගත්තොත් සමහර විට ඔයාගේ හදහනට හොඳ වෙන්න පුළුවන්.
1: පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ ආජ හදහන ලොතරැයියම මිලදී ගන්න කියලා. දැන් හදහන ලොතරැයිය කියලා කියන්නේ පුංචි රුපියල් 40ක් වාට වියදම් කරොත් එහෙම ලක්ෂපතියෙක් ජයග්‍රහයෙක් කෝටිපතියෙක් වෙන අවස්ථාව තියෙනවා. මොකද හදහන ලොතරැයියෙන් දස ලක්ෂපතියන් මේ වෙනකොට 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ඉතින් ආට පුළුවන්කම තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක වැඩි වැඩියෙන් හදහන ලොතරැයිය මිලදී අරගෙන ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න.
0: කැම වේල රස කරගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්න. සමහර වෙලාවට අපි අපේ ගෙදර කන කැම ටික කොච්චර රස වුණත් සමහර වෙලාවට කඩේ ගිහින් කන කැම ටික කියනවා මරු කැම කියලා.
1: මරු කැම කියලා.
0: මරු කැම එක රසයි අනේ ෂෝක් අනේ ඒ කඩෙන් තමයි ආයි කන්න ඕන. එහෙම කියලා කියනවා.
1: හරි. එච්චරටම රසයි කියලා කියනවා.
0: එච්චරටම රසයි කියලා කියනවා.
1: ඕකේ.
0: හැබැයි කඩේ තියෙන කැම වල රස විතරයි තියෙන්නේ. ඒකේ පෝෂණේ ගුණ මුකුත් නැහැ. රසකාරක දාලා වර්ණක දාලා හැඩයට ලස්සනට තියෙනවා.
1: පිළිවෙලට තියෙනවා.
0: පිළිවෙලට තියෙනවා කන්න.
1: ඒ කාගෙන කාගෙන යන හිතන විදිහට තියෙනවා.
0: ආයි දවසක් ඇවිල්ලා කන්න එන්න හිතන විදිහට
1: තියෙනවා.
0: අටේ පිටේ මිනිස්සුත් කතා කරගෙන ඇවිල්ලා කන්න ඕන කියලා හිතනවා.
1: හරි. යන ගම වතුර දිබහයි කියනවා.
0: වතුර දිබහයි. ඊළඟට ටික කාලයක් යනකොට එක එක ප්‍රශ්න.
1: ඔව්.
0: එක එක ලෙඩ. ගෑස්ට්‍රික් යයි අරගද මේකද
1: නානා
0: විද.
1: ඕකේ.
0: ලෙඩ රෝග. හරි.
1: ඔකිය අපිට ඇති වෙනවා.
0: ඇති වෙනවා. ඉතින් ඒ මුකුත් නැහැ. අපි gedara හදා ගන්න කැම ටික රසට හදාගෙන. ඒකේ වස විස නැහැනේ.
1: අපි
0: කවදාවත් වස දාගෙන කන්නේ නැහැනේ.
1: නැහැනේ.
0: કૃતિම දේවල් කල් තබා ගැනීමේ දේවල් නැති. කල් තබා ගැනීමේ දේවල් නැති.
1: දේවල් නැති. අලුත් වශනයක්.
0: හරිද? ඒවා නැතිව හොඳ.
1: හොඳ.
0: ඔය මහා ප්‍රාණ වෙනෝනේ හැම වචනයක්ම. මොකක්ද වෙලා
1: තියෙන්නේ? අද මේ මොකක්ද වෙලා තියෙන්නේ චොබිච්ච?
0: මොකක්ද කියලා මන් දන්නේ නැහැ. කොහොම හරි මේ හොඳ කැම වේලක්.
1: ඔව්.
0: පෝෂණීය කැම වේලක් හදාගන්න වැඩි හිටියන්ට පොඩි හිටියන්ට ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් විදියට. වාඩි පුළුවන් විජේ නිෂ්පාදන කැම වේලට එකතු කරගන්න.
1: අපි දන්නවා ඉතින් කැම ටික රස කරගන්න වාඩි පුළුවන්කම දින අදත් විජේ නිෂ්පාදන යොදාගන්න කැම ටික රස කරනවා විතරක් නෙවෙයි ගුණට පෝෂණයට මේ හැමදේටම හදාගන්න පුළුවන්කම තියෙන විජේ නිෂ්පාදන ආගත්තත් මොකද? තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් ප්‍රමිතියන් උසස් නියම රසට නියම් ප්‍රමිතියට කුළුබඩු ටිකේ ඉඳන් අපිට ලැබෙන විජේ කියන නමින් කියලා දැන් ඔයා දන්නවා මොකද? තිස් වසරක පරිභෝගික විශ්වාසයක් තියෙන විජේ නිෂ්පාදන වලට සතමයි දැන් අපේ රසේ රටේ සම්බිට විතරක් නෙවෙයි ලෝකයේ සම්බිට තරගෙන යන විජේ නිෂ්පාදන වලට හැකියාව ලැබෙලා තියෙන්නේ. ඉතින් ආදි පුලංකම තියෙනවා ලැබෙම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මේ ඕනම තැනක විජේ කියන නම වර්ධින් නැහැ අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්න නැතුව ආදි පුලංකම තියෙනවා මිලදී ගන්න.
0: වැස්ස දැන් ටික ටික ආයමත් වැටෙනවා.
1: හරි.
0: දැන් වියලි කාල ගුණයට පොඩ්ඩක්
1: සමුදීලා
0: සමුදීලා වැස්සක් ගියා. ඉතින් අපි දන්නේ නැහැ උනාට මේක කොයි වෙලාවෙන් අතර වෙලා.
1: ඔව් ඔව් ඔව්.
0: මේ කොච්චර වැස්සත්. දවස් දෙකක් ඇති පෑවෝදින්.
1: ඔව්.
0: වේලෙන්න කර වෙන්න ආය ඇති.
1: අදිටම ඇති.
0: මොකද ඒ තරම් අධික රස්නයක් වැටෙන්නේ. ඉතින් මේ මේ විශේෂම මොකද මේ එල්ලිනෝ තත්වයක් තියෙන්නේ තවම. ඉතින් තව ඉස්සරහට මේක ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. ලබන අවුරුද්දෙත් මාස 3ක් විතර යනකම් මේ වියලි කාලගුණික තත්ත්වයක් අපේ රටට බලපානවා කියලා කියනවා. මේ කියන වකවානුවක මේ කාල සීමාවක තමයි මේ වැස්ස වැටෙන්නේ. ඒ නිසා හෙට ඉඳලා ආයි පායයිද කියන්නේත් අපි දන්නේ
1: නැහැ.
0: හෙට ඉඳලා ආයි දිගට පෑවුදින් අන්න අරයාගේ කට කියලා
1: කියනවා
0: එහෙම නෙමෙයි. අපි මේ කියන්නේ එල්ලිනෝ නිසා.
1: කාලගුණය කියලා කියන්නේ නේ. කියන්න බෑ අපිට කොයි වෙලාවෙ වෙනස් වෙයිද කියලා. හරියට පිරිමි ළමයි වගේනේ.
0: ඔව් ගෑනළමයි වගේ කියලා මේ කියන්න හැදුවේ එන්ඩ් එකට. කමක් නෑ.
1: ඔයක කියන්න කලින් මම මේ කිව්වේ.
0: ලේඩිස් ෆස්ට් උනා එතනත්.
1: ඕකේ. හරි.
0: කොහොම හරි මේ වැස්සත් එක්ක දැන් ආයමත් ඩෙන්ගු වර්ධනය වෙන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින්
0: ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න.
1: ඔව් දැන් නැත්තම් අපිට ඒක අමතක වෙනවා.
0: අමතක වෙනවා. හරි. මන්ට අමතක වෙන જાතියක්.
1: පොඩි ළමයි වගේනේ මේව හැම වෙලේම මතක් කරන්න ඕනේ.
0: සමහර දේවල් අපිට මේ ජීවිත කාලෙම මතක තියෙන දේවල් තියෙනවා.
1: හරි.
0: සමහර වෙලාවට.
1: ඔව්.
0: හැබැයි ඔය වගේ වැදගත් දේවල්
1: අපිට ශනිකව අමතක වෙනවා.
0: ශනිකව අමතක වෙනවා. ඒ නිසා මේ දැන් හෙට අනිද්ද සෙන්සුරාදිරිය දවස් දෙකක් නිමවරු දවස් දෙකක් එන්නේ.
1: ඔව්.
0: වට පිටාව
1: හරි.
0: වත්ත පිටිය සුද්ධ කරගන්න පොඩ්ඩක් වෙලාවක් දාගන්න. අර අපි ගිය සතියේත් කිව්වා මතකද දන්නේ.
1: ඔව්.
0: සතියන්තයත් ප්ලෑන් කරගන්න නිමවරු දවස් දෙකක් පොඩ්ඩක් සෙටප් කරගන්න කියලා කිව්වනේ නේද?
1: කිව්වා. හන්නෑ නේදින්.
0: සමුදවිලා කිව්වනේ එහෙම දවස් දෙකක් තිබුණ නැහැ කියලා.
1: ඉතින් මේ සතියත් එහෙම කරගන්න තෝ ආට පුළුවන් ඉතින් සිරිසුරාදේරිද ගෙදර ඉන්නවා නම් වතපිටි සුද්ධ කරගෙන ඒ විදිහට ක්ලීන් එකේ තියාගන්න.
0: පොඩක් ප්ලෑන් කරගන්න එහෙම දෙයක්. මොකද ඒක මේ වටිනවා. හැමදාටම
1: වළංගුයි.
0: 4:50 වෙලාව ඉවිනි ඩ්‍රයිව් එක.

0: හවස හතරයි විනාඩි 54යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 011400600 Vegayen Nagi Sitina Ratak Arthika Arbudeka Tibunu Rata Ada Ayeth Stavarawa Idiriyata Yanawa 2025 Di Ape Arthike 105kin Vardhane Wuna 2026 Palamu Kartuwe Di 105.1k Vardhanayak 2026 February Weddi විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන් දීමයි ඉවත් වෙන
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොනින් දෙසල්
1: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊව

0: Even in Raya with Chamit and Charu.
1: අවස පහයි විනාඩි පහයි වෙලාව අපි දෙවෙනි පැයටත් ඇවිල්ලා තියෙන්නේ.
2: සුබ සන්ධ්‍යාවක් හැමෝටම.
1: අර මේ ගම්වල ඉන්නවා, ගම්වල ඉන්නවනේ ඔය මේ එක එක විදිහේ පොඩි ළමයි ඉන්නවා. හරි මේ ඇත්තර ළමයි.
2: කියන දේ අහන්නේ නැති.
1: හරි. සමහර වෙලාවට වැඩිහිටියන් ගන්නවා කෝචොක් කරන්න. දන්නවද වචන?
2: වැඩිහිටියන්
1: විහිළුවට ගන්න. ඒ වගේ එහෙම සමහර පොඩි ළමයි ඉන්නවා. හැදිච්ච වටපිටාවයි ඔය ඔක්කොමත් එක්ක. ඒ වගේ මේ
2: පඬිත වැඩි
1: පඬිත ළමයි ඉන්නවා. හරිද? ඒ වගේ මේ ළමයෙක් හිටියා. මේ ළමයට උනා, මේ ළමයට ඕන උනා ගමේ ඉන්න වැඩිහිටි පුද්ගලයෙක් ඉන්නවා, වයසක 100 කෙනෙක්. ගමේම ප්‍රසිද්ධයි මේ අංකල්, ටිකක් හරි බුද්ධිමත්. මෙයා දෙයක් මේ හිතලා බලලා කරන කෙනෙක්. එහෙම ප්‍රසිද්ධියක් උසුලන චරිතයක්. මේ ළමයට ඕනුනා මේ සීයාව පොඩ්ඩක් මට්ටු කරන්න. හරිද? මේ සීයාව දැන් හැමෝම පිළිගන්නේ මෙයා හරි බුද්ධිමත් මනුස්සයා, හිතලා මතලා දෙයක් උත්තර දෙන්නේ, වැඩ කරන. එහෙම නිසා මේ ළමයට ඕනුනා අද දෙන්නංකෝ අංකල්ට,
2: සීයට
1: මං අද දෙන්නංකෝ කියලා සීයාව පරාද කරන්න ඕනුනා. ඊට පස්සේ මේ ළමයා කල්පනා කළේ මොලේ දියන් ළමයි කැබැයි. පස්සේ මේ කපටි වැඩවලට සමනලේ කල්ල ගත්තා. සමනලේ කල්ලගෙන මේ ළමයා අතේ මෙහෙම වහගත්තා. මෙහෙම කිව්වහම සමනලේ වහගත්තේ කියන්නේ මැරෙන විදියට නෙමෙයි, තද වෙලා අර නිකන් අත් දෙක බොකුටු කරලා වහගත්තා. හරිද?
2: සමනලේ ඉන්න පුළුවන් විදියට
1: අත්ල දෙක එකට තද වෙන ලං කරන්න නැතුව,
2: හරි,
1: අත්ල දෙක නිකන් බොකුටු වෙන විදියට සමනල ඇතුලේ හිර කරගන්න වහගත්තා.
2: ඔව්.
1: ගිහිල්ලා සීය ළඟට ගිහිල්ලා ඇහුවා, දැන් මගේ මේ අත් දෙකෙන් වහගෙන ඉන්න අත් දෙක ඇතුලේ ඉන්න සමනලයා, ඔයා හිතන්නේ පණ පිටින් ඉන්නවද
2: නැත්තම්
1: මැරිලද්ද කියලා සීයගෙන් ඉස්සරහට ගින් ඇහුවා.
2: හරි.
1: ළමයාගේ අරමුණ උනේ සීය කිව්වොතින් පණ පිටින් ඉන්නවා කියලා
2: මරන්න.
1: අත් දෙක එකට තද කරන එක විතරයිනේ තියෙන්නේ.
2: හරි.
1: අත් දෙක එකට තද කරපු ගමන් සමල්ලා මැරෙනවා.
2: ඔව්.
1: ඊට පස්සේ ඊට කියන්නේ බලන්න, ඔයා පරාදයි මේ සමල්ලා මැරිලා.
2: හා.
1: මැරිලා කියලා කිව්වොතින්
2: ළමයා
1: හිතුවා අත් දෙක අයින් කළා
2: සමල්ලා
1: තියාගන්න අවස්ථාව දෙන්න කියලා.
2: ඕකේ.
1: හරි කපටි බුද්ධියක් තියෙන ළමයා.
2: ඒක තමයි මාත් බැලුවේ.
1: හරිද?
2: හා
1: හා. ඔහොම ප්ලෑන් කරගෙන දැන් ගියා.
2: ඔව්.
1: ගිහින් වෙලා ඇහුවට පස්සේ සියත් එසේ මෙසේ පොරක් නෙවෙයිනේ.
2: හරි.
1: හරිද? හා
2: හා.
1: කෙසේ කිව්වත් එසේ මෙසේ පොරක් නෙවෙයි. හරිද?
2: සියා මෙසේ කිව්වා.
1: ඔව්. සියා කිව්වා.
2: හා.
1: පුතා.
2: ඔව්.
1: ඔය සමනලයාගේ
2: හරි.
1: පණ තියනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ
2: හා
1: පුතාගේ අත් දෙක මත කියලා.
2: ඕකේ.
1: හරිද? උත්තරයක් දුන්නා.
2: දැන් මොකද පුතා කරන්නේ?
1: පුතාට උත්තරයක් දුන්නා.
2: අහහ.
1: පුතා, ඔය සමල්ලයා ජීවත් වෙනවද මැරෙනවද කියන තීරණය තියෙන්නේ
2: ඔයාගේ අත් දෙක අතේ.
1: ඕකේ. ඒ නිසා ඔයා දියුණු වෙනවද
2: හා
1: ඔයා වෙනසෙනවද
2: ඔව්
1: කියන තීරණේ තියෙන්නේ
2: ඔයාගේ මතේ. රයිට්.
1: සිය ලස්සන පණිවිඩයක් දුන්නා. හරිද? ඒ නිසා තව කවුරුවත් කරනකම් බලන් ඉන්න එපා. තව කවුරුවත් ඔයා උස්සගෙන යනකම් බලන් ඉන්න එපා.
2: ඔව්.
1: ඔයාම මහන්සි වෙන්න.
2: ඔයා
1: වැඩ කරන්න. ඔයාගේ ටාගට්ස් වලට යන්න.
2: ඕකේ. තව කවුරුත් ඉඳ හදලා දෙනකම් බලාගෙන ඉන්න එපා.
1: Right. එක දා අපිට කියන්න තියෙන්නේ. හවස 5 විනාඩි 9 වෙලාව. ඉවිනින් drive එක හවස 6:00 වෙනකම් වාඩි ඉන්න පුළුවන්කම තියෙනවා. අපි නම්බර් එක මතක් කරමුද?
2: 0703 93 5 93 7 0703 93 5 93 7 ට පුළුවන්කම තියෙනවා. මේ පැත්තට මැසේජ් එකක් දාලා දෙවනි පැයේදී ඉවිනින් drive එක අපිත් එක්ක එකතු වෙන්න.
1: කතාව කියල වුණාට පස්ස නිකන් කල්පනා කරග හිටියන.
2: ඕ ඇත්තටම
1: මොකක්දේ
2: කතාව? ඒක ඇත්තටම තේරුව මොකක්ද?
1: ඒ සීයා නම් මාර 100ක්.
2: මම මෙහෙම කියන්නද? චමිත් කියන්නේ එසේමසේ කරන්නේ නෙවෙයි.
1: කෙසේ කිව්වත්.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ. තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
0: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
1: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: ලකන්න රේඩියෝ ITN
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
5: ටේකියා සුරකින් මගතොට
6: හවස 5:19
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 10,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ කිදිනා ගන්න TLB වාසි.

0: අවස් පහයි විනාඩි 20යි වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. මතක් කරවා දී අපි විජේ නිෂ්පාදන ගැන කැමටික රසට හදාගන්න ඕන කරන නිෂ්පාදන ටික අපිට හඳුන්වා දෙන විජේ නම අපිට අමතක කරන්න බෑ. මොකද අමතක කරනවා කියන්නේ අපි වස විසට ඇබ්බැහි වුණා කියන එක. නිසා වස විස නැති කෑම වේලක් රස බලන්න විජේ නිෂ්පාදන ගෙදරින් ගෙනින් තියාගන්න.
1: ඉතින් ගෙදර අයට වෙන්න පුළුවන්, කාට හරි වෙන්න පුළුවන්, ඔය රසට කැම ටිකක් හදනවා නම් ආට පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන එකතු කරගන්න, විජේ කුළුබරජික එකතු කරගන්න. තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන අපි අද රැන්නේ. නිසා ආට පුළුවන්කම තියෙනවා කැම ටික රසට, ගුණට, ප්‍රමිතියට හරි විදිහට හදාගන්න, හැමෝම දෙපාරක් රසයි කියන විදිහට හදාගන්න. ඔන්න ආට පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන එකතු කරගන්න.
0: ලොතරැය ගන්නකොට ඔයාට මතක් වෙන්න ඕන හදහන ලොතරැයියක් ගන්න. මොකද වාසනාව කියන එක අපේ හදහනත් එක්ක ගැළපිලා තියෙන. අපේ වාසනාව කොයි වෙලාවේ කොයි මොහොතේ ළඟාවේද කියලා දන්නේ නැති නිසා හදහන ලොතරැයියක් අරගෙන වාගේ හදහනට ධනයෝගයක් එකතු කරගන්න පුළුවන්. ජාතික ලොතරැයි මණ්ඩලයේ හදහන ලොතරැයිය ගත්තොත් ඉතින් ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් එහෙම නැත්නම් වාගේ ළඟට එන කෙනාගෙන් බස් එකේ වෙන්න පුළුවන්, ට්‍රේන් එකේ යනකොට වෙන්න පුළුවන්, කොතන හිටියත් එන කෙනාගෙන් හදාන ලොතරැයියක් ගන්න රුපියල් 40ක් දීලා පාඩුවක් නම් වෙන්නේ නැහැ.
1: පාඩුවක් වෙන්නේ නැහැ කියලා කියන්නේ අද ඔයගේ පුංචි රුපියල් 40ට උනත් වටිනාකමක් එකතු කරගන්න පුළුවන්කම තියෙන රටේ රණවිරු, සමාජ සේවා වගේ ක්‍රීඩා ශිස්ත්‍රයට දැයේ සංවර්ධනයට උරදන්නෙක් වෙනවට හැකියාව තියෙන ඔයගේ පුංචි රුපියල් 40 වියදම් කරලා, ඒ වගේම එහරහා වට පුළුවන්කම තියෙන ඔයගේ වාසනාව ඔයගෙම කරගන්න. මොකද හදාන ලොතරැයියෙන් දස ලක්ෂපතියන් මේ වෙනකොට 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක අද අදම ගන්න හදහන ලොතරැයියෝ.
0: මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන කට්ටිය මතක් කරන්න ඕන. ලක්මාලි මැසේජ් කළ තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. ශ්‍රීමාල්, ඒ වගේම අරුණ, තුෂාර, නිරෝෂන් ඇතුළු කට්ටිය මේක එකතු කරගන්න කියලා හංවැල්ලෙන් තමයි මැසේජ් කියලා තියෙන්නේ. ඒ වගේම දීප්ති මැසේජ් කරනවා සින්දුවකට එකතු කරගන්න. ලෙහාන්, ඒ වගේම චින්තක, සරෝජ, ඒ වගේම ලසිත් ඇතුළු කට්ටිය මේක එකතු කරගන්න කියලා මේ වෙලාවේ බොරලස් කමෙන් තමයි මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම අනුෂි මැසේජ් කරනවා, තිලිනි, ඒ වගේම සම්පත්, තුෂාර, කාලිංග ඇතුළු අපේ කට්ටියම ඉන්නවා මේ වෙලාව වහගෙන කියලා. වැඩ කරන ගමන් මේ අලු සෙට් එක මේකතු වෙනවා කියලා කටුනායක ඉදිරියට තමයි මැසේජ් කරලා තියෙන්නේ.
1: මම මෙන්න මෙහෙම කියනවා, අලුබෝමුල්ල පැත්තට යන්න හදනේ.
0: මන්නේ වෙනස් එකක් දැනුනේ නිකන්. මම මෙන්න මෙහෙම කියනවා.
1: හරි. කොයි වගේ කතාවක්ද
0: දැනුනේ? දැනුනේ නිකන් ස්කෝලේ සමිති වාරේ. ඔයාලට කතාවක් පවත්වන්න ලැබිලා.
1: හරි. මම මෙහෙම ඉර පුරුදු කියනේ වෙනස් කරගන්න.
0: සමිති වාරයක කතාවක් පවත්වන්න ලැබිලා. දැන් මම මෙහෙම කියනවා සහෝදරවරුනි.
1: අද මම මේක කියන්නද?
0: ඔව් කියන්න කියන්න කියන්න. මේ වැඩේ කරන්න එපේ.
1: හරි හරි, ඒක මම මෙහෙම කියන්නන්නේ. ඒක ඇත්ත හරිම විදියට කියන්න හැමම. චමිත්ගේ රස කතා වලට වෙනවනේ අපි කොර කියලා තියනවා. ලොවිත් නෑනේ හොයාගන්න කොල්ලා නියම පොර. චාරු කෙල්ල හීනාව මල්ල නෑනේ ඔයා සැර. සදක් වගේ ලස්සන උප දේවතා විසුර කියලා අපිට අලුබමුලෙන් ජගත් රෝහණ මැසේජ් එකක් දාලා තියෙනවා.
0: මේ මාම කියන්න.
1: ඊට පස්සේ බුද්ධික නුවන් ඉන්නවා, ඔයාවත් එකතු කරගන්නවා. නිටබුව පැත්තට යනකොට විහගේ ඉන්නවා. සින්දුව කියලා තියෙන හැමෝම දිගටම හැගෙන ඉන්න. වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. එකටිවත් එකතු කරගෙන මම යනවා ඊට පස්සේ සීෂෙල්ස් පැත්තට. ප්‍රදීප් ලංකාවනද වගේ මොන සද්දෙටම අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. සුබ පතලා තියෙනවා අපිට. ඉරක් ස්තුතියි. එහෙනම් මේ කටිය එකතු කරගන්නවා.
0: රයිට්, අපි නංග මේ හැමෝම එකතු කරගෙන අපි සින්දුවක් අහන්න යනවා. අපේ නම්බර් එක මතක් කරමු.
1: 0703935937 07 03 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076-478-478
4: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
5: කෙල්ලට දේවාලදී මොකක් හරි කරදරයක් වෙලා ඇලන් බොස් කියන්නව කියවලු තාත්ත කෙනෙක් විදිහට මට ඒක බලන් ඉන්න බෑ බං ඒක මොන වුණත් මගේ ඒකේ තාත්තා
4: දෙයියන්ගෙම පිහිටයි
6: මටත් හැබැයි කලින් ලොකු සැකයක් තිබ්බා සිත්මල් පූජා භාණ්ඩ ගෙනින ඔය ලොරි වල ඔය ට්‍රාන්ස්පෝර්ට් වල ඩ්‍රග්ස් ට්‍රාන්ස්පෝර්ට් වෙනවා කියලා තමයි කිසිම එවිඩන්ස් එකක් නැති හින්දා ඒක නිකම්ම නිකන් සැකයක් විතරක් වුණා
7: සාක්ෂි තියෙනවා සර් සාක්ෂි හොයාගන්න මම පාර හොයාගෙන තියෙනවා
4: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න
8: දෙයියන්ගෙම පිහිටයි
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න අටම එකට ජාතික මෙහෙයුම

0: ආරංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: හවස 5 විනාඩි 36.

0: Lakhanda Radio ITN Lokya Bata Divena Krida Unsuma Ekama Tanakin Krida Ve Chawaya Udyoge Saha Sabha Venasa Atvidinna Krida Media
1: There it is, the first ever hat-trick of the DP World Women's T20 Asia Cup 2026 and Shomari Adabadu
2: Well, it was just something in the air. The moment Patarage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
0: Krida Pitiya. Ekathu wenna api Krida Pitiya samagin. Kridave hada gasma Krida Pitiya. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා මිටිය අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business within Sonalika Tractory මහපුලවට මහ බලයක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: අවස පහයි විනාඩි 35යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් රියානතුරු අවම කරගන්න අපි කොයි තරම් ක්‍රියාන්විතයන් දියත් කරත් අපිට අහන්න ලැබෙන සමහර ඛේදනීය ප්‍රවෘත්ති දැක්කට පස්සේ
1: හරි
0: වැඩක් නෑ නේද මෙච්චර මේ උපදෙස් දෙන එක, මෙච්චර මේ මඟ පෙන්වන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියලා අපිටම අපි හිතා ගන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් තේකයා වැඩසටහන ක්‍රියාත්මක කරන්න දැවැන්ත මෙහෙයක් සිදු කරමින් පවගේ දවස්වල දඹුල ජාතික පාසලේ විදුහල්පතිවරයා අපේ කණ්ඩායමත් එක්ක කටයුතු කරා. ඔබට මතක ඇති අපි මේ තොරතුරු ඔබට අරගෙන ආව පහුගිය දවස්වල. ඉතින් වැඩි දවසක් නෑ මේ පෙරේදා පළමුදා වගේ දවසක්, මේ සති දවසක. ඉතින් තේකයා වැඩසටහන හරහා ළමුන් මාර්ගයෙන් මේ පණිවිඩය රටට සමාජගත කරන්න උත්සාහ කරන මෙහෙයුමට දැවැන්ත දායකත්වයක් ලබා දුන්නු දඹුල ජාතික පාසලේ විදුහල්පතිවරයා. ඉතින් තාම අවාසනාවන්ත ලෙස අද දවසේ අද උදෑසන කාලයේදී අපිට සමුදුන්නා ජීවිතේ. ඉතින් මේ අවාසනාවන්ත සිදුවීම සිදුනේ දඹුල හබරණ පැල්වෙහෙර ප්‍රදේශයේදී කොළඹ ත්‍රිකුණාමලය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තමයි මේ අනතුර සිද්ධ වුනේ. ඉතින් මේ අනතුර නිසා ඔහු ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් පාසල වෙනුවෙන් දැවැන්ත සේවාවක් සිදු කරමින්, පාසල් දරුවන් වෙනුවෙන් වගේම මේ ප්‍රදේශයට දැවැන්ත සේවාවක් සිදු කරපු විදුහල්පතිවරයෙක්. ඉතින් විශේෂයෙන්ම ළමුන්ට මේ ආචාර්ය මණ්ඩලයට විතරක් නෙමෙයි දරුවන් දෙදෙනෙක්ගේ පියෙක් විදියට බිරිඳට මේ දරුවන්ට පියෙක් නැති වෙන්නේ. ඉතින් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගමන් කරද්දී
1: හරි
0: මේ අධික වේගයෙන් පැමිණි බස් රථයක් තමයි මුහුණට මුහුණ ගැටෙන්නේ. මේ විදුහල්පතිවරයා ජානක විජේසිංහ 38 හැවිරිදි විදුහල්පතිවරයෙක් විදියට, තරුණ විදුහල්පතිවරයෙක් විදියට දැවැන්ත සේවාවක් ප්‍රදේශයට සිදු කරමින් හිටියා. දඹුල ජාතික පාසලේ විදුහල්පතිවරයා අවුරුදු 38ක විදුහල්පතිවරයෙක් කියලා හිතන්නකෝ. එතකොට ඔහුට තව කොච්චර සේවා කාලයක් තියෙනවද
1: දරුවන් වෙනුවෙන් ලබා දෙන්න,
0: සහ මේ කෙටි කාල සීමාවට ඔහු විශාල සේවාවක් සිදු කරපු විදුහල්පතිවරයෙක්. ඒ නිසා තමයි අද රටම කතා වෙන විදුහල්පතිවරයෙක් බවට මේ සිදුවීමත් එක්ක පත් වෙන්නේ. විශේෂයෙන්ම ඉතින් මූණු පොතට ගියෝදින්, Facebook එකට ගියෝදින් ඔහු සම්බන්ධයෙන් සෑහෙන්න අපිට දකින්න ලැබෙනවා. මේ කනගාටුව පළ කරන පෝස්ට් සැහෙන දකින්න ලැබෙනවා.
1: හැමෝම අදහස් පළ කරන කමෙන්ට් එකක් විදිහට නේද?
0: ඔව්. ඉතින් මාධ්‍යයට අවසන් වරට ඔහු අපිත් එක්ක එකතු වෙලා
1: වැඩ කරා
0: ටේක් එක වැඩසටහනේදී. ඉතින් තාම කනගාටුදායක ප්‍රවෘත්තියක් තමයි අපිට ඒ විදිහට අහන්න ලැබුණේ. ඉතින් කියන්නේ පුංචි වෙලාවක් වෙනුවෙන් සමහර වෙලාවට වෙන් කරගන්න මේ අපි යන්නේ මේ අධික වේගයෙන් පුංචි වෙලාවක් ඉතුරු කරගන්න. ඉස්සරහා හෝල්ට් එකක ඉන්න තව දෙතුන් දෙනෙක් බස් එකට
1: දාගන්න
0: තමයි මේ යන්නේ.
1: පුංචි රුපියල් 30කට 40කට
0: වෙන්න පුළුවන්. අපි හිතමු රුපියල් 1000කට කියලා මිල කරන්න පුළුවන්ද මේ ජීවිතේ වටිනාකම රුපියල් 1000කින් 2000කින්. ඉතින් ඒ නිසා කල්පනා කරලා හිතලා පොඩ්ඩක් පාර යනකොට, රේස් යනකොට කල්පනාවෙන් යන්න. මිනිස්සු ඉස්සරහට එනවා, තමන් විතරක් මේක පැත්තකට යනවා.
1: නෑ, ඒක බස් එකක් යනවා කියලා කියන්නේ ඩ්‍රයිවර් එතකොට කොන්දොස්තර මහත්තයා විතර නෙවෙයිනේ, තව මගින් කී දහහක් එකගෙන යනවද?
0: 1000ක් එකද යන්නේ? නැති වෙන ජීවිතයක වටිනාකම මිල කරන්න පුළුවන්ද? මේව ගැන කල්පනා කරන්න වෙනවා බස් එකක් කෙලවද්දි, පදවද්දි. ඉතින් ඔය බස් එකක් විතරක් නෙවෙයි, ඕනම වාහනයක් පදවද්දි, විශේෂයෙන්ම බස් රථ මේ යන සමහර මාර්ග නීති කඩ කරමින් යන සිදුවීම් දැක්කට පස්සේ මේව පොඩ්ඩක් ඔළුවට ගන්න. මෙහෙම සිදුවීමකුත් උනායේද කියලා හරියට පොඩ්ඩක් කල්පනා කරලා සුක්කාන මතර ගන්න කියන ඉල්ලීම කරනවා. ඉතින් ඒ වගේම තමයි අද තව සිදුවීමක් අපි දැක්ක. මේ අධිවේගී මාර්ගයේ පාසල් ළමුන් අරගෙන යන විශේෂම චාරිකාවක් යන ට්‍රිප් එකක් යන බස් එකක ඉස්සරහා රෝදේ ගැලවිලා යනවා. අධික වේගෙන් යද්දි ඉස්සරහා රෝදේ ගැලවිලා යනවා. ඉතින් විශේෂයෙන්ම දැන් දරුවන් අරන් යන්නේ මේ ගමන. ඉතින් එතකොට වාහනේ බ්‍රේක් තියනවද, හරියට රෝද ටික තියනවද, මේ දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලලා හොයලා කරලා යන්න ඕනනේ. විශේෂයෙන්ම
1: ඒ ගමන යද්දි ඊට කලින් ඒ ටික හරියට තියනවද කියලා බලලා ඉන්න ඕනනේ
0: අපි. යන්න ඕනනේ. ඉතින් මොකද්ද වාසනාවකට ලොකු අනතුරක් නොවි බේරුණාට ඉතින් මේ වගේ සිදුවීම් වෙනවා. ඉතින් මේවෙන් ආදර්ශයක් අරගෙන මේ සමාජය ඇතුළේ ඉන්න මිනිස්සු විදියට තවයි වෙන දේ නොවෙන්නට වග බලා ගන්න ඔබට වගකීමක් තියෙනවා.
1: ඔයාගේ පරිස්සම වගේම අන් අයගේ පරිස්සමත් හිතලා පාරේ යනකොට එනකොට උනත් අපි පරිස්සම් වෙන්න ඕනේ.
0: අනිවාර්යයෙන්ම හවස 5 විනාඩි 40 වෙලා විවින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. අපි සිංදුවක් අහලා ඊට පස්සේ හෙඩ්ලයින්ස් අහන්න යන්න තියෙනවා.

0: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Searchlight සමාජ ගවේෂණය.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම බලශක්ති ගබඩා පද්ධතිය සහ පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික පද්ධතියට රුපියල් මිලියන 230ක වියදමින් කිලිනොච්චි මහරෝහලට සිව්මහල් වෛද්‍ය නිල නිවාස සංකීර්ණයක්. නාමල් ලදත් අධිකරණයට ඇපෙල්ලීම සලකා බැලීම 29 වෙනිදා. ඉරානයට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලදී යුද අපරාධයක් සිදු වුණාදැයි ජගත් සංවිධානයටත් සැකයක්.
3: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: තබන කෝටියට NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්න.
2: එහෙමයි.
3: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100. Lakana, even in drive.
5: හවස 5:53.

0: පහයි විනාඩි 57යි වෙලාව. දැන් අපේ ගෝල්ඩන් වොයිස් තරගාවලිය තියෙනවානේ. මට නම් හිතාගන්න බෑ.
1: ඔව්. මොනවෙයි මොනවෙයිද කියලා.
0: මේකෙන් කවුද ඉස්සරහට යවන්නේ?
1: හරි.
0: මම ජැට් බෝඩ් එකේ හිටියනම් ඇත්තමයි.
1: මං අයින් වෙනවා. ඒකන මම දන්නා ඔයාගෙන. ඔයා හිටියනම් මම වෙලාට අයින්
0: වෙලා. මං හිටියනම් මට ප්‍රෙෂර්.
1: මෙහෙම හිටියද චමේට ප්‍රෙෂර් හැම වෙලේම. ඒ නිසා අපි හරි පරිස්සමින් මේ වැඩ කරන්නේ.
0: මොකද මේ ඒ තරම් සමහර ගායන ඇහුවට පස්සේ මේක ඔරිජිනල් එකද?
1: ඔව්.
0: නැත්තම් මේ
1: හිතාගන්න බෑ.
0: නැත්තම් මේ නවක ගායන ශිල්පිනියෙක්ද ශිල්පියෙක්ද කියලා හිතාගන්න.
1: මේ කියන්නේ කියලා හිතාගන්න බෑ.
0: අලුත් එකද මේ පරණ එකමද මේ?
1: නිකන් මේ සින්දුවක්ද යන්නේ ඔරිජිනල් කියලා හිතෙනවා.
0: ඔව් මේ ඔරිජිනල් ප්ලේ කරනවාද කියලා. ඇත්තටම එහෙම දක්ෂයෝ ඉන්නවා.
1: ඔව් ඇත්තටම.
0: මේ හිතාගන්න බෑ මේ තරම් දක්ෂයෝ ඉන්නවද කියලා.
1: ඔව්.
0: ඒ තරම් දක්ෂ පිරිසක් මේ සැරේ ගෝල්ඩන් වොයිස් එකට අපි දෙක එකතුලා ඉන්නවා.
1: ඔව්.
0: ඉතින් තරගයක් මේක. ඒ නිසා කොමුණත් ඉතින් ටික දෙනෙක් ඉස්සරහට යනවා ටික දෙනෙක් කට් වෙනවා. අද ඒ වගේ කීප දෙනෙක් අයින් වුණා.
1: හැබැයි ඉතින් අයිත් පරක් යාල හොයාගෙන උඩටම යනවා.
0: ඔව්. ඉතින් එයාලට මං කියන්නේ ඉතින් අයින් වුණ අය මේක මේ අතාරින්න ඕන වැඩක්
1: නෙමෙයි.
0: මොකද එයාලගේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. දක්ෂතා තියෙන අය අතරින් වඩාත්ම දක්ෂ පිරිස තමයි පොඩ්ඩක් මේ පෙරලා ගන්නේ.
1: බොහොම අමාරුවෙන් තෝරගන්නේ.
0: ඔව්. ඒක නිසා මේ තරගාවලිය බොහොම උණුසුම් තරගාවලියක් බවට අවසානයේට යනකොට පත් වෙයි කියලා අපිට හිතෙනවා.
1: දැන් දැන්ම මේ අහන ඒවත් එක්කනේ.
0: සමහරවිට අපිටත් ගහගන්න වෙයි මේක ඇතුලේ. මේ ආනේ හොඳයි කිව්වනේ. ආ හොඳයි කිව්වට මේ ආනේ හොඳ කියන තරමට අපිට මේක ඇතුලේ තර්ක කරන්න වෙයි.
1: ඉස්සරහට තමයි බලන්න වෙන්නේ මොන තත්ත්වයක් උදා වෙයිද කියලා.
0: කියන එක අපිට බලා ගන්න වෙන්නේ. කොමුණත් දැවැන්ත තරගාවලියක් බවට පත් වෙමින් තියනවා කියන එකේ පෙර නිමිති මේ වෙනකොට පහළ වෙමින් තියෙනවා.
1: දැන් එකේ ඉඳන් හතර වෙනකම් මේ දක්වා ඇහුවනම් ලක්කන ගෝල්ඩන් වොයිස් කට්ටිය දන්නවා ඒක.
0: වැඩේ මොකද්ද කියලා දන්නවා. ඉතින් දිගටම ඉන්න ගෝල්ඩන් වොයිස් එක අසන ගායන ශිල්පියෝ ගායන ශිල්පිනියෝ ගායනා කරන අසන ගීත වඩහන්න ඉස්සරහට ලැබෙවි මේ තරගාවලිය හරහා.
1: ඕකේ.
0: රයිට් අපි මතක් කරන්න ඕන යතරේ විශේෂයෙන්ම දැන් 6 වෙන්න තව විනාඩියයි තියෙන්නේ.
1: හරි.
0: රෑට කන්න තව වෙලා තියෙනවනේ. පොඩි තේ එකක් බීලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න තියනවා නම්
1: උයහන්න පටන් ගන්න තියෙනවා.

0: ගතාව තියෙන දෙයක් කරගන්න පුළුවන් පොඩක් ජීවයක් කරගෙන ඒකට විජය තේකක් හදාගෙන බොන්න.
1: ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා කහට රසට තේකක් හදාගන්න නම් විජය තේ වගේම කෝපි රසයට කැමති අය ඉන්නවනේ ගොඩක්. කෝපි රසයට කැමති ඔයාව වෙනුවෙන් ඔන්න නියම කෝපි රස තියෙන විජය කෝපිත් මිලදී ගැනීම ඔයාලට හැකියාව තියෙනවා විජය නමත් එක්ක. මේ හැමදේම ළඟම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
0: අවස 6:00 හරියටම වෙලාව.

0: දිනමල රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: FM 93.7 Lakhana Radio ITN
1: හවසහයේ විනාඩි 12යි.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
3: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින්. ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
1: Cool drive එකට
0: ලක්කන evening drive.
1: හවස 6 විනාඩි 12යි වෙලාව. මේ වෙලාවට මතක් කරන්න ඕනේ අපි වහගෙන ඉන්නකොට විජේ නිෂ්පාදන ගැන. දැන් විජේ කියලා කිව්වහම අපේ රසේ රටේ සමට විතරක් නෙවෙයි ලෝකයේ සමට තරගෙන යන විජේ නිෂ්පාදන කියලා දැන් ඔයා දන්නවා. මොකද 30 වසරක පරිභෝගික විශ්වාසයක් තියෙන ඔවුන් ගාව. ඉතින් ගෙදර ගෘහණියක් විදිහට කැමටික රසට ගුණට දෙන්නනේ බලන්නේ ගෙදර ඇයට නේද? එහෙම දෙනකොට ආඩ පලංකම තියෙනවා විජේ කුළුබඩ එකතු කරගන්න. ලුණු දෙක අම්බිරි ඉස්සව මේ ඕනම දෙයක් විජේ නමත් එක්ක එකතු කරගෙන අගේ කැම වෙන රසට ගුණට හදාගෙන ගෙදර අයට රසට කන්න දෙන්න ඔන්න ආඩ පලංකම තියෙනවා. ලැගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න විජේ නිෂ්පාදන හවස 6යි විනාඩි 13යි.

0: විනාඩි 21යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 01 1 286 1031 01 1 286 10 11 ශනිගමතුම් 19:16
3: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
4: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
3: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
5: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
6: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
7: ලක්හඬ Golden Voice.
8: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
7: ලක්හඬ Golden Voice.
9: තාත්තියා එහෙම නොකිය කොහෙවත් යන්නේ නෑනේ.
10: අර ළමයි ඉතින් ඔය කොහරි ළඟට යන්න ඇති. අනිතෙන් මං හැමදාම කියනවනේ මල්ලි දැන් පොඩි ළමෙන නෙමෙයි ලොකු ඉලන්දාරි.
5: ආදරණීය තාත්තා
10: පොඩි ලෑත්තිද?
9: ඔව් තාත්ති.
10: නෑ යම් මාත්‍රි මං ගිහලා එල්ලන්න ඔෆිස් එකට. ඔය හිතේ කලබල ගතිය අඩු වෙනකන් මම ඔය උදේට ඔෆිස් එකට ගිහින් ඉන්නවා.

0: මල්පිකොන්තොලින් ඔබ හමුවන රංගන ශිල්පී චන්දික නානායක්කාර සමග
1: සඳ දිය දහර
0: අද රැහතට
1: ලක්කන ඊවිනින් ඩ්‍රයිව්
2: රයිඩමන අපි හදට යන්න හදන්නේ ආයමත් අපිට අපි මුණ ගැහෙන්නේ ලබන සඳුදා.
3: ඔව්.
2: අවස හතරට. ඉවිනින් ඩ්‍රයිව් එක. එහෙනම් සතියන්තය සතුටින් සැපෙන් ගත කරන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක බලාපොරොත්තුවත් එක්ක අපි අදට යනවා.
3: ගිහින් එන්න හරි සුබ දවසක්. මම චාරු.
2: සුබ දවසක්. මම ශමිත්.

0: Lakhanda Radio ITN.
1: Even in driving, Shamit and Charu.
2: Sama Anugrahaya.
1: Marksman Samuha Vyapari within Genvabita Harina, the Navani Mavakin in a Domasu and Tri Vikiti Mianthrika, Sadamber Himikaru Kumanda, Adamavatana, Bidwekaka Hatai, High Sea Hatanamaya, Pansi Hatanamaya.
3: Mamananda, Maram relax.
4: අනම්මනංගල වදුන අනේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: යුත්තකෙන් ඔයාගේ ෆියුචර්කට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
6: ප්‍රවෘත්ති සිරස්තල

0: ශ්‍රීලංකාවේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික පද්ධතියට රුපියල් මිලියන 230ක වියදමින් කිලිනොච්චි මහ රෝහලට සිව් මහල් වෛද්‍ය නිල නිවාස සංකීර්ණයක්. නාමලදත් අධිකරණයට ඇපෙල්ලීම සලකා බැලීම 29 වනදා. මාර්ග අනතුරු නිසා රටට අහිමිව නමුදල්. අගමැති හෙලිකරන රජයේ තාක්ෂණික ඉලක්කය. 2026 පොදු රද මඩලු නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය මන්ත්‍රී සුගට්ට. ආසියානු ක්‍රීඩාවලියේ අවසන් පූර්වාටයට ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලේ. අනුරාධපුරයේ ඉදිකළ මෙගාවොට් 10ක සහ මෙගාවොට් පැය 40ක බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට අද එක් කෙරුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට පුනර්චනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථායිතාව ඉහළ නැන්වීමේ අරමුණ නිවි. ස්ටෝ එක්ස් පුද්ගලික සමාගමේ දායකත්වයෙන් අනුරාධපුරයේ ඉදිකළ බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරුණේ. මෙවනිට බලශක්ති ශේෂ්ත්‍රයේ ඇති සුවිශේෂීම සහ වඩාත් කාර්යක්ෂම තාක්ෂණය වන්නේ බලශක්ති ගබඩා කිරීමේ බැටරි පද්ධතියයි. දෙවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය බලය ගබඩා කර රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම වැඩිවන අවස්ථාවේ ජාතික පද්ධතියට මුදා හැරීම මෙම තාක්ෂණයේ විශේෂත්වයයි. ජාතික විදුලි බල ජාලයේ ස්ථායිතාව වර්ධනය කරමින් බලශක්ති ගබඩා කිරීමේ පද්ධති 13ක් මෙගාවෝට් 130ක සහ මෙගාවෝට් පැය 520ක ධාරිතාවකින් යුක්තව ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙනවා. එම කටයුතු සිදු කෙරෙන්නේ ස්ටෝරෙක්ස් පුද්ගලික සමාගමේ සමස්ත ව්‍යාපෘති යටතේ. ඉන් පළමු බලශක්ති ගබඩා පද්ධතියයි මෙලෙස අනුරාධපුරයේදී ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරුණේ. බැටරි ගබඩා පද්ධති පිහිටි පරිශ්‍රයද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ බලශක්ති ශේෂ්ත්‍රයේ පරිවර්තනීය වෙනසක් මෙම අවස්ථාවේදී සිදුවන බවයි.
1: අපි දන්නවා දැනටමත් 3000කට ආසන්න මෙගාවොට් ප්‍රමාණයක් සූර්ය බලයෙන් අපි දවල් 11 ඉඳලා හවස 3 දක්වා අපි ජනනය කරනවා. නමුත් අපිට තියෙන ගැටලුව තමයි මේ විදියට ජනනය කරන දවල් කාලේ සාමාන්‍ය මෙගාවොට් 2800ක් විතර අවශ්‍යතාවයක් තමයි තියෙන්නේ. නමුත් රාත්‍රී කාලයේදී අපිට 3100ක් වගේ ප්‍රමාණයක අවශ්‍යතාවයක් තියෙනවා. දෙයිලිනෝ තත්ත්වයක් එක්ක සමහරවිට ලැබෙන පෙබ්‍රවාරි මාසෙ වෙනකොට මේක ටිකක් මීටත් වඩා වැඩි වෙයි කියලා පුරෝකථනය කරලා තියෙනවා. ඒ වගේම තමයි තවත් තියෙන ප්‍රශ්නයක් දීර්ඝ සතියන්ත නිවාඩුවල මේ විදුලි අවශ්‍යතාවය සමහරලාට මෙගාවොට් 600 800 වගේ දක්වා අඩු වෙන කාලවලු තියෙනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ දවල් කාලයේදී අතිරික්තව ජනනය කරන සූර්ය බලය ගබඩා කිරීමේ හැකියාවක් මේ දක්වා අපිට තිබුණ නැහැ. ඒ නිසා තමයි මෙන්න මේ බැටරි තුල ඒ දවල් කාලයේ ගබඩා කරලා රාත්‍රී කාලයේදී විශේෂයෙන් පීක් අවර්ස් වල අපිට මේක භාවිතා කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි මේ වෙනකොට මෙගාවොට් 160ක ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. වින්පෝස් ආයතනයේ එතනින් මෙගාවොට් 130ක් සම්බන්ධයෙන් වගකීම දරමින් කටයුතු කරනවා. අපි විශ්වාස කරනවා මේ අවුරුද්දේ අවසන් වෙන්න කලින් මෙගාවොට් 160ම ජාතික පද්ධතියට එකතු කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා.
0: තම්මැන්නාපුර විද්‍යාලයේ ගිණුම ලබන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීම සඳහා සාමාන්‍ය පෙළ ගණිතය සහ විද්‍යාව හදාරන සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත් 10ක් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව සිදු කෙරුණා. මේ අතර මෙගාවොට් 5ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරෙන ඉබ්බන් කටුව පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනපති අතින් ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරුණා. දඹුල්ල ඉබ්බන් කටුව වැව මත ඉදිකළ පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනතා අයිතියට පත් කෙරුණේ අද පස්වරුවේදී. අක්කර 10.5ක භූමි ප්‍රදේශයක මේ ඉදිකර තිබෙනවා. සූර්ය විදුලි බලාගාරයෙන් වාර්ෂිකව නිවාස 7500කට පමණ විදුලිය සැපේ හැකිවනවා. එමෙන්ම වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනය මැට්‍රික් ටොන් 4600ක් පමණ අවම කර ගැනීමේ අවස්ථාවද මේ හරහා උදා වනවා. එමෙන්ම වාර්ෂිකව ඩීසල් මගින් විදුලි උත්පාදනයට වැය කෙරෙන ඩීසල් ලීටර මිලියන 2.5ක් ඉතිරි කරගත හැකි. ඒ සඳහා වාර්ෂිකව විදේශයන්ට ඇදී යන ඩොලර් මිලියන 3ක මුදලක් ඉතිරි කරගත හැකි. දියචනනී අනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ 150කට පමණ පිරිසකට රැකියා අවස්ථා උදා වනවා. ව්‍යාපෘතිය විවෘත කළ ජනාධිපතිවරයා පාලක මැදිරිය වෙතද පැමිණ එහි කටයුතු නිරීක්ෂණය කළා. මෙම ව්‍යාපෘති අර්ථයේ ප්‍රජා සත්කාර රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. විහාරස්ථාන සඳහා මූල්‍ය පරිත්‍යාග සිදු කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ඊට ඇතුළත්. රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇපයිල්ලීම පිළිබඳ නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් භාරයේ තැබීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මෙම ඇපයිල්ලීමට අදාළ විත්තියේ ලිඛිත දේශන ලබන 22 වනදා ඉදිරිපත් කරන ලෙසද නියම කළා. පැමිණිලේ ලිඛිත දේශන ලබන 25 වනදා ගොනුකන් ලෙසයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ. මෙම නඩුව අද කැඳු අවස්ථාවේ අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ සැකකරු මෙම අල්ලස් චෝදනාවට සම්බන්ධ තවත් නඩුවකට රිමාන්ඩ් කර ඇති බවයි. ඒ මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වූ නඩුවකටයි. මෙම සිද්ධිය අර්ථයේ අල්ලස් චෝදනා මෙන්ම මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා දෙවර්ගයේම අනාවරණය වීම නිසා මෙම පරීක්ෂණය අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකාබද්ධව සිදු කරන බවද ඔහු පැවසුවා. දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙවැනි විමර්ශනයකට නීතිපතිවරයාගේ සහාය ලබා ගැනීමටත් අල්ලස් කොමිසමට හැකියාව තිබෙන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. මෙම විමර්ශනයට අදාළව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. කතානායක නිලනිවසේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂමල් රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් සහ ශමින්ද්‍ර රාජපක්ෂ නැමැති සැකකරු විදෙස්ගතව සිටීම පිළිබඳව චමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා. ඊට අමතරව සුසන්ත චමින්ද රත්නායක සහ දෙමතු සංජය නැමැති පුද්ගලයන් දෙදෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු වුණා. මේ 2012 වසර දක්වා දිවෙන විමර්ශනයක්. මෙම සිද්ධියේ පළමු වන සැකකරු වන කපිල චන්ද්‍රසේන මේ වන විට මිය ගොස් සිටිනවා. දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක ඔස්ට්‍රේලියාවට පලා ගොස් තිබෙනවා. තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂත් අමරිකාවට පලා ගොස් තිබෙනවා. ඊට අමතරව සැකකාර නාමල් රාජපක්ෂ සහ සාක්ෂිකාර නිමල් පෙරේරා සිටින ඡායාරූප හමු වී තිබෙනවා. ඒ ඔස්සේත් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා. මෙම සැකකරුට අදාළව දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා. එවැනි අවස්ථාවක මෙම අධිකරණයට ඇප ලබා දිය හැකි සුවිශේෂී කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණක් බවයි ඔහු පෙන්වා දුන්නේ. මෙම නඩුවේ වරින්තු නිකුත් කර ඇති සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කියන ඇති ක්‍රියාමාර්ග කවරේදැයි මහේස්ත්‍රාත්වරයා එහිදී විමසා සිටියා. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ අමරිකාවට පලා ගොස් සිටින ශමින්ද්‍ර රාජපක්ෂ නැමැති සැකකරු සම්බන්ධයෙන් නිකුත් කළ වරින්තුට අදාළව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බවයි. ඔස්ට්‍රේලියාවට පලා ගොස් සිටින දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධයෙන් රතු නිවේදන ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසුවා. එසේම මෙම කටයුතු කඩිනමින් ඉටු කර ගැනීම සඳහා සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම අවශ්‍ය බවද ඒ මහතා සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතුවල ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒවා කඩිනමින් අධ්‍යයනය කර සියලුම සැකකරුවන්ට එරෙහිව කඩිනමින් අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා. ඉන්නනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කරුණු දැක්වුවා. ඔහුගේ ඇපයිල්ලීමට විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ බැලිගම බේ නැමැති සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් පැවැත්වෙන බවයි. එහිදී රුපියල් මිලියන 175කට අධික සැකකටයුතු මුදල් ලැබීම පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම මුදලක් ලැබී තිබෙන්නේ නිමල් පෙරේරාගේ ගිණුමට. එම නිසා මෙම අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසු වන නාමල් රාජපක්ෂ නැමැති සැකකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා. දෙපාර්ශ්වයේ විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ. වෘත්තීය සමිතිය කීපයක් වර්ජනයේ නිරත වූ අද දුම්රිය දාවණයේ සාමාන්‍ය පරිදි සිදුවනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට එරෙහි වෙමින් දුම්රිය වෘත්තීය සමිතිය කීපය පැය 48ක වර්ජනයක් ඊයේ ආරම්භ කළා. කෙසේ වුවද ඊයේ මෙන්ම අද දුම්රිය ධාවනය කෙරුණා. පෙරවරුවේ කාර්යාල දුම්රිය නියමිත පරිදි ධාවනයේ දුවීමටයි දෙපාර්තමේන්තුව පියවර ගත්තේ. පස්වරුවේද සුපුරුදු පරිදි කාර්යාල දුම්රිය ධාවනය කර තිබෙනවා. අදත් ඇතැම් දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර නිකුත් කළ බව අප වාර්තාකරුවන් සඳහන් කළා. දුම්රිය ධාවන කටයුතු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගමනාගමන අධිකාරී අසං කමරසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.
2: ඊයේ දිනෙත් වගේම අද දිනේ දුම්රිය දෙපාර්තමේන්තුව අද දින උදෑසන සියලුම ගමන් ආරම්භක ස්ථානවල සිට කාර්යාල දුම්රිය සේවක ක්‍රියාත්මක කළා. පොල්ගහවෙල, රඹුකන, ඒ වගේ මීන් ලයින් එකේ මහව, ඒ ප්‍රදේශවල සිටත් කේවී ලයින් එක, කැලණිවැලි මාර්ගයේ, ඒ වගේම හලාවත මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ බිලියත් ඉදලු සියලුම කාර්යාල දුම්රිය උදෑසන කළා කොළඹට. ඒ වගේම මන්නාරමේ සිට අංක 4 දරන දුම්රිය කොළඹ දක්වා ධාවනය කළා. ඒ වගේම අද දින අපි කොළඹ සිට කංකසන්තුරේ දක්වා ධාවනය වෙන නගරාන්තර දුම්රිය යෆ්න ඉන්ටර්සිටි එක්ස්ප්‍රෙස් එක ධාවනය කළා. ඒ වගේම යාල්දේවි දුම්රිය කොළඹ සිට කංකසන්තුරේ දක්වා ධාවනය යාල්දේවි දුම්රිය ධාවනය කළා අද දින උදෑසන. ඒ වගේම දහවලු සාමාන්‍ය දුම්රිය සේවා වාර සියල්ල ක්‍රියාත්මක කළා. ඒ වගේම අපි සැලසුම් කළා තියෙන හවසත් සියලුම කාර්යාල දුම්රිය තම ගමනාන්ත දුම්රිය ස්ථාන දක්වා ධාවනය කරන්න, ඒ වගේම කංකසන්තුරි නගරාන්තර දුම්රිය කොළඹ දක්වා ගෙනීමට සැලසුම් කළා තියෙනවා. අපි රාත්‍රී තැපැල් දුම්රිය කංකසන්තුරි කොළඹ සහ කොළඹ කංකසන්තුරි රාත්‍රී තැපැල් දුම්රියත් අද දින සවස ධාවනය කරන්න සැලසුම් කළා තියෙනවා. එතකොට මේ හැම දුම්රියම ධාවනය කරද්දී අපි මගීන්ගේ ආරක්ෂාව තමයි පළවෙනි කොට සලකන්නේ. අපිට බැරි වුණා මඩ කලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කරන්න, ඒකත් අර වගේ අපිට මාර්ගයේ ආරක්ෂාව තහවුරු කරන්න. මොකද මේ ප්‍රදේශය කැලෑමැදින් නාලි ඉන්න ප්‍රදේශයක්, උත්සාහයක් ගන්නවා අද දිනේක ධාවනය කරන්න. ඉතින් අපේ පළවෙනි අරමුණ තිබ්බේ කොළඹ කාර්යාල වලට එන මගීන් පැමිණියේ නැත්තම් මෙව එන හිටිනවා. එතකොට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශයට උණුණා කොළඹ නගරාසන්න සේවිස් එක සාමාන්‍ය තත්ත්වයට ගෙන එන්න. ඒ වගේම ඊට පස්සේ පාසල් ළමුන් ප්‍රවාහණය කරන්න. ඉතින් මෙන්න මේව එන හිටියොත් රටට ලොකු මූල්‍ය හලාභයක් වෙනවා. අපේ ප්‍රමුඛ අරමුණ උනේ මේ දුම්රිය ධාවනය කරලා මෙන්න මේවා ටික සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන්න. මම හිතන්නේ ඒක සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. ප්‍රවේශ.lk කියන ඇප් එක හරහා මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම පහසුකම් සලසලා දෙනවා. ඉතින් මගීන්ට පුළුවන් ස්ටේෂන් එකක් වහලා තියම් ස්ටේෂන් එකක් වහලා තියනවලු මේ වැඩ වර්ජනේ ඉන්න ප්‍රවේශ.lk කියන ඇප් එක හරහා ගිහිල්ලා තමන්ගේ ප්‍රවේශ පත්‍රය මිලදී ගන්න.
0: දුම්රිය වෘත්තීය සමිති කිහිපය වර්ජනය ක්‍රියාත්මක කළද සිය දෙපාර්තමේන්තු ඉතිහාසයේ අසාර්ථකම වර්ජනය මේ බවයි ඇතැම් දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමේ SP විතානගේ මහතා ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.
3: දුම්රිය ඉතිහාසයේ මෙතෙක් කරපු වැඩ වර්ජන වලින් ඉතාමත්ම අසාර්ථකම වැඩ වර්ජනය මේ වැඩ වර්ජනය බවට ඉතිහාසගත වෙනවා. ඒ පැය 48 වැඩ වර්ජනය කියන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම නෙවෙයි, ඔවුන්ගේ ඉල්ලීම නෙවෙයි ඒක. ඒ නිසා ඒව හැදුවේ සිරිකොතේ හරි එහෙම නැත්නම් මල්වත්තේ පාරේ හරි හදාපු පොහොට්ටු කාර්යාලවල, දේශපාලන කාර්යාල, පක්ෂ කාර්යාලවල හදාපු න්‍යායපත්‍රයට අනුව තමයි මේගොල්ලෝ මේ වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා මේ වැඩ වර්ජනය අතිශයින්ම ප්‍රතිගාමි වැඩපිළිවෙලක් එක්ක අරගෙනම දේශපාලන වැඩපිළිවෙලක් එක්ක අරගෙන යන
0: ජනතා වෙනුවෙන් වර්ජනය ප්‍රතික්ෂේප කරමින් සේවයේ නිරත වන දුම්රිය සේවකින්ට ප්‍රධාන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සේ ස්තුතිය පළ කළා.
4: ලිපි ලේඛනවල මොන දේ සඳහන් කරත් ඇත්තටම බැලුවොත් එම අපිට තේරෙනවා මේක දිබංකෘත වෙච්ච දේශපාලන ව්‍යාපාරවල අරමුණක් වෙනුවෙන් තමයි වෘත්ති සමිති කීපයක් මේ දුම්රිය වැඩවර්ජනය සඳහා දායක වෙලා තියෙන්නේ. මෑත ඉතිහාසයේ දුම්රිය වැඩවර්ජනයක් සිද්ධ වෙනකොට අපි දන්නවා දුම්රිය ධාවනය කිරීම සම්පූර්ණයෙන්ම වගේ අඩාල වෙනවා. හැබැයි අපිට හැකියාව ලැබුණා ඊයේ දිනේත් අද දිනේත් දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වුණත් තවත් සහිතවත් වෘත්ති සමිති සහ දුම්රිය නිලධාරීන්ගේ සේවකයන්ගේ සියලු දෙනාගේ අප්‍රතිහිත කැපකිරීමෙන් වැඩ කිරීම නිසා අපිට හැකියාව ලැබුණා. දුම්රිය ගමන් වාරයේ ප්‍රමාණ 256ක් වගේ ප්‍රමාණයක් ධාවනය වෙනවා දෛනිකව. හැබැයි අපිට 187ක් වගේ ප්‍රමාණයක් ධාවනය කිරීමේ හැකියාව ලැබුණා ඊයේ දිනේදී. ඊටත් වඩා වැඩි දුම්රිය ප්‍රමාණයක් අද දිනේ අපිට ධාවනය කරගන්න හැකියාව ලැබුණා. දුම්රිය දෙපාර්තමේන්තු ඉතිහාසයේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයන් නියැලෙන විට තවත් ඒ දෙපාර්තමේන්තුවේ සේවකයන් පිරිසක් ජනතාවට පොදු ප්‍රවාහනයේ පහසුකම් ඒ අයුරින්ම සපයන්න දරපු මැදිහත් වීමක් සම්පූර්ණ සමස්ත ජනතාවම දුම්රිය භාවිතා කරන ජනතාවම ඇගිය යුතු මැදිහත් වීමක් කියන එක පැහැදිලිම කරන්න ඕනේ. මේ සම්පූර්ණ ස්තුතිය පළ කරන්න ඕනේ.
0: රුපියල් මිලියන 230කට අධික වේදමකෙන් කිල්නොච්චිය දිස්ත්‍රික් මහරෝහලේ සිව්මහල් වෛද්‍ය නිලධාරී නිල නිවස සංකීර්ණයේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. එය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. උතුරු පළාතේ සෞඛ්‍ය පද්ධතියේ සවිබැල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා වෙදිමත් මෙන්ම පුළුල් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුවයි නිල නිවාස සංකීර්ණයේ ඉදිකෙරෙන්නේ. ඉන් වෛද්‍ය නිලධාරීන් 48 දිනකට නේවාසික පහසුකම් ලබා ගත හැකි. ඉදිකිරීම ලබන වසරේ ජූලි මාසය වන විට අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඉදිකිරීම ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමගද සාකච්ඡා කළා. උතුරු පළාතේ සෞඛ්‍ය කාර්ය සහායකින් 300 දෙනෙකුට සහ යාපනයේ ශික්ෂණ රෝහලේ මෙන්ම යාපනයේ හෙද විදුහලේ කාර්ය සහායකින් 50 දෙනෙකුට පත්වීම් ලබා දීමට නියමිත බවයි අමාත්‍යරයා මෙහිදී කියා සිටියේ. රෝහල්වල ඉදිකිරීම සඳහා උතුරු පළාත් සභාවේ අරමුදල් භාවිත කරනවා. සෞඛ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය අතිනවීන වෛද්‍ය උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යරයා ප්‍රකාශ කළා.
5: දැන් අපි ඇවිල්ලා ඉන්නේ කිල්නොච්චි දිස්ත්‍රික් මහරෝහලට. අපි වෛද්‍ය නිල නිවාස සංකීර්ණයේ තට්ටු 4කින් සමන්විත ඒ පළමු කොටස ඉදිකිරීම සඳහා පළාත් සභාව රුපියල් මිලියන 184ක් වියදම් කළා තිබෙනවා. ඒ වගේම මේ දෙවැනි කොටස හැටියට ඒ සම්පූර්ණ නිල නිවාස සංකීර්ණය ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා කෙටි කාලයක් තුළදී. ඒ වගේම තවත් රුපියල් මිලියන 150ක් පමණ වැය කරලා ඔබටත් ඖෂධ ගබඩාවක් ඉදිකිරීමට දැන් ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතී. මේ ආකාරයට බැලුවහම නව පත්වීම් ලබා දීමට අදාළ වැටුප් අතිකාලෙහි මතරියාම ඉදිකිරීම සඳහා පමණක් මේ දවස් 4 අපි ආරම්භ කරන හෝ විවෘත කරන ව්‍යාපෘති වලට රුපියල් මිලියන 2500ක් නැත්නම් කෝටි 250ක් පමණ වැය කරනවා.
0: අනතුරු හේතුවෙන් දළ ජාතික නිෂ්පාදිතයට අහිමි වන මුදල රුපියල් බිලියන 1850කට අධික බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ලෝක අනතුරු මරණ දර්ශකයේ ශ්‍රී ලංකාව 82 ස්ථානයේ පසුවන බවයි අමාත්‍යරයා කියා සිටින්නේ. ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත සහ අනතුරුදායක ස්ථාන ආරක්ෂිත ස්ථාන බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අදාළ ගිවිසුම් ගතවීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යරයා මේ බව කියා සිටියා.
6: ජනතාව විසින් අවුරුද්දකට කලින් ගොඩනගලා තිබෙන්නේ ජනතාව පරිස්සම් කරන ආණ්ඩුව. දැන් සමහරව හිතනවා ආණ්ඩුව මේ පොලිසිය මහතුරු මේ දඩගන්නේ ආණ්ඩු දුවන්නේ. දැන් පොලිස් පැතුමාගේ බිලියන් 5යි ආදායම. රට නැති වෙන ප්‍රමාණය බිලියන් 1850කටත් වැඩි. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතවල වටිනාකමක් අපිට ගණනය කරන්න බෑනේ. ඒවා අසීමිතයිනි. වංගුවකට මාරක වංගුවක් කියලා නම හැදෙන්න මිසු කී දෙනෙක් මැරෙන්න ඕන. ඇක්සිඩන්ට් නම් මං හිතන්නේ 40-50ක් අවුරුදු ගාණක් තුල. ඒ ස්ථාන සකස් කරොත් අර රැක සිටින ස්ථිර මරණය අඩු කරන්න පුළුවන්. දියුණු නගරයක් කියලා කියන්නේ ධනවතුන් ලොකු වාහනවල යන නගරයක් නෙමෙයි, ධනවතුන් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන නගරයක්. අපි අවස්ථා 4 ගැසට් දික් කර අපි අවස්ථා දුන්නා වාහනයේ සීට් බෙල්ට් හයි කරලා නැතිව එන වාහනවල අයිතිකරුවන්ට සීට් බෙල්ට් හයි කරගන්න. එහෙම හයි කරගත්තාට පමණයි අදරෑ 12න් පස්සේ අධිවේගී මාර්ගවල නීත්‍යානුකූලව ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. විශාල පිරිස් මැරිච්ච හැම බස් අනතුරකදීම ඒ හැම බස් එකකම දවැන්ත කාර්මික දෝෂ තිබිච්චේ. ඒ නිසා තමයි අපි දැන් අනිවාර්ය කරලා තිබෙන්නේ මගී ප්‍රවාහනය කරන හැම වාහනයක්ම අනිවාර්යයෙන්ම මාසසුනකට සැරයක් යෝග්‍යතාවය පිළිබඳ පරීක්ෂණයක් කරලා සහතිකයක් අතේ තියෙන්න ඕනේ. ඒ නිසා මයි කාර් මයි පැට්‍රල් කියලා ගෙදර මිදුලෙන්නම් කරගත්තට කමක් නැහැ. පාරට නම් එන්න හිතන්න එපා. දැන් අපි මෙට්‍රෝ පටන් ගන්න තියෙනවා. මෙට්‍රෝ බස් එක ස්ටාර්ට් කරන්නේ ඇල්කොහොල් ටෙස්ට් එක කරලා. බස් එකේම තියෙනවා පොඩි ගැජට් එකක්. එයා ඒකට මේව කරන්න ඕනේ, මේ හුස්ම ගන්න ඕනේ. එතකොට තත්පර ගානින් එයා බීලා නැත්තම් ඔන්න එනවා, නැත්තම් ස්ටාර්ට් වෙන්නේ
0: නැහැ. පළාත් පාලන ආයතන ප්‍රධානින් සමග ගිවිසුම් ගතවීම සිදු කරුණේ ප්‍රවාහන සහ මහමාර්ග අමාත්‍යාංශයේදී. ව්‍යාපෘති ආරමුණ පැහැදිලි කළේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතායි. ජනතාව ප්‍රවේශම් කිරීම රජයේ වගකීමක් බවයි අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී කියා සිටියේ. මේදී අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ අනතුරු වැඩිම ස්ථාන 712ක් හඳුනාගෙන එම ස්ථානවල අඩුපාඩු සැකසීම දැන් සිදුවන බවයි.
7: ක්‍රියාන්තර වලට හේතු ඉස්සර ගොඩක් අපි බැලුවේ මද්ද මත්පැන් පානය කළා කියන එක. නමුත් දැන් විෂ මද්ද්‍රව්‍ය පානය කිරීම තමයි වැඩියෙන්ම නිරීක්ෂණය වෙන්නේ. මේකට අපි ක්‍රමවේද කීපයක් අනුගමනය කරනවා. දැනට තියෙන බරපතල ක්‍රියාන්තර වෙන සෑම අවස්ථාවකම අපි මද්ද්‍රව්‍ය පරීක්ෂණයට දානවා. අපි විශ්වාස කරන්නේ දඩවලින් මේ නීතිය හදන්න පුළුවන් කියලා. දඩවලින් නෙමෙයි හදන්න පුළුවන් ආකල්පමය වෙනසක් තුළින් එහිදා දරුවාගෙන් පටන් අරගෙන ඉදිරියට මේ වෙනස්කම් කළ යුතුයි.
0: ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය අජිත් මල්ලසේකර මහතාද මෙහිදී අදහස් පළ කළා.
8: වසරකට 2500ක් 3000ක් වැනි අධික ජීවිත ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා. ඊටත් 5-6 ගුණයක් මාස ගාණක් වෙන්න පුළුවන්, අවුරුදු ගාණක් වෙන්න පුළුවන්, ජීවිත කාලෙම වෙන්න පුළුවන්. ආබාධිතයන් හැටියට අපේ වෛද්‍ය සේවයටත්, අපේ සමාජයටත්, අපේ ආර්ථිකයටත් ලොකු බරක් වෙනවා. අපි ඉතාම සතුටු වෙනවා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ වශයෙන් මෙවැනි ඉතා වැදගත් වැඩපිළිවෙලක් අද පටන් ගැනීම සම්බන්ධව මුළු රට පුරාම දියත් කරන එක සම්බන්ධව.
0: ලෝකෙන් තාක්ෂණික මෙවලම් ගෙනවිත් පරිභෝජනය කරන රටක් වෙනුවට ලෝකයට නව තාක්ෂණික විසඳුම් ලබා දෙන නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ ජාතික විද්‍යාපදනමේ 2026 විද්‍යා ප්‍රචාරණ සම්මාන උළෙලට එක්වෙමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක ජාතික විද්‍යාපදනමයි සම්මාන උළෙල සංවිධාන කළේ. ආරක්ෂාව සහ ප්‍රත්‍යස්තතාව සඳහා කෘතිම බුද්ධි යන්න මෙවර තේමාවයි. සම්මාන උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙලෙස අදහස් පළ කළා.
9: කෘතිම බුද්ධිය එහෙම නැත්නම් AI තාක්ෂණය කියන්නේ අපි ජීවත් වන, වැඩ කරන, සංනිවේදනය කරන සහ අභියෝගවලට මුහුණ දෙන ආකාරය සීග්‍රයෙන් වෙනස් කරමින් පවතින තම තාක්ෂණයක්. එය මානව ඉතිහාසයේ අපි මුහුණ දෙන දැවැන්තම තාක්ෂණික පරිවර්තනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. පෙර තාක්ෂණික පරිවර්තනයන් වලට වඩා මේකේ වෙනස, මේක ඉතාමත්ම සීග්‍රයෙන් සිද්ධ වෙන්නේ. එච්චට සීග්‍රයෙන් සිද්ධ වෙන්නේ මම දන්නේ ලෝකේ කවුරුවත් ඉන්නවද කියලා තාම ඒක ගැන හරියට දිගපළල ගැන අවබෝධයක් තියෙන, ඒකේ සීමාවන් මොනවද කියලා හරියට හඳුනාගත්ත අපිට අවශ්‍ය වෙනවා ලංකාවේ තවදුරටත් අපි හැම තාක්ෂණික පරිවර්තනයකදීම ලෝකයේ සංවර්ධනය සඳහා වෙච්ච තාක්ෂණික විප්ලවයන් තුළ අපි හිටියේ පිටිපස්සෙන්. අපි ෆොලෝවර්ස්ලා වුණේ. අපිට අවශ්‍යයි අනුගත වෙන පුරවැසියන් වෙනුවට මේ එන්න නියමිත තාක්ෂණික පරිවර්තනයේ කොටස්කරුවන් බවට පත්වෙන්න. එතන නායකත්වය ගන්න, එතන ඉදිරියෙන් ඉන්න අපිට හැකියාව තියෙනවා, අපිට පුළුවන්කම තියෙනවා. අපේ ඉලක්කය වෙන්නේ ලෝකයේ තාක්ෂණික මෙවලම් පරිභෝජනය කරන රටක් වෙනුවට ලෝකයට නව තාක්ෂණික විසඳුම් ලබා දෙන නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි.
0: පොදුරාජ්‍ය මණ්ඩලයේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය හිමිකර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා සමත් වුණා. මෙවරම සම්මානය සුගත් වසන්තද සිල්වා මහතාට හිමි වී ඇත්තේ ඔහු පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම අගය කරමින්. අභ්‍යන්තරික රාජ්‍යපාලනයේ මානවහිමිකම් සුරැකීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය වෙනුවෙන් සිදු කළ අනූපමය සේවයද මෙමගින් නැගීමට ලක් කර තිබෙනවා. මෙම සම්මානය සඳහා සුගත් වසන්තද සිල්වා මහතාගේ නම යෝජනා කර තිබුණේ මැතිවරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර පදනමේ ශ්‍රී ලංකා ශාඛාවයි. අමෙරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලදී යුධාපරාධ සිදු ඇති බවට විශ්වාස කිරීම සඳහා පදනමක් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. අමරිකාව එල්ල කළ ප්‍රහාර දෙකකදී ඉරාන් සිවිල් වැසියන් 177 දෙනෙකු මියගොස් ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ. එම ප්‍රහාර දෙකේදීම අමරිකාව යුධාපරාධ සිදු කළ බවට විශ්වාස කිරීම සඳහා සාධාරණ පදනමක් පවතින බවද ජගත් සංවිධානයේ මානව හිමිකම් විශේෂඥයින් පෙන්වා දෙනවා. ඉරානය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර කරුණු සෙවීමේ මෙහෙයුමේ නව වාර්තාවක මේ බව සඳහන්. පසුගිය පෙබරවාරි මාසයේදී මෙනාබී ප්‍රාථමික පාසලකට සහ ලැමර්ඩී ක්‍රීඩා සංකීර්ණයකට එල්ල වූ මිසයිල් ප්‍රහාරවලින් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත් වුණා. යටිතල පහසුකම් වලටද හානි සිදුව තිබෙනවා. එම ප්‍රහාර මගින් යුධ අපරාධ සිදුව ඇති බවයි ජගත් සංවිධානය සඳහන් කරන්නේ. මෙනාභි ප්‍රාථමික පාසලට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලින් 156 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කුඩා දරුවන් 120 දෙනෙකු ඊට ඇතුළත්. ලැමන්ඩ් හී ක්‍රීඩා සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරය අමරිකාව ප්‍රතික්ෂේප කළා. මෙනාභි සිදුවේ කුමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අවසන් පූර්ව අටේ සුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ මැලේසියා කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජයට පත් කරමින් ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 දී කඩු 4කට ලකුණු 160ක් රැස් කළා. පෙළතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 දී කඩු 7කට ලබා ගත හැකි වූයේ ලකුණු 74ක් පමණයි. ශ්‍රී ලංකාව සහභාගීන පළමු අවසන් පූර්ව තරගයේ පාකිස්තානය සමගින් අනිද්දා පැවැත්වෙනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. ශ්‍රී ලංකාවේ ප්‍රථම බැටරි බලශක්ති ගවඩා පද්ධතිය සහ පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික පද්ධතියට රුපියල් මිලියන 230ක වියදමින් කිලිනොච්චි මහරෝවල්ට සිව් මහල් වෛද්‍ය නිල නිවාස සංකීර්ණයක්. නාමල් අදත් අධිකරණයට ඇපැල්ලීම සලකා බැලීම 29 වනදා. මාර්ග අනතුරු නිසා රටට අහිමි වන මුදල්. අගමැති හෙලිකරන රජයේ තාක්ෂණික ඉලක්කය. 2026 පොදුරද මඩලු නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය මන්ත්‍රී සුගත්. ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව අටයට ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින් නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්. 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: ඔබටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
11: FM 93.5 FM 93.7 ලකන්න.

0: ஆகி டபுள் விழா போட்டி குலகை தனி தானேட்டு ரூபியால் ஹத்தலியா கொந்தட்டு மேத்தி
1: லாங்கே விஸ்வாச தினு மார்க்ஸ் பென் சமூக வியாபாரி வித்தின் கேன் பாபி தாரின தென் நவனிமாவுக்கின் என டோமாஸ் வாங்கிய வீக்கட்டி மியாந்திரைக்கு சாதம்பர் ஹிமிகருவிக்கு வல்ல அதும அமதன்ன விந்து ஐக்காய்க்காய் ஹத்தாய் ஹைசி ஹத்தனமையாய் பாம்சி ஹத்தனமையா
2: සුබ සන්ධ්‍යාවක් අයබවන්. අදරේ හිතට දැනෙන තවත් ආදරණීය දවසක් ගත වෙලා යමින් තියෙනවා. ගත වෙලා යන දේවල්, ගෙවිලා යන කාලය, සමහර වෙලාවට හිතෙනවා අපහු ඇදලා ගන්න පුළුවන් නම් අපහු අපිට ලං කරගන්න පුළුවන් නම් කියලා. හැබැයි අපි හොඳ ආකාරවම දන්න යථාර්ථය තමයි එහෙම හිතුවට අපිට ඒ දේවල් කරන්න බෑ කියලා. ඉතින් ඒ නිසා අර හැමදාමත් අපි කියනවා වගේ සහ අපේ ජීවිතේට අපි එකතු කරගන්න උත්සාහ කරන පාඩම වගේ මේ මොහොත ඇතුළේ ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් මම හිතන්නේ ඒ උත්සාහය ගොඩක් සාර්ථකයි. එතකොට අර ගත වෙලා ගියපු කාලෙවත් නොලැබී ගියපු මඟහැරලා ගියපු අවස්ථාවන්වත් නැවත එනවා නම් නැවත අපිට ලං කරගන්න පුළුවන් නම් කියලා යම් කිසි පසුතැවිල්ලකින් හිතන ඒ සිතුවිල්ල අපේ ජීවිතයට ලං කරගන්න නැතුව ඉන්න පුළුවන්කම ලැබෙයි.

0: දැක්කහම මොකද ඒ රංගන ශිල්පියාව අපේ මතකයේ තියෙන්නේ අර ලස්සන ඇස් තියෙන හරිම හෘදයාංගම කතා විලාශයක් තියෙන සිහින කුමාරයෙක් විදිහටම තමයි. හැබැයි මේ දවස්වල ඔහු වැඩිපුර දුවරුන්ගේ සිහිනවල කිරුළ හිමි වෙලා තියෙන තාත්තගේ චරිතය නිරූපණය කරනවා.
1: පොඩි ලෑත්තිද?
2: ඔව් තාත්ති.
1: එහෙනම් යම් මාතෙක්
3: මං ගිහලා එල්ලන්න ඔෆිස් එකට. ඔය හිතේ කලබල ගතිය අඩු වෙනකන් මම ඔය උදේට ඔෆිස් එකට ගියන් ඉරලන්න.
0: දුරේෂ් මල්වත්ත. එහෙම නැත්නම් අපි ආදරය කරන රංගන ශිල්පියා චන්දික නානායකර. අයිබෝන් අයියේ සුබ සන්ධ්‍යාවක්.
4: අයිබෝන් සුබ සන්ධ්‍යාවක්.
0: මල්බිගුන් වලින් එහාට තමයි මම යන්න හිතුවේ. හැබැයි මමත් නතර වුණේ එතන. ඒකට හේතුවක් තියෙනවා. මම අර අයියට ආරම්භයේදී කිව්වා වගේ අපි හැමෝම දකින්න කැමති අපිම අපේ තාත්තා අපේ අම්මා අපේ පවුල අපිට පුංචි තිරයෙන් හරි සිනමාවේ රිදී තිරේ පුළුල් තිරයෙන් හරි වේදිකාවෙන් හරි එහෙම දකින්න ලැබෙනකොට අපි විශේෂයෙන් අතර නතර වෙනවා. ඒක අපිට දැනෙනවා ඒ තුළ අපිත් ඉන්නවා කියන. මම හිතන්නේ දුරේෂ් මල්වත්තව මේ තරම් මිනිස්සු තමන්ගේ හදවතට ලං කරගෙන තියෙන්නේ ඒ හින්දම වෙන්නේ නැති කියලා මට හිතෙනවා. ඔබට මොකද හිතෙන්නේ දුරේෂ් මල්වත්ත විදිහට මේ දවස්වල අපිව හමුවන්නේ ඔබ නිසා?
4: ඔව් මටත් එහෙම හිතෙනවා. ඒ කියන්නේ මමත් දැන් දශක දෙකකට වැඩි කාලයක් තුනකට ආසන්න කාලයක් මේ රංගපෑම තමයි කරන්නේ. ඉතින් ඒකත් එක්ක විවිධ චරිත නිරූපණය කරලා තියෙනවා. ටෙලි නාට්‍ය 100 ගානක් විතර රංගපාලා තියෙනවා. ඉතින් මේ හැම නාට්‍යයක් අතරින්ම මිනිසුන්ගේ මතකයේ රැඳිච්ච නාට්‍ය ටික ගත්තම අපි දුරේෂ් මල්ලත්ගෙන් පොඩ්ඩක් එහාට ගිහින් කතා කරත් හැම වෙලේම මට හිතෙන සහ දැන් අපි එහෙම යම්කිසි ශාස්ත්‍රයක් පිළිබඳව දිගින් දිගටම නියැලෙනකොට හරි ඒ ගැන අධ්‍යයනය කරනකොට හරි අපිට ඒ පිළිබඳව දැනුමක් එනවා සහ ඒක පරේක්ෂණාත්මක වෙනවනේ අන්තිමට. ඒක අර නිබන්ධයක් කරා වගේ වෙනවනේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා නිබන්ධයක් කරනවා වගේ වැඩක් වෙනවා. ඉතින් ඒ එහෙම වුණාම ඒ එහෙම බැලුවම මට දැනෙන දේ තමයි මිනිස්සු බොහොම ආදරෙන් හැමදාමත් වැළඳගත්තේ තමුන්ට දැනෙන දේ. ඉතින් අපේ වගේ රටක අපි දූපතක් ලංකාව කියලා කියන්නේ තිබොම සුන්දර ඒකේ ඉන්න මිනිස්සුන්ට දැනෙන හිතට දැනෙන වැඩි පිරිසක් ජීවත් වෙන්නේ සහ වැඩිම අපේ ඉන්න සියලුම දෙනාගේ ජීවිතවල වලට කොහෙන් හරි බද්ධ වෙච්ච චරිත තියෙන නාට්‍ය හැම වෙලාවෙම ජනප්‍රියත්වයට පත් වුණා. මිනිස්සු ආදරෙන් වැළඳගත්තා. ඉතින් මම හිතනවා මල්බිගුන් කියන්නේ මම ඔක ඉතාම කෙටි දැන් මෙතන අපිට වෙලාව තියෙන හින්දා මම ටිකක් කිව්වේ නැත්තම් මම ඉතාම කෙටියෙන් කිව්වේ හැමදාම පුංචි විනාඩියකින් තප්පරයකින් කියනවා නම් අපිට හැමෝටම තාත්තා කෙනෙක් හිටියා. අපි හැමෝටම තාත්තා කෙනෙක් හිටියා. සමහර තාත්තලා සමහර දරුවෝ ජීවත් වෙන්නත් කලින් මේ ලෝකෙන් සමුගෙන ගිහිල්ලා තියෙනවා. සමහර දරුවෝ බහතෝරනකොට තාත්තා නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට වගේ හැමදේම තේරුණාට පස්සේ අපි රැකියාවකට ගියාට පස්සේ සියලු දේ කරලා තාත්තලා නික්ම ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ සියලු දෙනාටම තාත්තා කෙනෙක් ඉඳලා තියෙනවා. තාත්තා කෙනෙක් නැති දරුවෙක් බිහි වෙන ක්‍රමයක් ගැන නෑනේ අපේ නිකන් දේව මේ මිත්‍යාවකාරිකෝ යරි මිසක නැත්නම් අපි හැමෝටම මිනිස්සු විදිහට තාත්තා ඉන්නවා. ඉතින් අපිට තාත්තා දැනෙනවා. ඉතින් ඒ තාත්තා තවදුරටත් බොහොම පොළොවේ පය ගහලා ඉන්න සාමාන්‍ය තාත්තා කෙනෙක් වීම තුළ ඒ සංවේදීකම මොකද තාත්තාගේ සහ අම්මාගේ රුධිරයෙන්නේ දරුවෝ බිහි වෙන්නේ. ඒතර තාත්තා දරුවා කියලා කියන්නේ එක කෑල්ලක්. තාත්තාගේ සිරුරෙන් කෑල්ලක්. ඉතින් ඒ කෑල්ල අපිට මගේ ඇඟේ කෑල්ලක් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ වගේ සහ ඒකෙන් මිදෙන්න බෑ ඒ සංවේදීකමෙන් වගේ හැමෝටම තාත්තාව දැනෙනවා. ඒක නිසා නිරූපණය කරන තාත්තලා මිනිසුන්ගේ හදවත් තුළ හැමදාම ලැගුම් ගන්න ඕක තමයි මං හිතන විදිහට දුරේෂ් මල්ලත්ගේ සාර්ථකත්වය ගංගා ශෛනිගමගේ තමයි ඒ දුරේෂ් මල්ලත් නිර්මාණය.

0: ලංකාවේ මේ පුවත්පත් කලාව ගැන කතා කරනකොට මේ චිත්‍රකතා පත්තර කියලා කියන්නේ එක්තරා ආකාරයක දැන් නම් අපිට අතීත කාමය මතක් කරන සිහිපත් කරන අපි ඒ දේවල් එක්ක ඉන්න. මොකද දැන් එහෙම චිත්‍රකතා පත්තර වගේම දැන් මේ ප්‍රධාන ධාරාවේ පුවත්පත් උනත් එකින් එක වැසීලා යන කාලයක අපි ඉන්නේ. හිටපු ගමන් එකක් දෙකක් අලුතෙන් ආරම්භ වෙනවා අපි දකිනවා. දැන් බලංගොඩ සරත්මදු ලිව්ව ඉතින් ඊට පස්සේ කතාව සදින රූපවාහිනියෙන් චන්දික විජේසේන අධ්‍යක්ෂණයක් විදිහට අපිට දකින්න ලැබුණා. ඒ ඉතින් ඊට පස්සේ ටෙලි වෘතාන්තයත් එක්ක ඔන්න ජනප්‍රිය රංගන ශිල්පියා කියන ඒ කිරුළ ඔබට වසර දෙකක් නොකඩවා ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ?
1: ඉතින් ඊට ඉස්සෙල්ලා ගැන කතා කරනවා.
0: අනිවාර්යෙන්.
1: ඔව් ඇත්තටම මේ ඒකත් හරිම දෛවෝපගත සිදුවීමක්. මොකද මේ මට බොහෝ දේවල් ලැබෙන්නේ ස්වාධීන රූපවාහිනිය හරහා. තව මම අර කිව්වාගේ නාට්‍ය ගොඩ රඟපාලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. මම මේක කවුරු වසර ගණනාවක් ඉඳලා සියල්ල. නමුත් මට හොඳම නැගියන නළුව හම්බෙන්නේ ස්වාධීන රූපවාහිනිය විකාශනය කරන සුභසින කියන නාට්‍ය හරහා.
2: කවද්ද දැන් අපි යන්නේ?
3: කොහෙද?
2: ඇයි යනවට මතක නැද්ද? මම කී ලීසින් එකක් බලන්න යන් කියලා. ඔයාලා කතා කරන්න බැරි නම් සද්ද නොකර ඉන්න. මං කතා
3: කරා. ඔයාට තේරෙන්නේ නැහැ නේ අංජලි මං කියන දේ. ඔයාව ගහින් ගෙඩියන වගේ කරන්න පුළුවන් වැඩ නෙවෙයි.
2: එයා ගස් කෙඩි කඩ කඩ ඉන්නකොට මෙහෙ වෙන්න තියෙන දේවල් සේරම වෙලා ඇති. හැබැයි මගේ වැරද්ද කියන්න එපා. පස්සේ අපේ අම්මලා තාත්තලාගේ තියෙන්නේ සීමාවක් තියෙනවා. ඔයාට තේරෙන්නේ නැහැ බුද්ධික. ගෑනු ළමෙක් ගෙදරින් එක දෙමව්පියන්ට මහා බරක්.
3: ඉතින් ඒකනේ අංජලි මං කියන්නේ. අපි කසාද බඳලා ඇනෙක්ස් එකක් කරන් කොහට හරි ගිහලා ජීවත් වෙමු. ඉවරයිනේ.
2: හරි ඉතින් ඊට කලින් ඔයා වාහනයක් ගන්නකො.
3: අංජලි මට කියලා රස්සාවක් තියෙනවා. මට කියලා පඩියක් හම්බ වෙනවා. කසාද බඳලා ජීවත් වෙන්න ලීසින් දාලා වාහනයක් ගන්න මොනිට. ඇයිවම තේරුම් ගන්න නැත්තේ?
2: අම්මගේ තාත්තගේ මූණ බලාගෙන මට ඒගොල්ලන්ට විරුද්ධ වෙන්න බෑ බුද්ධික.
3: කේම්මලනේ ඔයාට අම්මයි තාත්තයි කාරුයි ෆෝනුයි ලීසිනුයි ඕකෙන් දොර ලෝකයක් නැහැ නේ. ඒක නෙමෙයි අම ප්‍රශ්නෙට මුල්නේ.
2: අනේ තිර හඬ වෙන්න හදනවා. වඩ තේරේ අම්මයි තාත්තා හිටියනක්.

0: ඔයා කියන්න ඕනේ නෑ අංජලි. අම්මෙක් තාත්තෙක් නැතුව අනාථ නිවාසෙක ඇදිච්ච මට අම්ම කෙනෙකුගේ තාත්ත කෙනෙකුගේ ආදරේ හොඳට තේරෙනවා. ඒත් මේ ලෝකෙ මට ආදරේ කරන්න අම්මෙක් තාත්තෙක් නෑ.
1: ඒ තමයි සුබ සිහින. කාලෙකට කලින් 2006 වසරේදී සාධින රූපවාහිනියන විකාශය වුණු තලනාට්‍ය අව්‍යාරම්භය.
2: ඔව්. එතකොට ඊට පස්සේ පසු කාලීනව අවුරුදු දෙකකට විතර පස්සේ ඉතින් ඊට පස්සේ තමයි ඉතින් ඊට පස්සේ නාට්‍යයට ආරාධනා කරන්නේ මට දන්දික ජේසර් මහත්මයා. ඉතින් ඒකෙදිත් වසර දෙකක් ඒ කාලේ ඇත්තටම ඉන්දියානු රැල්ලක් තිබිච්ච කාලයක්. ඉන්දියානු රැල්ල කියලා එකක් තිබුණා. සමහරට දැන් ඉන්න ප්‍රේක්ෂකව අපිට ශ්‍රාවකව දන්නේ නැතුව ඇති. එහෙම එකක් තිබුණා. මේ වැඩිපුරම විකාශය වුණේ ඉන්දියානු නාට්‍ය. ඉතින් ඒකෙන් මිදෙන්න බැරි තත්ත්වයක තියෙන වෙලාවේ තමයි ස්වාධීන රූපවාහිනී අභියෝගයක් බාර අරගෙන හදනවා ලංකාවේ ඒ වගේ දිග නා. දැන් මෙගා කියලා කියන්නේ ඉතින් එහෙම මෙගා නාට්‍ය ඉස්සර තිබුණේ නැහැ මොනික. තිබුණේ කොටස් 20 කොටස් 12 නාට්‍ය. ඔබ බලපු ඔය පලිගුමෙනිකේ වගේ මතක නම් ඒවා කොටස් 12යි කොටස් 24යි එහෙම නාට්‍ය තමයි තිබුණේ. ඉතින් එහෙම තියෙන වකවානුවක තමයි මේ කොටස් 100ට එහා ගිය 500,000 වෙන ඉන්දියානු නාට්‍යයක් ව්‍යාප්ත වෙන්නේ. ඉතින් ඒක ප්‍රේක්ෂකව වැළඳගත්තා. බොහොම අපිට වඩා විශාල පිරිවැයක් දරලා ඉන්දියානු චිත්‍රපටියක් හා සමානව. ඉතින් ඒක හරියට මේ අර රසවින්දනය සඳහා මිනිස්සු බාරගත්තා.
1: අලංකාර පසුතල නිර්මාණ, අලංකාර ඇඳුම් බැලඳුම් අර ඇස්වලට ප්‍රිය,
2: බොහොම ප්‍රියයි සහ අපේ සිහින ලෝකවලට අපි අරන් යන විදිහට ඒගොල්ලෝ ඒක නිර්මාණය කරනවා. අදටත් ඒකනේ ඉන්දියාවේ සිනමාව. ඉතින් ඒ වගේ එහෙම තියෙන වගවානුවක තමයි ස්වාධීන රූපවාහිනිය ඒකට අභියෝගයක් විදිහට මේ බට්ටිකෙන් තමයි පටන් ගන්නේ. මේ දෙවෙනි එක විදිහට තමයි ඉතින් ඊට පස්සේ වගේ නාට්‍ය හැදුවා. ඒක සාර්ථක වුණා. අතිසාර්ථක වුණා. මොකද ඒ නාට්‍ය වලට මිනිස්සු හැරෙන්න පටන් ගත්තා. ප්‍රේක්ෂකෝ ඒවා බලන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි ඒවා ලංකාවේ ජනප්‍රියම නාට්‍ය බවට පත් වෙන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ පිටපිට අවුරුදු දෙකක් ලංකාවේ ජනප්‍රියම නාට්‍ය බවට පත් වෙනවා. ඒ පත් වෙනකොට ඒක රඟපාපු මම ජනප්‍රියම නළුවා බවට පත් වෙනවා මේ වසර දෙකේ. ඉතින් ඒක ඇත්තට රංගන ශිල්පියෙකුට මම හිතනවා ජනප්‍රියත්වය අවශ්‍යයි කියලා. ජනප්‍රියත්වයත් එක්තරා මට්ටමකට ඕනේ. ඉතින් එහෙම බැලුවාම ඒ කාලේ නම් රේස්ට්‍රේට ඇවිල්ලා අවුරුදු 6ක් 7ක් වගේ කාලයක් වෙන්නේ. එතකොට ඒ කාලේදී ජනප්‍රිය නළුවා සම්මානය ලැබීම මට මේ ගමනට ලොකු පිටුවහලක් වුණා. ඉතින් ඒකට මම බොහොම හෘදයාංගම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ නාට්‍යයට ගැලීම සහ ස්වාධීන රූපවාහිනියට මම ඒ තෝරා ගැනීම අදටත් මම ඒක නිසා තමයි බොහොම ගෞරවයෙන් ඔබේ ආරාධනාව පිළිඅරගෙන මෙතනට ඇවිල්ලා ඉඳගන්නේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර ආදරේ නැහැ කියන්නේ අනුග්‍රහක තායිකත්ව අපිට ලබා දෙනවා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රිදී සම්මානයකින් පෙදම් ලැබුවා. 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව ඛ්‍යාතුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ කිරුළ මහජන සම්පත ලොතරැයිය විශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රාජ්‍ය සේවා සදහවන රීතිය සම්මානය දෙන කර ලැබුවා. මේ සම්මාන උළෙල තුළදී ජාතික ලොතරැයි මණ්ඩලය සම්මානිත වුණු පළවෙනි අවස්ථාව මේ නෙවෙයි. 2016-2025 වසර තුළදීත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය රාජ්‍යාංශය සඳහා අනුශූරතා ද්විත්වයක් දෙනා ගැන ලැබුවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සන්දිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිත් එක්ක ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැයවෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 01176779579 දුරකථන අංකයට.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳ දිය දහර. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර සමග ආදරෙන් ඔබ සේනක බටකොඩ නිර්මාණය කළ ගීතයක්. අපි හැමෝගෙම ජීවිත ඇතුලේ තියෙන කතාවක්. අපි දේට නැගිටින්නේ සමහර වෙලාවට රෑ දැක්ක හීනය ටිකෙන් ටික හරි මතක් කරන උත්සාහ කළා. සමහර ඒවා මතකත් නැහැ, සමහර ඒවා මතකයි. එහෙම වෙයිද නැද්ද කියලා ඊට පස්සේ අපි බලාපොරොත්තු දල්වගෙන ඉන්නවා. හැබැයි ඔය කොයි හැටි වෙතත් අපි රෑ හීන කෙසේවත් දවල් දකින හීන තමයි හැබැයි කරගන්න සම්භාවිතාවය වැඩි. සිහින මවන්න නැති අහස උසට තනිවම ගීතය කොහොමද දැනෙන්නේ හිතට?
2: මං බොහොම ආදරය කරන ආස කරන ගීතයක්. මං ඒ ගායකයටත් ආසයි. මේ ගීතයේ තවත් සුවිශේෂත්වයක් තමයි මේක රචනා කරලා තියෙන්නේ, සංගීතය සපයලා තියෙන්නේ, ගායනා කරන්නේ එකම ශිල්පියෙක්. සේනක බටකොඩ එතුමන් අදා ජීවතුන් අතර නැහැ. ඉතින් නමුත් මං එදා ඉදන් ආස එකක් තමයි මේ මම කැමති ඒකේ සම්පූර්ණම පදමාලාව සම්පූර්ණ පද ටික ඔබ හොඳින් අහන්න. ජීවිතය තමයි කියන්නේ. ඉතින් අර අපි දැන් බෞද්ධ මනෝවිද්‍යාව කියන විෂය විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා හැදෑරුවා. ඉතින් ඒ බෞද්ධ මනෝවිද්‍යාව වගේ දෙයක් හදාරනකොට ඒකේ තියෙන බොහොම ගැඹුරු දේවල්, බෞද්ධ දර්ශනයේ තියෙන මහා ගැඹුරු දේවල් අපිට හැමෝටම කියන්න බෑනේ මොනිකා. අපිට එහෙම කියලා කියන්න බෑ. ඒක තේරුම් කරන්න බෑනේ, මහා විශාල දෙයක්නේ. හැබැයි මේ වගේ ගීතයකින් මිනිසුන්ගේ හිතවලට අර කියන මහා ගැඹුරු දර්ශනය දෙන්න පුළුවන්. හරියට අහගෙන ඉන්නවා නම් වචන ටික බොහොම, අපි සින්දුවක් අහන්නේ බොහොම බොහොම හිත නිමාගෙන පැත්තකට වෙලා නිදහසේ ඇහුවොත් මේ සින්දුවේ මම දකින්නේ ඒ සියලුම දේවල් තියෙනවා. ඕක එක පදයක් දෙකක් අරගෙන ගත්තත් මම කියන්නේ ජීවිතයට, ඒ කියන්නේ අපි මේ කලබලකාරී පරිසරයේ අපි හැම වෙලේම තරංගයකට වැටිලා ඉන්නේ. අපි හැමදාම බලන්නේ අනිකා පරයා නැගී සිටින්නේ. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මේක කියනවා සෑම දෙයක්ම නිමවිය හැකදී මේෂේක එහෙම වුණොත් මොනව කරන්නද? මම කියන්නේ මම මෙතනින් එළියට යනකොට මම මැරෙන්නේ නැහැ කියලා මට සාධිකයක් දීලා නැහැ කවුරුවත්. අපිට උපැන්න සාධික තියෙනවා, විවාහ සාධික තියෙනවා, සියලු සාධික තියෙනවා. ඔයා සාමාන්‍ය පෙළ කරන වයසක් තියෙනවා, උසස් පෙළ කරන වයසක් තියෙනවා. ඒ සියල්ල දේ සඳහා නිශ්චිත කාල සීමාවක් නිර්ණය වෙලා තියෙනවා. හැබැයි කාටවත් මැරෙන දවස මැරෙන මොහොත කියලා කියන්න පුළුවන් කෙනෙක් දැනටමත් මට හම්බෙලා නැහැ මේ ලෝකේ කොහෙවත්. ඔය කවුරු මොනවා කිව්වත් කේන්දර බලලා. ඉතින් එහෙම වෙලාවක ඔන්න ඔය පොඩි කෑල්ල හිතනවා නම් මං හිතනවා හැමෝටම ඔය සින්දුවේ ඒ කෑල්ල ඇති. තව චුට්ටකින් අපි මේ ලෝකෙන් ගියොත් කියලා හිතලා වැඩ කළොත් මං හිතනවා මේ ලෝකෙ මීට වඩා සුන්දර වෙයි කියලා. ඉතින් මම එක වචනයක් ගත්තේ, මං කියන්නේ ගොඩාක් කතාවල් වැඩිය හමු සින්දුවේ.

0: වෙලාව රාත්‍රී 7:28.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 011 12 381 381.
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගර්ස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද? ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
9: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: ටේකියා සුරකින් මගතොට.
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක
5: 0706 478 478. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ලකන රේඩියෝ ITN.

0: வருசாவ செனசுராதா ராத்திரி ஹத்துட்டு லக்காடின்
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු සර්ච් ලයිට් නයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ Golden Voice
6: අපි සොයන්නේ නුඹේ හඬයි
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
5: ලක්හඬ Golden Voice

0: ඉරියව්ව රාත්‍රී 7යි විනාඩි 36යි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තහර. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංසන්දිය තහර. අතරේ නැහකෙන්නේ ඔබ. ජාතික ලොතරැයි මණ්ඩලයේ නෝපතික අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර් රථ හිමිකරුවෙක්, රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පෙරසක්, ඒ වගේම රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පෙරසක්. ඒ විතරක්ද යතුරු පැති, රන් කාසි, වවුචර් පත් හිමි වාසනාවන්තයින් රැසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බවියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැත්තුනක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011-7-679-579 නම්බරයකට.
3: මල් ගොන් ගොන්
4: ඔලෝ රිදිම් නැතුණා නම් තමයි පුදුමේ. මොනවද මේ කරන වැඩ? ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳ ගන්න නැතුව ඔහොම බිබි පිසුනට නේද කරන්න ඕනේ?
5: ඌ ඇති ඇති අම්මෝ.
4: ඇති ඇති නෙවෙයි. ඊරේ තාත්තට හොඳටම කේන්ති ගිහිල්ලා හිටියේ. කොහොමද පොඩි පුතා ඔයා මේ හැසිරෙන විදිය?
5: මේ මගේ ඔලුව රිදෙනවා, මට පොඩ්ඩක් පාඩු ඉන්න දෙන්න.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර සමක රංගන ශිල්පී චන්දිකා නානායකරාද අපේ සොඳුරු හමුවීම පැල්මඩොල්ලට ගියොත් හොඳයි කියලා හිතනවා. දැන් මේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ පුංචි කාලේ කියන්නේ වයස අවුරුදු 10 11 12 වෙන කාලේ වෙනකොට හරි දඟකාර කොල්ලෝනේ, පිරිමි ළමයි කියන්නේ හරිම දඟ චරිත. හැබැයි මට හිතර විතර ඔබට එම දඟකාර චරිතයක් ඇතුලේ හැංගිලා ඉන්න තමයි සිද්ධ වෙන්නේ. හේතුව ඔබේ ආදරණීය තාත්තා, ඔබේ විද්‍යාලයේම මේ නියෝජ්‍ය විදුහල්පතිවරයා විදිහට, වගේම විනය බහර ආචාර්යවරයා විදිහට කටයුතු කරනවා. එතකොට ඒ කාලේ චන්දිකා නානායකර කියන නව යෞවන තරුණයා ගැන ඒ අතීතයත් අපි ටිකක් මතක් කරමු.
2: ඔව්, අර පැල්මන්ලට යන්න කිව්වහම මටත් ආසයි දෙනවා පැල්මන්ලට යන්න. ඉතින් බෑනේ පැල්මන්ලට යන්න බෑ, මාසෙකට සැරයක්වත් තියලා එන්න තියෙන කාර්යබහුලත්වයත් එක්ක. ඕක තමයි අපේ ජීවිතවලට වෙලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට කිව්වොත් පිළිගන්න එකක් නැද්ද මන් දන්නේ නැහැ. මට මගේ කියන්නේ පුංචි කාලේ, දැන් අපේ පවුලේ 4 දෙනෙක්. මම තමයි වැඩි මහා. ඉතින් තාත්තා කියනවා වගේ ගුරුවරයෙක්, ඊට පස්සේ නියෝජ්‍ය දේවාලපතිවරයෙක්, ඒ වගේ තමයි මේ මං ඒ ඉස්කෝලේම තමයි ඉගෙන ගත්තේ 6 පන්තියේ ඉඳලා පැල්මඩල ගංගන්ත මධ්‍යම විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ඉතින් ඇත්තටම මොනික මට එහෙම මේ මං එහෙම දඟ නැහැ. ඒක මේ තාත්තා හින්දා මන් දෙමේ. මේ අපි මිශ්‍ර පාසලක්. ඉතින් ගෑනු ළමෙක් එක්කවත් එහෙම කතා කරන්නවත් එහෙම නැහැ අපි හිටියට. එහෙම තමයි හිටියේ ඒ කාලේ. මේ කියන්නේ නීති හින්දාමත් නෙමෙයි, නමුත් ඔය බොහොම පාඩුවේ නිස්කලංකව තමයි. ඉතින් මම වගේ විනෝදාංශයක් විදිහට කරේ පොත් එහෙම කියවනක. ඉතින් තාත්තා පොත් ගෙනල්ලා දෙනවා, ඉරිදට පත්තර ගෙනල්ලා දෙනවා, පත්තර ටික ගේනවා. මට ගෙනත් දෙනවා නෙමෙයි, තාත්තා ගේනවා. ගෙනල්ලා ඉවරලා අපි පත්තර ටික ඔක්කොම පත්තර කියවනවා. ඉතින් ඕවා තමයි අපි කරේ. ඉතින් එහෙම නැතුව අර දොලක් තිබුණාගේ ඉස්සරහා දොලට ගිහිල්ලා නානවා, දොලට පැනලා නාන වෙලාවට ඒව කරා. ඉතින් අර සිංහල අවුරුදු කාලවල වලට ඒ කරන දේවල් දැන් නෙම් කරන ඒවා නෙවෙයි. ඔංචිලි පදිර ඒවා, කැට ගහන ඒවා, ගෙවක් ගයක් ගන්න යන ඒවා. ඉතින් ඔය අපිට සරමක් මහලා දෙනවා, අර මේ ලාම්පුතෙල් සුවඳ එන රෙදි වලින් ෂර්ට් මහලා දෙනවා. ආ මේ මට කියන්න අමතකුණා, මම කියන්න ඕනේ මේ මම කතා කරන්නේ අවුරුදු 40කට විතර
1: එහා
2: කාලයක් යන. දැන් සමහර වෙලාවට ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් ඉතින් ওই වෙලාවේ ඉතින් මේ ඕකට මැසේජ් එකක් ගහන්න දෙනවා, SMS ඒව නැහැ. දැන් මේ කිය ඉන්නකොට ඇහෙනකොට සමහරු හිතනනේ ඔච්චර එකක් කියන්න ඕනේ නැහැ නේ ඕකට. මේ එහෙම නැහැ කියන එකත් ඔළුවේ තියාගෙන තමයි අද අහන්න ඕනේ මම මේ ඒ කාලය ගැන කතා කරන්නේ. ඒවා කිසිම දෙයක් තිබුණ නැහැ. කියන්නේ අපේ ගෙදර රූපවාහිනියක්වත් තිබුණ නැහැ. මම උසස් පෙළ කරනකම් එකක් නම් තාත්තට ගන්න පුළුවන්කම තිබුණත් තාත්තා නොගන්න ඇති අපේ අධ්‍යාපනයේ බාධා වේ කියලා හරි. සාහිත්‍ය බේතරම් වැඩසටහන් ගොඩක් තිබුණෙත් නැහැ, මහා නාලිකා ගොඩක් තිබුණෙත් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ওই ප්‍රවෘත්ති වගේ දේවල් තමයි බැලුවේ. ඉතින් එහෙම දඟ කරේ නැහැ. ඉතින් අර ගෑනු ළමෙක් එක්ක හරි යාළු වෙන්න නම් ප්‍රශ්නයක් තිබුණා. ඉස්කෝලේ තිබුණා එහෙම ඒවා. මේ ගෑනු ළමයි පිළිවෙලමයි උසස් පෙළ කරනකොට යාළු වෙන ඒ ප්‍රේම සම්බන්ධතාව තිබුණා. මට ඒ වැඩේ නම් කරන්න කොහොමවත් හැකියාවක් තිබුණේ නැහැ. අනිත් එක තමයි දැන් තාත්තා මේ ඉස්කෝලේ හින්දා මේ ගුරුවරු ටීචර්ලා සර්ලා ඔක්කොම මේ අර හියුබර්ට් සර්ගේ පුතා කියලා තමයි මට කියන්නේ. නම නෙමෙයි. ඉතින් මොකක් හරි වැරද්දක් කරොත්, ඉතින් ගෙදර වැඩක් කරගෙන ආවෙ නැත්තම් මොනව හරි වුණොත් මට කලින් තාත්තට කියලා. ඉතින් මට කියන්නේ දඬුවම. හරි මං තාත්තට කියන්නම්. හරි මං කියන්නම් තාත්තට මෙයා වැඩ කරන්නේ නැහැ කියලා කියලා. ඉතින් ගෙදර ගියාම තාත්තාන පුතේ අර සමාජ අධ්‍යයනයේ අර සිටියන් ටික ඇන්දේ නැද්දී. අන්න එහෙම. ඒ ගන්න. ඔන්න ඔතෙන්දි මට ආයේ දුරේෂ් මල්ලත් මතක් වෙන්නේ. කවදාවත් මට මම උසස් පෙළට මේ ජීව විද්‍යාව කරේ කරලා මේ වැඩ හතරම ෆේල් වුණා. එතකොට තාත්තා තමයි ප්‍රතිඵල කියන්නේ. ඔන්න ඔතෙන්දි තමයි මම ඇහුවේ මේ මම කිව්වේ අර එතකොට දැන් ප්‍රතිඵල එන්නේ මේ අපේ ජංගම දුරකථනයට හෝ කොහේ හිම නැහැ. ලොකු පොතක එන්නේ මං හිතන්නේ විභාග දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ගේනවද කොයිද ඒක. ඒකේ තමයි මෙහෙම දිගට තියෙන්නේ. සුදු පාට පොතක් පෙරලාගෙන අපේ වාසගමත් එක්ක නම තියෙනවා. මෙහා පැත්තෙන් තියෙනවා මේකට මේකට කියවන ඒක කියවන. දැන් අපි ගිහිල්ලා පොලිමේ දැන් ඔන්න ප්‍රතිඵල ඇවිල්ලා කිව්වම ආයේ අර යුනිෆෝම් එක ගත්තා දැන් ඉස්කෝලේට යනවා. ගිහිල්ලා පොලිමට ඉඳගෙන එක එක්කෙනා කියලා දැන් කියවන්න ඉන්නේ කන්නාඩි උදාන අපේ තාත්තා. කියවලා ඉතින් මට මගේ ප්‍රතිඵල කියලා නිකන් hina වෙලා ගෑවෙච්චරයි. අවදාවත් ගෙදර ඇවිල්ලාවත් ආයේ කිව්වේ නෑ මේ බලනකො කරගත්ත වැඩේ දැන් මටත් එක ලැජ්ජයින කියලා. එහෙම කිව්වේ නෑ. තාත්තා කලාවිෂයක් කියන්නේ. තාත්තා හැම වෙලේම මේ මට ඔය පත්‍රයේ තියෙනවා පෙන්නනවා මේ පුතේ මේ වෘත්ති විශ්වවිද්‍යාලේ දාලා තියෙනවා මේ නීති ආධාරණ නීති උපාධිය ගන්න පුළුවන් කියලා. ඊළඟට සමාජ විද්‍යා උපාධිය පුළුවන් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය පෙළේ ඉඳලා යන්න පුළුවන් පාරවල්. ඒව පෙන්නුවා නිකන් වක්‍රාකාරව. ඉතින් එහෙම නැතුව අරවට තර්ජනය කරපු නැති නිසා සහ ඒවා මට දිගට දිගටම මට මේ කිව්වනම් නෑ නෑ අපරාධිනේ තවසරයක් කරන්න හරි මේ කියලා කිව්වනම් සමහර වෙලාවට මම මේ අද ඉන්න තැන නෙමෙයි ඉන්නේ. ඒක
1: මගේ මතකය. ඔව් මං හොයපු තොරතුරු නිවැරදි නම් ඔබ ජනසන්නිවේදන උපාධිය ලබා ගන්නනේ දෙයිට පස්සෙ වසර ගාණක් මේ රඟපෑමේ කටයුතු ඔක්කොමත් එක තියාගෙන
2: ඔයව මං ඊට පස්සේ මං යන ආසාවට විනෝදාංශයක් විදිහට ඉගෙන ගන්න ගත්තා. ඊට මොවේ මනෝවිද්‍යාව ගැන කිව්ව හිටියා මම බැලුවා මේක මේ කියුවට හරියන්නේ නැහැ. මොකක් හරි සහතික දැන් සහතික ප්‍රශ්නයක් තියෙනවානේ අන්තිමටම
1: ඔප්පු කරලා පෙන්නන්න
2: එපා. හැබැයි මම මේ අර අපි ඉංග්‍රීසියෙන් කොන්වොකේෂන් කියලා උපාධි ප්‍රදානෝත්සවේ උත්ොප්පියක් දාලා මේ ඒකට යන්නේ මම හැබැයි විභාග සහතික විභාග දෙපාර්තමේන්තුවෙන් ගන්නවා. මේ අපේ විභාගංශයක් තියෙනවා විශ්වවිද්‍යාලවල. මම 2019 තමයි මේ බෞද්ධ මනෝවිද්‍යා ඩිප්ලෝමාව කරේ. ඉතින් මට දැන් ආයසරයක් මොකක් හරි කරන්න ඕනේ. ඊට පස්සේ ඒක උසස් ඩිප්ලෝමාව කරන්න මේ පාලියා බෞද්ධයකට මේ ගියා. ඉතින් ඒ වගේ නිකන් විනෝදාංශයක් විදිහට මම ඉගෙන ගන්නවා. ඉතින් මේ වෘත්තියක් තියෙනවනේ. ඉතින් ඒකත් එකක්. ඉතින් හැමෝටම විනෝදාංශයක් විදිහට ඉගෙන ගන්න බෑ. ඉතින් අපේ තියෙන ආර්ථික රටාවත් එක්ක අපි බලන්නේ පුළුවන් තරම් ඉක්මනට රැකියාවක්. ඉතා ඉක්මනින් වැටුප් ලැබෙන රැකියාවකට යන්න වෙනවා නැත්තම් සියලු දේම මේ පස්සට යනවා. ඒක නිසා මම කියන්නේ හැමෝටම විනෝදාංශයක් විදිහට ඉගෙන ගන්න කියලා. එහෙම තමයි ඉතින් ඉගෙන ගත්තේ.
1: ඉලක්කයක් තියාගෙන ගමනක් යන්න වෙනවා. එතකොට තමයි ඉතින් මේ තියෙන ආර්ථික සමාජ දේශපාලන කාරණාත් එක්ක අපිට අපේ ජීවිතවල අපි බලාපොරොත්තු වන ගමනාන්තයට යන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපි මේ අම්මා සඳකි ගීතය ඇහුවොත් හොඳයි කියලා හිතලා ටීම් චාරත්නෙන් ගායනා කරනවා. මොකද මේ දවස්වල සැබෑ ජීවිතයේදී තාත්තා කෙනෙක් නොවුණාට ඔබ තිරේ තාත්තා කෙනෙක් වෙලා බොහෝ දූපුතුන්ගේ හිතල ජීවත්වන තාත්තා කෙනෙක්. ඉතින් ඒ මතකත් එක්ක ඔබේ තාත්තගේ මතකත් එක්ක මේ අම්මා සඳකි ගීතය ආදරණීය පියවරුන් වෙනුවෙන් ගෑන මේ ගීතය අපි අහමු.
2: මමත් ඉතින් ඒක තමයි හිතුවේ ගීතය තෝරගන්න හේතුවත් උනේ මේ තාත්තලා ගැන කවි ගීලිය වුණා මදි කියන නිසා. එහෙම කාලෙක මේ දුරේෂ් මල්ලත්තරත් වැඩිපුරම ලැබෙන ප්‍රතිචාරය තමයි මේ තාත්තලා ගැන අපි හිතුවේ නෑ නේද මෙච්චර කියලා. ඉතින් ඒකත් ඉතාම හොඳට ගංගා ශෛනිකෙන් ඉදිරිපත් වෙන කෙනෙක් කියන්නේ දැන් ඒක එක දවසක් මට මේ වෙලාවේ මතක් වෙන මට හරියටම දවස නෙමෙයි ඒක කියන්නේ මගේ දුවෙක්. එයා කියන්නේ තාත්තා මේ වගේ දුක් විඳින තාත්තලා කොච්චර ඇද්ද කියලා. ඒ කියන්නේ අම්මලා ගැන බොහෝ විට කතා වෙනවා. මෙහෙම තනියම තමන්ගේ ලෝකවල සියල්ල කැප කරලා දුක් විඳින තාත්තලා කොච්චර ඉන්නවද ඇද්ද තාත්තේ කියලා කියනවා.

0: ප්‍රිය දහර
1: අපේ අම්මලාගේ කඳුළු දකින්නවා. හැබැයි හරිම අඩුයි මං හිතන්නේ මේ තාත්තගේ එහෙම නැත්නම් අප්පච්චිගේ අප්පොච්චගේ කඳුළු දකින්නවා සහ එයාලගේ දුක දකින්නවා. අපි හිතන්නේ ඒ දේවල් ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. කේන්ද්‍රය තමයි බොහෝ වෙලාවට ආවේගශීලීත්වය තමයි දකින්න ලැබෙන්නේ. හැබැයි කඳුළු මං හිතන්නේ බොහෝ වෙලාවට දරුවන්ට දකින්න ලැබෙන්නේ Taman අර දීගතල දෙන වයසට ආවට පස්සේ විවාහ වෙලා පවුලෙන් ඈතට යන දවසක වෙන්න පුළුවන්. අර එතකොට තමයි එතකල් තාත්තලා අඳන්නේ නැද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. Taman ගේ දූ දරුවන්ගේ සිහින එක්ක ජීවත් වෙන Taman ගේ මුළු ජීවිතෙම කැප කරන තාත්තලට සමහර වෙලාවට දරුවන්ගේ තියෙන ඒ ඉලක්ක වලට යන්න ආර්ථික ප්‍රශ්න හරස් වෙනකොට කොයි තරම්නම් හඩා වැටෙනවා ඇද්ද? තමන්ගේ වැටුපයකට සීමාකම් දානකොට කොයි තරම් තාතලා අඬනවා ඇද්ද? එතකොට තමන්ගේ දරුවෝ ජීවිතයේ අසරණ තැන්වලට යනකොට සමහර වෙලාවට අද්දකීම් ජීවිතේ නැතිකම හින්දා ඔවුන් මේ වගේ තැන්වලට යනකොට අම්මලට වැඩි තාතලා හිතෙන් අඬනවා ඇති. හැබැයි ඒව අපිට පේන්නේ නැති ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ මේ දුරේෂ්මල්වත්තත් එක්ක බොහෝ දෙනෙකුට අන්න ඒ පැත්ත ගැන ටිකක් වැඩිපුර හිතන්න අවකාශ ලැබිලා තියෙනවා.
2: පෙළඹෙනවා සහ ඒ සඳහා බල කරනවා. ඉතින් මට මොනික පොඩි ඉඩක් දුන්නොත් මේ මට මතක් වෙනවා ඒ වගේම තමයි ස්වාධීන රූපකානිකාසනය වෙච්ච අමා කියන ටෙලිනාට්‍ය. මම කෙටියෙන් කියන්නම් අමා ටෙලිනාට්‍ය තාත්තලා 5 දෙනෙක් හිටියා. ඒක එක විදිය තාත්තලා.
3: කොහමද දරුවා?
4: වැටි වැටි ඇවිදින මගේ පුංචි පුතා ඇඟුණදු. ඔන්න මං අල්ලන්නට එනවා දැන් ඔට්ටුයිදෝ කියලා මාර ප්‍රේලිකාවන්නේ මට පුරවන්න දෙන්නේ. මගේ නෝනයි දරුවයි ගිය කාර් එක හෙලට පෙරලිච්ච වෙලාවේ මං මාත්‍යෙන් ඇව්වේ නෑනේ මගේ ගෑන්ටයි දරුවටයි මොකද උනේ කියලා.
3: ජනදාස මම මොන වගේ මිනිහෙක්ද කියලා ආය අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ තමුන්ට. තමුන්ගේ පස්සෙන් පොලිසිය පන්නද්දි පොලිසිය නොමග යවන්නේ අහිංසකව දෙන්න තමුන්ගේ වාහනේට නැගපු තමුන්ද මමදේ මරණ දෙකට වග කියන්න ඕනේ. කපන් කුටන් කණ්ඩ හදන මන්න පිහිවලින් ගෙදර ගෑනිගේ බෙල්ල කැපුවා කියලා කම්මල් කාර්ය පලි නැවිනියෝ. ඒක තේරුම් ගනි. කණු දෙනුවක් තියෙනවා නම් ඒ උඹේ මගේ.
2: එතකොට ඒක ටෙලිනාට්‍ය අවසන් කොටස බැලුවා නම් මතක ඇති කොටස අවසන් වෙලා සම්පූර්ණ ටෙලිනාට්‍ය අවසන් වුණාම ඒ තිරේ අකුරු වලින් ගියා. කියන්නේ මේ එක තාත්ත කෙනෙක් හැම වෙලෙම කියන්නේ ගහනවා මරනවා කියලා පාතාලේ වගේ දිලක් කුමාරත්නාගේ මාතෙන් මේ චරිතය රඟපෑවේ. අනිත් චරිතය රඟපෑව නිරෝෂන් විජේසිංහ කියන්නේ හැම වෙලෙම නිවි හැනෙල්ල ඉදමු කියලා. එයාත් මේ පරණ ගුරුවරේ නැෂනල් එක අඳින. ඉතින් ඔව් හැම වෙලෙම කියන්නේ මේ හරි ඒක ওই කතාවෙත් ඇත්තක් තියෙනවා. නිවි හැනෙල්ල හිතලා බලමු කියලා මොනවා වුණත් රණ්ඩු වෙන්න ගියත් එයා හැම හිතන එක. එතකොට බ්‍රිගේඩියර් මහේන්ද්‍ර සමරදිවාකර කියන මම බත් කන්න කිව්වා බයිනවා. බත් කන්න බෑ එහෙම කන්න කොහොමද? ඔයා කෑම ඉව්වට මේ මට බඩගිනි වෙන්න එපා. ඔයා උයන වෙන වෙලාවට මට කන්න බෑ. ඔයා ඉව්වනම් ඔයාට බඩගිනි නම් ඔයා කන්න. මට බඩගිනි උනම් මං කන්න කියලා කොච්චර ක්‍රූරයිද තමන්ගේ බිරිඳට. ඉතින් එහෙම තාත්තලා මම ওই 3 දෙනෙක් ගැන කිව්වේ එහෙම 5 දෙනෙක් හිටියා. මේක අවසානයේ දානවා මේ සියලු දෙනා පියවරුයි. මේ සියලු පියවරු උත්සාහ ගන්නේ තම කුටුම්බය ආරක්ෂා කිරීම සඳහාය. වෙන එකක් නැහැ. සියලු තාත්තලා එක එක විදිහ වුණාට සියලුම තාත්තලාගේ එකම අරමුණ තම කුටුම්බය රැක ගැනීමයි. දරුවන් පෝෂණය කිරීමයි කියලා තමයි ෆොටෝ පහ දාලා කතා ඉවර කරන්නේ. හරි. අහමු සම්පූර්ණ

0: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: விலாவ ராத்திரி 8 வினாடி 3
1: மாணவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன
2: சந்ததிய தார
3: අද සඳරේ දහර අපේ සොඳුරු හමුවීම රංගන ශිල්පී චන්දිකා නානායක්කාරය සමග ඔබට සිත ආදරය කරයි.
4: ඒ ගීතය තෝරගත්තේ ඇත්තටම මම අර කිව්වේ මම ඉස්සර උසස් පෙළට කරේ ජීව විද්‍යාව කියලා. ඔය ජීව විද්‍යාව කරන කාලේ මේ ප්‍රථම ප්‍රේමය තමයි ඉතින් පළවෙනියටම ගෑනු ළමෙක් එක්ක යාළුනේ ඒ කාලේ හැටියට. දැන් ඒක අර මම කිව්වේ මැසේජ් එකක් දාන්න පුළුවන් WhatsApp එහෙම නැති කාලෙක මම මේ ගියා බයෝ සයන්ස් කියන්නේ මේ සූබොට්නි කියලා කියන සත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව පන්ති වලට අපිට යන්න සිද්ධ වෙනවා. මේ අමතර පන්ති ඉස්කෝලේ නෙමෙයි. දැන් මේ ඉස්කෝලේ ගෑනු ළමයිත් එක්ක යාළු වෙන්න බැරුවනේ හිටියේ. ඇයි තාත්තා ඉන්නවා සහ එතන ප්‍රශ්නයක් තිබුණානේ. ඊට පස්සේ මම ගියා මේ අමතර පන්ති සඳහා. අන්න එතන නිදහසක් තියෙනවා. එතන තාත්තා නේ. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ රත්නපුරේ මුළු දිස්ත්‍රික්කෙම ඉස්කෝල වල ළමයි මේ පන්ති වලට එනවා සෙනසුරාදා. ඒ පන්ති එකදී මට හම්බ වෙනවා ගෑනු ළමයා. ඒ ගෑනු ළමයාත් මට දැන් වගේ මේ එකපාරටම හෝස් ගාලා මේව ප්‍රපෝස් කරන්නේ නැහැ. දැන් කාලයක් ඉතින් දැන්
3: මට
4: කැමතියි කියලා තේරෙනවා, මම කැමතියි කියලා තේරෙනවා. අහන්න බයයි. අහන්න බයයිනේ. ඔහොම යනකොට මේ උදේට ඇවිල්ලා ඩෙස්ක් බංකු අල්ලන එකත් එක විකුර ළමයි 500ක් විතර ඉන්නවනේ. ඉතින් ඉස්සරහින් අපිට සර්ට ඇහෙන දුරින් උදේ මෙන කට්ටිය අල්ල ගන්නවා.
3: එහෙම යාළුවන්ටත්
4: එක්ක. යාළුවන්ටත් එක්ක. ඉතින් ඔහොම අල්ලලා ඉන්නකොට දැන් අරලම දැන් අපි දෙන්න දැන් බොහොම මේ දැන් ඉතින් මේ ඔක්කොම හරි කැමැත්ත ප්‍රකාශ වෙලා තියෙන්නේ වාචික නැතුව.
3: ඔව්
4: ඊට පස්සේ ඔහොම ඉන්නකොට දැන් මම කියන්නෙත් නෑනේ හරිනම් ඉතින් පිරිමිලා මේ ඉස්සර වෙන්න බෑ. එහෙමත් නෑ දැන් මට එහෙම කියා ගන්නත් බෑනේ. මොකද මට එහෙම කිසිම මේ මම කිව්වන් හරි ලැජ්ජාසීලි ඉස්කෝලේ යන කාලේ ඒ කිසිම මේ මේකක් නෑ. දැන් මේ දැන් සමහර ඉස්කෝලේ ළමයි දැන් අපිත් එක්ක හිටපුවායි කියනවලු. මේ අර අපිත් එක්ක හිරියාද මේ දැන් මෙහෙම ගෑනු ළමයි බදාගෙන ඉමින් ඉස්සර මේ ළඟටවත් මෙව උන්නේ නෑනේ. අන්න එහෙම එකක් තියෙනවලු. ඉතින් එහෙම ඉන්න කාලේ දැන් මම කිව්වේ නෑ. දැන් මම කියන්නෙත් නෑ එයා කියන්නේ. කොහොම ගිහිල්ලා දවසක් දැන් අපිටත් එක්ක දැන් අපි වෙන ස්කූලෙක මෙයා මේ බාලිකා පාසලක අපිටත් එක්ක දැන් ඩ්‍රෙස් එකක් අල්ලනවා. අල්ලනකොට එක සැරේ දැන් එයා ඉන්නවා නම් අද සෙනසුරාදා මේ පේලියේ ඉරිදාට අපිට ඒ පේලිය දීලා එයා පිටිපස්සේ පේලියේ ඒගොල්ලෝ ඒ කට්ටිය අරගෙන ඉන්නකොට දවසක් දැන් සෙනසුරාදා ගියා ඉරිදා දවසේ අර ඩෙස්ක් එකේ මේ නිල් පෑනෙන් ලියලා තිබුණා. දැන් මට කියලා අල්ලන දණක් තියෙනවා. එතනේ ඩෙස්ක් එකේ පෑනෙන් ලියලා තිබුණා ඔබට සිත ආදරය කරයි දෙතල ගොළුවේ හිඳි කියලා. හරිනේ ඇතිනේ ඉතින් ඔය ටික කිව්වට පස්සේ එතන ඉතර කියලාත් මට බැරි නම් වැඩකුත් නැහැ. ඒ පිළිවි ගමේ එතන ඉඳලා ඒ ප්‍රේමේ පටන් ගත්තා. ඉතින් ඊට පසු කාලේ ඉන්න ඒක එතනින් නවත්තන්න එනවා. එතනින් එහාට කියන්න බැරි වෙනවා. මේක නිසා ඊට පස්සේ මට පසු කාලේ ඉනවා අවුරුදු 30කට විතර පස්සේ මම රංගන ශිල්පියෙක් වෙනවා.

මට හම්බෙනවා එක සංගීත වැඩසටහනක මම යන ආරාධිත මුත්තට ඒක ගීත ගායනා කරන්න එනවා දයාරත්න පෙරමහත්මයා. මමගේ Facebook එකේ ඒක මොන පොතේ ඔහුත් එක්ක ඡායාරූපයක් දැම්මා. මම ඌට ඒ කතාව කිව්වා. මල්ලි කියලා බොහොම ආදරේ අපි තේවිව් එකට අපි එකදී මාත් එක්ක බොහොම ඕනි වෙලාවක කතා කරන්න අපි මේ හම්බෙමු කියලා බොහොම තික ඊට පස්සේ අපි හිතවතුන්නේ නැහැ නෝ මහා ප්‍රවීණේ. නමුත් මම ඌට ඒ කතාව කිව්වා. මේ ඔයාගේ සින්දුව තමයි මගේ ප්‍රථම ප්‍රේමය.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර.
2: එහෙම මේ උදව් ලැබිච්ච අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ කියාගන්න බැරි වෙලා හිටපු කතා සමහරලාට තියෙනවා නේද? දැන් ඔය පොතක් ඇතුලේ පොඩි ලියුමක් දාලා දෙන ඒවා දැන් ඒවයි දකින්නත් නැහැනේ. ඉස්සර සමනේ කියවන්න කැමතිම පොත යාළුවෙකුට දෙනවා නම් ඊට පස්සේ අදාළම කෙනාට යයි කියන බලාපොරොත්තුවෙන් අදාළ දේවල් සටහන් කරලා කොලයක් දාලා දෙන කතා
3: තියෙනවා. කොලයක් දාලා දෙනවා. ඒ පොතේ පිටකවරේ හරි කොයි හරි පැත්තක හීන හීන ලියලා දෙන එහෙම එකකුත් තිබුණා. ඊට පස්සෙන් තෑගි දුන්නේ මකන කෑලි.
2: පැන්සල්
3: මාරු ඒක ඒව නැහැනේ. දැන් මම ඊයේ බ්‍රදත් කිව්ව එකයි දැන් මේ මම දැක්ක මේ සංචාරක බස් රථයක් මොකද ඉස්සර ගිහලා අපි පෑන් ඉල්ලනවා. මේ කියන්නේ අපි බැල්මඩුල් ඉන්නේ දැන් ওই පතල් කර්මාන්තේ තියෙනවනේ බස් නවත්තනවා. පෙන් කිය පෑන් ඉල්ලනවා කියලා. පෑන් ඉතින් පෑනක් තමයි. ඒගොල්ලොත් පෑන් මිටියක් ගේනවා. අරන් හැමෝටම අර ජනෙලෙන් දෙනවා. ඉතින් පොර කාලා ගන්නවා. ඉතින් දැන් මේවා කිව්වොත් ඒක විහිළුවගේ වෙනවනේ. පෑන් ඉල්ලනවා සුද්දන්ගේ කියලා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක හරි සුන්දරයි.
2: සහ හරිම සරලයි.
3: සරලයි ජීවිත. ඉතින් දෙන්නේ අර හැමතැනම තියෙන පෑනකට වඩා පොඩි සුවිශේෂ දැන් බැලුවාම මේ තියෙනවා මේ කඩවල වල ගන්න දැන්. හැබැයි ඇත්තට මේ කාලේ තිබුණෙත් නැහැ. මං හිතන්නේ ඒක තමයි ඇත්තට වෙනස වුනේ. ඒ වගේ සරල පොඩි දේවල් වල තමයි මං හිතන්නේ ජීවිතේ තියෙන්නේ සුන්දරත්වය තියෙන්නේ කියලා. ඔය සින්දු කිව්වම මට මතක් වුණේ දැන් මොනිකා කිව්වත් වගේ ඔකේ තාමත්ම තියෙන එක සංවේදී කතාව තමයි. ඒ වගේ පණිවිඩ කියන සින්දු භාවිතා කරන්නේ ඒව රසවින්දනේ මිනිස්සු. දැන් අපි මේ සින්දු වැඩසටහනක් හින්දාත් ඒ කියන්නේ මිනිස්සු තමුන්ගේ තියෙන දුක වෛරය ක්‍රෝධය මේ සියල්ල සමහර වෙලාවට පදපේලියකින් සින්දුවකින් මිල්ටන් මල්ලාරච් මහත්මයාගේ සින්දු ගත්තොත් ඔක්කොම ප්‍රේමයේ විරහවනේ තියෙන්නේ. හැබැයි ගිහිල්ලා බෙල්ලමිරිකුවේ නැහැනේ. මම ගිය විශ්වවිද්‍යාලයකත් පීයෙන් යන්න. ඒටු ගාව පීයෙන් යන්න. දැන් ඉස්සර මොකද්ද කරේ? අර වගේ සින්දුවක් ලියලා නේද? ඔබට යන්න පුළුවන් නම් ඔබ යන්න නේද? මට යන්න බෑ. හැබැයි තනිකමක් දැනෙනවා නම් ඔයා වෙන කෙනෙක් තෝරගන්න. මං ඒ යන දිහා බලලා සන්තෝෂ වෙන්න. ඔයා කොහේ හරි දිගුකල් ජීවත් වෙන්න. මංගල මුද්ද රැකගෙන ජීවත් වෙන්න කිව්වා මිසක හරි ගියොත් එහෙම බලා ගන්න දෙන්නම් බැටේ කිව්වේ නෑ. ඉතින් එහෙම බැලුවාම සංගීතයේ සහ මේ සින්දු කියන දේවල් ජීවිතත් එක්ක බද්ධ කරගත්ත මිනිස්සු මං හිතන්නේ සුන්දරව විරහව වේදනාව විඳගෙන සතුටින් මං හිතන්නේ මේ ලෝකෙන් සමු ගන්නවා.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
1: ජීවිතයට වේ ලැබෙන සමහර ඒ වගේ බොහෝම විඳ කියන්නේ වේදනාත්මක අත්දැකීම් උනත් අර වගේ ඉතාමත්ම කෙටියෙන් උනත් ලියලා අපේ හැඟීම් උදාහරින්න පුළුවන් නම් මම හිතන අර ඒවා හිතේ පැහැව පැහැව තියාගෙන වෛරයක් බවට පත් කරලා පරිගැනීමේ සතුටුවිලි ඇති කරගෙන ජීවිතේ අපෙත් විනාශයට අරගෙන ගිහිලා තවත් කෙනෙකුගේ ජීවිතත් විනාශ කරන තැනකට අපි යොමු වෙන්නේ නැති වෙයි. රටක කලාව කියලා කියන්නේ ඒ විදිහට මේ සමාජ සංස්කෘතික වශයෙන් විශාල බලපෑමක් කරන්න පුළුවන් දෙයක්. මං හිතන්නේ දැන් මේ වෙනකොට අපි දකිනවා මේ විවිධ හැම කියන්නේ ගීතය වෙන්න පුළුවන්, චිත්‍රපටය වෙන්න පුළුවන්, වේදිකා නාට්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ටෙලිනාට්‍ය වෙන්න පුළුවන්. ඒව හැම එකකම විවිධාකාර වූ මානයන් දැන් ගොඩනැගිලා තියෙනවානේ. ඒවට විවිධ අර්ථකතනත් අපි දෙනවා. මේවා මේ රටේ සංස්කෘතිය විනාශ කරන්න හැදෙන නිර්මාණ කියලා කියන අවස්ථා තියෙනවා. මෙහෙම ඒවද තියෙන්නේ කියලා අපි චෝදනා කරන තැන් තියෙනවා. හැබැයි ඔන්න පුළුවන් දැන් මල්බිගුන් වගේ නාට්‍යයක් අපේ රටේ ප්‍රේක්ෂක ප්‍රජාව මේ තරම් ආදරෙන් වැළඳගෙන තැනට නිර්මාණයක් විදිහට අරගෙන ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට එහෙනම් අයහපත් දේවල් වලින් බැහැර වෙලා යම් නිර්මාණකරුවෙක් උත්සාහ කරනවා නම් තමන්ගේ ප්‍රකාශනය තුළින් මේ රටට යම් දෙයක් හොඳ දෙයක් අර්ථවත් දෙයක් දෙන්න ඒකට තාමත් ඉඩ තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්කම තියෙනවා නේද?
2: අනිවාර්යයෙන්ම ඉතින් ඒ කියන්නේ මුදල් පසුපස හඹා යාමම තමයි මේ ප්‍රධාන කාරණා වෙලා තියෙන්නේ. මම ඉතින් ඒක හැබැයි මේ දොසක් විදිහට දකින්නේ නැති මම මුලිනුත් කිව්වේ මේ ජීවත් වීමේ අරගලය තියෙනවනේ. ඒ අරගලයත් එක්ක සමහර වෙලාවට එහෙම හදට සංවේදීව බොහොම මේ මානසිකව තීරණ ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනනේ. ඒක සාධාරණීකරණය කරනව නෙවෙයි. නමුත් මිනිස්සුන්ට ඇයි එහෙම උනේ කියන එක පිළිබඳව කතා කරන්න ගියොත් වෙලා තියෙන්නේ ඒක කියන එක ඉතාම පැහැදිලි වෙනවා. දෙන මුදලට දැන් ඕක තමයි වෙන්නේ. දැන් සිනමාව ගත්තත් අපේ අනිත් කලාවන් ගත්තත් ලැබෙන මුදලට නිර්මාණය කරන්න සිද්ධ වෙලා තියෙනවානේ. ඒතරයි ලැබෙන මුදලත් එක්ක ජීවත් වෙන්න බැරි ආර්ථික රටාවක් එක්ක අර හොඳ නිර්මාණ කරන්න කාලය, ශ්‍රමය ඒවා වැය කරන්න මිනිස්සු ටිකක් පසුබට වෙනවා. අන්න එහෙම ගතියක් නිසා තමයි ඔය කියන තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඉතාලම කෙටියෙන් මම මේ විශාල මේ එකක් විග්‍රහ කරන්න යන්නේ. ඉතින් ඒක රටක ස්වභාවය. ඉතින් ඒක නිසා තමයි එහෙම උනේ කියන එකයි මගේ හැඟීම. හැබැයි ඒ අතර ඔය වගේ බොහොම ඒ මොනවත් නෙවෙයි මිනිස්සු දැන් අපි සතුටු වෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රතිචාර. ඒගොල්ලෝ හදවතින්ම දැනෙන දේ කියන්නේ. මම කිව්වේ ඒකයි. දැන් මම මූණ පොත බැලුවත් මම අපි සාකච්ඡා කරෙත් මේ මූණ පොතේ මහ විශාල ඡේද ලියන්න මිනිස්සු පෙළඹෙනවනේ. ඉතින් එහෙම ලියන්න කාලය තියෙන්න බෑ. මොකටද මේ කාගේවත් නාට්‍යයක් වෙනුවෙන් කාගේවත් රංගපෑමක් වෙනුවෙන් ඕවා ලියලා ඉන්නේ මොනවටද කියලා හිතන්නේ නැතුව එහෙම ලියන්න හරි කාලයක් ගන්න තරම් තාම අපේ මිනිස්සු බොහොම ආදරණීයයි. ඒ ආදරය තියෙනවා. ඒ ඥාන තියෙනවා. ඉතින් ඒක නිසා තමයි සුනාමියක් ආපු වෙලාවේ මිනිස්සු මේ තමුන්ට කන්න තියෙන හාල් ටික අරගෙන ඉවරලා ඒ අරන් ගියේ. ඒක තමයි මිනිස්සු දිට්ටාවක් ආපු වෙලාවේ තමුන්ට තියෙන හාල් ටික අරන් යන්නේ. වතුර ටික ගිහිල්ලා ගිහින් දෙන්නේ. ඒ මොනවා වුණත් අපේ රටේ හැමදාම තාම ඒ හදවත් තියෙනවා. ඒ ආදරණීය මිනිස්සු ඉන්න පොළවේ පය ගාලා ඉන්න මිනිස්සු ටික ඉන්නවා. ඉතින් ඒගොල්ලන් සමහර වෙලාවට මේ බලහත්කාරයෙන් තමයි අර හදවතේ උඩට වෙන කොන්ක්‍රීට් එකක් දාගෙන ඉන්නේ. නමුත් අරක හැම වෙලේම මතුවෙනවා. ඒ මතුවීම හරහා තමයි ඔය දුරේෂ් මල් අතර උනත් මිනිස්සු උච්චාර ආදරය කරන්න ගන්නේ. ඒ කියන්නේ ඔය ඔය ඕක තමයි අපි හොයන්නේ. ඕක තමයි අපි ඉල්ලන්නේ. නමුත් අපි එතන නෙවෙයි ඉන්නේ. අපිට ඉන්න විදියක් නැහැ උතන. නැත්තම් අපි ආසතන උතන කියන එක තාම තියෙනවා.
1: ඒක රටක මං හිතන්නේ දිගු කාලීන ප්‍රතිපත්ති වලින් සකස් වෙන්න ඕන කාරණාවක්. ඒක සඳදිය දහර කියන වැඩසටහනේ ආකෘතියට බැහැර මාත්‍රකාවක් මං හිතන්නේ. ප්‍රවෘත්තිහක් කාලීන සිදුවීම් වලට වගේ අපිට යන්න සිද්ධ වෙනවා. මොකද මේ රටක විදිහට අපි අද මේ ඉන්න තැනට අපි පත්වලා තියෙන්නේ ඇයි? ජනතාවක් සහ පුරවැසියෝ විදිහට අපි කොයිතරම් දුරට ඒකට වග කියන්න ඕනද? අපිට අතපෙහෙදාගෙන ඉන්න පුළුවන් රටේ පාලනය කරන ලද පුද්ගලයින් අපේ රට මේ තත්ත්වයට අරගෙන ආවේ එහෙම නැත්නම් රාජ්‍යාංශයේද එහෙම නැත්නම් පෞද්ගලිකාංශයේද මේ වග කිවෙයි දු තනතුරු නාය පමණයි මේවට මැදිහත් කරුවන් සහ වගකීම් යුතු පාර්ශව වෙන්නේ කියලා අපිට අත පිහදාගෙන ඉන්න බෑ. ඉතින් ඒ නිසා අපි වැඩසටහන ආකෘතියට ඒ කතා බහ ඉදිරි කරලා මේ සුන්දර ආදරණීය සංවාදයේ ඉදිරියට යමු. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳතිය දහර
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර සමග ඔබ අද රංගන ශිල්පී චන්දික නානායකර අපිට කතා කරන්නේ මම හිතන්නේ මේ අපිට කතා බහ කරන්න ඕනතරම් මාතෘකායක කතා කරන්න පුළුවන් රංගන ශිල්පියෙක් තමයි චන්දික කියලා කියන්නේ මොකද මේ විශේෂම සාදින රූපවාහිනියත් එක්ක තාම ඈත කාලයක ඉඳන් අද දක්වාත් වගේ තමයි අනාගතයේත් අපේ නිර්මාණත් එක්ක නිරන්තරයෙන් හමු වෙන චරිතයක් ඒ නිසාම කාර්ය මණ්ඩලයේ විදිහටත් සදින රූපහණී හෙවණ ඉන්න අපිටත් ගොඩක් සමීප කෙනෙක්. තරු තෝරන තරංගයකින් තමයි ඔබට මේ තිර අවකාශයට වරම් ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ තාත්තාත් සාමාන්‍යයෙන් ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ කරලා ඒ කඩේම ජයගත්තේ නැති වුණාට විරුද්ධත්වයක් ප්‍රකාශ කර නැතුව තාත්තත් මේ ආධුනික රංගන ශිල්පීන්ට නරුලිලි වරම් දෙන දැන්වීම දැක්කහම මේ ඔබ වියොමු කරලා තියෙනවා. එතකොට අර ඒ ආශිර්වාදයෙන් සාමාන්‍යයෙන් නම් අපි දකින්නේ අපේ දෙමාපියොන් බොහෝ වෙලාවට මේ කලාව කියන දෙයට දරුවන් යොමු කරනකොට යම්කිසි හිතේ දෙගිඩියාවක් තියෙනවා මේක කරගෙන උන්ගේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන් වේද බැරි වේද කියන දේ. හැබැයි මට හිතෙන්නේ චන්දිකාගේ තාත්තා ඒ වගේම අම්මත් මේ වලට සම්බන්ධ වෙන්නේ නැති පවුලෙන් ලැබුණු ඒ ආශිර්වාදය ඔබව මේ තරම් දුර රැගෙන එන්න කොච්චර පිටුබලයක් වුණාද?
3: ඔව් ඒක තමයි. දැන් තාත්තා කවදාවත් මට බල කරේ නැහැ මේ දේ කරන්න කියලා. තාත්තා කලාංශයෙන් කරපු නිසා මම ජීව විද්‍යාව තෝරගත්තාම සාමාන්‍ය පෙළ ඉවර වෙලා තාත්තා මට නිකන් නොකිය කිව්වා මේ කලා විෂයම් කරලත් පුතේ මේ පුළුවන් ඉතින් මෙහෙම CS කියලා විභාගයක් තියෙනවා රාජ්‍ය පරිපාලනයේ ඊට පස්සේ ඒ කාලේ කියන විදිහට දිසාපති කෙනෙක් වෙන්න වගේ තව ටිකක් එහෙම පුළුවන් කියලා කියනවා. හැබැයි ඒකෙදි ඒක කරන්න කියලා බල කරේ නැහැ. ඉතින් අර ඉතින් නමුත් ආසාව කැමැත්තනේ තෝරගත්ත ඉතින් තෝරගත්තට පස්සේ එතනින් අසාර්ථක වෙනකොට තාත්තා හිටියා මාත් එක්ක. ඒක තමයි මං හිතන්නේ මගේ ලොකුම ජයග්‍රහණය. මං ඒකයි කිව්වේ මං එහෙම නැත්තම් කොහේ ආයිද කියලා හිතාගන්න බෑ. තාත්තා හිටියේ ඒ විදිහට. ඉතින් කවදාවත් තාත්තා කිව්වේ නෑ මේ අරක කරන්න එපා. ඊට පස්සේ වැරදුනාම කිව්වෙත් නෑ. මං කිව්වනේ ඕක වෙයි කියලා. දැන් ගොඩක් වෙලාවට කියන්නේ එහෙමනේ. එහෙම නිසා මට මතක් වෙනවා මේක තාම ගිහිල්ලා නෑ. නමුත් ඉදිරියේදී යන්න තියෙන මල්බිඟුන් ටෙල් නාට්‍යයේ මේක දෙබසක් මම දූලා දෙන්නෙක් විවාහ වෙන බෑනලා දෙන්නට කියනවා. පුතේ මේ මගේ දරුවෝ මං හැදුවේ මල් වගේ ප්‍රශ්න ඇති වෙයි ජීවිතේ. ඒ ප්‍රශ්න කතා කරලා විසඳගන්න. එහෙම බැරි වුණොත් අමාරු වුණොත් අපි ඉන්න ඕගොල්ලන්ට උදව් කරන්න. හැබැයි විසඳගන්නම බැරි වුණොත් ඒගොල්ලන්ගේ හිත තලා වෙලා දාන්න එපා. ආපහු ගෙනල්ලා මට බාර දෙන්න. ඉතින් එහෙම නැතුව ඒගොල්ලන්ගේ ජීවිත අපායක් කරන්න එපා. මේ තාත්තා පණ තියෙනකන් ඒ ලරුව බලා ගන්නවා. ඒගොල්ලන්ට ඕන වෙලාවක ඇවිල්ලා තාත්තා ගාව වැටෙන්න පුළුවන් කියලා. ඒ දරුවන්ට කියන දෙබසක්. ඉතින් ඒක තමයි අපේ තාත්තා කිව්වේ. හරි මම ඉන්නකන් ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක තමයි දූලන්නේ මේ. ඉතින් එහෙම කිව්වා. ඊට පස්සේ ඒක නිසාම අර ඔයා කියන වගේ දැන් එක එක දේවල් අර විදිහට පත්තරනේ මං කිව්වේ පත්තර වලින් කපලා ගෙනත් දෙනවා. පත්තර වලින් කප ගෙනත් දෙනවා. ඉතින් ඔය කියන වැඩසටහන් වලට යන්න. ඒතකොට නිරූපණ ශිල්පීන් අවශ්‍යයි කියලා ඉස්සර පත්තරේ දාන්නේ. දැන් නේ අපිට මේ සමාජ මාධ්‍ය ජාලා තියෙන්නේ. ඉතින් එහෙම දැම්මම තාත්තා කොහේ හරි ඉස්කෝලේ හරි පත්තරයක් දැක්කොත් ඉතින් ඒ කෑල්ල කපලා මට ගෙනල්ලා දෙන්නේ මේකට දාලා බලන්න කියලා. එහෙම අර මං කිව්වේ ඍජුව නොකිව්වට ඔයා නළුවෙක් වෙන්න කියලා නොකිව්වට මේකත් හොඳයි. මේ පාරෙත් ඔයාට යන්න පුළුවන් කියන එක නොකිය කිව්වා. හැබැයි ඒකට අර කොළඹ ඇවිල්ලා මේ ඉගෙන ගන්න දැන් මම ඔක වෙන්නේ මේ වෘත්ති විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ තමයි ওই සිද්ධිය වෙන්නේ. මම ওই කින වැඩසටහනට යන්නේ. ඒකත් නිකන් අතින් ඇදගෙන වගේ ගිහිල්ලා මාව දාපු එකක්. මම ඒත් ලැජ්ජයිනේ. දැන් මම මෙහෙට ලැජ්ජයිලා මම බෑ කියද්දි එතරම් තේ හිටපු අර සාය නිෂ්පාදිකාවක් වගේ එයා කිව්වා මේ නෑ එන්න ජන්තික යයන් මේ ගිහිල්ලා පොඩ්ඩක් මේකේ මේ මෙහෙම ටික අඩු ගානේ උසමහත තියෙන මිනිස්සුත් හතර දෙනෙක් අපිට මේ වැඩසටහනට ඕනි කිව්ව නිසා තමයි මම එතෙන්ට යන්නේ. ඉතින් ඒක තමයි මගේ ආරම්භය. ඉතින් ඒ හැමදේම වෙන්නේ අන්න අර කියන ආරක්ෂාව සහ අතනමට තිබුණා අවසාන වශයෙන් කොළඹ වීදි මේ යට කරගෙන නිඳාවයි වැගිරුණොදා මන් දන්නවා ගෙදර යන්න පුළුවන්. ඒක නිසා ගෙදර තිබුණා. ගෙදර කවදාවත් කඩුල්ල වැහුවේ නැහැ අම්මලා තාත්තලා. ඒක තමයි මං හිතන්නේ.

0: වෙලාව රාත්‍රිය 8:30යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
3: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
8: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
9: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 34යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තහර. ඔබ ඉන්නේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලක්හඬ සතතිය දහර අහගෙන. මේ කියන්නේ ඔබට අනුග්‍රහක දායකත්වය ඔබට ලබා දෙන NLP ගැන. ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදයෙන් ගෙනෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. මේ අවුරුද්දේ මේ වන විට 13 වන සොපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්නට NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 2,32,00,000කට අධික සුපිරි ත්‍යාග වාසනාවන්තයා දංකටුව ප්‍රදේශයේ GM සරත් කුමාර මහතාගේ ටිකට් පත්කොන්නෙන් බිහි කරන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, පුරුදු පරිදි ආයමත් 2,00,000ක සුපිරි ත්‍යාග, 125 ප්‍රථම ත්‍යාග, 100 ත්‍යාග සමකෙන් අනිකුත් සෙසු ත්‍යාග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයිය දැන් ඔබටත් රුපියල් 40,000ක් පමණක වැය කරලා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සෙහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததியதஹர
1: அத சந்ததியதஹர அபே சந்தரு ஹமவேம ரங்கனஷர்பே சந்திக நாயக்கார சமக பேரதினிய விஸ்வவித்யாலே கதாவக் பசுபிம் கரகத்தா உனாட ஹந்தானட பாயன ஹந்த கீதயதுலே மே බොහොම මේ පරාර්ථකාමී පෙම්වතෙක් ඉන්නවා කියන දේ අපි හිතන්න කැමති. මොකද තමන්ට අහිමි වුණත්, ඒ කියන්නේ නෙලන්න බැරි දුරකින් තිබුණත් කමක් නැහැ. ඒ ගහ ලස්සන කරන්න හැරි ඒ මල පිපිලා තියනවා කියලා අපිට සතුට වෙන්න පුළුවන් නම්. ඒ පරාර්ථකාමීත්වයේ සිතුවිල්ල දමික බණ්ඩාර ගීතයකට අරගෙන අතිශය ජනප්‍රියත්වයට පත් වෙනවා. මේ කමලසිර පෙරස්ගේ හඳි හන්තානට පායන සඳ ලස්සනයිද කියන්නේ.
2: ඔව් ඒකත් මම තෝරගත්තේ අර කලින්ම කිව්වා වගේ ඒකේ තියෙන අර පරාර්ථය. ඒක තමයි අපි ඉත නැත්තේ බොහෝම අමාරුවෙන් හරි වර්ධනය කරගත යුත්තේ හදා ගන්න ඕනේ පරාර්ථය කියන එක. කියන්නේ අනිකාගේ ජයග්‍රහණය දිහා බලලා සන්තෝෂ වෙන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ අපි හැමදාම ගිහිල්ලා අප්පුඩි ගහනවනේ කවුරු හරි සම්මාන ගන්නකොට. ඉතින් එහෙම ගහනකොට අපිට ඊර්ෂ්‍යාවක් එනවා නම් වෛරයක් එනවා නම් අපිට කවදාවත් අපිට සම්මාන ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මම කියන්නේ ඕකේ තියෙනවා අදහස. මම හිතන ගීතය දැන් සෑහෙන පිලිසක් අහලා ඔගේ තේරුම දන්න නිසා ඒක තමයි මම කිව්වේ මට බැරි වෙච්ච දේ. දැන් අද වෙන්නේ ඕකේ අනිත් පැත්ත කියන එකයි මම හැම වෙලේම කියන්නේ. දැන් මට බෑ යන්න, ඔයා යන්න. ගිහිල්ලා ඔයා ජීවිතේ දිනන්න, ලෝකේ දිනන්න මම බලාගෙන ඉන්නම්. මම නිසා මේක බාධාවක් කරගන්න එපා කියලා අතහරින්න පුළුවන් නම් ඊළඟට අතහැරීම කියන කාරණාව එහෙම අතහරින්න පුළුවන් වීම තුළ තමයි ඉතින් මහා බෞද්ධ දර්ශනයේ අවසානය තමයි අතහරින්න ඕනි දෙයක් අතහරින්න. අතහරින්න පුළුවන් ඉච්ච මිනිස්සු මම හිතන්නේ හැමදාම ලෝකේ දිනනවා.

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன
1: නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ හතර දෙනාම සූරියෝ චිත්‍රපටය කියලා කියන්නේ ඒ දශකයේ ඇතුළේ නිර්මාණය වුණු මේ ඒ හතර දෙනා ගාමිණී ෆොන්සේකා සේනාධීර රූපසිංහ ඇතුළු ඒවක ජනප්‍රියම විජය කුමාරතුංග මේ හතර දෙනාම සූරියෝම තමයි. එතකොට මේක ප්‍රතිනිර්මාණයේදී 2008 වසරේදී ඔබ තිරයට අවතීර්ණ වෙනවා සිනමා තිරයට. සිනමාවේ ගමන් මඟ දැන් මේ වෙනකොට කොහෙද තියෙන්නේ? ඇයි අපිට කියන්නේ ඔබව තරම් දුරට මේ තරම් අපි දකින ඉතාමත්ම තිරයට ඔබින මේ හොඳ කඩවසම් රංගන ශිල්පියෙක් හොඳ වගේම තිරයට ගැලපෙන රූපකාය කියන අතිශය වැදගත්. එතකොට අපිට ඔබව සිනමාවේ ඇයි තරම් දකින්නට නොලැබෙන්නේ?
2: ඒකට මට හරියටම උත්තරයක් දෙන්න බෑ. දැන් ඒකද මට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියන එක. නමුත් ඉතින් මම අර ලද දෙයින් සතුටු වෙනවා සහ ලැබුණේ දේ බොහොම සතුටින් බාර අරගෙන ඉන්නවා කියන එකේ තමයි මම ඉන්නේ.
1: ඔබට මේ ජීවිතය ඇතුලේ මේ පහුගිය කාලයේදී ඔබ ගැන විවිධ සමාජ මාධ්‍යවල කතා බහට ලක් කරා, ඔබ පිළිබඳව අපි කෙනෙකුගේ තිරය මත හෝ දකින රංගන ශිල්පියෙකුගේ හෝ ගායකයෙකුගේ හෝ ගායිකාවෙකුගේ පෞද්ගලික ජීවිතය කියන දේ දැන් බොහෝලාට මේ සමාජ මාධ්‍ය අවකාශයත් එක්ක අනවශ්‍ය ආකාරයෙන් නිරාවරණය වෙලා තියෙනවා. මේ සමාජ මාධ්‍ය අවකාශය තුළ මේ විදිහට මිනිසුන්ගේ ජීවිතවල පෞද්ගලික අහුමුළු හොවා දැක්වීම හෝ ඒවාට රීච් වෙනුවෙන් වියුස් වෙනුවෙන් මෙන්න මේ දේවල් උපුටා දැක්වීම ගැන ඔබට දැනෙන දෙයක් ගැන මම අහන්න කැමතියි.
2: ඔව්, ඒකෙන් ඉතින් මං හිතන්නේ ගොඩක් වෙලාවට වෙන්නේ හානියක් තමයි. ඒක දැන් ගාමිණී පොන්සේක මහත්මයා කීපාරක් කියලා තියෙනවා. මේ මට මතකයි කොහේ හරි තැනකදී අපි කඩේකට ගිහිල්ලා තේ බිබී ඉන්නකොටත් ওই කතාව කිව්ව. මට නම මතක් කරේ සූර්ය බණ්ඩාර මහත්මයාද කොහෙද කිව්වේ, ඔහුගේ බොහොම සමීපතම එක්. ඔහු කිව්වා මේ අපි තේ බොනකොට මේ ගාමිණී පොන්සේක මහත්මයා හිටියනම් අපි තුන්දෙනාටම බැලලා එලව ගන්නවා කියලා. අපි ඇහුවා ඇයි ඒ කියලා. කවදාවත් මේ කඩෙන් තේබුණාට එයා කැමති වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කඩේ ඇත්ත ඒකේ පොඩි ඇත්තක් තියෙනවා. ඒ මොකද දැන් අපිව මෙහෙම හැම වෙලේම දකින්න ගත්තොත් දැන් දුරේෂ් මල්ලත්තම ගමුකෝ අපි මුලින්දම ගන්න එක. ඉතින් මතකයි චරිතේනේ දැන් දැනට සමීපයිනේ. ඒතකොට දුරේෂ් මල්වත්ත මේ විදිහට සාමාන්‍ය විදිහට පාරේ තුටේ දකින්න ගත්තොත් මම දුරේෂ් මල්ලත්ත නෙවෙයි මං කතා කරන විදිහ ඉඳලා මං හැසිරෙන විදිහ ඉඳලා මං පාරේ දැන් පාරේ කවුරු වාහනයක් අරහට දැම්මොත් මටත් අර රියදුරු මම වාහනයක් කරන රියදුරෙක් නේ. මටත් ඉතින් එක එක ඔහොම වචන කියවෙනවා.
1: ඉතින් කේන්ද්‍රය.
2: එතකොට දැන් අර සංගමයක් ඇතුව අර චරිතයක් කරන්නේ එක්තරා රාමුවක ඒක හැම වෙලේම ඒක තබා ගන්නවා. මට අමතක වුණොත් අධ්‍යක්ෂකවරයා විසින් කියන නෑ නෑ වැරදි ඒක කිව්වා කියලා. ඉතින් ඒ එහෙම තියෙන චරිතයක් අපි තිරයෙන් දකිනකොට එයාද මේ කියන එක එහෙම හිතුවොත් ඇත්තටම ඒක ප්‍රේක්ෂකයාට කරන අසාධාරණයක් කියලා තමයි මම හිතන්නේ. අපිට ඒක ලොකුවට දැනෙන්නේ නෑ. නමුත් එහෙම අනවශ්‍ය දේ අනිත් එක තමයි එතන මම දකින දැන් සමාජ මාධ්‍ය ජාලාවල තියෙන වැරද්ද. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතුවොත් දැන් මම මේ යන ගමන් මොකක් හරි ඔය කියන වගේ අදිසි අනතුරක් වුණා මොනවා හරි වුණා කියලා. එතකොට ඒක දකිනායි දැන් සාමාන්‍යයෙන් දාන්නේ රියදුරෙක් අතින් අනතුරක් වුණා. රියදුරෝ අනතුරු කරන්නේ නැහැනේ හිතාමතා. හැබැයි මේක දාන්නේ ජනප්‍රිය නළුවා. ජනප්‍රිය නළුවා මිනිස්සෙක් යට කරයි. එහෙම යට කරන්නේ නැහැ කවුරුවත්. හැබැයි ඊළඟට මුළු ඊට පස්සේ කිසිම දෙයක් දන්නේ නැහැ මේ සිද්ධිය පිළිබඳව. කිසිම දෙයක් දන්නේ නැති මේ අර ඔයා කියන වගේ රීච් ලබා ගැනීම සහ මොනවා හෝ හේතුවකින්ද සියලු දෙනා දාන්න ගන්නවා. මෙයා ඉස්සර ඉස්කෝලේ යන කාලෙත් මෙයා මකන කෑල්ලක් රණ්ඩු වෙලා තිනවා. මෙයා එහෙම කෙනෙක්. අර සම්පූර්ණ ප්‍රතිරූපේම විනාශ කරලා නැත්තර නැති කරලා දාන. ඒ කොච්චර අසාධාරණද? ඒ අපි මිනිස්සු සාමාන්‍ය මිනිස්සු මම කියන්නේ අපි ජීවත් වෙන සාමාන්‍ය සමාජයේනේ අපි ඉන්නේ. දැන් මම අද මෙතෙන්ට එන්න ඕනේ මම වාහනයක් කරෝන. අපිට නෑ රියදුරු. අපිට නෑ බැංකුවට යන්න. අපිට නෑ ලේකම්ලා. ඉතින් එහෙම වුණාම අපි හැම වෙලේම සමාජයේ ඉන්න වෙනවා. ඉතින් එහෙම කෑල්ලකුත් මේකේ තියෙනවා. දැන් ගාමිණී පොන්සේක මහත්මයා කාලේට වඩා තියෙන ගැටලුවත් ඒක. ඉතින් ඒක නිසා ඒක දෙපැත්තක් තියෙනවා.
1: ප්‍රායෝගිකව මේ දේවල් අපි මුහුණ දෙනකොට අපේ ජීවිතවලට ලං වෙනකොට ඒ තියෙන සමහර බාධක සමහර කරදරකාරී තත්ත්වයන් ඔය ඔක්කොම තියෙනවා. ඉතින් ඒ සියල්ල මැඩගෙන අපිත් කොහොම හරි මේ ගමන යා යුතු වෙනවා. ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක ලිව ගීතයක් මේ නිරුෂ විරජිනී ගායනා කරන්නේ. අවදි කළා ඔබ නොසිතූ මොහොතක මා සංගවා සිටි ආදරේ.
2: සිත වේදි පුරාද පතුල. ඒකත් මම බොහොම ආස ගීතයක්. මම මේ වගේ වැඩසටහනට ආවොත් හැමදාම ඉල්ලනවා. හරිම මේ කියන්නේ නිරුෂ විරජිනී මහත්මයාගේ කටහඬත් සනත් ගුණතිලක මහත්මයාගේ පද රචනයත් ඒ සියල්ලත් එක්ක මේ බොහොම ආස
1: සුරේෂ් මාලියද්දගේ
2: සංගීතය. සුරේෂ් මාලියද්ද මහත්මයාත් ඒ සියලු දේ තුන් දෙනාම ඉතින් එකතුවක්නේ. තුන්දෙනාගේ එකතුවක් ඉතින් හරි ලස්සනයි. එහෙම කියන්නයි කියන්නේ අර්ථය පිළිබඳව එහෙම ලොකු මේ මට ජීවිතයට සමීපවක් නැති වුණත් ඒ ගීතයට මම ආස කරන ගීතයක්. මම හිතන්නේ ගොඩාක් වෙලාවට මේ මම තෝරන්න ගියාම තෝරන්නේ මේ පිරිමි පාර්ශවයේ ගායනා කරපු ගීත, කාන්තාවක් ගායනා කරපු ගීත වලින් මම කැමති අතලොස්ස අතර ආසම ගීතය තමයි.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன සඳදියදහර
1: එතතන අපි අද සඳදිය දහර තුළින් සමුගැනීම සටහන් කරන්නටයි සූදානම් වෙන්නේ. අද අපිත් එක්ක මේ කතා බහටයක් වුණේ දුරේෂ් මල්වත්ත කියන ආදරණීය තාත්තා. තමන්ගේ ලැබෙන ඕනෑම තිර කාලයක් ඇතුළේ ලැබෙන ඕනම චරිතයක් ඇතුළේ ජීවත් වීම කියලා කියන්නේ මහිතනේ රංගන ශිල්පියෙකුගෙන් ප්‍රේක්ෂක බලාපොරොත්තු එකම දෙ ඒකම තමයි. ඉතින් ඒ තුළ ඔබ සෑහෙන සමත්කම් දක්වපු කෙනෙක්. මහිතන්නේ මේ ලැබිලා තියෙන අවස්ථාවත් ඒ වගේ වටිනා අවස්ථාවක් ඒක ඉතාම හොඳින් ඔබ ප්‍රයෝජනට අරගෙන තියෙන නිසා තමයි මම හිතන්නේ ස්වාධීන රූපවාහිනියේ දැන් මේ වන විට සමීප වෙන ප්‍රේක්ෂක ප්‍රජාවේ අතරේ අතිශය ජනප්‍රියක් මල් බිගුන් ටෙලි නාට්‍ය වෙනුවෙන් දිනා ගන්නටකට ලැබිලා තියෙන්නේ. මල් බිගුන් ටෙලි නාට්‍ය තේමා ගීතයත් එක්කම තමයි අපි අදට සමුගෙන යන්නේ. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද අතිශය කාර්යබහුලයි මේ දිනවල විකාශය වෙන ජනප්‍රියම ටෙලි නාට්‍ය දෙකකම තාත්තා විදිහට අපිට හමු වෙන ඔබව මේ වගේ පැය දෙකක වැඩසටහනක් වෙනුවෙන් කර ගැනීමත් ඉතාමත්ම වටින්නේ. ඒ වෙනුවෙන් ඔබ ලබා දුන්න කැප කිරීම සහයි අවකාශයත් එක්ක තියෙන සූතිවන්ත වෙනවා. සම්මානනීය වසරක් වේවා එළඹෙන වසර කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
2: එළඹෙන වසර නෙමෙයි මොනික මේ වසර සම්මානනීයයි. මොකද මම හැමදාමත් කිව්වේ මට මේ ওই චරිතයේ විවිධ මේ රූප රාමු සහ විවිධ අපි කියන ක්ලිප් කියලා ඒවා දානවා මේ දවස්වල මේ එක විකාශනය වෙන ඒවා. ඉතින් ඒවා හැමෝම මේ දාලා තියන්නේ මේ ඒගොල්ලන්ගේ අදහස් විදියට කමෙන්ට්ස් විදියට. ඒගොල්ලෝ කියන්නේ මේ මේක හොඳයි මේක විශිෂ්ටයි කියලා. ඔබ වගේම ඉතින් ඒක තමයි මට නම් එකම සම්මානය මිනිසුන්ගේ සම්මානය. මොකද අපි පාරට තමයි අන්තිමට බහින්න ඕනේ. ඒ පාරට බහිනකොට ඒ මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය තමයි මගේ ජීවිතේ මම සම්මානය කොට ගත්තේ. මම කවදාවත් එහෙම සම්මාන පස්සේ යන්නේත් නැහැ. සම්මාන ගැන හිතලා රඟපාන්නේ නැහැ. හැම චරිතයක්ම පුළුවන් උපරිමයෙන් මම කරනවා. මට පුළුවන් උපරිමයෙන් හැකියාවෙන්. ඉතින් ඒකට දැනට මට ලැබිච්ච සම්මානය තමයි ජනතා සම්මානය. මම ඒකට බොහොම ගරු කරනවා. මට ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනි මේ වගේ වැඩසටහනකින් විශාල පිරිසක් අහන එකකින්. ඉතින් හැම එකරම මට උත්තර දාන්න බෑ. පුළුවන් හැම වෙලාවකම මම උත්තර දානවා. ඉතින් සමහරු මට දැන් ඊයේ පෙරේදා කියලා එවලා තියෙනවා මේ දුරේ අංකල් අමාගිට අරයට බඳින්න ඉඩ දෙන්න කියලා. මම ඉතින් හා කියලා දෙනවා. ඉතින් එමත් ඉල්ලීම් කරනවා. ඉතින් ඒ මගේ මූණු පුතාරා ඉතින් අර දෙන්නට විවාහ වෙන්න දෙන්න කියේ මං කොහා කියලා. ඉතින් ඒ වගේ බොහොම සන්තෝෂයෙන් ඒ කියන්නේ ජීවිතේ සතුට වෙන්න පුළුවන් වෘතියක් මං කරන්නේ. බොහොම ගෞරවණීයව මං බොහොම ආසාවෙන් කරන වෘතියක්. රස්සාව ආසාවෙන් කරනකොට කොහොමත් ඒක හොඳ ප්‍රතිඵලයක් එළියට එනවා.
1: සදාවටම ආශිර්වාදයක් වෙනවා.
2: ආශිර්වාදයක් කරනවා. ඉතින් මිනිසුන්ගේ ආශිර්වාදය අන්න ඒක තමයි මං කියන්නේ. දැන් ගොඩක් අය ත්‍රිවිධ රත්නයේ පිහිටයි බුදු සරණයි වාට අපි කවදා හරි දවසක ඔයාව ඇස් දෙකෙන් දකින්න ආසයි කියලා තමයි මේ තියෙන්නේ. දැන් මේ ඊයේ පෙරේද දේවයත් එහෙමවා තියෙනවා. අර රංගනය පිළිබඳව පමණක් නෙමෙයි ඔයාව දකින්න ආසයි. කවදා හරි දකින්නවා කියලා බලනකොට මේ ඇමරිකාවේ ජීවත් වෙන අය ඒගොල්ලෝ කියන කවදා හරි ඇස් දෙකෙන් දකින්න ආසයි කියලා. එහෙම ආශිර්වාදයක් ලැබිලා තියෙනවා මේ චරිතත් එක්ක. ඉතින් ඒවට මම බොහොම ආසයි ගරු කරනවා. අද මොනිකා ආරාධනා කරේ මම මේ ඇත්තටම කාර්යබහුලත්වයත් එක්ක තමයි මට මේ ටිකක් ප්‍රමාද වුණේ. නමුත් මම අනිවාර්යයෙන්ම ස්වාධීන රූපවාහිනිය කිසිවට තරණම් මගේ අරලා නැහැ කවදාවත්. අනිවාර්යයෙන්ම එනවා. ඉතින් ඔබ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මම ස්තුතියන්ත වෙනවා මට කතා කරාට. ඉතින් අද අහගෙන හිටපුවයි මම හිතන මොනවා හරි දෙයක් මේකෙන් ගත්තා නම් එක වචනකින් හරි ඔබේ ජීවිතේ වෙනස් කරන්නට පුළුවන් කමක් ලැබුණා නම් මොනවා හරි දෙයක් ඔළුවට ගන්න පුළුවන් වුණා නම් එක සින්දුවෙන් හරි කියපු දේවල් වලින් හරි අපි දෙන්න ඒක තමයි අපේ ජයග්‍රහණය.
1: ජීවිතය තුළ ජීවත් වෙන්න මේ මොහොත තුළ ජීවත් වෙන්න එවිට අපිට ලැබෙන සියල්ලත් එක්ක අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වන ගමනාන්තය කරා යෑම එතරම් අපහසු වෙන එකක් නැහැ. අරගල තියෙනවා, ගැටුම් තිබෙනවා, ප්‍රශ්න තියෙනවා. ඒවට මුහුණ දිය යුතුයි. මොකද අමාරුම ප්‍රශ්න ලැබෙන්නේ දක්ෂම පුද්ගලයින්ට කියන විශ්වාසයත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපි එහෙනම් අදට සමු ගැනීම සටහන් කරනවා. නැවත තවත් සුන්දර සවකදී ලකඩ සඳදිය දහර තුළින් ඔබව හමුවන බලාපොරොත්තුවත් එක්ක ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක්.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සන්තතිය තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: ಕಾಟ ಜೋತಿ ಇರಿತಾ ರಾತ್ರಿ ಹತ್ತಟ ಹಿಮಾಲಿಕ ಜ್ಯೋತಿ ರಾತ್ರಿಯ
1: ಧನಂಜಯ ಸಿರಿವರ್ಧನ ಅಧ್ಯಕ್ಷಣೆಯ
2: ඔන්න බස් එකකින් එහෙම පණින්න හිතන්න එපා.
3: ඒක ආගන්තුක බවද්ද ආදරයක්ද සැකයක්ද බයක්ද හැම දෙයකටම උත්තර හම්බෙන දවසක් අද. මාත් හරි උනන්දුවෙන් යන ගමනක් අද. අපිට තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර හම්බෙන දවසක් අද.
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය. Lakhanda Golden Voice.
4: Api soyanne lube handai.
1: Sana sanuda badada saha sikurada dinakama pasuru eke sita hatara dakwa. Lakhanda Golden Voice. Samaraya.
5: Katha nokoloth mata siddha wenawa vena vidiyakin katha karana.
6: පොඩි හදිස්සියකට සල්ලි ටිකක් කොමනා කරලා තියෙනවා. මොකක් හරි කරගන්න පුළුවන් වෙයි දන්නේ
2: නැනේ. කීයක් විතරද?
6: මේ 15ක් විතර ඕනේ. වැඩේ තියෙන්නේ වගේ මේ ගෙදර වැඩත් එක්ක මේ දවස්වල ඉන්න එකත් හරිමදි. මට වෙන ක්‍රමයක් නෑ අප්ප හොයාගන්න. ඒකයි වගේ පොඩ්ඩක් අහලා බලන්න හිතුවේ.
2: මන් දෙන්නම් අනේ. හදිසියක් නම් ඉති උදව් නොකර බෑනේ.
1: සති අග රාත්‍රී 9:00ට ITN බලන්න. සමරය.

0: Radio ITN ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0773 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: යාත්‍ත්‍ය ඇයි කියන්නකෝ නංගි කතා කරන්නේ නැත්තේ එයා මැරිලද
2: සත කරන්නේ බබුතේ පොඩක් අට වහගෙන ඉන්නකෝ
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
3: තුන් කමුද කොහමද අලු අවුරුදු ගානක් මෙව්වා මේ මෙවසගෙන හිටියේ මුත් එක ජීවත් වුනේ ඇත්තම මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා
2: මටත් එන්නව මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්දෝ හේතුවකට හැර හිතේ ශක්තිය දීලා තිබ්බට හැඟට ශක්තිය දෙයු දීලා නැහැ
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය

රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. වෙලාව රාත්‍රී 9:38.

0: Radio ITN ratata waga kiyana radio dasaka tunaka lakkhanda abhimaniya samagi navathama radio reality lakkhanda golden voice api soyanne සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max Sanmaraya Adhyakshanaya Priyanta Pranando
1: Amma bonna mona hari koi mona hari
2: mata oyath ekak poddak katha karanna one Savi samath meeta bonna mona hari kiyenne
0: Sanmaraya
3: me gampalaatthala minissu hari sarala ineda pawge dawas tike man bævagawa innokota minissu ayila maath ekak godak katha karana e minissu hit mara piyo කතා කරද්දි තේරෙනවා මේ මිනිසුන්ගේ අසන්න බව.
4: මහත්තයා දැන් හොටලෙට යන්න. මං ගෙදර යන්න.
3: මේ මං වාව ඇරලවනවා.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය. ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
5: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN

වෙලාව රාත්‍රී 10යි විනාඩි 3යි. මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. මහජන සම්පතක්, ඒ වගේම ජයලුතරය, මෙගා පව, ධන නිධානය, හඳහන, ගොවිසෙත, ඒ වගේම සුබ දවසක් ලුතරයි ගත්තනම් ලුතරයි පත් අතර ගන්න ජයග්‍රහණයේ උදා වෙලාද කියලා බලන්න මේ ලක්කඬ.

ආයුබෝවන් පුංචිම් පුංචි වෙලාවකදී ඔබේ මුළු ජීවිතයම වෙනස් වෙන්න පුළුවන්. හරියට ඔබ අද මිලදී ගත්ත පුංචි ලොතරැයියෙන් ඔබේ මුළු ජීවිතයම වාසනාවන්ත ලෙස වෙනස් වෙනවා වගේ. අදත් ඔබට වාසනාව අරගෙන ලොතරැයි දිනුම වරාටක් මේ NLB ජාතික ජයවර්ණය. මේ මතක් කිරීම ලොතරැයි අලවිජාලය වෙතයි. ලොතරැයි අලවිජාලය අලවි සහායකයන්ගේ පාසල් අධ්‍යාපනය හදාරන එක ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා වන දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ජනාධිපති අරමුදල මගින් මේ වන විට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ දායකත්වය ලබා දෙන බව අපි ඔබට ඉතාම සතුටින් මතක් කර සිටිනවා. මිලපිත ලාභ ලබා ගැනීම සඳහා අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔබට දැන් ලබා ගත හැකි ඒවා කඩිනමින් සම්පූර්ණ කර මේ වැඩසටහන සඳහා ලියාපදිංචි වන ලෙස NLB අපි ඔබට මතක් කර සිටින අද තමයි ඔබේ වාසනාවේ දවස. ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිර්වාර්තාව ද අපිට ලබා දෙන්නේ ඉරේෂා අමන්ති මහත්මිය. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන KHS කොමුදුනි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණුආරච්චි මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී SMD ප්‍රියදර්ශනී මහත්මිය. මුලින්ම දිනුම දෙන්නේ NLB ජය. අතට සල්ලි වෙනුවෙන් NLB ජය. එහෙනම් 582 වතාවටත් ඔබට ජය. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ. අද ඉංග්‍රීසි අක්ෂරේ P වාසනාවන්ත අංක 6 4 7 4. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පිරෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායක වන NLB ජයලොතරැයියෙන් මේ වසරට ₹500,000 ත්‍යාගලාභින් 351 දෙනෙක් අපි බිහි කර අවසන්. ₹500,000 අද ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැපත ඔබට අලවිකලේ නාත්තණ්ඩි අලවි නියෝජිත ප්‍රසාද් ජයසිංහ. ₹50,000 බැගින් වසනාවන්තීන් 38 දෙනෙක් අද දිනාගත්තා. සමස්ත වසනාවන්තීන් 79,901 දෙනෙක් අතර ₹67,89,680 මුදලක් අපි බෙදා දුන්නා. ₹1,623 වන වතාවටත් ඔබ දිනන තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන අපේ දිනු මදින සියලු කටයුතු සුදානම් කර අවසන්. හරි, එහෙනම් අපි යමු දිනු මැදීමට. ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. කටක ලග්න සංකේතය අද ඔබට වාසනාව ගෙනාවේ. වාසනාවන්ත අංක 4 තෝරගමු අපි දැන්. අංක 19 පළමු ජයග්‍රහී අංකය අපි තෝරන්නේ දැන් දෙවන වාසනාවන්ත අංකය. අංක 42 යන්ත්‍රයේ ක්‍රියාත්මකයි අපි තෝරන්නේ තුන්වන වාසනාවන්ත අංකය. අංක 32 වාසනාව තහවුරු කරන අවසාන ජයග්‍රහී අංකයත් අපි තෝරන්නේ.

0: ගමු දැන්. අංක 8. ශ්‍රී ලංකාවේ නාමයේ ලෝපත්‍ර කරවන ක්‍රීඩා ශිෂ්‍ය අභිවෘද්ධියේ වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදල දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දිනට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකබද්ධ අරමුදලට දායක වන හඳහනලතරයෙන් මේ වසරට සුපිරිත්‍යාගලාභයෙන් 12 දෙනෙක් බිහි කර අවසන් හඳහන අද 1623 වන දිනුම් වරින් අපේ සමස්ත ජයග්‍රාහකීන් 137,296 දෙනෙක් අතර රුපියල් 83,49,220ක මුදලක් බෙදා දුන්නා. හෙට හඳහන සුපිරිත්‍යාගයේ රුපියල් 35,89,993ක්. සද්දිනම දිනන සද්දිනම ජයනියත ගෝවිසෙත වසනවන්ත 4556 වන දිනුම් වාරිය දැන්. එහෙනම් ගෝවිසෙත දිනුම දීමට අපි යමු. වසනවන්ත ඉංග්‍රීසි අක්ෂරය තමයි අපි අදත් මුලින්ම තෝරන්නේ ගෝවිසෙතේ. අද ඉංග්‍රීසි අක්ෂරය I. යන්ත්‍රය තෝරා දුන් ඉංග්‍රීසි අක්ෂරය ගැලපෙනවා නම් යන්ත්‍රය දැන් තෝරා දෙන ජයග්‍රාහි අංක 4ම ගලපගෙන අද සුපිරිත්‍යාගය ඔබෙන් කරගමු. අංක 24 පළමු ජයග්‍රාහි අංකය ඉංග්‍රීසි අක්ෂරය I පළමු අංකය අංක 24 තෝරන්නේ අපි දෙවන වසනාවන්ත අංකය. අංක 2 අපි දැන් තෝරන්නේ තුන්වන වසනාවන්ත අංකය. අංක 69 වසනව ඔබේ කරන අවසාන ජයග්‍රාහි අංකයත් අපි දැන් තෝරගමු. අංක 43 කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙතලතරයෙන් මේ වසරට සුපිරිත්‍යාගලාභීන් දෙදෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 80 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාගලාභීන් 1041 දෙනෙක් බිහි කළා. ගොවිසෙතලතරයෙන් අද රුපියල් 250,000 බැගින් වසනාවන්තයින් 4 දෙනෙක් දිනා ගත ඉලතරේපත් අලවි කළේ මේ අලවි නියෝජිතයින් එච් කමල් ඉන්ද්‍රජිත් නාරහම්පිට චන්ද්‍ර කුමාර් රාසලිංගම් පුස්සල්ලාව නිහල් බණ්ඩාරනාගොඩ සහ එස් සෝමාවති කටුවන සමස්ත වසනවන්තයින් අද 127,287 දෙනෙක් අතර රුපියල් 87,9,240ක මුදලක් බෙදා දුන්නා අපි. හෙට ගොවිසෙත ලොතරැයියක් මිලදී ගන්න ඔබ වෙනුවෙන් අපි වෙන් කරන සුපිරිත්‍යාගය රුපියල් 8,38,86,975,756ක්. දවස සුබයි සිහින දිනයි ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් අද වසනාවන්ත 430 වන දිනුම් වාරේ සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ සුබ දවසක් ලොතරැයි අද සුබ ලග්න සංකේතය සිංහ සුබ අංක 3ක් තෝරගමු අපි දැන් මේ යන්ත්‍රය ඇසුරේ පළමු සුබ අංකය අංක 22 දෙවන සුබ අංකය අංක 60 තුන්වන සුබ අංකය අංක 49 රුපියල් 25,000ක් ඔබට දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි දැන් තෝරන්නේ. අද සුබ දවසක් ලොතරැයියේ ප්‍රවර්ධන ත්‍යාග අංකය 0.662. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදල ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ වර්ෂයේ රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 334 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 1,704 දෙනෙක් බිහි කළා. සුබ දවසක් අද වසනාවන්ත 430 වන දිනුම් වාරයේ රුපියල් 50,000 බැගින් අද ජයග්‍රහකින් 7 දෙනෙක් දිනාගත්තා. රුපියල් 25,000 බැගින් දිනාගත්තේ ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපගෙන වසනාවන්තයින් 40 දෙනෙක්. සමස්ත වසනාවන්තයින් 112,649 දෙනෙක් අතර රුපියල් 92,2500ක මුදලක් අපි බෙදා දුන්නේ අද දිනුම් වාරයෙන්. එනල්වි ජාතික ජයවර්ණයෙන් මෙතැන් සිට ඔබව දිනවන්න සූදානමින් ඉන්නවා ජිතාර සමගින් ජේමන්.
1: මීළඟට මෙගා පව.
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
1: තෑගි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියක්ම ඔබ යටි
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: එදත් අදත් කවදත් රටම කතා වෙන දැවන්ත සුපිරිත්‍යාග ඔබට ලබා දුන්නේ මෙගා පවලතරයෙන් කෝටි 23ක කෝටි 47ක දැවන්ත සුපිරිත්‍යාග ඔබට ලබා දීමෙන් පසුව මේ සෝදානම කෝටි 30ක්ම වාගේ සුපිරිත්‍යාගයක් ඔබේ කරන්න. ඒත් එක්කම අපි දන්නවා ඔබ දකින සිහින අතර සුපිරි මෝටර රථයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසාම මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර රථය අදත් ඔබටම ලබා දෙන්න අපි සූදානම්. ඉතින් සුපිරි ත්‍යාග තුනකම වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පවර් ජෙක් රහි 2662 දිනුම් වාරය. අද වාසනාව ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්න. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X. දැන් අපි තෝරා ගන්නවා අද දවසේ සුපිරි අංකය. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 12. මෙගා වාසනාවක් ඔබේ කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්න. අද දවසේ පළමු ජය අංකය අංක 10. දෙවන ජය අංකය අංක 19. තෙවන ජය අංකය අංක 14. අද දවසේ අවසන් ජය අංකය අංක 14. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන ඔබ සිහින සබෑ කරන මෙගා පවුලතරයෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 6 දිනෙක් ඒත් එක්කම විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 68 දිනෙක් ඔබ අතරින් බිහි කළා. ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජය අංක 3ක් ගලපාගෙන රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 30 දිනෙක් අද අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා එච් ඒ ගුණසිංහ හිඟුරාණ එස් ඩී හෙබාගමගේ පස්සර තුෂාර සංජීව මහනුවර කියන එන්.එල්.බී. අලෙවි නියුජිතින් විසින්. යනුව අද සමස්ත වාසනාවන්තීන් 124,883 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 77,19,760 මුදලක් මෙගා පවුලතරින් මේ දැන් අපි බෙදා දුන්නයි. ඔව් නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතෙකම ඔබ විශ්වාසය අඛණ්ඩව දිනාගත් මෙගා පවුලතරින් හෙට ඔබේ වන මෙගා පව මෙගා සුපිරි ත්‍යාගය රුපියල් 30,68,12,166 පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක් එවගේ මයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය සුපිරි මෝටර රථයක්. රුපියල් 8,46,01,000 නිධානයක් ඔබේ කරන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. එවැනිමෙන් ජාතියේ මහ ධන සම්පත ධන නිධානය ජයග්‍රහී 2344 වන දින වාරයයි මේ අපි ආරම්භ කරන්නේ. නිධානයක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නෙ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H. රුපියල් 8,01,000 සුපිරි ත්‍යාගයක් ඔබේ කරන ජය අංක 4යි මේ අපි තෝරා ගන්නෙ. අද දවසේ පළමු ජය අංකය අංක 41. දෙවන ජය අංකය අංක 79. තෙවන ජය අංකය අංක 60. අද දවසේ අවසන් ජය අංකය අංක 74. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානය ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 30 දෙනෙක් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 43 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. අද ධන නිධානයෙන් තවත් 200,000 වාසනාවන්තයෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ දීපිකා ත්‍රිලක්ෂී කොළඹ කොච්චි කඩේ. එයනුව අද සමස්ත වාසනාවන්තීන් 92,673 දෙනෙක් අතරේ රුපියල් 53,79,040 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. ඔව් 2025 වසරේ සිට මේ දක්වා කෝටි 13ක කෝටි 12ක කෝටි 9ක කෝටි 8ක සුපිරි ත්‍යාගයන් ඔබට ලබා දුන්නු ජාතියේ මහ ධන සම්පත ධන නිධානයෙන් හෙට ඔබේ වෙන නිධානයේ වටිනාකම රුපියල් 8,50,09,346 740ක්. මේ අවුරුද්දේ මේ වෙනකොටත් සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක් බිහි කොට අවසන් ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහි 6314 වන දිනම් වාරය. රුපියල් කෝටි 2ක් මාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න අපි යනවා අද දිනුම් වැඩිමත. මහජන සම්පත වාසනාවේ රටාවයි දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ J. ජය අංක 3, 5, 9 0.81. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක් 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 284 දෙනෙක් බිහි කළා. අදත් මහජන සම්පතින් 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ BRAP රත්නායක පල්ලෙබැද්ද. ඒත් එක්කම ලක්ෂ බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 23 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා ඩබ්ලිව් ඒ ලක්ෂ්මන් වැලිබිට, බී සජිත් වාසන අරංගල, රංජිත් මල්ලවාරච්චි කළුවරිප්පුව, කේ එම් ලියනගේ හිඟුරක්ගොඩ, PKDN පනාපිටිය බියගම, WASJ කුමාරතුංග මැල්සිරිපුර, SG චන්ද්‍රසිරි මහනුවර, GM ලියනගේ රත්මලාන, ඉමේෂ් සුවඳරත්න දියතලාව, MG තිලකරත්න මීගොඩ, AK මොහිදීන් එරාවුර්, SBM කුසුමලතා කිරිමැටියාන, S මදන් කල්මුනේ, සන්තන කුමාරි මූතූර්, NGC ප්‍රදර්ශනි දබුල්ල වාසනාවන්තින් දෙදෙනෙක් අද බිහි කළා. එතෙක්ම LHA සුමනසිරි කිරිඳිවැල, GD ඉන්දික විජයනන්ද පළමාපිටිගම, TVC ලහිරු රණසිංහ රුවන්වැල්ල, WG සිසිලාවති මිහින්තලය, G උදයකුමාර් වාලච්චේනය, ශාන්ත කුමාර දෙහිවල වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් අද තවත් වාසනාවන්තයෙක් බිහි වුණා. ඒ අනුව අද සමස්ත වාසනාවන්තීන් 272,710 දෙනෙක් අතරේ රුපියල් 2,21,35,201 මුදලක් මහජන සම්පතින් දැන් අපි බෙදා දුන්න. ඔව්, ලොතරැල්ලව රජකිරුල මහජන සම්පතින් හෙට ඔබේ බන දැවන්ත සුපිරිත්‍යාගය රුපියල් 2,43,34,880ක්. අද වේදමට ඔබ මෙලදී ගන්න අද සම්පතින්. අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක හතර. ඒ අනුව 889 වන අද සම්පත මේ දින වාරයේ ජයග්‍රහය ඉංග්‍රීසි අක්ෂරය J, ජයංක 9.8 සහ 1. ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක හතරත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා PGP ප්‍රේමසිරි කෑගල්ල, JM චන්ද්‍රිකා ප්‍රින්සි තිස්ස මහරාමය. ඒ විතරක් නෙමෙයි, රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 52 අද අපි බිහි කරනවා. ඒ අනුව අද සම්පතින් රට පුරාම වාසනාවන්තීන් අතරේ රුපියල් 1,21,32,680ක මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. ඔව්, අද ඔබේ වාසනාවේ සුබ අඩ හෝරාව NLB ජාතික ජයවර්ණයෙන් රට පුරාම වාසනාවන්තීන් 974,224 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,06,17,320ක මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව රැගෙන එන්න අපි පොරොන්දු වෙනවා. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය NLB.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: වෙලාව රාත්‍රී 10යි විනාඩි 30යි. හෙට උදෑසන 6ට සතියක පත්තර විස්තර සමග හමු වෙ මේ බලාපොරොත්තුෙන් සමුගෙන යන්න සූදානම් වෙන්නේ ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ්. සුබ රාත්‍රියක්.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂ්‍ය පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැම කී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

මට සිටීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ආනමයේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමයේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

අරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक कसू ट्रेडिशनल दिश ज्ञानन वहंसी गंपुल मीतलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद गणी कुबरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේ.

වෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රීසත් ජය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වන ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ඇසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.7 Lakhana Radio ITN
1: සුබ උදෑසනක් වෙලාව උදෑසන 5යි විනාඩි 31යි